බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

වීරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිත.

0: කවදත් අලුත් කාගෙත් නෙත් දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අදියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741 සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබාගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
1: අලුතැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම් සමූහ ව්‍යාපාරය වෙතින්.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසොන් පොහෝදා.
1: නැත්තෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී.
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නැත්තෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවිලයමු, අපි බණ්ඩාරවිලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
0: බැතිබරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිත් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.
0: ආගමික දහම් සඳැල්ල කිතු දහමින් ඔබේ දිවියට.
2: මගේ ආදරණීය දරුවෙනි, අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවහොත්, උන්වහන්සේ කළේ කුමක්දැයි අපට ජුවම්තුමා උන්වහන්සේගේ ශුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවහොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා, උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවහොත්. මගේ ආදරණීය දරුවෙනි, ලෝකයායැයි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර, හඳ, තාරකා, ගහකොළ, ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි ද කෝස් අගේන්ස් ගාඩ්, දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. එකට අපි කොස්මෝස් කියනවා. ජුවන්තුමා කියන්නේ එයයි. දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත්, තමන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා නන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළෝදින් අගක් මුලක්, ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය, මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිදානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
3: මා ආදරණීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම්, නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුරේ දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානු වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසිදු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. ඒ මගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාග්ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: ප්‍රබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිළිණ කරන්නේ.
1: සතර සිශ්ෂත්ත ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
2: SIBC International Buddhist College නවතම ශාකාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 0898.
0: ඉරුකිරණයි කිචිපිචියයි දාංගලේ පුරුබුහුටි.
3: ඔයා මේ අහගෙන ඉන්නේ නැත්තම්?

අයිබෝවන් සුබ දැස්සනක්. උදැස්සන හයයි විනාඩි පහයි වෙනව. වාත බේද මොකටද අපිට? නේද නේද? වාත නැති බේද නැති ලස්සනම දවසක් වෙන්න ඕනේ ඉතින් අද දවසත්. ලස්සනම ඉරිතාව ලස්සනට පිළිගමු නේද? අද ජූනි 28 වෙනිදා. පොසොන් සතියයි මේ ඇරඹෙන්නේ. ඉතින් මේ ඇරඹෙන අලුත් සතියට අලුත් විදිහටම යමුද? ලස්සනටම

0: අයිබෝන් අයිබෝන් කොහමද කොහමද හොඳින් ඉන්නවනේද දැන් හොඳින් ඉන්න ඕනේ අපේ කතාව ඉවර වෙන තැනට ඇවිල්ලා තියෙනවා අපි ඒ වගේම තමයි ඩෙංගු මදුරුවාත් ඉවර කරලා දාන්න කතාව ඉවර වෙනකොටම ඩෙංගු මදුරුවාගේ කතාවත් ඉවර කරලම දැම්මහම ප්‍රශ්න ඉවර වෙලා යනවානේ ඒක තමයි ඒක තමයි ඒක නිසා ඒ වැඩ කටයුත්ත දැන් දන්න ඔයා කරන්න ඕනි කොහොමද කියලා මම මේ මතක් කරන්නේ ඔව් ඒකට පුංචි වෙලාවක් වෙන් කරගන්න එක හොඳයි එතකොට ගොඩාක් වෙලාවක් වාට සැනසීමේ ඉන්න පුළුවන් පුංචි වෙලාවක් ඒ සඳහා වෙන් කරගත්තේ නැත්නම් ගොඩාක් කාලයක් දුකින් ඉඳින්න වෙනවා ඔයාට විතරකුත් නෙමෙයි අපිට විතරකුත් නෙමෙයි මුළු රටටම කාට හරි කරදරයක් වුණොත් අපි හැමෝටම දුක හිතෙන නිසා නේද ඒක තමයි හා හරි දැන් එතකොට රජතුමා බලකොටුවේ මෙපිට ඉන්නවා සොලි සාමාන්තයා බලකොටුව ඇතුලේ ඉන්නවා එතකොට රජතුමා බලකොටුවේ මෙපිට හේවායොත් එක්ක ඔව් ආරක්ෂක මුරකාවල් තව තර කරනවා සොලි සාමාන්තය ඇතුලේ ඉඳලා එයාට ආරක්ෂාවට පිරිස එනකන් නැත්තම් සටන් කරන්න සගයෝ ටික එනකන් මහතිත්තේ ඉඳලා බලාගෙන ඉන්නවා ඇත්තටම මහතිත්තේට දැන් පණිවිඩේ ගිහිල්ලා තියෙනවා දැන් මහතිත්තේට පණිවිඩේ යනකොට එහෙනම් එතන ඉන්න සෙම්පති කෙනෙක් තමයි ඔව් සොලි සාමාන්තය වෙනුවෙන් තීරණය කරන්න ඕනි සටන් කරනවද නැද්ද මොකද්ද මේ සිද්ධ වෙන්නේ ඇයි එහෙම දෙයක් වෙලා තියෙන්නේ කියලා කලබලයක් හැබැයි යාට එහෙම තත්ත්වයක් උදා වෙලා තිබ්බට මේ තත්ත්වය ඇති කරලා තියෙන්නේ මහරජතුමා නිසා හොඳටම බුදල්න දන්නව බුද්ධ රාජ මහා අමිතවරයා දන්නව ක්‍රියාත්මක වෙන්න ඕනි ක්‍රමය ගැන නේද ඒක තමයි ඒක තමයි දැන් එතකොට එහෙනම් යාලා නොසන්සුන්තාවයක් ඇති වෙලා මහා තිත්තේ ඇතුලේ හිට මෙහෙට සක්මන් කරනකොට මොකද්ද මේ වෙන්න යන්නේ කියලා හිතනකොටම බුද්ධ රාජ අමිතවරයා ආව් මෙයන්
1: අපට පෙනෙනවා ද ඔවුන්ගේ පොඩි නොසන්සුන්තාව හොඳට බලනවා ඔවුන්ට පණිවිඩය ලැබී තිබෙනවා වහා සටන්ම දිනු වසිනු නොහේ අපගේ හිතවාදීන් වරාය තුල සිටිනවා සටන් වදිනු

0: තිත්තේත් මගේ රත්තරන් දුවේ පුතේ මොකද නොහිතන මොහොතක ඔවුන්ට සැලසුම් සහගත වෙන්න අලුතෙන් අවස්ථාවක් දෙන්නේ නැතුවම ඔව් සටන ආරඹුණා. ගිනි ඇවිලුණා. මේ සියල්ල සැලසුම් කරමු නිසා මහරජතුමා දැන් දන්නවා සටන ආරම්භ වෙලා තියෙන්නේ කියලා. හැබැයි මේ හැම දෙයක් ගැනම ඒ තරම් හොඳ අවධානයක් හිටියේ නැති නිසා සොලි සාමාන්තයාට ලොකු ප්‍රශ්නයක්. එයා හිතාගෙන ඉන්නේ මහා තිත්තේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ පිරිස ඇවිල්ලා උදව් කරයි කියලා. හැබැයි මේ ගැන කලින්ම දැනගෙන හිටපු නිසා අන්න දුරදක්නා නුවණ අන්න පුරෝකතනේ හරියටම කරපු නිසා මහරජතුමා දැනගෙන තමයි මේ දේවල් කරන්නේ නේද? ඕ දැන් එතකොට මහරජතුමාට ආරංචි වෙනවා සැනින් මහතිත්තේ සටන ආරම්භ වුණා කියලා. මෙයන්
1: රජතුමනි, අපි කොටු බවුර කඩා හිරවුමු.
0: නේද මගේ රත්තරන් දුවේ පුතේ, දැන් සැලසුම ක්‍රියාත්මක වෙලා තියෙන ඒ විදිහටම මහරජතුමා කල්පනා කරපු හිතපු සැලසුම ඇඳපු නේද මේ විදිහටම ක්‍රියාත්මකයි. දැන් එතකොට ඔව් සොලි සාමාන්තයට රැකෙන්න තියෙන එකම අවස්ථාව තමයි මහා තිත්තේ ඉන්න සේනාවෙන් කොටසක් හරි මහා සටන එළියෙන් ආරම්භ කරන එක. එතකොට යාට පුළුවන්කම තියෙනවා ඇතුල් පැත්තේ ඉඳලා ඒකට සහයෝගය දක්වලා මේ රජතුමාගේ සේනාව විනාශ කරන්න. ඒ සිතුවිල්ලක් විතරයි මගේ රත්තරන්දුවේ පුතේ. මොකද ඒ සිතුවිල්ල ගැන ඊට කලින් හරියටම සැලසුම් කරපු නිසා රජතුමාට පුළුවන්කම ලැබුණ දැන් මහා තිත්තේ සටන වැඩි කරන්න. ඒකට උමනා කරන සේනාව තව යවන්න. යවල මහා තිත්තේ තියෙන එයාලගේ ආධිපත්‍ය බිඳ හෙලන්න. මොකද එහෙම කරන්නේ එතකොට තමයි ඔව් චෝල දේශේ මහා අධිරාජ්‍යයට වුණත් සොලි සාමන්තයත් එක්ක සම්බන්ධකම් පවත්වන්න බැරි වෙන්නේ. එයාගේ සේනාවට ඔව් රට ඇතුළට ඇතුළත් වෙන්න බැරි වෙන්නේ. එතකොට තමයි මහරජතුමාගේ සේනාවට පුළුවන් වෙන්නේ සොලි සාමන්තයා ඉන්න ඒ සුළු සේනාව ඉතාම ඉක්මනින් ඝාතනය කරලා නැත්තම් විනාශ කරලා රජකම ආපහු ගන්න. දැන් ඒක තමයි බලාපොරොත්තුව මහරජතුමාගේ. සොලි සාමන්තයා ඒ වුණාට මේ ගැන තාම හරියට දන්නේ නැහැ. ඔව් මෙයන්
2: යප්පා මොකද අප්පා මගේ මිනිස්සු තාම නැත්තේ? ඈ ශාමී මුරුකා එක එන්ට ඕන වෙලාව පව් වුණා. ඈ මොකද කරනවා අප්පා? පලානවාදා? ඈම නැත්තම් ශාමී කඩවලේ මගේ මොළේට මොනාද දෙන්න අප්පා?
0: අන්න දැන් තවත් දුරට බලනවද ඉවසනවද නැත්නම් ඊළඟ දේ ක්‍රියාත්මක කරනවද කියන තැනට සොලි සාමාන්තයව තල්ලු වුණා. එයා හිතන දේවල් දැන් එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා එහෙනම් එයාට වෙනවා ඊළඟ සැලසුම ක්‍රියාත්මක කරන්න. මොකක්ද එයාගේ ඊළඟ සැලසුම? ඒ අවසාන සැලසුම. අපි කතා කරමු ලබන සතියේ සැලසුම ගැන. අපි කතා කරමු ඒ සැලසුම ක්‍රියාත්මක වෙයිද විනාශ වෙයිද කියලා. මගේ රත්තරන් දුවල පුතාලා එහෙනම් පරිස්සමෙන් ඉන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ, හොඳට ඉගෙන ගන්න ඕනේ. හැමෝටම ආදරෙයි මංගිල්ල. සුබ්බ සතියක්.
3: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජයබාහු රජතුමා, කීර්ති හෙවත් කිත්ති කුමාර

0: Televenture FM Anu Paha FM Anu Hatarai Dashumata Net FM
1: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 112787787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
2: මාරයිනේ
3: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
5: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
6: එඩිකේකට මාස් කොටා ගියා මාස තුනකට ඉතින් ඉස්සෙල්ලා කපුගල් මාළු ආවා පස්සේ දෙවෙනිගලේ නා ආරංචි වුණා මාස් ගියා දවස් 12ක් ගිහලා තිබුණේ දෙවෙනි වතාව ගෙද්දිනාම දෙවෙනි ගමනේ ගෙද්දිනාම ඊට පස්සේ මහත්තයෙකුට වෙන්නලා ෆොටෝ පරීක්ෂණයක් කරලා බැලුවා මොකුත් අරණීපයක් නැහැ කියලා කිව්වා දැන් හොඳටම
1: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940
3: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 862 363 0776 716 3672

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා
1: නිත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ටාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න
1: නිත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා අපි බණ්ඩාරවෙල යමු අපි බණ්ඩාරවෙල යමු
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි
2: බැතිබර දායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
3: FM අනුපහ FM අනුහතරයි දශම අට නැත් FM.
4: කලබල කලබල කලබල කලබල කලබල පැංචා.

උදැස්සන 6යි විනාඩි 23යි වෙලාව. මෙත ෆෙම් කලපල පැංචහගෙන ඉන්න වෙලාව. ඉතින් අපේ පුංචි පැටව ටික දැන් මොනවද කරන්න ලෑස්ති වෙලා ඉන්නේ? පොසොන් සතියේ එන්නේ නේද? පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය හෙට තියෙනවා. ඉතින් පන්සල්වල, පුතාලගේ ස්කෝලවල, දහම් පාසල්වල ගොඩාක් ලස්සන දේවල් සංවිධානය වෙලා තියෙන්නේ නේද? අපිත් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාමිනේ ඉන්නේ. ඉතින් අපේ පුංචි පැටව් පොසොන් පුර පසළොස්වක පොහොයට යන්න කලින් කොහොමද පොසොන් සතිය ගෙවන්න කැමති? කොහොමද හෙට දවස ගෙවන්න කැමති? අපි නිතිෆෙම් කලබල පැංච නිර්මාණ පිටුවේදී ලස්සන නිර්මාණ වලින් ඒ ගැන කතා කරමුද? චිත්‍ර විදිහට, වීඩියෝස් විදිහට, ඕනම විදිහකට කැමති නිර්මාණයක් එවන්නකෝ බලන්න.

මොකද කියන්නේ උදේ පාන්දරම අපිත් ඒ සින්දුව වගේම චුටි අත්පඩියක් ගහමුද? පුංචි පැටව නම් අම්මෝ ක්ලැප් කරන්න කිව්වහම අකමැති වෙයිද? නෑනේ. දන්නවද පුතේ, අත්පුඩිය කියලා කියන්නේ කොච්චර හොඳ දෙයක්ද කියලා. ඔගොල් ඉස්කෝලේදී ඔය ඉගෙනගෙන තියෙනවා, පෙර පාසලේදී ඉගෙනගෙන තියෙනවා. අපිව හොඳට ක්‍රියා කරන, අපේ ක්‍රියාශීලී මට්ටම වැඩි වෙන, අපේ සෛල ස්නායු හොඳට ක්‍රියා කරන දෙයක් තමයි අත්පුඩිය කියලා කියන්නේ. ඉතින් උදේම අඩුගානේ පුංචි ව්‍යායාමයක් හරි කරන්න අමාරු නම්, අමාරු වෙන්න බෑ හරිනම් චුටි වෙලාවක් එකට වෙන් කරන්නත් ඕනේ. හැබැයි හදිස්සි හරි බැරි වෙන අවස්ථාවක් එනවනම් ඔන්නත් පුඩිය කියලා කියන්නේ හොඳ ව්‍යායාමයක්. ගතට හෙතට දෙකටම. ඉතින් උදේ පාන්දරම ලස්සන අත්පුඩි පෙළක් ගහගෙනම අපි ලස්සනට අද වැඩ ටිකක් පටන් ගමු. නෙත ෆිම් කලබල පැංචා නිර්මාණ පිටුව 0711 95 95 95 ලස්සන දේවල් එවන්න බලන්න.

තමන්ගේ හිත සතුටින් පිරෙන්න කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ගෙදර සතුටින් පිරෙලා ඉතිරිලා යන්න කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඔන්න දැන් දීර්ඝ නිවාඩුවක් ඇවිල්ලා තියෙන්නේ. සෙනසුරාදා ඉරිදා හෙට පොසොන් පොහොය. ඉතින් මේ දේවල් එක්ක අපේ චූටි පැටවුන්ට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ගෙදර සතුටින්ම තියන්න පුළුවන් නේද? මම දන්නවා, දැන් දන්සැල් තියෙනවා, ලස්සන පහන් කූඩු හදලා තියෙනවා, තමන් ඉන්න තැන වටපිටාව පොසුන් වලින් සරසගෙන තියෙනවා නේද? එහෙම තමයි වෙන්න ඕන. මොකද හැම දෙයක්ම විඳින්න පුළුවන් වුණාම අපිට ජීවිතේ ලස්සනට රහ තේරෙනවා. අන්නේ රහ තමයි අපි විඳ ගන්න ඕන. ඒ නිසා මගේ දරුවෝ, දෙමාපියෝ හැම කෙනෙක්ම මේ දීර්ඝ නිවාඩුවේ පරිස්සමෙන් සිහිය ඇතිව බුද්ධිය ඇතුව ලස්සන දේවල් කරමු. පරිස්සම කියන එක මම ආයේ කියනවා. පරිස්සම ගැන පළමුවටත් දෙවනුවටත් තුන්වෙනුවටත් අපි හිතන්නම ඕනේ හැම තිස්සෙම.

උදැසන 6:39 වෙලාව. නෙත FM කලබල පැංචහන ගොඩාක් අය කියන දෙයක් තමයි ශිෂ්‍යත විභාගයේ දැන් ළඟ ළඟම එනවනේ. එතකොට විභාග කටයුතු ලං වෙනකොට හරි වෙහෙස කරයි කියලා. මහන්සිය දැනෙනවා, හිතට බයක් දැනෙනවා. ගුරුවරු පවා හරිම වෙහෙස කර ජීවිතයක් ගත කරන්න කියලා සමහර තැන්වල අපිට කියනවා. ඉතින් එහෙම තමයි නේද? හැම දවසකම ඒ වෙහෙස කර බව අපිට හවස් වෙනකොට දැනෙනවා. උදේ අපි හරිම ලස්සනට දවස පටන් ගන්නවා. දවස තිස්සේ මේ ක්‍රියාශීලී බව, ඒ නැවුම් බව, ලස්සන බව තියාගන්න අපි උත්සාහ කරනවා. හවස් වෙනකොට ප්‍රායෝගික තත්ත්වයේ තමයි අපි හැමෝටම හරිම මහන්සි. ඉතින් මොකද අපි කරන්නේ? අපි අල්ලගෙන යන්න ඕනනේ. අපි දරා ගන්න ඕන නේද? දරුව වෙනුවෙන් අපිට ගොඩක් දේවල් කරන්න තියෙනවා වැඩිහිටියෝ විදිහට. මේ ඊළඟ පරම්පරාවයි අපි පෝෂණය කරන්නේ. අපි සශ්‍රීක විය යුතුමයි, සරුසාර විය යුතුමයි. එහෙනම් ඊළඟ පරම්පරාවට මේ දේවල් අපි ලස්සනට දෙන්න ඕන. ඉතින් අපේ පැටව් ඒ දේවල් හරි ලස්සනට බාර ගන්න ඕන. එහෙනම් ඉතින් ඕගොල්ලන්ටත් ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. මම දන්නවා මේ අයහපත් කාලකණික තත්ත්වය නිසා ඩෙංගු වැඩි වෙනකොට, වෛරස් වැඩි වෙනකොට, ලෙඩ වැඩි වෙනකොට හරිම වෙහෙසයි, අමාරුයි. ඉතින් අපි කොහොම හරි අල්ලගෙන යමු. අම්මා තාත්තා, වැඩිහිටියෝ, යාළුවෝ හැමෝම ඉන්නවා උදව්වට. හැමෝම ඉන්නවා වචනයකින් හරි ආදරය බෙදා ගන්න. අපි හැමෝම ඉන්නවා. එහෙම නේද?

0: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා?
1: බය වෙන්න එපා. වැඩිවන ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397. අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුලකම් පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
2: තැඹිලි තෙල්, කොකුම් පොතු, සුදු හඳුන්, වෙනිවැල්, අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප, කැකුළු බේබි සබන්, බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 047-31-33-540.
6: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී. බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පොසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව, පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය, ශ්වේත පූජා, පෝදින වැඩසටහන, මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ, නෙත් FM පොසුන් කලාපය නරඹන්න. සංවිධානය නෙත් FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය. ප්‍රධාන අනුග්‍රහය
1: අලුතැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
7: බැතිපර දායකත්වය
8: උපුල්ස් ඉන්ටර්නැෂනල් මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමක්කරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය උපුල්ස් ඉන්ටර්නැෂනල්.
9: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්ල තමතන්න 011-2-863-363 076-716-3672
10: FM 95, FM 94.8, NET FM.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
1: උදැස්ස 9:45.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට

0: සුතන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්නෙ තමතන්න 0112 863 363 0776 716 3672
1: ජනතාව විශ්වාස කරන සත්‍ය ආයුබෝවන් අද 2026 ජුනි 28 ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. රෙඩ් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. රෙඩ් නිවුස් සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. රෙඩ් නිවුස් සමග මම ගයශ්‍රී ගමගේ ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
2: රෙඩ් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: සිරස්තල චරිත් ටිල්වින්ගේ ළඟම හිතවතෙක්ගෙන් ආව කියපු කෝල් එක ගැන වරුණ රාජපක්ෂ යලි කතා කරයි. කල්ගිය 6 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම්. නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාරය වන්දනා කිරීමට අදත් සදහැවතුන්ට අවස්ථාව. ඉන්දියාවේ පාරක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නමින් නම් කෙරේ. T20 කාන්තා ලෝක කුසලානයේ අයර්ලන්තේ හමුවේ කොදෙව්වන් පරදි. ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටේෙන් ඉවතට. පාතාලය සමග ඩීල් දෙමූ බවට චෝදනා ලබා සිටින චරිත් අබේසිංහ සහ රකිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පෙර චරිත් අබේසිංහට ආව කියන කෝල් එකක් ගැන මේ දිනවල එක එක කතා කියවෙනවා. මේ ගැන මුලින්ම කතා කළේ වරුණ රාජපක්ෂ. ඔහු කියපු කතාවට එරෙහිව නීතිමය පියවර ගන්නවා කියලා ජනතා විමුක්ති පෙරමුණ කිව්වා. එසේ තිබියදී දැන් වරුණ රාජපක්ෂ තවත් පැහැදිලි කිරීමක් කරනවා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන්
2: සිට.
1: අත්අඩංගුවට ගැනීමට පෙර චරිත් අබේසිංහ මහතාට ලැබුණු බවට තමන් අනාවරණය කළ දුරකථන ඇමතුම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් පාර්ශ්ව වටහාගෙන ඇත්තේ වැරදි ලෙස බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ මහතා පවසනවා. නෙට් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම දුරකථන ඇමතුම ලැබුණේ ටිල්වින් සිල්වා මහතාගෙන් බවට තමන් ප්‍රකාශ නොකළ බවයි. තමන් ප්‍රකාශ කළේ ටිල්වින් සිල්වා මහතා දන්නා හෝ ඔහුට සමීප අයකු මෙම ඇමතුම ලබාදුන් බවයයිද ඔහු පැවසුවා. අත්අඩංගුවට ගැනීමට පෙර චරිත් අබේසිංහ මහතාට ලැබුණු දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් වරුණ රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය මේ වන විට දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක්. ඔහු එම ප්‍රකාශය කළේ ඉක්ුද්දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී.
3: මට ඊට මාස දෙකකට වගේ කලින් චරිත් අබේසිංහ දවසත් දුරකථන ඇමතුම. දුරකථන ඇමතුමක් දීලා මගෙන් අහනවා, වරුණ ඔයාට ටිල්ලි සිල්ලා කතා කළොත් ඔයා කතා කරනවද? මං චරිත් කියනවා, ඉතින් මට කතා කළොත් කතා කරනවා. එතකොට චරිත් මගෙත් එක්ක ඉතාම සමීපහිතවදෙන් ඔහුට කතා කරලා අල්ලු කුමාර් සායක ජනාධිපතිවරයාව මුණ ගැහෙන්න, ජනාධිපතිවරයාට ඔහු මුණ ගැහෙන්න අවශ්‍යයි කියලා ඔහුට හමු වෙන්න ඕන කියලා කිව්වා.
1: වරුණ රාජපක්ෂ මහතා කළ මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සහ ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ප්‍රකාශ කරමින් ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කළා. ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ මාධ්‍ය නිවේදනය දැක්වෙන්නේ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනුණු චරිත් අබේසිංහ නැමැත්තාට මීට මාස දෙකකට පෙර තම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ජනාධිපතිවරයා හමුවීමට එන ලෙස ආරාධනා කළ බවට වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් චෝදනා කර ඇති බවයි. එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ පාතාල සබඳතා හා බැඳිරු මෙම අල්ලස් සිදුවීම හමුවේ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස කෙතරම් කලබල වී ඇද්ද සහ බංකොලොත් වී ඇද්ද යන්න මෙමගින් පැහැදිලි වන බවයි. අසත්‍ය ප්‍රකාශ කරමින් තම පක්ෂයට අවලාද නැගීමට සමගි ජන බලවේගයේ ඇතමුන් දරන උත්සාහය දැඩිව හෙලා දකින බවත් මෙම සාවද්‍ය ප්‍රකාශයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළා. කරුණු මෙසේ තිබියදී ප්‍රශ්නගත ප්‍රකාශය සම්බන්ධයෙන් net news සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වර්ණ රාජපක්ෂ මහතාගෙන් නැවත ප්‍රශ්න කළා. එහිදී ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.
4: එතකොට ඒ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ ටිල්වින් සිල්ලා චරිත කෝල් කළා කියලා මම කියන්නේ නැහැ. මම කියන්නේ චරිත බේසිංහ මට කිව්වා එයාව මුණ ගැහෙන්න ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් තිබෙනවා කියලා එයාට කිව්වා කියලා. එතකොට එයාට පණිවිඩයක් ලැබුණා එයාගේ හිතවතෙක්ගෙන් කියලා. එයාගේ සමීපම හිතවතෙක්ගෙන්. එතකොට ඒක තමයි එයා මගෙත් එක කියන්නේ. ඊට පස්සේ එයා එක ප්‍රසිද්ධ මීඩියා එකක මීඩියා ප්‍රෝග්‍රෑම් එකකට එයා කියලා. එයාට එහෙම මේ ජනතා විමුක්ති පෙරමුණක් තමයි ආණ්ඩුවෙන් ආරාධනාවක් ලැබුණා කියලා. ඒ දෙකම කෝඩ් කරලා තමයි මම ඔය දාම අද සාකච්ඡාවේදී ගුවේ චරිත මෙන්න මෙහෙම කතා කරලා තිබ්බා. චරිත මගෙත් එක කිව්වා කියලා. චරිත ප්‍රතික්ෂේප කරලා සිංහල භාෂාව පිළිබඳ අවබෝධය නැහැ. ඇත්තටම හොඳම දේ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය කණ්ඩායමට සිංහල භාෂාව තේරෙන කෙනෙක්ව සම්බන්ධ කරගන්න.
1: ලබන වසරේ සිට හය ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ සූදානමක සිටින බව ජනාධිපති මාධ්‍ය අංශයේ පවසනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා. මෙහිදී සඳහන් කර ඇත්තේ ලබන වසරේ සිට හය ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ සූදානමක සිටින බවයි. 2026 වර්ෂයේදී පළමු වසර සඳහා ආරම්භ කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විධිමත්ව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව පත් කරන ලද විද්වත් කමිටුවේ යෝජනාද සැලකිල්ලට ගනිමින් හය ශ්‍රේණියට අදාළ මොඩියුල අදාළ සංස්කරණ සහිතව මුද්‍රණය කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර පළමු වාරයට අදාළ සියලුම මොඩියුල මෙවන විට මුද්‍රණය කර අවසන් ඇති බවටත් දෙවන වාරය සඳහා මොඩියුලද එකවර ලබා දීමට සැලසුම් කර ඇති බවත් සඳහන් කෙරුණා. මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ සියලු පාසල්වලට එනම් ද්විතීක පාසල් 6500කට අවශ්‍ය උපකරණ මෙවන විට ලබා දී අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම සංවර්ධනය කළ යුතු පාසල් 373ක් හඳුනාගෙන ඇති අතර ඒවා සංවර්ධනය කිරීමේ කටයුතුද මෙවන විට සිදුවන බව මෙහිදී අධ්‍යාපන බලධාරීන් සඳහන් කළා. බණ්ඩාරවෙල නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයට සමගාමීව සංවිධානය කරන නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාරයේ වන්දනා කිරීමට අද දිනේද සදහැවතුන්ට අවස්ථාව හිමිවනවා. ඒ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය විහාරස්ථානයේදී. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා එම විහාරස්ථානයේ රැඳී සිටින net විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්. අයිබෝන් සමීර.
5: අයිබෝන් සුබ දැසනක්. බණ්ඩාරවෙල නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයේ අද තුන්වෙනි දිනය අදවසේත් උතුම් වූ ධාතුන් වහන්සේලා මේ උදෑසන කාලයේ සිට දැකබලා වැඳපුදා ගන්නට ඔබට අවස්ථාව තිබෙනවා. විශේෂයෙන්ම අද උදෑසන 6ට උදෑසන ශීරපායස පූජාව පවත්වන්නට යෙදුණා. එන අනතුරුව අපි ආරාධනා කරනවා අද දවස පුරාවටම උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේ, සීවලි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ වගේම තායිලන්තයෙන් වැඩම කළා වූ විශේෂ ධාතුන් වහන්සේ, බුරුම රටින් වැඩම කරා වූ විශේෂ ධාතුන් වහන්සේ දැකබලා වැඳ පුදා ගන්නට නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාරයේ ක්‍රියාත්මක වෙනවා. ඊයේ විශාල පිරිසක් උතුම් වූ ධාතුන් වහන්සේ වන්දනා කරන්න මධ්‍යම රාත්‍රියේ තෙක් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට පැමිණි වග අපි සටහන් කරන්න ඕනේ. ඒ වගේම අදත් රාත්‍රියේදී විශේෂ බැතිගී ප්‍රසංගයක් පවත්වන්නටත් සූදානම්. ඒ වගේම වෙසක් කලාපයේ තුල දන්සල් රාශියක් ක්‍රියාත්මකයි අද දවසේදීත් අපි ඔබට ආරාධනා කරන්න කරනවා දවස පුරා මේ උතුම් පින්කම් සමග ඒකාබද්ධ වන්නට කියලා කසාගල සමූහ ව්‍යාපාරය මගින් පවත්වන ලබන විශේෂ තේදන්සල අද දවසේ ක්‍රියාත්මක කරන්නට සූදානම් ඉන්නවා. අපි ඔබට ආරාධනා කරනවා අපිව ශ්‍රවණය කරන මානේ ඉන්නවා නම් එන්න බණ්ඩාරවෙල්ට මේ අසිරිමත් බුදු අසිරිය දකින්න නේත්‍රාලෝක පොසොන් උදානේ අසිරිය මෙඳ ගන්නට කියලා කසාගල සමූහ ව්‍යාපාරය වගේම පුල්ස් ඉන්ටර්නැෂනල් මේ මහඟු පින්කම සඳහා දායකත්වයේ සපයන බවත් අපි මතක් කරන්නට ඕනේ. එහෙමනම් සමුගන්නවා ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශවලදී හමු වන බලාපොරොත්තුවෙන් මම සමීර බණ්ඩාරවීර කොන් නෙත් නිවුස් වෙනුවෙන්.
1: ස්තුතියි සමීර. බණ්ඩාරවිල නේත්‍රාලෝක ධර්ම විජේ පොසොන් උදානය සංවිධානය කරන්නේ මෙත් FM රේඩියෝව බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය සහ බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය එක්වයි. ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර පිහිටි ප්‍රධාන මාර්ගයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නමින් නම් කර තිබෙනවා. හයිද්‍රාබාද් හි නානාක්‍රම ගුඩා ප්‍රදේශයේ මාර්ගයකුයි මෙලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නමින් නම් කර ඇත්තේ. එහි නාම පුවරුව ඉන්දියාවේ අමරිකානු තානාපති සේරියෝ ගෝර් සහ තෙලංගානා නියෝජ්‍ය මහා ඇමති මල්ලු භාට්ටි වික්‍රමාර්කායනායගේ සහභාගිත්වයෙන් ඉකුතා නිරාවරණය කෙරුණා. මෙම තීරණය ගනු ලැබුවේ 2025 වර්ෂයේදී තෙලංගානා මහා ඇමති ඒ රේවන්ත් රෙඩ්ඩි මහතා විසින් දියත් කරන ලද ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සහ ගෝලීය ආයතනික නාමයන්ගේ හයිද්‍රාබාද්හි ප්‍රධාන මාර්ග නම් කිරීමේ පුළුල් සංවර්ධන සැලැස්මේ කොටසක් ලෙසින්. දේශපාලනික නායකයන්ගේ නම්වලින් ඔබ්බට ගොස් ගෝලීය තාක්ෂණික හා ආයතනික සන්නාමයන්ගෙන් හයිද්‍රාබාද් නගරයේ යටිතල පහසුකම් සමග බද්ධ කිරීම මගින් ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙහි මූලික අපේක්ෂාව වී තිබෙනවා. එළබෙන කාල සීමාව තුළ හයිද්‍රාබාද්හි අනෙකුත් ප්‍රධාන මාර්ගද ගෝලීයව කීර්තිමත් පුද්ගලයන්ගේ සහ සමාගම්වල නාමයන්ගෙන් නම් කිරීමට නියමිතයි. මේ අතර තමන් නමින් ඉන්දියාවේ මාර්ගයක් මෙලෙස නම් කිරීම දැනටමත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රසාදයට හේතු වී තිබෙනවා. ඒ අනුව මේ ඉදිරියේදී ඉන්දු අමරිකානු රාජ්‍ය තාන්ත්‍රික බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමටද හේතුවක් වනු ඇතැයි අපේක්ෂිතයි. ශ්‍රී ලංකාවේද වැඩි දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි පරිදි T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කිරීමට අයර්ලන්ත ක්‍රීඩිකාවන් සමත් වුණා. ශ්‍රී ලංකාවේද වැඩි දෙනෙක් මෙම ප්‍රතිඵලය බලාපොරොත්තුවෙන් සිටියේ මෙවර T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඊයේ තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අයර්ලන්තේ හමුවේ පරාජය විය යුතුම වූ නිසා. එහෙත් ඔවුන් මෙම පරාජය ලැබුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය තරම් විශාල පරතරයකින් නොවේ. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද තරගයේ පරාජය වුවත් අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩි අවස්ථාවක් ඔවුන්ට හිමිව තිබෙනවා. ඒ සමග ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ස්ථිර වශයෙන්ම අවසන් පූර්ව වටයෙන් ඉවත් වනු ඇති. මේ අතර ඊයේ තරගයේදී පළමුවෙන් පන්දුර පහර දුන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්. නියමිත පන්දු අර 20දී ඔවුන් ලබා ගත්තේ කඩලු 7ක් දැවි ලකුණු 128ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත ක්‍රීඩිකාවන් පන්දු අර 18යි පන්දු 5කදී කඩලු 4ක් පමණක් දැවි ලකුණු 129ක් ලබා ගනිමින් තරගයේ ජයගත්තා. අයර්ලන්ත ක්‍රීඩිකාවන් ඊයේ මෙම ජයග්‍රහණය ලබා ගත්තේ අයර්ලන්ත පිරිමි කණ්ඩායම පෙරදින ලෝකශූර ඉන්දීය කණ්ඩායමද පරාජය කර තිබියදී වීම තවත් විශේෂත්වයක්. නෙත් නිවුස් නිමව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට. Net News YouTube නාලිකාව සහ Net News Facebook පිටුවට. Net
6: News ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: සුපිරිමව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
8: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය.
9: බුද්ධගයාවේදී
0: ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363 0776-716-3872
9: FM 95 FM 94.8 Net FM
10: කලබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ
11: සතර සිස්සද්ද ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර
0: SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 0711 898 0898

0: සුබෝදාසනක් වේවා යාට.
1: අයිබෝන් අයිබෝවන් සුබම සුබෝදාසනක් වේවා. පැංචිතයි පැංචිතයි.
0: හැමෝටමත් සුබම සුබෝදාසනක් වේවා.
1: හැමෝටම නේද? ඒකනේ ඒකනේ. ඉතින් අම්මෝ අපිට විස්තර ගොඩාක් කියන්න තියෙනවා නේද පැංචි? නේද පැංචෝ? අපි දැන් මේ මොන සතියටද යන්නේ?
0: පොසොන්
1: පොසොන් සතියට නේද? පොසොන් පොහොය හෙට. දැන් පැංචි හෙට සිල් ගන්නවද?
2: මන් දන්නේ නැහැ. ඉතින් අම්මගෙන් අහන්න වෙයි.
1: අහන්න වෙයි නේද? සිල් ගන්න පුළුවන් වෙයිද කියලා. වෙනදට නම් සිල් ගන්නවනේ. වෙසක් එකට සිල් ගත්තනේ. ඒකනේ ඒකනේ. දැන් මේ පැංචෝ දන්නවද වැඩක්? කියන්නද රහසක්? Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Panchi. Happy birthday to you. අද නෙමෙයි කවද තිබුණ birthday එක? 26. ඒ කියන්නේ සිකුරාදා නේද? එහෙනම් අපි පැංචිට සුබ උපන්දිනයක් වේවා කියලා කියමු නේද? චුට්ටක් පරක් වුණාට විශ් කරන්න. පැංච කියන්න.
0: Happy birthday.
1: මේ අම්මගෙත් birthday එකද පැංචගේ? කවද්ද?
0: හෙට. ලබන සත්.
1: එහෙනම් උන පැංචගේ අම්මට දැම්මම අපි සුබ උපන්දිනයක් කියලා කියමු නේද පැංචි?
2: ඇයි මේ පැංචලොත් අපිට මැසේජ් එකක් දැම්මේ Happy birthday කියලා මට?
1: ඒකනේ ඒකනේ. ඒකනේ කියන්නේ
2: නංගි අම්මයි පැංචොයි එවලා තිබ්බයි.
1: හරි. දැන් මට කියන්නකෝ පැංචිට ලස්සන බර්ත්ඩේ කාඩ් එකක් ලැබුණනේ. ඒක විස්තර මතකද? ලස්සනම ලස්සන බර්ත්ඩේ කාඩ් එකක් පැංචි අහන ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි දෙවලා තිබ්බේ. නැන්ද කෙනෙකුයි මාමා කෙනෙකුයි නේ. අශෝක නැන්දයි සුනිල් මාමයි නේද? පැංචි ඊට පස්සේ ගිය අවුරුද්දේ කහගෙන ඉඳලා නේද? බාන අහගෙන ඉඳලා ඔන්න මේ අවුරුද්දේ පැංචිට ගෙදරටම බර්ත්ඩේ කාඩ් එකක් එවන කලබල පැංචිව අහලා නේද? ඉතින් ගොඩක්
2: තහනවා.
1: ඒකනේ. ඉතින් ස්තුතියි කියලා කියන්න ඕන නේද පැංචි? ආදරේ ආදරේ කියලා කියන්න.
2: ආදරේයි.
1: හරි.
2: මංගේ ඒගොල්ලන්ට කිව්වා තැන්කියු කියලා තාත්තගේ ෆෝන් එකෙන් අරගෙන.
1: ඒකනේ ඒකනේ. ෆෝන් නම්බර් කෙවල තිබ්බ නේද? කොච්චර සන්තෝසයිද බලන්නකො. බලන්න කොච්චර ආදරේද කියලා අපේ පැංචිට නේද? එහෙම තමයි කලබල පැංච අහනවනේ. ඉතින් වයස් ભેදයකින් තොරව හැමෝම අහගෙන ඉන්නවා. ඉතින් අපිට හැමෝම ආදරේ. අපිත් ඒගොල්ලන්ට ගොඩාක් ආදරේ නේද පැංචෝ? දැන් අපි පැංචගෙන් අහමු මොනවද දැන් පොසොන් එකට කරන්නේ?
0: ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ වැඩ කරා.
1: තව කතාවක් තියෙනවා. එහෙනම් පැංචි
0: පොසොන් පොය වැදගත් ගැන.
1: ඇත්තද? එහෙනම් පැංචි මොකද කරන්නේ? පැංචගේ
2: ඉස්කෝලේ තිබ්බ පෙරහැරක්.
1: මොකද්ද?
2: අපේ ඉස්කෝලේ තිබ්බ පෙරහැරක්.
1: කවද්ද තිබ්බේ?
2: 26 වගේ බර්ත්ඩේ දවසේ.
1: ඉතින් මොනාද කරේ පෙරහැරේ?
2: ඉස්කෝලේ යද්දී අපේ අම්මමට සර්ප්‍රයිස් කරලා කේක් එකක් කපලා. ඊට පස්සේ පෙරහැර වුණාන් පස්සේ අපේ තාත්තා අපේ අප්පච්චි සර්ප්‍රයිස් කරා.
1: හොඳයි නේ. ඉතින් සර්ප්‍රයිසස් ගොඩයි නේද? හරි. එහෙනම් අපි පැංචගේ කතාව අහමු. ඔන්න පැංචි කියන්න. පැංචට කතාව කියන්න කියලා.
2: පැංචි නෑ පැංචෝ දැන් කතාව කියන්නකෝ.
0: ඔන්න එක මතක කාලෙක හිටිය තිස කියලා රජතුමෙක්. එයාගේ ඇත්තම නම තමයි දේවානම්පිය තිස රජතුමා. ඊට පස්සේ දවසක් එයාගේ එයා හරිම ආසයි සත්තු ඩඩේම යන්න. ඊට පස්සේ එයාගේ හොබි එක තමයි සත්තු දඩයම් කරන්නේ.
1: රජතුමාගේ විනෝදාංශය නේද? ඊට පස්සේ
0: දවසක් යනකොට අහිංසක මුව පැටියෙක් හම්බුණා. එයාට දුන්නක් අරන් ඊතලෙන් ඉදින්න හදනකොටම තිස්ස ඔහොම නවතින්න කියලා කිව්වා. ඊට පස්සේ වටපිටු බලන පේන්නේ
1: කවුද මට කතා කරන්න කියලා පේන්නේ නේද?
2: එයාගේ නම.
1: එයාගේ නමට කතා කරනවානේ.
0: කවුද මගේ නම කියලා කතා කරන්නේ කියලා. ඊට පස්සේ ආයි තිස්ස ඔහොම නවතින්න කියලා කිව්වා. දැන් තමයි දැක්කේ මිහින්තලා කඳු මුඳුනේ ඉඳන් ඉන්න මිහින්දු හාමුදුරයි. මිහින්දු හාමුදුරෝ
1: ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමනේර පණ්ඩුක උපාසක ඔය කියන ඔක්කොම ඉන්නවා නේද?
0: ඊට පස්සේ ඊතලෙත් පැත්තකින් තියලා දුණු ටිකත්ටි පැත්තකින් තියලා බුදුසාදුට වැන්දා.
1: මේ මිහිදු ස්වාමීන් වහන්සේට නේද? මිහිදු හාමුදුරුවන්ට වැන්දා. බුදුසාදු නෙමෙයි මිහිදු හාමුදුරුවෝ.
0: මිහිදු හාමුදුරුවන්ට වැන්දා.
1: හරි.
2: ඊට පස්සේ කසුරිනන්නේ. ඒකේ අපේ ඉස්කෝලේ මොන්ටිසෝරි එකේ හදවන සින්දුවක්. ඒක කියන්න.
1: හා ඒක කියමු දැන් පැංච කතාව ඉවරුණාම. හාද? හා කියන්නකෝ පැංච.
0: ඊට පස්සේ
1: දැන් ඔන්න මිහිඳු හාමුදුරුවන්ට වැන්දා.
0: මිහිඳු හාමුදුරුවෝ බුදුසාදුගේ ධර්මය
1: දේශනා කරා. දේවානම් පියතිස්ස රජතුමාට.
0: දේවානම් පියතිස්ස රජතුමා ගල බුද්ධිමත් කියලා හිතලා ඒගොල් මිහිඳු සමිඳු මිහිඳු හාමුදුරුවෝ ඒගොල්ල හිටල දේවානම් පියතිස්ස රජතුමා බුද්ධිමත් කියලා ගොඩ මුලින්ම එයාට තමයි එක කියල් දුන්නේ.
1: ඒ කියන්නේ ඉතින් ඔන්න දැන් කියලා දුන්න නේද? මුව දඩමේ ගියාම තියෙන
0: සත්තු මරන්න
1: හොඳ නෑ. ඒව මේව
0: බොරු කියන්න හොඳ නෑ.
1: ප්‍රාණඝාත හොඳ නෑ නේද?
0: හොඳ වැඩ කරන්න ඕන.
1: සාවාචා. හොඳ වැඩ කරන්න ඕන නේද? එහෙම කියලා මිහිඳු රහතන් වහන්සේ දේශනා කරා. ඕක තමයි කතාව නේද?
0: ඒ දේශියෝනේ හෙට වගේ පොසොන් පොය දවසක.
1: අන්න හරි. ඔන්න පැංච කියපෝ ඒ සිද්ධිය උනේ හෙට වගේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක. බලන්නකෝ අපේ පැංච ලස්සන්ට ඒක ගලපලා කිව්වා නේද පැංචි?
2: පසුන්නන්නේ තව මට ඒකට සින්දුවකුත් තියෙනවා.
1: ඇත්තද? පැංචිටත් සින්දුවක් තියෙනවා කිව්වනේ. අපි ඒක අහලෙමුද? දැන් පැංච කතාව කිව්ව හින්දා. හා පැංචි කියන්නකො මොකද්ද සින්දුව? තිස්ස කුමරු දුන්නාරන්ද? මේ පැත්තට හැරින් මෙහෙටෙන්.
2: තිස්ස කුමරු දුන්න අරන් මුව කෝපුව මානයි. ඒක දැකපු මිහිඳු සමිඳු තිස්ස කීවයි. තිස්ස හැරිලා බැලුවයි. මිහිඳු සමිඳු දැක්කයි. දුන්න බිමට දැම්මයි. දොහොත් නගා වැන්දයි.
1: අන්න හරිම ලස්සනයිනේ පැංචෝ. පැංචිගෙ සින්දුවත් ලස්සනයි නේද? පැංචගේ කතාවත් පැංච ලස්සනට ගලපලා කිව්වා. පැංචි ඒකට ගැලපෙන්නම සින්දුවක් කිව්වා.
0: සින්දුවත් කියන්න.
1: කියන්නකෝ.
0: මිහිඳු සමිඳු පොසොන් දාට් අපේ රටට වැඩම කරා. මිහින්තලා ගල උඩ තිස්ස කියා කතා කරා. තිස්ස නිරිඳු කලබල වී මිහිඳු සමිඳු දෙස බැලූ. සතුන් මරන්නට හොඳ නෑ මිහිඳු සමිඳු බණ දෙසුවා.
1: හරිම ෂෝක්. බලන්න මේගොල්ලු කොච්චර ලස්සන දේවල් ඉගෙනගෙන තියෙනවද. කවුද දැන් ඔය කතා සින්දු කියලා දුන්නේ පැංචට?
2: අම්මා.
1: එතකොට පැංචිට
2: මට මට කියලා දුන්න නම් ඉස්කෝලෙන් යන සින්දුව.
1: ඉස්කෝලේ ටීචර්ස්ලා මේ දවස්වල ඕවම තමයි ඉතින් දරුවොත් එක්ක බෙදාගත්තේ නේද? එක එක වැඩසටහන් පෙරහැර, එතකොට පොසොන් පොහොයට සමගාමී වැඩසටහන් ගොඩාක් ඉස්කෝලවල, පන්සල්වල, දහම් පාසල්වල තියෙනවා. ඉතින් අපිත් බණ්ඩාරවෙලනේ ඉන්නේ. බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ තමයි අපේ කණ්ඩායම ඉන්නේ. ඉතින් ඔන්න බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට එන්න පුළුවන්. ඇවි ආවොත් එහෙම නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය, ඊළඟට නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් නොදානය, මේ හැමදේම, හෙට ශ්වේත පූජා වැඩසටහන, ඔය ඔක්කෝම බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය තමයි තියෙන්නේ. ඉතින් එතකොට අපේ වරුණ මාමා, දර්ශන මාමා, සමීර මාමා නේද, ඔය ඔක්කෝමත් එක කතා බහ කරලා යන්නත් පුළුවන්. අපේ කණ්ඩායමෙහි ඉන්නවා. හරි, එහෙනම් දැන් හරි නේද ඔගොල්ලන්ගේ විස්තර?
2: හරි.
1: දැන් දුරකථන අංක කියමුද? ලස්සන්ට කියන්න ඕන.
0: 01125533 යාළුවා අපිට කෝල් කරන්න.
2: 01115595 වට්ස්ඇප් නම්බරේ මේ කතා කරන්න බෑ. හැබැයි වට්ස්ඇප් කරන්න නම් පුළුවන්.
1: හරි, වට්ස්ඇප් කරන්නකෝ බලන්න. ඔගොල්ලෝ දැන් පොසොන් මේ සතිය කොහොමද ගත කරන්නේ? හෙට පොසොන් පොහොයට මොනවද කරන්නේ? මේ දේවල් එක්ක අපි කැමති බෙදා ගන්න මේ දේවලුත්, ඒ වගේම ලස්සන නිර්මාණ කරපු ලස්සන දේවල්, එවන්නකෝ බලන්න දවසේ තෑග්ග දිනා ගන්න කියලා. මේ දැන් ඩිෂුම් ඩිෂුම් නේද? ඒගොල්ලන්ට එන්න කියලා කියන්න. ඩිෂුම් ඩිෂුම් කියලා ඔය දෙන්නත් චුට්ටක්.
2: ඩිෂුම් ඩිෂුම්
3: මගේ පුංචි යාළුවෝ හැමෝටම ලස්සනම ලස්සන උදෑසනක් වේවා. මේ උදෑසන නියම වෙලාවටම අපි ඔයාලගේ ගෙදරට එන්නේ. ඔය ලස්සන මූණවල හිනාවක් මතුවෙන්නේ අපේ ලස්සන කතාව ඇහුවම කියලා අපි දන්න හින්දා. එහෙම නේද මගේ පුංචි යාළුවනි? එහෙනම් ඉතින් තවත් කල් වේලා ගන්න නැතුව අපි ඉක්මනටම ඩිෂුම් ඩිෂුම් එක්ක ජෝන් මොකක් කරයිද කියලා හඳ ඒ පැත්තට ගිහින් එමු.
4: පුරුපුරු අනේ පොඩ්ඩක් ඔය දඟලන එක නතර කරන්නකෝ. මට පේන්නේ ගස්සස්සේ කවුරු හරි එනවා.
5: කොයි පැත්තේද?
4: මට හිතෙන්නේ මේ පැත්තේ. මම මොකක් හරි දැක්කා. අර අර බලන්න.
5: කොබලමු නහය පොඩ්ඩක් කොළම. කොච්චර ඇත හිටියත් මට දැනෙන්නේ නැහැ. ඔයා හරි කවුරු හරි ඉන්නවා. මේකේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම ඉන්නවා.
4: සද්ද කරන්න එපා.
5: සද්ද කරන්න
4: අපි දෙන්න එහෙමනම් මෙහෙමම ටිකක් නැමිලා ඉමු.
5: මං සද්ද කරන්නේ පොඩ්ඩක් ඉව කරාට ගමන්නේ නෙමෙයි. මං හෙමින් සැරේ මේ ගහට නගින්නද?
4: මාත් එන්නම්, මටත් පුළුවන්.
5: ඇත්තමද?
4: ඔන්න බලන්නකෝ පරිස්සමින් පුරුපුරු, ඔයත් එන්න.
5: නිකි ටිකක් ඉක්මන් කරන්න. කවුරුනත් දෙන්න ළඟම එනවා.
4: හරි හරි, මට තේරුණා. තව චුට්ටයි. මෙන්න මේ අතට ගොඩ වුණා නම් අපිට වටේම පේනවා.
5: හරියට හරි. මේ අනේ මාවත් ඔයාගේ ඔඩකුතුම ගන්නකෝ.
4: එන්න.
5: ආහාර බලන්න. අර අතට කවුරු හරි දෙන්නේ වඳුරක් ගලවනවා. අර බලන්නකො නිකි.
4: පිටිපස්සට පේන හින්දා අපිට අඳුර ගන්න බෑ. ඒ වුණත් මොකද්ද උරුකමකුත් දැනෙනවා.
5: ඒක තමයි නෙකී මාත්මේ බැලුවේ. නෙකේ ඒතනින් එක්කෙනෙක් සුවඳත් මට හොඳට පුරුදුයි වගේනේ.
4: හොඳට බලන්න පුරුපුරු, හොඳට බලන්න.
5: ඒ අර දෙන්න.
4: අර දෙන්න කියන්නේ කවුද? හරියට කියන්නකෝ.
5: අනේ නෙකේ, ඒ ඉන්නේ අර හොර ජෝනුයි කම්මැලි ඩිෂුම්. ඒයි
4: මොනවා ඒ දෙන්න මොකද මෙතන කරන්නේ? අනික මේ කැලේ
5: කැලේ නෙමෙයි අපි අපල කාලේ. මේ නිකි පේනවට වඩා වැඩේ බරපතලයි වගේ මට හිතෙන්නේ. ඔයාර දැක්ක හිහිනට මේ දෙන්නත් සම්බන්ධයි.
4: අපිට එකපාරටම එහෙම කියන්න බෑනේ. තව චුට්ටක් හොයලා බලන එක කෝකටත් හොඳයි.
5: අපි එනං ඒ පැත්තට ටිකක් නහය දීලා නැහැ නහයන මේ කන දීලා බලමුකෝ. ඕ ඕ ඔන්නේ ඔන්නා කිසිම ශාදයක් කරන්න එපා.
4: හරි හරි ඔයා බලන්නකෝ ඒ දෙන්න කතා කරන මොනා හරි වට ඇහෙනවද කියලා.
5: බලමුකෝ මොනවද ඒ දෙන්න කතා කරන්නේ කියලා. නිකේ හරියට කිසිම ශාදයක් පැහැදිලි නැහැ නේ නිකේ.

0: show.
1: Why?
0: Let's look from our Nimmana Pittuva some pictures.
1: Okay.
2: മുഖത്ത് മുഖത്ത് ഇംഗ്ലീഷ് വലട്ട് മാറുവേലാവാകെ നേത് ബ്യൂട്ടിഫുൾ പിക്ചേഴ്സ് ബലന്ന യാ നേത് പാൻചോ നേത് പാൻചി දැන් ඔන්න මෙහෙමයි අපි මේ නිර්මාණ පිටුව පැත්තට යමු මේ විදිහට අකුරෙන් අකුර වචනෙන් වචන පිළිවෙලට ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න සතර තියෙනවා නේද සතර ස්ටෙප් බයි ස්ටෙප් වැඩපොත් ඔන්න ගන්න පුළුවන් දිවේනේ පොත් සල්වලින් අරගන්න පුළුවන්කම තියෙනවා දරුවගේ ඉංග්‍රීසි විෂය දැනුම ගැන අම්මලා තාත්තලා නිතරම හොයනවා මොකද්ද කරන්නේ මොන වගේ වැඩපොත් දරුවට අරන් දෙන්න පුළුවන් ඉතින් සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ තියෙනවා පියවරෙන් පියවර දරුවගේ ඉංග්‍රීසි ධර්ම වර්ධනය කරවන්න එක ශ්‍රේණිය සිට අට ශ්‍රේණිය දක්වා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ දැන් වෙළඳ පොලේ අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර එහෙනම් නිර්මාණ පිටුවට යමු
0: පුංචි අපේ නිර්මාණ පිටුව

0: හරි ඔන්න පැංචි කියන්න බලන්න මොනවද පේන්න කියන
1: අපි ඒක දැක්ක එක දවස
0: දැක්කද හෙන අපි දැකපු නැති එකක් දකි මුනේද
1: මේ ආනේක අපි දැක්කේ නැහැ
0: මොකත්තේ
1: ආනේ අපේ ස්කූල් තෝවගේ මේ ස්ටික් දෙකක් අරගෙන ටුක් ටුක් ටුක් ගහල ගහන
0: ලේඛනී නර්තනය කියලා තියෙන්නේ
1: පොල් කටවලින්ගුයි කෝටු දෙකකුයි ටුක් ටුක් ටුක් අපි දැක්කා
0: ඒකනේ පෙර පාසලේ පෙරහැර කියලා තියෙනවා ලේඛනී නර්තනය තෙනුල්ල තිස්සත් දම්යුරු පුංචි කැකුළු පෙර පාසල ගනිහිගම අන්න ලීකෙනි නර්තනය තමයි එවල තියෙන්නේ නේද? තව නිර්මාණ ගොඩකුත් එවල තියෙනවා. ඔන්න පැංචෝ. කියන්න.
1: කවුද ඉන්නේ?
0: මේ මෙතන කවුද ඉන්නේ? කළු පාටට.
1: අලි කියන.
0: හා හා.
1: ගංගා තියෙන. කඳු තියෙන. සන් කෙනෙක් ඉන්න.
0: හා. කල්යාණි ජාතික පාසල කිතුල්ගල කවීෂා හන්සලිද සිල්වා තමයි ඒක ඇඳලෙවල තියෙන්නේ අපිට. මෙන්න තව එකක් තියෙනවා. මොකද්ද මේ?
1: ටොම් ඇන්ඩ් ජෙරින්ද.
0: ඒ වගේනේ.
1: ඔව්.
0: සුනත් මනිත දුටුගැමුණු ප්‍රාථමික විද්‍යාලයේ බුත්තල. යාළුවගේ යාළුව මේ එයාම චිත්‍රය අතේ තියාගෙන ෆොටෝ එකක් විදිහට එවලනේ. මෙන්න මෙන්න පැංචු
1: වෙසකූඩුවක්
0: ලස්සන්ට හදලනේ
1: මෝස්තර ගොඩකුයි
0: ඒක කියලා තියෙනවා පැංචෝ නැන්දේ පොසොන් එකට හදන කූඩුව අමාදහර පොසොන් කලාපය කියලා තියෙනවා ගම්පහ මිරිස්වත්ත වතුරුගම පාර ඓතිහාසික පිළිකුත්තුව රජ මහා විහාරයේ තමයි තියෙන්නේ කියලා තියෙනවා ඌවනේ ගම්පහ තක්ෂලා විද්‍යාලයේ අට ශ්‍රේණි සියත් සඳවුරු රූපසිංහ තමයි ඒ පහන් කූඩුවේ ෆොටෝස් එක්කම අපිට එවල තියෙන්නේ. දැක්කනේනේ?
1: ඔව්.
0: ඔන්න. පැංච.
1: රූපයක් ඇඳලා. කවුද කට්ටිය?
0: කවුද කට්ටිය? කවුද කියලා බලන්න.
1: පාසල් ළමයිනුයි අම්මලා තාත්තලා.
0: හොඳට බලන්න හොඳට බලන්න ඒ ඇඳලා තියෙන විදිය කොහමද කියලා. නේ.
1: ලාමාසාරිය.
0: හා. තව මුස්ලිම් විදිහට ඇඳලා තියෙනව නේද? දැක්කද?
1: හා.
0: ඊළඟට රණවිරුවෝ ඉන්නවානේ.
1: ළමාඳු බඳගෙන.
0: ඉන්නවා. හා බලන්න කොච්චර ලස්සන චිත්‍රයක්ද. බිංගුනි නෙළුම් රත්නායක ජාතික පාසල අට ශ්‍රේණිය. පැංචි දැක්කද?
1: මං කිව්ව කතාව එක.
0: නෝ ඒකනේ. අන්න ඒ කතාවේ චිත්‍රය ඇඳලාවල නේද?
1: ඒකේ සින්දුව.
0: ඇහෙන්නේ.
1: මුල් කෝපුව වාන සින්දුවටත් ඒකම හරියට.
0: ඒකනේ නිල් හාරි.
1: හාමුදුරුවන් හතක් ඉන්නවනේ.
0: හාමුදුරුවෝ නෙමෙයි. ඒ ආපු පිරිසනේ. නේද? ධර්ම දූත පිරිස.
1: බුදු දහම ගෙනාවා.
0: ඕ බුදු දහම අරගෙන ලංකාවට වැඩම කරා මිහිඳු රහතන් වහන්සේ ඇතුළු පිරිස නේද?
1: ඔව්.
0: ඉට්ටිය උට්ටිය සම්බල බද්දසාල සුමන සාමණේර පණ්ඩුකෝපාසක. හරිද? හා. සරණ ජාතිය මහා විද්‍යාලය රයිගම බණ්ඩාරගම 3B ශ්‍රේණිය ඔන්න පැංච කියපු කතාවට ඒ චිත්‍රෙත් ඇඳගලා තියෙනවා. හරි. ඔන්න කියන්න මොනවද
1: මේ එන්ලයිට්මන්ට් එකද දන්නේ
0: හ්ම්
1: එන්ලයිට්මන්ට් එක
0: හ්ම්
1: දන්නේ බුදුනා එපදුනා
0: නෑ නේද කෝ බලමු
1: එපදුනා
0: ඕ මෙන්න බලන්න එක හරියටම අපි zoom කරමු එහෙම නෙමෙයි නේද පන්සලක් නේද ඇඳලෙවල තියෙන්නේ හ්ම් කවුද කියලා පේන්නේ ලියලා තියෙනවා මෙත්සුලනි දහම්සා 3 ශ්‍රේණිය විහාරගල ඉසුරු ප්‍රාථමික විද්‍යාලයේ සූර්ය වැව. හරි? මෙන්න පැංචිට සුබ පැතුම් එකතු කරලා තියෙනවා ගොඩක් කට්ටිය. මෙන්න පැංචි වැඳලා තියෙනවා. අභිමන්සා ගුණවර්ධන ධර්මාලෝක විද්‍යාලය මේ හැපි බර්ත්ඩේ පැංචි කියලා ඇඳලා තියෙනවා. අපේ පන්සලේ ශ්‍රමදානය HD සඳුමි යහන්සා හත ශ්‍රේණියේ ඒ ඥානෝදය මධ්‍ය විද්‍යාලයේ කළුතර පුතේ ශ්‍රමදාන ගැන ඔන්න මතක් වුණා. ටක්ගාල කියන්න ඕනේ මේත් එක්කම චිත්‍රයවල තියෙනවා අපිට මේ දවස්වල ඉස්කෝලවල පාදහම් පාසල්වල ආයතනාවට විවිධ ශ්‍රමදාන තියෙනවා නේද? තමන් ඉන්න තැන, ගෙවල් අවට ප්‍රදේශවල. ඉතින් ඒවට ඇත්තටම සක්‍රීයව අපි දායක වෙන්න ඕනේ, සම්බන්ධ වෙන්න ඕන, සහභාගී වෙලා ඒ දේවල් වලට උදව් කරන්න ඕන. නැත්තම් එහෙම අපිටම තමයි සමහර කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඩෙංගු වැඩි වෙලා තියෙනවා. ඉතින් ඩෙංගු වැඩි වෙන්න හේතුව අපි මේ අවට පරිසරය හරිම විදිහට තියාගන්න ඕන. ඒ නිසා වතුර පිරෙන තැන් ගැන ඔගොලු දකින්න නැති අපේ ක්‍රියා නිසාම නේද, අපේ නොසැලකිලිමත්කම නිසාම
1: කොච්චරනම්
0: එක එක තැන්වල වතුර පිරිලාද නේද පැංචෝ? ඉතින් ඒව අපි කරන්න ඕන නෑ නේද එහෙම? ආ, අපිට ඒ මොනාහරි වතුර පිරෙන තැන් දැක්කම ඒවා ගැන දැනුවත් කරන්න, ඒවා අපිට අයින් කරන්න පුළුවන් නම් අයින් කරන්න, ඒවා කරන්න පුළුවන් නේද පැංචි?
1: ඔව්.
0: අපි එහෙම කරමුනේ. තෙනුල් සිල්වා 2 ශ්‍රේණිය C නාලන්ද පිරිමි විද්‍යාලය අපේ ගෙවත්ත ඔන්න ඇඳලෙවල තියෙනවා. නිර්මාණ මෙන්න මෙන්න මෙන්න. මොකද බලන්න?
1: බස් එකක්.
0: අනිත් පැත්තටද හරවල තියෙන්නේ? රදුල් පන්කජ 2 ඔව් බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලය. මෙන්න කියලා තියෙනවා අපි බත්ති ගීත කිව්වා කියලා. දැක්කද? අන්න දැක්කද පැංචි?
1: ඔව්. අර මල්ලකුත් අතේ තියාගෙන ඉන්නේ.
0: මල් පොකුරක් නේද? හරිම ලස්සනයි. අපි සතුන්ට ආදරය කරමු කියලා ඔන්න නිර්මාණිකුත් කරලා තියෙනවා. පැංච දැක්කද? මොකක්ද කරන්නේ?
1: සතුන්ට ආදරේ.
0: කොහොමද ආදරේ කරන්නේ?
1: ඒගොල්ලෝ කෑම දෙනවා.
0: පුළුවන් විදියට පරිස්සමෙන් හැබැයි නේද? මෙන්න මේ අර භක්ති ගීත කියපු එක වීඩියෝ එකත් කරලා එවල නේද? අනේ හරි ෂෝක්. සද්දානි සම්භාෂිනී 2 ශ්‍රේණිය බලවත්කම මහාවිද්‍යාලයේ ඔන්න ඒ දෝනි තමයි භක්ති ගීත කියපු විදියේ ඔක්කොම එවල තියෙන්නේ අපිට. මොදරවාන මහාවිද්‍යාලය 6 ශ්‍රේණිය බානුෂ මෙන්න එවල තියෙනවා. ළමා ලෝකය කියලා හරිම ලස්සන චිත්‍රයක්. දැක්කද?
1: ඔව්.
0: මොනාද ඒ කරන්නේ පැංචි?
1: අකුරු ලියන.
0: අකුරු
1: ලියනවා.
0: ලස්සනට පිළිවෙලට ඉන්නව නේද?
1: ඔව්.
0: මේ චිත්‍රය හැටියට මේ බලන්න, මේ මොකද්ද බලන්න?
1: ලස්සනයි.
0: මොනවද ඒ තියෙන්නේ?
1: මල් තියෙනවා යට, ගස් තියෙනවා.
2: ට්‍රේන් එකක් යනවා.
1: කෝච්චි ට්‍රේන්.
0: නාවල පිටිය 1 ශ්‍රේණිය තල්ගොල්ල විද්‍යාලය කියලා තියෙන මට අනිත් වචනේ හරියටම පැහැදිලි නැහැ. මෙතුල් රන්සිරු. කෝච්චියක් කියන්නේ නේ? ඔගලන හැමදාම නෙමෙයි, ආවහම කෝච්චි දකින්නවනේ උඩට ආවම.
1: ඔව්.
0: ඒ කොහොමද?
1: ඒ කෝච්චි පාරෙන් එනවනේ.
0: ඒකනේ ළඟමනේ ඉන්නේ අපිනේ.
1: අපි දැක්කා දිගම කෝච්චියක්.
0: ඒක තමයි. ජිනරාජ බාලිකාව ගම්පොළ දෙව්මිනි තක්සරණි එවල තියනෝ. පෙබල් සැසුරුමකින් හදපු අහස්‍යානය. ලස්සනයි. ඔන්න බලන්න පැංචා. දැක්කද?
1: ජෙට් එකක්.
0: මිනිතු බිනුල් විදානගේ මහමෙවුනා බෞද්ධ විද්‍යාලය දෙල්ගොඩ. මිහින් තලාව මෙන්න යෙනුකි තත්සරණි ප්‍රතිභා පෙරපාසල හෙට්ටිකන්ද. මේ මොකද්ද බලන්නකෝ. කවුද මේ ඉන්නේ?
1: ආ, මොනරා.
0: මොනරා. හරි, අපි ඔක්කොටම ලොකුම ලොකු අත්පුඩියක් ගහමු නේද? අනිත් අලුවන්ට නිර්මාණය වන්න කියලා කියන්න.
1: අනික අලුවන්ගුත් නිර්මාණ පිටු එවන්න.
0: හා, අපි සෙල්ලම් කරන්න ඕන නේද?
1: ඔව්.
0: කොදුරකතන අංකය කියන්න.
1: 0112553 යාලුව අපිට කෝල් කරන්න.
0: අපි කිය වෙනකන් ඉන්නවද?
1: අට වෙනකන්.
0: කලබල පැංචා. පුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ.
2: සතර සිස්සද්ද ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
3: SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්තල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 898
4: FM 95 FM 94.8 Net FM
5: ගින්දර
6: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
5: සල්ලි කන්දක් උම්මා
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
8: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
9: මන් රපුන්සල් දුනාන කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා පේර ගන්න කවුරුත් වෙනකම් බලන් ඉන්නේ නැහැ.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පොහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා.
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී.
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා.
0: පුසුන් පොහෝදා, අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි.
2: බැතිබර දායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
3: කලබල කලබල කලබල කලබල
4: කලබල පැංචා

0: සෙල්ලම් ගෙදර දොර ඇරියද? හා එහෙමද එහෙනම් යන්කෝ.
1: චූටි චූටි අලෝ ගොඩාක් ඇවිල්ලා සෙල්ලම් කරන්න. මේ අපේ සෙල්ලම් ගෙදර.
0: චූටි චූටි අලෝ ගොඩාක් ආපු වෙලාවේ ඔන්න මම කියන්න කැමති ආපහු දරුවගේ ඉංග්‍රීසි විෂය දැනුම ගැන. අම්මල තාත්තලා හොයනව නේද? හොඳ පොතක් මොකක්ද තියෙන ඉංග්‍රීසි වැඩ පොත් විදිහට කරන්න පුළුවන් මගේ දරුවට මුලින් ඉඳලම ඉගෙන ගන්නනේ. ඉතින් ඒ නිසා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් පෙළ තියෙනවා. පියවරෙන් පියවර දරුවගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ මේ සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් පෙළ. එක ශ්‍රේණිය සිට අට ශ්‍රේණිය දක්වාම තියෙනවා. ඉතින් මුලින් ඉඳලම මේ පොත් සෙට් එක ගත්තොත් එහෙම හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ප්‍රායෝගික දැනුමක් ලබා ගන්න පුළුවන්. සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් පෙළ දැන් වෙනද පුළේ තියෙනවා. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර. හරි, දැන් සෙල්ලම්

0: I can.
1: I want subudasanak.
2: I want.
0: Hi, Yenki. Anna, come again, was to.
2: I want.
0: Ha, namaki anna balan.
2: Ekaminda pandi.
1: Kiwini shevened.
0: Kiwini shreni ed. Ika shreni ed. Kohidu inne. Kitulkala. Iskola mukadda.
2: Vidyapatiya patisudu vidyalaya.
1: ආසම මොනවටද යාළුවා?
0: මොනවටද ආසමනික? සින්දු කියන්නද නටන්නද චිත්‍රාන්දින්නද මොනවටද ආස?
2: සින්දු කියන්න.
0: ආ ඇත්තද? මේ කොහොමද ඔය පැත්ත විස්තර දැන් වහිනවද හොඳට පායලද?
2: වහිනවා.
1: ඩෙන්ගු එහෙම තියෙනවා පරිස්සම් වෙන්න. ඔසරණයකට මොකද්ද කරන්නේ?
2: පරිස්සම් වෙනවා.
0: හරි මැනික, දැන් අද මොකද්ද ඉදිරිපත් කරන්න කියන්නකෝ බලන්න.
2: සින්දුවා.
1: ලසන්ට කියන්නකෝ.
2: ඕතමල් පාපායා බනන
0: Fruit salad. ඒකට වාත් ආසයි යන්නේ. ඒක අය කියන්නකෝ. නහයෙන් කියමු අපි. 1 2 3.

0: ජීලා සනයි ඔන්න පැංචි ළඟ යාලුවා
1: ආයුබෝවන්
2: ආයුබෝවන්
1: නම් මොකද්ද
2: ලෑ
0: කොහෙද ඉන්නේ හන්න
1: කොහෙද ඉන්නේ
2: ඇයිදිය ගොඩ
0: ඇහැලිය ගොඩ වයස කීයද වයස කීයද මණික
1: පෙර පාසල් යනවද
2: ඔව්
0: පෙර පාසලේ නම කියන්න දෝනි
2: ABCD
0: ආ මොකද දෙන්නද කියන්නේ
2: හින්දුවා
0: හා
1: කියන්නකෝ බලන්න ලස්සනට

0: අනේ හරිම ලස්සනයි ඒකත්. හරි හුරතල්නේ දානේ. මෙන්න පැංචගේ පොලිම.
1: අයිබෝවන් සුබු දැසනක්.
2: අයිබෝවන් සුබු දැසනක්.
1: නම් මොකද්ද?
2: සංජිනි සත්තරනි.
1: සිය වසරෙද?
2: දස වසරේ.
1: එයාගේ ඉස්කෝල මොකද්ද? කොහෙද ඉන්නේ? වැස්ස හැමද? මොනාද පොසොන් එකට කරේ?
0: භක්ති ගීත කියනවාද මැනික? රේඩියෝ එකේ සද්ද දැනට විතරක් අඩු කරගන්න මගේ මැනික. ඊට පස්සේ වැඩි කරගමු. දැන් භක්ති ගීත කියනවනේ. දහම් පාසලේද? ඉස්කෝලේද? ආද දැන් මොකද්ද කියන්නේ? ලස්සනට කියන්න බලන්න සින්දුව. කෝ කියන්නේ?

家在那些地方呀，华语妈妈们给你给买给很多礼拜呀，那绿绿绿。

Ciao, ciao, ciao.

0: හොඳයි නෙමේ ඔයා එනවද අපිත් එක්ක නුවර යන්න? එන්න පුළුවන්ද? හා එහෙනම් මං දවස කියන්නම් එදාට අපිත් එක්ක යමු හොඳේ? හා දැන් මේ පැංචු අර අපිත් එක්ක දැන් මේ කෑ ගහලා කතා කරන සින්දුව කියනකොට හරි හිමීට කියනවනේ නේදානේ? හරි පැනික සුබ දවසක්. දැන් අර නෝර යන්න මම කතා කරනවනේ හැමෝටම නේද? හැමෝම එන්නකෝ, අපි හම්බ වෙමුකෝ. ඉතින් උඩරට මහනුවර, කන්ද උඩරට මහනුවර පොද්දැක්ම කියලා කියන්නේ මේක හරිම ලස්සන අත්දැකීමක්. මොකද නෝර කියලා කියන්නේ ලස්සනම ලස්සන පැත්තක්නේ. ඉතින් ඒ සිසිලස විඳින ගමන්, ලස්සන විඳින ගමන් අපේ දරුවන්ට ඕන කරන පොත් විශේෂ වට්ටම් සහිතව මිලදී ගන්න පුළුවන් තැනක් තමයි මහනුවර පොද්දැක්ම කියන්නේ. අනිත් එක තමයි විශේෂාංගක් තියෙනවා. මේ පාර 19 වෙනි වරට සංවිධාන වෙන නිසාම තවත් විශේෂාංග වැඩි කරලා තියෙන්නේ. ජූනි 29 වෙනිදා, ඒ කියන්නේ හෙට තමයි පටන් ගන්නෙ. ජූලි 5 වෙනිදා වෙනකන් තියෙනවා කැන්ඩි සිටි සෙන්ටර් එකේදී. සම සංවිධානයේ කැන්ඩි සිටි සෙන්ටර් සංවිධානයේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය අපි net fm අතල් බැඳගෙන ඉන්නේ හරිම ආදරෙන්. හරි එහෙනම් ඔන්න තව යාළුවෙක් ඉන්නවා බලන්න. පෙන්චා
1: අයබෝවන් සුබ දැසනක්.
0: කවුද මේ?
1: අයබෝවන් සුබ දැසනක්.
2: අයබෝවන් සුබ දැසනක්.
1: නම මොකද?
2: මීඳු බිනු විදාන්නගේ.
1: කී වසරද?
2: එක වසරෙදි.
1: ඔයා කොහෙද ඉන්නේ යාළුවේ?
2: කුවගඩ.
1: අද මොකද්ද කියන්න, කතාවක්ද සින්දුවක්ද?
0: පොයම් එකක්.
1: ලස්සනට කියන්නකෝ.
2: දරෙන් පිට පැට රේන්ජස් ෆෝලින් ෆ්‍රොම් ද ස්කයි. යස් මයි අම්බ්‍රෙලා ටු කීප් සේෆ් ඇන්ඩ් ඩ්‍රයි වෙන් ද රේන් ඉස් ඕවර් ඇන්ඩ් සන් බිගින්ස් ටු ග්ලෝ. සීසන් ෆ්ලවර්ස් start to bud and grow and grow and grow.
0: හොඳයි දිරිපත් කිරීමක්. මෙන්න අද සෙලංගදර අන්තිම යාළුව පැංචි.
1: ආයුබෝවන්.
0: ෆෝන් එක කට් කරගත්තා. හරි ඔනි කියන්.
1: ආයුබෝවන්.
2: ආයුබෝවන්.
1: නම් මොකද්ද යාළුවේ?
2: බීඑම් දංශිනි මංසා.
1: කී වසරේද?
2: 5 වසරේ.
1: ඉස්කෝල නම් මොකද්ද?
2: මම පල්ලේ වල ප්‍රාථමික විද්‍යාලේ.
1: දැන් ඩෙන්ගු තියනවා පරිස්සමෙන් ඉන්න.
0: හා මැනිකාද මොකද්ද කියන්නේ?
2: කවියක්.
0: හා රේඩියෝ එකේ සද්ද අඩු කරගන්න. රේඩියෝ එකේ සද්ද අඩු කරගෙන කියන්න බලන්න. ඔන්න කියමු. කෝ
2: මහත් වැඩවෙන ඉරිදි මල් දම බලමින ඉරිතොන්ද දැනගෙන මහන් යසසිරි බලනු දෙලොවින.
0: හරිම හොඳයි පැංචි. දැන් ඔන්න දවසේ තෑග දෙන්න හදන්නේ පැංචත් එක්ක. හරිද? හා නෙත ෆිම් කලබල පැංච නිර්මාණ පිටුයි
1: පොඩියක් දෙමු. මේ
0: ඔක්කොටම දෙමු නේද? හරි දැන් දවසේ තෑග දෙමුද? විහාරාගල මහාවිද්‍යාලයේ සූර්ය වැව. විහාරාගල මහාවිද්‍යාලයේ සූර්ය වැව AN පන්සිලු යස්මිත නවේ ශ්‍රේණිය. එයා තමයි උන ජයග්‍රහණය කරන්න අද දවසේ තෑග දිනා ගන්නවා පන්සිලු යස්මිත. සුබ පැතුම්. ලස්සනට එවලා තියෙන ලස්සන තොරණක් අපි තමයි හැදුවේ කියලා හරිම සන්තෝසයි. බලන්නකො කොච්චර ලස්සන නිර්මාණ අපේ දරුවෝ කරනවද. හරිම ආඩම්බරයි මේව දකින කොට බලන කොට. හරි පැංචා යන්න වෙලාව හරි නේද? යන්න කලින් දැන් ඕගොල්ලෝ වගේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවනම්නේ කැමති හැමෝම නේද? නේද? එහෙම පුළුවන් වෙන්න නම් අපි හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන නේද? මහන්සියෙන් ඉගෙන ගන්න ඕන. පොඩි කැපවීමක් උනන්දුවක් උත්සාහයක් තියෙන්න ඕන. ඒකට තමයි ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ තියෙන සතර වෙතින්. සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ පියවරෙන් පියවර දරුවට ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්න අම්මල තාත්තල ඕන අරන් දෙන්න. එක ශ්‍රේණිය සිට අට ශ්‍රේණිය දක්වා තියෙන සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් දැන් වෙළඳ පොලේ. අරගන්න, කියවන්න, දැනගන්න, ජය ගන්න කියලා කියන්නේ අනේ නිසාමයි සතර.

0: ආදරෙයි.
1: හා ලෝකේ ඉන්න ලස්සනම අම්මෙක් නේද අපේ පැංචටත් ඉන්නේ? ලෝකේ ඉන්න හොඳම අම්මෙක් නේද අපේ පැංචටත් ඉන්නේ? ඒකනේ ඒකනේ. ඉතින් අපි සුබ උපන්දිනයක් වේවා කියලා ඔන්න සුබපතමු නේද?
0: හා
1: පැංච ඒක මතක් කරගෙන මින්දල නේද පැංචි? හා කොහොනේ මේ පැංචි?
0: ඔව්
1: යටට ගිහිල්ලා මේසෙ යටට ගිහිල්ලා මොකද? ආ
0: මොකද මලියම්
1: මොකද්ද?
0: මුකුත් නැ
1: මුකුත් නැ තමයි. හරි එහෙනම් කෝ කවුද කියලා කියලා යමු සමුගමු.
0: හා මම කලබල පැංචි වයි පරිස්සමෙන් ඉන්න මම චුට්ටක් දැක පැංචි.
1: ඔව් චුට්ටක් දැක පැංචි මේසෙ යට ඉන්නේ.
0: මම කලබල පැංචා බයි ඔගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.
1: එහෙනම් හමුවෙමු හෙට පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය. ඉතින් සැනසීමෙන් ඉන්න බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට එන්න, පොසොන් කලාපය විඳින්න, දකින්න, ගොඩාක් දේවල් ජීවිතයට එකතු කරගන්න ශ්‍රේත පූජා වැඩසටහනක් තියෙනවා. හමුවෙමුකෝ ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අඟහරුවාට ඉඳලා මම කස්සනේ නැන්දා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදැසන 7 විනාඩි 57යි.
4: විෂන් කියා කලුතර ශාකව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ සායනය.
5: දින 28 වෙනිදා උදැසන 9 සිට විෂන් කියා කලුතර ප්‍රධාන ශාකාවේදී
6: මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන ශ්‍රවණ ඇස සුදා හඳුනා ගැනීම, ඇස් කන්නඩි සඳහා සුවිශේෂී දීමනා.
7: නොමර 271 ගාලුපාර කලුතර උතුර කලුතර. අමතන 076-591-2365.
8: බයිසිකල් ගන්න කොහොමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
9: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397. අලුතැන කඩම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලි අතුරුගිරිය මුල් ඒරියාවන ආරම්මල ගනි මුලගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
10: ඔබට යහපත් වන යමක් තවත් කෙනෙකුට අයහපතක් විය හැක. එබැවින් වඩාත් යහපත් දේ පමණක් කරන්න.
11: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජූනි 28 හොරණ ප්‍රාදේශීය සභා රත්න නවතුම් පෙළේදී
12: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
13: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
14: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
15: සල්ලි කන්දක් උමවෙස්සා

0: Radio. ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැය විමසුම at news.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී ගමගේ. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරේ ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසුව වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණමල දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 30ක 40ක පමණ තරමක තද සුළංද ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. මෙලඟ net news පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: Mit nit paamule. Mit nit paamule.
1: අයිබෝවන් සුබ උදෑසනක් පින්වන්ත උදෑසනක මෙත්නෙත් පාමුල අරඹන්න අපි සූදානම් වෙන්නේ මෙත්නෙත් පාමුල අහන්නට ඔබත් සූදානමින් සිටින්නේ අපි මේ මොහොතේ ඉන්නේ බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ මේ දේශනාව අහන්න සැරසෙන වෙලාවේ ඔබට අපි ආරාධනා කරන්නට ඕන බොහොම සතුටින් අද අපි දෙවන දිනයටත් නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පින්කමේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා මහ රහත් ධාතුන් වහන්සේලා වඳින්නට ඔබට අවස්ථාව උදා කර දීලා තිබෙනේ. ඒ නිසා මේ වැඩසටහන අහන මේ දේශනාව අහන හැමෝටම අපි ආරාධනා කරනවා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට ඔබ එන්න. අද දවස පුරාම ඒ වගේම හෙට පොහෝ දවස පුර පසළොස්වක පොහෝ දවස පොසොන් පොහොය අනුබිහිදු අනුමුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්ධරණී තලයට වැඩම කරලා අපේ රටේ ධර්මය ස්ථාපිත කරපු පොහොය දවස තිනේ ගෞරවය පෙරදරි කරගෙන තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයේ බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරය කේන්ද්‍ර කරගෙන අපි සිදු කරන්නේ. අපේ ගලිගමි ඥානදීප ස්වාමින් වහන්සේගේ බක්කුල මහාසෑයෙන් වඩමන ධාතුන් වහන්සේලා තැන්පත් කරලා දැන් ඊයේ සන්ධ්‍යාවේ ආරම්භ කරපු නේත්‍රාභිවන්දනාවට මේ වන විටත් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාමයට බොහෝ පිරිස එකතු පහදු වෙමින් සිටින්නේ බුදුරජාණන් වහන්සේ දකින්නට. ඒ අතර විශේෂයෙන්ම සර්වඥ ධාතුන් වහන්සේලා මහරහත් ධාතුන් වහන්සේලා වඳිනා වගේම බකුල සෑයට බුරුමයෙන් පූජා කරන්නට යෙදුණු ඒ උතුම් ධාතුන් වහන්සේලා, ඒ වගේම තායිලන්තයේ සංගරාජ මාහිම්පාණන් වහන්සේ විසින් බක්කුල මහසෑයට පූජා කරන්නට යෙදුණු ඒ උතුම් ධාතුන් වහන්සේලා ඔබට දුර්ලභ අවස්ථාවක් දකින්න ලැබීම. ඒ නිසා පින්වන්ත ඔබට අපි ආරාධනා කරන එන්න පුළුවන් හැමෝම එන්න. ඒ වගේම හෙට උදෑසනත් ඔබ සියලු දෙනා පැමිණෙන්න මේ පොසොන් උදානයට. අපි ශ්වේත පූජා පෝදා වැඩසටහනත් හෙට දවස පුරාම ක්‍රියාත්මක කරනවා. ඊට සමගාමී නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාර පින්කමේදීත් ඒ උතුම් ධාතුන් වහන්සේ වඳින්නට ඔබට අවස්ථාව උදා කර දෙනවා. ඊට අමතරව නගර මැදයේ සිට අලංකාර පොසොන් තොරණ දකින්නට, ඒ වගේම පහන් කූඩු දකින්නට, එපමණක් නොවේ විශේෂයෙන්ම දන්සැල් පවත්වන දන්සැල් වලින් තමන්ගේ ගතසිත නිවා සනසවා ගන්නට පමණක් නොවේ බැතිගී සරණියත් එක්ක ඒ උතුම් භක්ති ගීත සැදැහෙන් ශ්‍රවණය කරන්නට අපි ඔබට ආරාධනා කරන ගමන්ම මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව වෙනුවෙන් අදත් අපි ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කළා මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේට උන්වහන්සේව නමස්කාර පූර්වකව පිළිගෙන නැමදුම් පූර්වකව ආරාධනා කරනවා අද ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.

മാതുച്ഛ പിതുച്ഛ തീതി. ധർമ്മദേശനാവ് ശ്രവണേക്കനുള്ളവന് സദാ പൂജനീയ മഹാസംഘരത്നൻ അവസരായി സദഹവത് പിൻവത്നി സുപുരുദു മെത്നിത് പാമുല വെടസടഹന വെനുവെൻ തമങ്കി ജീവിതേ സദാ അനുസ്മരണീയ ദിനയകട ആശീർവാദ പ്രാർത്ഥന കര ഗണിമിൻ തമൈ അത ദവസേ മേ ധർമാനുശാസനാവ് സംവിധാനേക്കല സിദ്ധ കരന്നെ. ജീവിത ഗമനേ ജന്മദിനയക് കില കെന്നി തവത് എക് സന്ധിസ്ഥാനയക് ഭദ്രഗമഗേ സെനവിരത്ന മഹാത്മിയഗേ ജന്മദിനയ ജൂനിമാസി 16 വെനിദട്ട യെദെന്നെ. എതുമീട ആശീർവാദ കരമിൻ തമൈ പിങ്കമേഹി പ്രധാനതമ അരമുന ഹെട്ടിയട തിയാഗന സുജീവത്വ സിറ്റിനായട ആശീർവാദ കരന്നടത് മിയ പരലവഗിയ സമട പിൻ ദെന്നടത് തമൈ സൂദാനം വെന്നെ. നെത് എഫ് എം ഗുവാൻ വിദ്യുലിയേ മെത്നെത് പാമുലേഹി ദീർഘകാലീന ശ്രാവക പിരിസക് വശയൻ ഒബത് തെക്ക സാക്കച്ചാകരണകൊട്ട് അപ്പിട്ട ദന ഹന്ദുനഗാണ്ട ലബുണ ശ്രദ്ധാവ മുൾക്കരകത്ത് പ്രജ്ഞാവ മുൾക്കരകത്ത് ദായക പൗലക് വശയൻ ഉപദെപ്പല ജന്മദിനേ വെനുവെൻ ബഹോ ദിനകുട്ട ദിയ ഹെക്കി ദയക് ദണ്ട തമൈ മേ ദേശനാവെൻ ഒബ അരമുണു കളി. മെത്നെത് പാമുല ശ്രവണേകരണ കാട്ടവത് മേ ധർമ്മദേശനാ വിലാസേ പിലിബന്ധവ് ആഗന്തുക ഭാവയക് നെ. ഏ അയ ഇക്ക ധർമ്മ മണ്ഡപേക ബനഹന ദായക വകെ തമൈ ഉപത് ഹെമ കില ഹിതാഗൻ മേ ദേശനാവത് എക്ക സംബന്ധ വെന്നെ. പ്രധാനതമ അരമുന ജന്മദിനേ വെനഹന്ദ വചന ദെകതുനക് എത്തനിൻ പടം അരഗന ആഹമ ഹൊന്തൈ. മിനിസ്സുണ്ട മേ ലോകേ തമങ്കേ സാംസാരിക കുസലയ ബരപതലമ കുസൽ ടിക വിപാക ഹെട്ടിയട്ട ലബന ദവസ തമൈ ഉപന്ദിനേ കില കിയന്നെ. കെനെക് കരണ്ടട യെദുന സിയലുമ കുസൽ വല ബരപതലമ പെത്ത ഒബട്ട വിപാക ദിന ദവസ കുസല വിപാക ദിന ദവസ ഉപന്ദിനേ. ഇപ്പതുനു ദവസേ ഇന്ദാം ഏ കുസല വിപാക ടിക ടിക ടിക ടിക ടിക ടിക അടുവെന ഏക തമൈ സ്വഭാവേ ക അടുവെനവ. ഏ അടുവെന കുസല ശക്തിയ മിനിസ്സുണ്ട പുറവഗണ്ട ക്രമയക് തിയനോ. ഏ തമൈ മേ ക്രമയ എനിസ അപേ രട്ടേ ജ്ഞാനവന്തായ പ്രജ്ഞാവന്ത അയ അദട തമങ്കെ ജന്മദിനേ വെനുവെൻ തമങ്കെൻ ടിക ടിക അഹിമവേല ഗിലിഹല അടുവെലായന കുസൽ എക്കത്തു കരഗണ്ണ തനകട അവിദില്ല തിയനോ. ദാ അപ്പി കഥാകരണേ സാമാന്യം ബർത്ത്ഡേ കേക്ക് കപ്പല പാർട്ടിദാന സംസ്കൃതിയാക് നെ. ഏ ഉണാട്ട ദെൻ വെടി ഹിറ്റിയോ സഹ തരുണ അയ ജന്മദിനയ സാധനീയവ സാരവത്വ ഗതകരഗണ്ട കുസൽ കരണ തനകട അവിദില്ല തിയനോ. ഏക അപ്പി ദന്നോ വിയ യുത്തെത് ഏക ഇക നിസാ ഭദ്രഗമഗേ മഹാത്മ്യ തമൻഗേ ജന്മദിനേ ദവസേ തമൻട കുസൽ കരഗണ്ണോ വഗേമ ലക്ഷ സംഖ്യാത പിരിസകട കുസൽ ദിയുനു കരഗണ്ട മഗ പേദീമക് സിദ്ധ കല. തെൻ പിൻ കരണ എകത് പിൻ വഗേമ പിൻ അനുമോദം കരണ എകത് പിൻ പിൻ കരഗണ്ട അവസ്ഥാവ ഹദല ദിന എകത് പിൻ എനിസാ ബലപുഹാമ മേ പിൻകമ ഏതുലേ പിൻമ വിതരൈ തിയനി. ഇക നിസാ സതുടട പത്വെണ്ട പുളുവാൻ സഹ ആദർശയക് സപയണ്ട പുളുവാൻ അർത്ഥാൻവിതവ കൊഹമദ തമങ്കെ ജന്മദിനയ അനുസ്മരണേ കരള അപ്പി ഏകാത്മിക വെന്നെ കെന കാരണാവ്. അനിത് കാരണാടിക ദേശനാവ് എക്ക അപ്പി സംബന്ധ കരഗന യണ്ട ഓണ. ഇലങ്കട്ട് വെദഗത് മങ്ങുബട കിയുവ ടിക ടിക ഹരി അടുവെനേക തമൈ വെന്നെ ആയുഷത് എഹമൈ പിനത് എഹമൈ. മിനിസ് ജീവിതേ അതുലേ ജീവത് വെണ്ട തിയന കാലയ ദവസെങ് ദവസ മൊഹത്തെങ് മൊഹത്ത അടുവെന ബവ അപ്പി ദന്നോ. കാലയ എകതു കരണ്ട ബേ കുസൽ എകതു കരണ്ട പുളുവ. എനിസ കുസൽ എകതു കരല ഹെക്കി സഹ ഏ തമങ് സത്വ തിയന കുസൽ നിരപരാധേ അഹോസി വെന്നെ നെതി വെന വിധിയേ കരുണു കാരണ ടികക് അത അപ്പി സാകച്ചാ കരന്നെ. ധർമ്മദേശനാവട അപ്പി മാതൃകാവക് തോരാ ഗന്നകൊട്ട ഹെമദാമ അപ്പേ അദ്ദകീമക് പാദക കരഗന്ന എക സിരിതക്. മുകദ അപ്പേ രട്ടേ ധർമ്മദേശനാ ഗുഡാക് ശ്രവണേ കരണോ ദേശനാ കരണോ. ഇതിൻ ഏ സിയലുമ ദേവൽ വലട വടാ മട ലബിന അദ്ദകീം വെനസ് കേല മീ ബനഹനായ ദന്നോ. മാസേകട 50 ദിനേക് വിതരേക്ക പുജ്ജലിക ജീവിതേ കഥാ കരണ മട ഗുഡാക് ദേവൽ
ලෝකයාගෙන් හංගන ගොඩක් දේවල් මගෙත් එක්ක බෙදා ගන්න සිද්ධි තියෙනවා. මේවා මහ පොළවේ ඇත්ත. ඒ නිසා මේ මහ පොළවේ ඇත්ත ඇතුලේ නිවෙන්න තියෙන ගැටලු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය. ඒ නිසා මේ දේශනා මාතෘකාවත් එබඳු එකක්. ඇත්තටම වැඩිහිටි සමතියක ඒ වැඩිහිටි එකතු වෙලා කරන ලද ආරාධනාවකට මං වඩිනකොට ඒ වැඩිහිටියන්ගේම මුණුබුරේ මගෙත් එක කතාවට වැටිලා ඒගොල්ලෝ කතා කරගෙන එන ගමන් ටිකක් විහිළුවට වගේ කියනවා මේ වැඩිහිටියෝ කියලා කියන්නේ මේ හිටියා වැඩි අයටලු ඒගොල්ලෝගේ අදහස. මං අහුවේ ඇයි? නෑ ඉතින් අපේ gedara සියලු ප්‍රශ්න වලට මුල කියලා කිව්වා. මං ඒකත් ඔළුවේ තියාගෙන හිටියා. තව ටිකක් ඒ අයත් එක්ක කතා කරගෙන යනකොට තව ටිකක් ඒක දියුණු කරනවා. කොහොමද? මං ඉතින් වැඩිහිටියන්ගේ අත්දැකීම් ගැන වටිනකම් ගැන කියනකොට දැන් මේක ඇතුලේ දෙමව්පියොත් එනවා. මං කිව්වනේ ඇහුවනේ මට කිව්වනේ වැඩිහිටියෝ හිටියා වැඩි මෙන්න මේ ප්‍රශ්න ඇති කරනවා එහෙම කියලා එනකොට මං එයාගේ අම්මා තාත්තා ගැන අහුවාමත් කිව්වේ ආඳුරන්න පුළුවන් නම් කියන්න වයසට ගියපු අම්මයි තාත්තත් එක්ක ගැටෙන්නේ නැතු ඉන්න ක්‍රමයක් පුළුවන් නම්. ඕක තමයි ආවේ එළියට. මං හව ගැටෙනවයි කියන්නේ මොනවටද? නෑ ආඳුරන්නේ අපි මොනව කළත් වැරදි. ඉතින් මට පව් සිද්ධ කරගන්න බැරි හන්දා මම අම්මව තාත්තව ඈඩ් කරලාලු තියෙන්නේ. එයාගේ ප්‍රකාශනේ. වසන්ඩ බෑලු. ඊට පස්සේ මම කල්පනා කළා බුද්ධ දේශනාව ඇතුලේ දූදරු මාපිය සම්බන්ධතාවය ගැන ගොඩක් බණ කියලා තිබ්බට ප්‍රායෝගිකව මේ වැඩිහිටියන් සමග gedara ගැටෙන්නේ නැතුව දරුවෝ ජීවත් වෙන ක්‍රමයක් ප්‍රායෝගිකව සාකච්ඡා කරන්න පුළුවන්ද කියලා. පුළුවන්. ආන් ඒ සාකච්ඡාව තමයි අද අපි සිද්ධ කරන්නේ. මේක මාපිය ගුණ වන්දනාවක් නෙමෙයි. නමුත් අපේ ජීවිතයේ ඇතුලේ අපරාධයක් නේ. දැන් තරුණ ජීවිතයක් තමන්ගේ gedara ඉන්න වැඩිහිටියෝ හන්ද ඉන්නේ අසහනෙන් නම් වැඩිහිටියොත් ඉන්නේ අසහනෙ. ඒ අසහනෙන් ඉඳලා රේඩියෝ එක සුසර කරලා බණ ඇහුවට පිංකම් කළාට හිතේ ගින්දර තියනවා නම් අර අහපු බණවලට හිත හදාගන්න බැරි වෙනවා. ඒ නිසා අද දේශනාව ඇතුලේ මම සාකච්ඡා කරනවා gedara ඇතුලේ වැඩිහිටියොත් එක්ක කොහොමද වැඩ කටයුතු කරන්නේ, බුදුහාමුදුරුවන්ගේ මාර්ගය මොකක්ද, මනෝවිද්‍යාත්මක ප්‍රවේශය මොකක්ද කියලා. ඒකෙම කරන්නම ඕන. මම අර නිරන්තරයෙන්ම කියනවා අපේ රට තමයි තාම ශීඝ්‍රයෙන් වැඩිහිටියන්ගේ මානසික සෞඛ්‍ය පිරිහෙන රට. ඒක ඔප්පු කරලා තියෙනවා. ඒක ආයේ තරකයක් නැහැ. ඉතාම ශීඝ්‍රයෙන් මානසික සෞඛ්‍ය පිරිහෙනවා. එහෙම වෙන්නත්, එහෙම වෙච්ච gedaraක ඉන්නත් අපි ක්‍රමවේද ටිකක් හොයාගෙන තියෙනවා. මුලින්ම මේ බණහන කවුරුත් අම්මා තාත්තගේ වටිනාකම දන්නේ නැත්තේ නෑ. ඒගොල්ලෝ දන්නවා. අපිට තියෙන ගැටලුවක් අපි දන්නවා වුණාට අපි හිතන දේවල් කරගන්න බැරි වෙන විදියක්. ඒක මනෝවිද්‍යාත්මකව කියනවා මේ තමන් දිහාවේ තමන් එළියේ ඉඳන් බලාගෙන හිටියොත් විතරයි තමන්ව පේන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එහෙමයි. ඒ නිසා එක තැනක බුදුරජාණන් වහන්සේ ඔය දරුවන්ගේ හිත ඇතුලේ දෙමව්පියෝ ගැන ආකල්පයක් හදන්න කරන ලද පාඩය ඉතාමත්ම වැදගත්. දින්නාහම් භික්කවේ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. හිතන්න කියන උපමාවකට අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා හිතන්න කියනවා. අර මම මේ කියන්නේ වැඩි හිටියෝ හිටියා වැඩි කියලා හිතනවා හිතලා මට කතා කරපු අයට. අවුරුදු 100ක් ඔබට තියෙනවා. ඒ අවුරුදු 100ම අම්මයි තාත්තයි දෙවුරේ දරා ගන්නවා, උර මත තියා ගන්නවා. ඒ දෙවුරෙම තියාගෙන කැතකුණු අත ගන්නවා, කවනවා, පොවනවා, නාවනවා, පිරිසිදු කරනවා. බුද්ධ දේශනාව තමයි. ඒත් ඒ දෙන්නට යුතුයකම් කරලා ඉවර කරන්න බෑ කියනවා. එච්චර ප්‍රබලයි. එච්චර ප්‍රබල වෙන්නේ ඇයි? ප්‍රබල වෙන්න හේතුවක් තියෙනවා. මේ ලෝකේ දෙයක් නැති වුණොත් තව දෙයකට ආදේශක තියෙනවා. ආදේශක නැතිම දෙක තමයි අම්මයි තාත්තයි. ඒක තමයි ප්‍රධානතම දේ. වෙන ඕනෑම එකක් බලන්න කල්පනා කරලා ආදේශක තියෙනවා. අම්මටයි තාත්තටයි නෑ. මොකක්ද සමාජයට වෙලා තියෙන්නේ? අපේ මනසේ තියෙනවා යම්කිසි මායාවක්. ඒ මායාව තමයි ළඟ තියෙන වටිනා දේවල් ළඟ තියෙනකොට වටිනකම දැනෙන්නේ. අපිට ওই උපදේශන ශාස්ත්‍රයේදී මුණගැහෙන චරිත ඒගොල්ලෝ ගාව තියෙන වටිනාකම් දන්නේ නැහැ. උදාහරණ කියන්න පුළුවන්. දැන් අපි ගාවට එන්නෙම ජීවිතේ පටලවෙලිච්ච අයනේ. මට මුකුත්ම එපා. මැරෙන්න ඕනේ වෙන්නේ. මම මෙහෙමත් කරගන්න ගියා කියලා තමයි මේ යාළුවෝ කියපු හන්ද එන්නේ. එතකොට මම ඒගොල්ලන්ගෙන් අහනවා උපදේශනයට වාඩි වෙන්න කලින් යන්න මහරගම අපේක්ෂාරෝහලට කියලා. එතන මිනිස්සු ජීවිතේ ඉල්ලන හැටි, ජීවත් වෙන්න හුස්ම ගන්න වෙහසන හැටිත් එක්ක බලපුවාම ඔයගොල්ලන්ට මොනවද අඩු කියලා තේරෙයි. පැය දෙක තුනක්
ඇක්සිඩන්ට් වෝඩ් එකේ හිටියාම හදිසි අනතුරු අංශේ හිටියාම එන ලෙඩ්ඩුත් එක්ක ඔබට තේරෙයි ඒගොල්ලෝ ජීවිතේ ඉල්ලලා මොනතරම් දේවල් කරනවද කියලා. එහෙනම් ඇයි මෙහෙම වෙන්නේ කියලා ඇහුවාම තමයි බැලුවාම තමයි ඒගොල්ලන්ට මේක තේරෙන්නේ. ඒ නිසා දෙමව්පිය සම්බන්ධවත් තමන් ළඟ තියෙන දේවල් සම්බන්ධවත් මට කියන්න තියෙන දේ තමයි වටිනාකම තේරෙන්නේ නැහැ. ඉන්නකල් හොඳයි. නැති වුණාම ගොඩක් අයට සලකන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙනවා අපේ රටේ. ඒ නිසා පළවෙනිම න්‍යාය ආදේශක නැති සංසාරයේ මව් කුසක් අපිට ලැබෙන්නේ අපි ඉල්ලපු නිසාමයි. ඔය දැන් අලුත් අය කියන කතාවක් තියෙනවනේ. මේ අපේ කැමැත්තට නෙමෙයි අපි ආවේ අම්මගේ තාත්තගේ කැමැත්තට ළමයි ආවේ. අලුත් බන කියන්නේ හොඳේ. ඒ හැම එකක් නැහැ. අපි දන්නවා පටිච්ච සමුපාද න්‍යායේ හේතුඵල ධමයේ හැටියට මම උපදින මව් කුස තෝරන්නේ මම. මාව මගේ අම්මට එහෙම කුසට ගන්න බෑ අහවල දෙන්න කියලා. මට පුළුවන් මගේ කුසල් මත තමයි මවගේ කුස තේරෙන්නේ. මම තමයි මවගේ කුස තෝරලා තියෙන්නේ. එකයි හැබැව. හැබැයි ඒ වටිනාකම දීලා තියනවාද? අපි අම්මට හරි තාත්තට හරි දරුවගේ සම්පූර්ණ අයිතිය ගැන කතා කළාට කුසල පක්ෂේදී මතක තියාගන්න මව කුසක තෝරා ගැනීම අපිට බාරයි. ඊළඟට ඒක නොතේරෙන්නේ ඇයි? නොතේරෙන්නේ අන්න අර වගේ විවෘත අදහස් දක්වන්න ගියපුවාම. නිසා බුදුරජාණන් වහන්සේගේ වචන දෙකක් තියෙනවා අම්මා තාත්තා ගැන. ඒ දෙක විතරක් ප්‍රමාණවත් ඉතුරු ටික කියන්න. ලෝකේ බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා කියලා වෙන ආගමක ඇත්තෙම නැහැ. වෙන කොච්චර ආගම් තිබුණත් ඒ ආගමක උගන්වන්නේ අම්මා තමයි බුදුහාමුදුරුවෝ තාත්තා තමයි බුදුහාමුදුරුවෝ කියලා බුද්ධ ආගමේ විතරයි උගන්වන්නේ. එයි මම ඒක බරපතල විදිහට කියන්නේ. බුදුරජාණන් වහන්සේට වඩා මේ ලෝකේ ගැන දන්න කිසි කෙනෙක් නැහැ. ඇත්ත කතාව ඒක. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වලට කාටවත් අභියෝග කරන්නත් බෑ. අභියෝග කරන්න බෑ. ඒ නිසා බුද්ධ වචනයක් තියෙනවා මම වගේමයි අම්මා මම වගේමයි තාත්තා. ආනන්ද බෝධි රෝපණ කතාවේදී ආනන්ද හාමුදුරුවන්ට මතක් කරනවනේ මම නැති කලක මම වෙනුවට වඳින්න පුදන්න බෝධිනහසට කියලා. ඒක බුද්ධ වචනයක්. ඒ බුද්ධ වචනේ තියාගෙන ඉඳද්දි දැන් අහනවනේ බෝධියට වැඳတာ ආනිසංස තියනවද? පූජා කරාට ආනිසංස තියනවද? මතක තියාගන්න අපේ රටේ බෝධිනහන්සේ නැති වුණොත්, චෛත්‍ය නැති වුණොත්, බුදු පිළිම වහන්සේ නැති වුණොත් මිනිස්සුන්ගේ නහර පුපුරලා මැරෙයි සතියට දුසින් ගණන්. මේ හිතේ තියෙන පීඩන කොයිතරම්නම් බෝධියක් ළඟ අපි මුදා හරිනවද? ඒ දුක බුදු පිළිම තරම් දුක අහපු පිළිම නෑ මේ ලෝකේ වෙන කොහෙවත්. ඒ වගේම තමයි අම්මා තාත්තත්. අම්මා තාත්තත් එහෙමමයි. ඒ නිසා බුද්ධ වචනේ තියෙනවා බුදු හාමුදුරුවමයි අම්මා, බුදු හාමුදුරුවමයි තාත්තා. ඒක බුද්ධ වචනයක්. ආයින් එහා දෙයක් කතා කරන්නම නෑ. මේකට අර්ථයක් දෙන්නේ කොහොමද? දැන් අපේ තේමාව වෙන්නේ වැඩිහිටි පරම්පරාවත් එක්ක කොහොමද ගෙදර ගනුදෙනු කරන්නේ? වැදගත් එක. වැඩිහිටි පරම්පරාවත් එක්ක බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ගොඩක් අතර ඔන්න පළවෙනිම දේ දෙමව්පියන්ගේ පැත්තට බාර කරනවා කාරණා කීපයක්. දෙමව්පියෝ අනිවාර්යයෙන්ම යුතුකම් හැටියට, යුතුකම් කියන්නේ කළ යුතුමයි, කළ යුතුමයි දරුවෝ බිහි වුණාට පස්සේ කායිකව මානසිකව පෝෂණය කරන්නම ඕන. ඒක හරි. ඒ පෝෂණය කරන දේ ඇතුලේ අංක එකටම දෙමව්පියන්ට පැවරෙනවා වැඩක්. ඒ තමයි නරක, නපුරු, දුෂ්ට පව් වලින් දෙමව් දරුවන්ව වළක්වන්න ඕනේ. පළවෙනිම දේ. ප්‍රවෘත්ති පත්‍ර බැලුවම තේරෙනවා සමහර තැන්වල තාත්තලා පුතාලා අම්මලා ඔක්කොම එකතු වෙලා වැඩේ දීලා තියෙන්නේ. පව්කාරකම් කරනකොට. එහෙම වාරංචි වෙන්නේ නැතිනේ. ඒක නිසා පළවෙනිම දේ තමයි නරකෙන් වළක්වන්න ඕනේ. ඔක අපි වැඩසටහන් කරනෝනේ ගම්වල ගිහිල්ලා, නගරවල ගිහිල්ලා, පාසල්වල දෙමව්පියන්ට කතා කරපුවා. මම අහනවා ලයිස්තුවක් කියන්නේ නැතුව අම්මලා දරුවෝ වෙනුවෙන් මොනවද මුලින්ම කරන්න ඕනන්නේ? විවෘතව කියනවා හොඳම ඉස්කෝලේට දාන්න ඕනේ. එහෙම කියනවා. හොඳට උගන්වන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ලයිස්තුවේ තියෙන්නේ අංක 1ට නරකින් මුදවන්න ඕනේ. එච්චරයි. අංක 2 නරකින් මුදවල විතරක් හරියන්නේ නැහැ. යහපතෙහි හොඳ දේවල් වල නියැලෙන්න ඕනේ. යහපතෙහි යොදවන්න ඕන අංක 3ට තමයි උගන්වන්න කියන්නේ. අවාසනාවකට වගේ අපේ රටේ අංක 1ටත් උගන්වනවා, 2ටත් උගන්වනවා, 3ටත් උගන්වනවා, 4ටත් උගන්වලා, 5ටත් උගන්වලා ඊට පස්සේ ගෙවල් වලින් එළියට යන්න වෙනවා අම්මලාට තාත්තලාට. එහෙමව තිබ්බනේ. මතක තියාගන්න දරුවෝ සම්බන්ධව අපේ සංස්කෘතියේ තියෙන්නේ ආ 4ක්. දරුවන්ට ඕන දේවල් ඒකට තියෙන්නේ ආ වලින්. එකක් ආදරය. දරුවෝ
ආදරය ඉල්ලන එකක්. ඉල්ලන එකක්. දැන් දන්නවනේ පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් කොච්චර වඩාගෙන හිටියත් බිම තිබ්බ ගමන් අඬනවා. කොච්චර හුරතල් කළත් නතර කරපු ගමන් අඬනවා. දරුවෝ හැදිලා තියෙන්නේ ඒ ආදරය ලබන්න. ආදරය. අනිත් අපි දෙන්න හදන ආරක්ෂාව ළමයි ඉල්ලන්නේ දෙන්න ඕන. වාහනේ ස්ටාර්ට් කරපු ගමන් පනින්නේ ටයර් එක ගාවට රෝදෙට. ආරක්ෂාව ඉල්ලන්නේ හොයලා දෙන්න ඕනේ. ආහාර ආහාර ඉල්ලන්නේත් නැහැ. කවා ගන්න තියෙන අමාරු අම්මලා දන්නව මට වඩා හොඳට. චූටි බකට් එකකට මොනව හරි ටිකක් දාගෙන වටේ කුරුල්ලෝ පෙන්න පෙන කවන්නනවා. ඉල්ලන්නේ නැහැ දෙන්න වෙනවා. ආධ්‍යාත්මයේ අනිත් එක. ළමයි ආධ්‍යාත්මේ හදාගන්න පෙළඹෙන්නේ නැහැ. දෙමව්පියෝ එක හදන්න ඕන. ඒ නිසා ආසංකල්පයේ 4යි 4න් 1යි දරුවෝ ඉල්ලන්නේ. ඒ තමයි ආදරය. අනිත් තුනම අපි දෙන්න ඕනේ. එහෙම නොදුන්නොත් මොකද වෙන්නේ? මෙන්න මෙහෙම එකක්. මතකද මහා ප්‍රසිද්ධ පදපෙලක්. ඉර වෙනුවට හඳ වෙනුවට තාත්ත කෙනෙක් කියනවා උඹේ අතෙන් බත් දෙකටක් කවාපංකෝ මට. ඉල්ලන්නේ නේ චිකන් බුරියානි ෆ්‍රයිඩ් රයිස් මොකුත්. ඉල්ලන්නේ බත් දෙකටක් පුතාගේ අතින්. ඒ බත් දෙකට පුතාගේ අතින් ඉල්ලන්නේ මොනවද? ආන් අර ආදරේ. ආදරේ. මම අහන ප්‍රශ්නේ තමයි ගෙදර ඇතුලේ දරුවන්ගේ හිතේ ආදරය රෝපණය කරන්නේ නැතුව ආදරයෙහි පල නෙලන්න පුළුවන්ද? ඒකයි ප්‍රශ්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ගෙවල් ඇතුලේ අලුත් වැඩපිළිවෙලක් හදන්න දරුවන්ට ආදරය ලබා දීමේ. කොහොමද දරුවන්ට ආදරය ලබලා දෙන්නේ? අපි මොනවද නොදෙන්නේ? මතක තියාගන්න කෑම බීම ඇඳුම් පැළඳුම් නෙමෙයි ආදරය. මානසිකව වැළඳ ගැනීම ප්‍රතික්ෂේප නොකිරීම. දැන් ඔය පොඩි උන් ඉන්නවනේ, පොඩි උන් අහනවනේ තාත්තේ මේ හඳ ඇයි එච්චර දුර? උඹට වැඩන්නේ කටවහගෙන ගියොත් ඉවරයි. ඒ ළමයා ඉල්ලන්නේ හඳ නෙමෙයි, ආදරේ ඉල්ලන්නේ. ඇයි මල් වලට විවිධ පාට? එක වගේ නෑනි මල්. අම්මලත් උත්තර දෙකක් විතර දීලා ඕන නැති කතා කියන්න එපා කියලා ළමයා ලොප් කරොත් ආදරේ තමයි ලොප් වෙන්නේ. එනිසා ඒ ආදරය දිය යුතුමයි. ඒ කියන්නේ අපි කතා කරනවා මනෝවිද්‍යාවේ දරුවන්ට ඇහුම්කන් දෙන ක්‍රමවේදයක් ගැන. දරුවන්ට ඇහුම්කන් දෙන ක්‍රමවේදයක් ගැන. අවසනාවකට අපි ටිකක් ටිකක් කාර්යබහුලයි කියලා ඒ කාර්යබහුල ජීවිතයේ ඇතුලේ දරුවෝ සමහර වෙලාවට වෙන තැනක තියලා අපිට ජීවිත අරගලේ යන්න වෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි දරුවෝ හදන්ඩ අවුරුද්දේ ඉඳන් අවුරුදු 6 වෙනකල් ඉතාම වැදගත් කාලයේ එතන. ගොඩාක් අයට හදන්න හිතෙන්නේ 17න් පස්සේ. තහනම් දාන්න එහෙමනේ. දැන් ওই තරුණ ළමයිට රෝද දෙකේ බයික් එකක් දුන්නට මොකෝ උන් කැමති තනි රෝදෙන් යන්න. අම්මලා මොකද කරන්නේ? එකක් උස්සනකොට කියනවා දඟ වැඩේ වැඩි, කේන්ද්‍රෙත් තරන් ගිලා බලනවා සෙනසුරු මොකක් හරි වෙලාද කියලා. තනි රෝදෙන් යන්නේ. 17න් තනිරෝදෙන් යන්නේ එකේ ඉඳන් අවුරුදු 6 වෙනකල් ඒ දරුවගේ පෞරුෂය හදපු නැති හන්දා. පස්සේ හදාගන්නම් කියලා හිටිය හන්දා. ඒක ඇත්ත කතාව. ඒක නිසා අවුරුද්දේ ඉඳන් අවුරුදු 6 වෙනකල් දරුවෝ නිහඩව දකින අහන ඒවා යටිහිතේ තැම්පත් කරගෙන පෞරුෂය හැටියට එළියට දානවා. යහපත් පෞරුෂයක් තියෙන දරුවෙක් හදන්න නම් 1-6 අවුරුදු ඉතාමත්ම වැදගත්. මම උදාහරණයක් කියනවා. අපිට තියෙන්නේ පෞල් උපදේශනය. දරුව 3 දෙනයි. කසාත බැඳලා අම්මයි තාත්තයි, අත්ත ණය වෙලා. ඒ ණය ගැන අහනකොට තාත්තා කරන දේ තමයි අම්මට අල්ලගෙන ගහනවා. ණය වෙච්ච අහන්න බෑ. හැබැයි දරුවන්ට කිරිපිටි ටික නෑ, පන්ති යන්න ගාස්තු නෑ. බිරිඳක් වුණාම අහනවා. එයා ණය වෙලා බොනවා. දරුවන්ගේ වැඩ නැති වෙනවා. දැන් මේ දවස්වල දෙන්න දෙපැත්තක මගේ උපදේශනයේ ඉන්නවා. වැදගත් දේ මෙන්න මෙහෙම. එතන ඉන්නවා අවුරුදු 7ක ගැහණු දරුවෙක්. තාත්තා අම්මට බිම පෙරලගෙන ගහන වෙලාවේ මේ දුව කුස්සියට ගිහිල්ලා පිහියක් අරන් එනවා. ඇවිල්ලා තාත්තගේ බෙල්ලට තියනවා. අවුරුදු 7 ළමයා. ඇත්තට මේ ආච්චි මට ගේන්නේ පෞල් මේ ගැටලුවට වඩා ඒ දරුවට දරුවව බලන්න කියලා. ඒක හොයාගෙන හොයාගෙන යනකොට තමයි ඉතිහාසෙට යන්නේ. දන්න කාලේ ඉඳන් මේ ළමයා ගෙදර ප්‍රචණ්ඩත්වයේ දැක්කා. ගෙදර හැමදාම මම ඒ නෝනටත් කතා කරා, මහත්තයරත් කතා කළා. හැමදාම ඒ නෝනා කිව්ව කවදාවත් මේ කසාද බැඳපු අවුරුදු 13ට කිසිම දවසක් නැහැ ඉක්ව රණ්ඩු නොවිච්ච. දැන් දෙපැත්තක. දැන් මොකද ඒකේ ප්‍රතිඵලය? අවුරුදු 7ක් වෙනකොට ගැහණු දරුවෙක් තාත්තට විරුද්ධව අතට පිහියක් ගන්නවා. දැන් ළමයාට දොස් කියලා හරියනවද? ඒක තමයි ගැටලුව.
එනිසා මේ ගැටලු ගැන අපි බලන් දෙවේ වෙනස් පැත්තකට. ඒක තව අසාමාන්‍ය අසම්මත සිද්ධි වගේකුත් තිබුණා. ඒව ප්‍රසිද්ධ මාධ්‍යයක් කියන්න බෑ. අවුරුදු 7යි. මතක තියාගන්න අසම්මතයි හොඳේ. ඒ ළමයිට දොස් කියන්න බෑ. ඇයි? ළමයින්ගේ මනස හැදෙන්නේ පරිසරය සහ ආරේ මත. ආරේ කියලා කියන්නේ තාත්තගෙන් අම්මගෙන් අරන් එන ඥාන. අපි මනෝවිද්‍යාවේ කතා කරන්නේ නැතුනත් බුද්ධ ආගම කතා කරනවා. භවයෙන් අරන් එන භව ගණිදුණුවක් කුසලතා තියෙනවා. එහෙම තියෙනවා. එතකොට අපි මනෝවිද්‍යාවේ කතා කරන ආරමේ සාධකයට කර්මය දානවා. කර්මඵලත් ගේනවා. පරිසරයේ කර්මානුකූලව නෙමෙයි, පරිසරය අපි තමයි නිර්මාණය කරගන්නේ. ඒක නිසා අපි ඔබ ඔය ගැබිනි මාත්‍ර සායන වලට වැඩම කළා දේශනා කරන වෙලාවේදී අපි කියනවා බඩේ ඉන්න දරුවට ඇහෙන වෙලාවක් තියෙනවා. මේ කුසේ ඉන්න දරුවට ඇහෙන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේ ඉඳන් ඒ දරුවා පෝෂණය වෙන්න ඕනේ. අකල්පෝනි. මේක හරි බරපතල තත්ත්වයක්. අවුරුදු 13 ළමයි එනවා හරි ප්‍රචණ්ඩයි. පරුස වචන කියනවා. ඉස්කෝලට ගිහම කවකටෙන් අනිනවා. එක ළමෙක් ඇවිල්ලා හිටියා ටීචර්ගේ සාරියට ගිනි කූරක් ගහලා. අවුරුදු 13යි. ඉස්කෝලෙන් අයින් කළා. එන්නේ අපි ගාවට. වෙන මොකක්වත් නෙමෙයි. එයා දැක්කෙම gedara තියෙන ප්‍රචණ්ඩත්වය. ඊළඟට එයාගේ අසාමාන්‍යම දේ තමයි ඒ අම්මා කියනවා ආදුර්ණ වේ ලොකු ළමයා ඉන්නව නේද 13 එක්කෙනා. මම නැති කරන්න තුන් පාරක් උත්සාහ කළා. තුන් පාරක් මම බෙහෙත් බිව්වා නැති උනේ නැහැ. ඒ නිසා හදාගත්තා. මං අහනවා ඇයි නැති කරන්නේ? අපි සැලසුම් කරපු බබෙක් නෙමෙයි. ළමයා හම්බ වෙන්න දැන් තුන් වතාවක් නැති කරන්න හදලා නැති වෙනකොට තත්ත වෙන්න ඉන්න කෙනා ඇවිල්ලා බඩට පයින් ගැහුවලු උඹ මැරියන් වෙන බෙහෙත් වලට නැත්තම් මගේ කකුලෙන් කියලා. එහෙම රටක් මේක. ඉතින් එහෙම ළමයෙක් එළියට අහම හරි කුස ඇතුලේ විඳ අද්දකීම් එළියට දානවා. අපි අකේන්දරේ අරගෙන කොටුවල සෙනසුරු අපල හොයනවා. එහෙම එවත් ඇති. එතෙන්ට කලින් පරිසරය වෙනස් කරන්න වෙනවා. මේක දෙමෝපියන දෝෂාරෝපණයක් නෙමෙයි. ආපහු හිතන්න වෙයි. gedara ඇතුලේ පරිසරය ඍජු ලෙසම දරුවගේ පෞරුෂයට බලපානවා. ඒක තමයි ඇත්ත කතාව. ළමා මනෝ උපදේශනයේදී වැදගත්ම සිද්ධි හැටියට අපි කතා කරන්නේ පවුල. එහෙමයි. එහෙම හොඳට හදාගත්තාම ගැටලුවක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ බුදුබණ දරුවන්ගෙන් දෙමෝපියන්ට එනවා. එහෙම දරුවන්ට වැඩි හිටියෝ හිටියා වැඩි කියලා හිතෙන්නේ නැහැ. අම්මා තාත්තා කියලා කියන්නේ gedara ලෙඩ වෙලා ලෙඩ ඇඳක ඉන්නවා නම් සාමාන්‍ය පින් කඳවල් දෙකක් පින් කරගන්න. ඒක තමයි හැබෑව. ඒක තමයි අම්මා කෙනෙක් අසනීප වෙලා ඇඳකට වැටෙන්නම ඕන. ඒ වෙන මොකකටවත් නෙමෙයි. දරුවන්ට පින් කරගන්න. වෙන කිසිම දෙයක් නෙමෙයි. මොකද ඒක තේරෙන්න ඕන. අපේ උපදේශනයේදී ඉන්නවා සමහර අය. අම්මා බලන් දෙනවා. ඒ බලන් ඇවිදලා සෂ්ටජන් එකක් තියලා යනවා. ලේලි තමයි ඔක්කොම කවන්නේ පොවන්නේ. ඒ ඔක්කොම කරන්නේ. ඒ උනාට සමහර වෙලාවට බැනුම් අහන්නෙත් කරන එක්කෙනාම තමයි. මං එහෙම වෙන්නේ ඇයි කියලා දැන් ඊළඟ පරිච්ඡේදයේදී කියනවා. අද වයසට යනකොට වෙන සුවිශේෂී ඔළුවක් හැදෙනවා. ඒ ඔළුව gedara ඉන්න තරුණයට තේරෙන්නේ නැති වුනහම ගැටෙනවා. ඒකයි ඇත්ත කතාව. බුද්ධ දේශනාවේ දරුවන්ගේ වගකීම් හතරක් ගැන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒ හතර අනිවාර්ය කරනවා. දෙමව්පිය සම්බන්ධව කාරණා හතරයි. යම් gedaraක අම්මටයි තාත්තටයි තෙරුවන් සම්බන්ධව විශ්වාසයක් නැත්නම් දරුවෝ මැදිහත් වෙන්න කියනවා. තෙරුවන් පිළිබඳව ශ්‍රද්ධාව හදන්න. සමහර එහෙම ගෙවල් තියෙනවා. අම්මට දැන් වෙන පැත්තකින් තියන්නකෝ. සරියුත් මහරහතන් වහන්සේගේ අම්මා සාරිය බැමිණිය තෙරුවන් සරණ ගිය කෙනෙක් නෙමෙයි. හැබැයි මිය යන්න පෙර මේ යුතුයකම කළා. ඒ නිසා ශස්ත්‍රජන් දෙන්න ඒ ඔක්කොම හරි. ඒව හරි. හැබැයි වැද්දගත්ම දේ තමයි කෙනෙක් ගාව අම්මගේ තාත්තගේ ශ්‍රද්ධාව පේන්නේ නැත්නම් ආන්න අර අපි කියන රැඩිකල් තාරුණ්‍යයට පුළුවන් අම්මා තාත්තව ශ්‍රද්ධාවේ පිහිටවන්න. ඉතින් ඒක කරගන්න උන පළවෙනිම දෙක ඒ අම්මා තාත්තට ත්‍යාගය පරිත්‍යාගශීලී භව නැත්තම් දරුවෝ මැදිහත් වෙන්න ඕන පරිත්‍යාගශීලීකම හදන්න. මොකද වයසට යනකොට පොඩි ප්‍රශ්නයක් එනවා. අපි කියන්නේ ඒකට ආරක්ෂිත මොලේ කියලා. අවුරුදු 65න් විතර පස්සේ මේ දෙන්න හිතෙන්නේ නැහැ. කේන්ති ගිහපම දෙන්න හිතෙනවා ඒ වයස හැටියක්. ඒක නෙමෙයි මේ කියන්නේ. කොහොමද කේන්ති ගිහපම දෙන්නේ? කේන්ති ගිහපම දෙනවා. ඔය එක අම්ම කෙනෙක් හිටියා දුව පැනලා ගියයි කියලා දුවට දෙන්න තිබිච්ච ඔක්කොම ටික වෙන කට හරි දීලා. ඒ දීලා තියෙන දුවට රිදවන්න. එච්චර ඉක්මන් වෙන්න ඕනේ නැහැ. අම්මලාවත් දූලාවත් තාත්තලාවත් පුතාලාවත් සර්ව සම්පූර්ණයි මේ ලංකාවේ නැහැ එහෙම. ඕනම එකකට ආපහු රිවර්ස් වෙන්න පුළුවන්. ඕනම තැනක වරදින්න පුළුවන්.
වරදිනකින් ඉගෙන ගන්න පුළුවන් නිවැරදි වෙන්න පුළුවන්. ඒක නිසා දෙමව්පියන් ලෝභයි නම් ඊටාම වක්‍රව සහ ඍජුව දරුවන්ට යුතුයකම පවරනවා. ඊළඟට ප්‍රඥාව නැත්තම් ඒ ප්‍රඥාව කියලා කතා කරන්නේ වෙන මොනක්වත් නෙමෙයි. සමහර අය අර කියන්නේ ගාත්‍රානි සිති ලායන්තේ තෘෂ්ණයිකා තරුණායත. වියපත් වෙලා තියනවලු ඇඟ ඇවිද ගන්න බෑ සැරයටයක් නැතුව ඒ උනත් තෘෂ්ණාවට බරයි. ආංගේක ප්‍රඥාවෙන් යුක්තව මේව අතහරින්න වෙනවයි කියලා දැනගන්න පුළුවන් අවබෝධයක් දෙන්න කියනවා. කාරණා තුනයි. අනිත් එක තමයි මැරෙන්න කලින් යම් කිසි සීලයක පිහිටවන්න ඕනේ. ඔය බුදුරජාණන් වහන්සේගේ යෝජනා. දැන් ඕක කොහොම යෝජනා ගෙනාවට මම අර හැමදාම කියනවානේ බටහිර අය තමයි මේක ලස්සනට පින්තාරු කරලා අපිට කියන්නේ. ඊළඟට ඒ කියන එක ඇතුලේ බුදුරජාණන් වහන්සේ තව වැදගත්ම කාරණා දෙකක් කිව්වා. මතකද සම්මාදිට්ඨික සූත්‍රයේදී ලෞකික සම්මාදිට්ඨියේදී අත්ති මාතා අත්ති පිතා කියලා වචන දෙකක්. ඒකෙන් කියවෙන්නේ අම්මා ඇත තාත්තා ඇත කියලා නෙමෙයි ඈ. ඒකෙන් කියවෙන්නේ මවට මට වඩා ಗುಣ ඇත කොට සලකන්න මට පුළුවන් වෙන්න ඕන. තාත්තට මට වඩා ಗುಣ ඇත ඒක සලකන්න පුළුවන් වෙන්න ඕනේ. කොහොමද ඒක සලකන්නේ? ගොඩාක් ගෙවල් වල සර්වන්ට් වෙන්න වෙනවා අම්මලාට තාත්තලාට. ආදරෙන් ඒක වෙන්නේ හොඳේ. ආදරෙන් වෙන්නේ කොහොමද? පොඩි එකා ටිකක් එහෙට මෙහෙට ඇවිදිනකොට කතා කරලා කියනවා අම්මේ දැන් අපේ ගෙදර ආව නම් හොඳයි වගේ ටිකක්. හරි ආදරේ. එනවා එහෙම. ආහම පළවෙනි දවස් ටිකේ ඉතින් ආච්චිනේ ළමයාත් බලා ගන්න හැමත් වෙනවා. හැබැයි එහෙම බලාගෙන ඉන්න ගමන් මොකද වෙන්නේ? දුව එහෙම හරි ලේලි හරි එහෙම වැඩට යනවා. එන්න කලින් කෝල් එකක් දීලා තිනවා මේ අද පරිප්පු හදලා බත් උයමු. කාටද මේ දෙන්නේ? අම්මට දෙන්නේ කෝල් එක. අම්මටත් ඒක තේරෙන්නේ නැහැ. කල් යනකොට කෝල් එක එනවා. මං එන කල්ම හිටියද බත් හදන්න උයන්න. දන්නේම නැතුව සර්වන්ට් වෙලා. මතක තියාගන්න අපේ රටේ දරුවන්ට කියන්න ඕන දෙමව්පියන්ට අකමැත්තෙන් යම් කිසි වැඩකට පොළඹවන්නේ නම් ඒක අකුසලයක්. ඒක හැබැයි තමන්ට වඩා ගුණයක් තියෙන කෙනෙකුගෙන් වැඩක් ගන්න ඉල්ලන්න ඊට වඩා ගුණයක් තියෙන්න ඕනේ. ඒකයි ඇත්ත කතාව. මේ වංචනිකව අපි අහුවෙන තැන් තරුණේ. අර ගෙවල් වල වෙන වැඩේ. දැන් ඕක මන් දවසක් බනකද කියලා පන්සලට යන්න හම්බුනේ කෝල් එකක් එනවා. හාඳුරු මොනවද බනට කිව්වේ. ඇයි? අපේ අම්මා ගෙදර ඇවිල්ලා අද ඉඳන් කරන වැඩ එකක්වත් කරන්න නැහැ කිව්වලු. කිව්වලු කාමරේ වහ ගන්නවා. උඹලගේ පාඩුව හිටහල්ලා හාඳුරු ඇවිල්ලා බනට කිව්වා මට මගේ පාඩුව ඉන්න කියලා. එහෙම ගන්න නෙමෙයි මේ කිව්වේ. මොකද දරුවොත් ලොකු අමාරුවක මේ දවස්වල ජීවත් වෙන්නේ. කැමැත්තෙන් ආදරෙන් වැඩ ටික පුළුවන් ටිකට උදව් කරන්න. හැබැයි සර්වන්ට් ගේ වැඩේ රෙජිස්ටර් වෙන්න ඕනේ නැහැ. එහෙම නැහැ. මොකද එහෙම දරුවෙකුට ආදරය දක්වන එකත් මානසික සුවසහනයක් වැඩි හිටියන්ට. ඒක හොඳයි. ගෙදර දොර අස්පස් කරලා තියෙනක හොඳයි. ඉතිරි පරිච්ඡේදයට ඒකයි කොච්චර හොඳයිද කියලා මම කියලා දෙනවා. ඔහොම කටයුතු කරගෙන යනකොට යෝජනාවලියක් එනවා. තරුණ අයට වැඩිහිටිභාවයේ මනස තේරුම් ගන්න කියලා. අවුරුදු 55 පැන්නට පස්සේ දැන් නම් 60න් රිටයර් වෙනවනේ, විස්රාම යනවනේ. එහෙම විස්රාම යවන්නේ යම් කිසි හේතුවක් මත. මොකද අපේ වගේ රටක විස්රාම ගියපුවාම තමයි සාමාන්‍ය පාලනය වගේ දේවල් අතට ගන්නෙ. අවුරුදු 60න් පස්සේ පාලනය අතහරින්නයි කියන්නේ මේ. පාලනය කරන මොළයක් එන්නේ නැහැ. ඒක තමයි හැබෑව. මානසිකව මොළයේ ස්වභාවය තමයි වයසට ගියාට පස්සේ මතක අමතක වෙනවා, වැඩවලට ප්‍රතිචාර දක්වන ඉක්මන අඩු වෙනවා. හැමදාම ගෙවල් ඇතුලේ කියන දෙයක් තමයි අම්මට හරි තාත්තට හරි කොච්චර කිව්වත් මේක මතක නැහැ. මතක හිටින්නේ නැහැ එහෙම. අපේ මනෝවිද්‍යාවේ මනස ගැන, මොළේ ගැන අපි කතා කරමු. හයිපොතැලමස් කියලා කොටසක් ගැන මතකයේ තියෙන්නේ. ඒ කොටස දවසෙන් දවස අඩාල වෙනවා. ඒ නිසා වයසට යනකොට මතක හිටින්නේ නැහැ තමයි. එන ඒකශ්‍රුති ආනන්ද හාමුදුරුවෝ වගේ වෙන්න හදන්න ඕනෙත් නැහැ වැඩි හිටියෝ. ළමයිට විශේෂයෙන්ම ගැටෙන්න බෑ. අම්මට මෙලෝ දෙයක් මතක නැහැ. තාත්තට මෙලෝ දෙයක්. ළමයි කියන්නේ අම්මා බෙහෙත් බොන්නෙත් නෑලු. බෙහෙත් බොන්න සමහරට මතක නැහැ. හැබැයි ඒව ගැටුම් බවට හදාගන්න හොඳ නැහැ. ගෙවල් වල මතක තියාගන්න මේ බණ ටික අහන ළමයි බුදුහාමුදුරුවෝ මතක් කරන එක සීගාලෝවාදී සූත්‍රයේ කියනවනේ. දෙමව්පියෝ වැඩ කියනකල් ඉන්නේ නැහැ කරලා දෙන්න. වැඩ හොයලා කරන්නේ. මතකද චූටිම කාලේ දරුවන්ට කිරි දීපු විදිය? පැය 3-4 අවදි කරවලා කිරි ටික දුන්නේ. එහෙමයි දුන්නේ. ඒ ටිකම තමයි අම්මා තාත්තා වයසට ගියපුවාම අහලා කරන්න ඕනේ. මම ওই මැදිවි වැඩසටහන් වලදී අහනවා අවංකම අම්මගේ ක්ලිනික් දිනේ කවද්ද කියලා කියන්න. ඔළුව යත ගහ ගන්නවා. මම අහලවා ඔයාගේ අම්මා මොනවටද බෙහෙත් ගන්නෙ, කොච්චර ප්‍රමාණයකින් ගන්නවද?
මේ අවුරුදු 35 40 මේ දන්නේ. ඒ වුණාට අපේ රටේ මාපිය වන්දන ගොඩක් තියෙනවා. මම ඒකයි කියන්නේ මේක හරි තැනකින් අල්ලගමු. හරි තැනකින් අල්ලගන්න වැඩිහිටි භාවයටපත් වෙනකොට මතකයේ ගිලිහෙන එක සාමාන්‍ය දෙයක්. ඒකත් එක්ක ගැටෙන්න බෑ gedere ඉන්න අය. ප්‍රතිචාර දැක්වීම ඊටාම හැමින්. එඳ ඉක්මන් කරවන්න බෑ. ප්‍රතිචාර දක්ව ඒ කියන්නේ මුලෙන් තමයිනේ ප්‍රතිචාර වැඩකට අපිට දත්ත දෙන්නේ. අන කරන්නේ ඒක හැමින් වෙන්නේ. ඒ නිසා ඉතින් වැඩ හැමින් ඒක gedere අය දැනගන්න ඕනේ. ඊළඟට වැදගත්ම දේ තමයි ඔය සහකම්පණ එම්පති කියන කාරණාව වැඩිහිටි වෙන්න වෙන්න වෙන්න මෙතන ඉන්න වැඩිහිටියෝ මේ බණ අහන වැඩිහිටි ඔක්කොම දන්නවා දෙයක් හුදෙකලා බවක් තියෙනවා. ඇත්ත කතාව ඕක. මම තනි වෙයි කියන එක තියෙනවා. මම තනි වෙයි කියලා නිතර හිත හිතා ඉන්නකොට පුතා හරි දුවගෙන හරි ඇවිල්ලා වචනයක් කියපුවම ඒක ඉතින් පපුවට යනවා වගේ දැනෙනවා. ඒ නිසා අපි යෝජනාවක් දීලා තියෙනවා. ඒ තමයි අම්මට තාත්තට හුදෙකලා බව ඇති වෙන විදිහට වැඩ කරන්න එපා කියලා. උදාහරණ කියන්න. එකම පුතයි හුදට ඉගෙනනවා. අම්මා දෙවෙනි කසාතයක් කරගත්තෙත් නෑ. පුතා අවුරුදු 3 තාත්ත නැති වෙන්නේ. ඒ අම්මා කියන හඳුනේ මං කසාත කරලා දුන්නා ඉංජිනේරු පුතානේ. මම උදේම නැගිටලා ඉස්සරහට වෙලා ඉන්නවලු වැඩට යනකල් පුතා මට අම්මේ යන්නම් කියලා යයි. එහෙම කියලා. හඳුරන්නේ දැන් අවුරුදු ගානක් තිස්සේ මම ඒ හාන්සි පුතුවේ වාඩි වෙනවා. පුතා නෙවෙයි කවුදවත් මට යන්නම් කියලා ගියේ. මේ කේද වචක. එතකොට දැන් මේක දැනුමේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. දැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ හින්දා සහකම්පණය කියන එක ඔය තරුණ අයට අපි යෝජනා කරනවා. වැඩිහිටියන්ගේ සපත්තුවට බැහැලා බලන්න. ඒගොල්ලන්ට හිතෙන විදිහට ඒගොල්ලන්ට හුදෙකලා බවක් දැනිලා මේක ගොඩක්ම වැඩි වෙනවා. සැමියා බිරිඳ අහිමි වෙලා තනියෙන්ම ඉන්න උපාසක අම්මලාට තනියෙන්ම ඉන්න උපාසක මහත්තුන්ට මේක ගොඩක් දැනෙනවා. කොහොමද ඒක කියන්නේ? ඔය කියන්නේ අපේ මිනිහා හිටියනම් මට මෙහෙම වෙන්නේ නැහැ. ඔය කතාව හැම ගෙදරකම එහෙන අඳෝනාවක්. ඒ අඳෝනාවේ යට තියෙන පද පෙළ මොකද්ද? දරුවන්ගේ අවශ්‍ය අවධානය යොමු වෙලා නැහැ. එච්චරයි. ඒ හුදෙකලා බවෙන් පීඩා විඳින්නේ. හැබැයි ඒ අම්මා මලාම VIP පෙට්ටි ගෙනල්ලා එම්බාම් ගෙනල් කරලා මොකද එහෙම කරන්න වෙනවනේ. මොකද තරතුරේ හැටියට ඉන්න එකේ හැටියට පෙට්ටිය ගේන්න වෙනවා. අපි දන්නවා හැමේවා. හැබැයි එහෙම ගෙනාවට වැඩක් වෙන්නේ නැත්තේ මැරෙන්න කලින් හිත සනසපු නැති දුවට හරි පුතාට හරි මලාට පස්සේ අරකින් සනසවන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ වැඩිහිටි පරම්පරාව අච්චිල සීලා කියමුකෝ. හුදෙකලාව අසහනකාරීව ඉන්න ප්‍රධාන හේතුවක් ගෙවල් ඇතුලේ සහකම්පණය නැතිවෙච්ච එක. එනිසා අපි දරුවන්ට යෝජනා කරන්නේ අම්මා කියනකල් ඉන්න නෙමෙයි තාත්තා කියනකල් ඉන්න නෙමෙයි හොයලා බලන්න. හොයලා බලන්න. මොද සමහර අම්මලා තාත්තලා පෙති ගිලිනවා 20 30 දරුවෝ දන්නේ. දන්නේ නැහැ නෙමෙයි අහලා නැහැ. ඊළඟට වැදගත්. වයසට යන්න යන්න යන්න යන්න මම අර කිව්වා වගේ එක එක අවයව ගෙවෙනවා වගේම තමයි. මතකයේ ගෙවෙනවා වගේම තමයි. තව එකක් ඕන වෙනවා. මම අර තාත්තා ගැන කිනුට කිව්වේ දැඩි අවධානය අවශ්‍ය වෙනවා. දැන් විහාරස්ථානවල වෙන්නේ හාමුදුරුවරු පරණ වෙන්න වෙන්න වෙන්න ආවාසයේ ඉස්සරහට එනකොට වටිනාකම වැඩි වෙනවා. ගෙවල් වල වයසට යන්න යන්න යන්න යන්න කුස්සියට කිට්ටු කරනවා. වචනයකුත් එක්ක හදා ගන්න කොහොමද? කෑම දෙන්න ලේසි. වොස්රූම් වල යන ඒකට නෙමෙයි. ගෙදරට එනවා. සමහර වෙලාවට ටිකක් ගඳ ගන්නවා. ඒ වගේම බේරෙන්න තව පිටිපස්සට දාලා ඔළුව හදාගන්නේ. මතක තියාගන්න දිราපත් වීම එහෙම එනවාමයි. හැබැයි කිසිම වෙලාවක ඒක අසහනයකට අරගෙන යන්නේ නැහැ. ඒ කියන්නේ ලෙඩ පිළිබඳව අසනීප පිළිබඳව මතක් කර කර අනිවාර්යයි දොස් කියන්නේ. දැන් ගොඩක් අය කියනවා අම්මට ඉතින් හැමදාම ලෙඩනේ. එහෙම කියන ළමයි. කොච්චර බෙහෙත් ගත්තත් අම්මට ලෙඩ. ඔක අම්මා ඇඟේ ලෙඩක් නෙමෙයි හිතේ ලෙඩක් කියලා. ළමයි දොස්තර වෙනවා. ඒ හැම වෙලාවකම නොකියුවට අම්මලා හදවතින් හඬා වැටෙනවා. තාත්තලා හදවතින් හඬා වැටෙනවා. මේක දරුවෝ දන්නේ නැහැ. මයි සහකම්පණේ නැහැනේ. සහකම්පණේ නැහැ. ඒ සහකම්පණයෙන් තොර වෙච්ච තැනක තමයි ගැටලුව වෙන්නේ. නිසා මට ඔකට හොඳ අපූර්ව අපේ ජාතක පොතේ තියෙනවා මේ කාරණාවක් සම්බන්ධයෙන් කියන්න. ඇයි එහෙම ඔච්චර නොරිදවන්න කියලා අපි පුල පුලා කියන්නේ කියලා. අම්මලාගේ හදවත පිළිබඳව තියෙන අපූර්ව තැනක්. අම්මා අන්දයි. අන්ද වෙන්නෙත් හරි අපූර්ව සිද්ධියකදී. අම්මා අන්ද වෙනවා. ඒ අන්ද වෙන්නේ දරුවට

ඔක්කොම ටික කරන්නේ. දරුවා කසාද බැන්දට පස්සේ නෝනා කියනවා, ඔයාගේ අම්මා හරි ජරා ජීර්ණ ඇස් පේන්නෙත් නැහැ, මට දැන් උදව් කරලා ඇති. අරගෙන ගිහිල්ලා කැලේ අතරමං කරලා එන්න. එහෙම කියනවා. අතරමං කරලා ආවට අපේ අම්මා ඉවට වගේ එනවනේ. මරලා එන්න කියනවා. මරමු කියනවා. ඔව්. ඒ මරමු කියපු වෙලාවේ මේ පුතත් එකට කැමති වෙනවනේ. කැමති වෙනවා. පව එනකොට එහෙම එන්නේ. කැලේට අරගෙන ගිහිල්ලා අම්මට කියනවා, අම්මේ අපි කැලේට ආවා, ඇවිල්ලා අතරමං වුණා. හොරු වගේක් අපිව අරගෙන අල්ල ගන්න හදන්නේ. ඒ හොරු අල්ල ගන්න හදන්නේ, හොරු අපිට ගහනවා. අම්මා කියනවා, හොරු මට ගැහුවට කමක් නැහැ. අනිවාර්යයෙන් පුතේ ඔයා දුවන්න. ඔයා දුවන්න කියනවා. හොඳ දර පොළු වගේ දාර තියෙන හොඳ පොළු ටිකක් කඩාගෙන හොරු ගහනවායි කියලා දැන් මේ පුතාම තමයි අම්මට ගැහුවේ. කතාව කියනවා, ඒ ගහපු එක පාරකදී අම්මගේ පපු කැවුතු කඩාගෙන හදවත බිමට වැටෙනවා. බිමට වැටෙන හදවත කෑ ගහලා කියනවලු, පුතේ හොරු මට ගහලා මරුපුවාවයි, උඹ බේරිලා ඵලයන්. මාතෘත්වය එහෙම එකක්. මේ මාතෘත්වය තමයි ලංකාවේ මාතෘත්වය. අය ඒකේ දෙකක් නැහැ. ඒ නිසා ඔබට මට අර තාරුණියට යෝජනා කරන්න ඕනකම තිබුණේ ඒක. ඒ කියන්නේ අපිට පුළුවනි නම් එහෙම හදවතක් එක්ක වැඩකරනද, එහෙම හදවතක් හඳුනාගන්න අපිට පුළුවන් වෙනවා. ඔය කියන සංවේදී පපු ඇතුලේ මාතෘත්වය, පීතෘත්වය උත්පාදනය කරන්න. මං ඒක අර මුලදී කියාගෙන ආවා. පරිසර සාධක මත ළමයි ඉගෙන ගන්නවා. ජාතක පොතම කියනවා, තාත්තව අරගෙන ගිහිල්ලා කැලේ වලලලා එන පුතෙක් ගැන කතාවක්. මේ කතාවල තියෙන යටිපෙළ තමයි පුදුම වැඩේ කියන්නේ. ළමයිගේ ඔලු කාලා තියෙනෙම ලේලිලා තමයි. ජාතක කතාවේ, ජාතක පොතේ මොකක්වත් ඉන් එහා එකක් එන්නේ නැහැ. එන්නෙම එහෙම එකක්. ඔලු කණ්ඩ විතරක් නෙමෙයි ඇත්තටම පුළුවන්නේ, ඔලු හදන්නත් පුළුවන් ඈ. ඒක ඇත්ත කතාව. එහෙම නොනලා ඉන්න ඕන තරම් ඔලු හදන එහෙම පුළුවන්. දැන් මේ තාත්තටත් වෙන්නේ අහරම ඉරනමක්. හැබැයි එයාට කිව්වා මරන්න එපා, වලලලා එන්න කිව්වා. අමුවෙන් වලලලා එන්න කිව්වා. තාත්තව එක්කගෙන ගියා. හැබැයි යනකොට අවුරුදු 4 5 පොඩි එකෙකුත් හිටියා. මාත් වෙනවා තාත්තත් එක්ක 100 අරන් යන ගමනට කියලා ගියා. ඒ යන වෙලාවේ මොකද උනේ? උදැල්ලක් අරගෙන තාත්තව වලන්න පුතා හාරනවා වල. පොඩි එක ඇවිල්ලා අහනවා, ඇයි තාත්තේ 100 මේ වලේ දාන්න? ඇයි 100 වලේ දාන්නේ? ආ වයසට ගියාම එහෙම තමයි වලේ දාන්න ඕනේ. මේ පොඩි එකත් ගිහලා පොඩි කෝටුවක් අරගෙන ඊට එහා පැත්තෙන් වල හාරනවා. තාත්තව පුතේ ඔය මොකද කරන්නේ? වල හාරනවා. කාටද? තාත්තට. ඇයි? වයසට ගියාම දාන්න. පරිසරය බලපාන්නේ එහෙම. ඒක නිසා අම්මලට තාත්තලට ඒ සලකන සැලකිල්ල ගරු කිරීම අම්මලා එළියෙන් පේන්න ඕනේ. ඒකයි මම මුලින්ම කිව්වේ, සැමියා බිරිඳ දරුවන්ට පේන්න අර නන්දි කඩාල් පුදු කුඩිරිප්පු වගේ වැඩ කරගන්න බෑ. මහරු බොයිලේරු වගේ. උදේට පටන් ගත්තාම හැන්දෑව වෙනකල් ඒවා මැද අතරමැදිය වෙන ළමයිගේ මානසිකත්වය තමයි එළියට එන්නේ. ඒ නිසා දරුවෝ අනුකරණය කරනවා. ඒකයි මම මේ කියාගෙන ආවේ. අනුකරණය හොඳ පැත්තටත් කරනවා. ආදරෙන් කතා කරලා බලන්න. ආදරය කරන බව පෙන්වලා දෙන්න. අනිවාර්යයෙන්. ඒක නිසා මතක තියාගන්න වැඩිහිටි භූමිකාව තියෙනා වගේම වැඩිහිටියෝ වයසට යන්න යන්න අම්මා තාත්තගේ අවශ්‍යතා වෙනස් වෙනවා. අපේ රටේ හුදෙකලා බව ඇතුළ ඊළඟට වැදගත්ම දේ තමයි අම්මලාගේ පරණ වැඩ මතක් කරලා දරුවෝ ආයේ රණ්ඩු වෙන්නේ නැහැ. අම්මලාගේ පරණ අඩුපාඩු තියෙනවනේ, තාත්තලාගේ පරණ අඩුපාඩු තියෙනවා. හැබැයි ඒව මතක් කර කර රණ්ඩු වෙන්න තියාගත්තොත් ඒත් වැඩිහිටි භාවයේ ඇතුලේ මනස අවුල් වෙනවා. දැන් මම මේ ටික කියාගෙන ඉන්නේ පොතෙන් නිවන් දකින්නවා වෙනුවට හිත කොහොමද gedara ඇතුලේ ඉඳන් නිවාගන්නේ කියන කතාව කියන්න. එහෙම නැත්නම් අපිත් බලුවා බණ කියලා කවුද නොදන්නේ සිඟාලෝවාද සූත්‍රයේ මාපිය දූදරු සම්බන්ධතාවය ගැන. පශ්චාත්තුපාදිත් තියෙන සමහරුන්ට. ඒහෙට 5යි මෙහෙට 5යි 10යි එක කාරණාවකට පිටු 100යි පොත පිටු 1000යි. ඒ උනාට වැඩි දිනවල තියෙන. ඒ උනාට අම්මල ගුටි කාලා අසහනෙන් ඉඳලා ඒක නැති කරගන්න තමයි මේ යෝජනාවලිය ඇත්තටම දරුවන්ට කරන්නේ. වෙන කිසිම දෙයක් නෙවෙයි. ඒක නිසා අලුත් වැඩපිළිවෙල මොකක්ද? වෙන වැඩපිළිවෙල නෙවෙයි, වෙච්ච දේවල් හරි වෙලා. එහෙමම තමයි. මට දරුවෙක් කෙනා හඳුන්නේ මේ අපේ අම්මයි තාත්තයි තමයි අපේ පෞල් ජීවිතේට අවුල්. ඒ නිසා 얘 දෙන්න අයින් කරලා තියෙන්නේ. වැඩිහිටියන්ට මම කරන යෝජනාව මොකක්ද? මත්තක තියාගන්න වැඩිහිටි භාවයේදී අතහරින්න හරි අමාරුයි ඈ. ළමයි අතහැරියා කියන්නකෝ. ඒ ළමයිගේ මුණුබරෙක් හරි අල්ල ගන්නවා. කෝල් එකක් දාලා අහනවා, ඉස්කෝලේ ගියාද, බත් කෑවද? හෙම්බිරිසාවක් හැදුනනම් ඩෙංගු හැදුනා වගේ තමයි

0: උපදෙස් දෙන්නේ. වැඩිහිටි භාවයේ ඇතුලේ අතහැරීම පුරුදු කරන්න අම්මලා උගන්නලා කවලපොවලා ලෝකෙ පෙන්වුවට පස්සේ ඒගොල්ලෝ ඉල්ලන උදව්වක් සත්භාවයෙන් කරන්ඩ, එහෙම නැතුව බදාගෙන කරන්න ගියොත් අතාරින්න නම් බැරි වෙනවා. මේ බණ ටික අහන අම්මලා හොඳ තාත්තලා හොඳ සිහියෙන් අහන්ඩ, මනස අවුල් වෙන්න, මානසික සෞඛ්‍ය පිරිහෙන්න දවසකට කේන්ති යනවා නම් කේන්ති ගිහිල්ලා තියෙන කාරණාව ගැන අවධානය යොමු කරන්න. කොහෙත් දරුවෙක්ගේ තමයි. ඒ කියන්නේ හොඳට උගන්වපු හරි පෝෂණය කරපු හරි දරුවෙකුගෙන් වෙච්ච දෙයක්. බුද්ධ ආගමේ තකොර මොකද? බුද්ධ ආගම නොදන්න එකකුත් නෙමෙයි. කටින් පිංකම් කරලා පෙරහැර ගිහිල්ලා ඔක්කොම කරලා පේරු දානෙත් දීලා හැන්දෑවට අසහනෙන් නිදා ගන්නවා. එහෙම උනේ අපිට අපේ රාජකාරිය අතහැරපු නැති හන්දා. එනිසා අපල රාජකාරිය අතහරින්න වෙනවා. ඩියුටි ඔෆ් වෙන්න වෙනවා. මොකද මගේ උපදේශන ශාස්ත්‍රයේ එනවනේ අවුරුදු 80යි. හාඳුනේ පුතා එක්කන් එන්න බෑ, මං ආවා කියනවා. මං අහන අම්මටද ලෙඩේ නෑ පුතාටලු. ආ පුතාගේ ලෙඩේ වෙනුනොත් අම්මලා එන්නේ. කවද්ද මේක අතහැරගන්නේ? අමාරුයි වැඩිහිටි වුණාම. හැබැයි තියෙන එකම සහනය තමයි ඔව් අතහරින්න කියලා කිව්වේ අපි අපේ රාජකාරි කළා. ඒ නිසා මම ওই වැඩිහිටියන්ට යෝජනා කරලා දීලා තියෙනවා පින් පොතට අමතරව අලුත් පොතක්. මේ බණ ටික අහන ඒ පොත නඩත්තු කරන්න ඕනේ අනිවාර්යයි. මොකද පින් පොත ඇතුළෙත් වෙන වෙන දේවල් මතක් වෙනවා. මං එහෙම හොඳට බැට කාලා තියෙනවා. ওই පින් පොතේ සමහර ඒවා ලියලා තියෙනවනේ. එක පින් පොතක ලියලා තියෙනවා මේ මම එක මාසයකට හතර වතාවක් අනුරාධපුරේ ගියා. ත්‍රිමාබෝධි එහෙම වැන්දා. දැන් මං ගාවට අරන් එනකොට ওই පින් පොතේ මම අහනවා, මමත් ඉතින් හරියට හයිලයිට් කරලා අහනවා, අම්මා හතර වතාවක් මොකද ගියේ? පළවෙනි වතාවේ ගියා හවලුත් එක්ක, දෙවෙනි වතාවේ ගියා හවලුත් එක්ක, තුන්වෙනි වතාවේ ගියා එහෙම කියලා. ඒක මතක් කරගම මොකක්ද දැනද කියන්නේ? ඔය දෙවෙනියට ගියා නේද? උන් මෙලෝ රහක් නැහැ. ඉන්න දෙනවා කියලා කිව්වේ තනි කාමරලු. ඒ උනට හිටියේ විවේක ශාලාවකලු. හොඳද? කන්න දෙනවා කියලා කිව්වේ හොඳ හෝටලයකලු. ඒ උනට කෝකියක් කරන් ගිහිල්ලා කට බල්ලෙකුට කන්න බැරි වළු උයලා දුන්නේ. පින් පොත ඇතුලේ අවුල් වෙන හැටි දැක්කද? පින් පොත ඇතුලේ අවුල් වෙනවා. අර මම කියන්නේ gedara honda ලස්සනට 59ක් වඩම්මලා දානේ දුන්නා. අන්තිම වෙලාවේ මං අහනවනේ ගිහිල්ලා අර ඉමජිනේෂන් මනෝවිද්‍යාවේ අන්තිම දැන් ඇඳේ වැටිලා හුස්ම ගන්න යන්න ඔන්න මෙන්න. මං අහනවා මොකක්ද මතක් වෙන්න කරන්න පුළුවන්නේ 59 දානේ? ඔව් මතකයි. ඒ වුණාට මූණ ඇඹුල් වෙනවා. ඇයි ඒ? ඔක්කොම හොඳයිලු. එදා කට්ලට් එක බෙදා ගන්න බැරි වුණාලු. ඒ ඇයි බෙදා ගන්න බැරුනේ? ලේ ලිහංගවලු. ලේ ලිහංගලා නැහැ. මං කිව්වා වයසට යනකොට පොඩි අවුලක් තියෙනවා. ඒ තමයි අමතක වෙනවා. මම්ම බෙදන්නම් කියලා තියාගෙන හිටිය අමතකුණා. හාමුදුරුව වැඩියට පස්සේ කට්ලට් හම්බුනේ. දානේ දීලා අවුරුදු 20යි බෙදපු නැති කට්ලට් එක තමයි තාම හිතේ තියෙන්නේ. අන්න පින් පොත වරද්ද ගන්න. ඒ නිසා අලුත් පොතක් තියෙනවා. ඒ තමයි දවසට අම්මලා සතුටෙන් කරපු වැඩ තුනක් ලියන්න. ඒක සතුටු දින පොත. අපි රටේ වැඩිහිටියන්ට ඕනෑ කර තිබේ. මං එන වැඩිහිටියෙන් අහනවා ඊයේ සතුටෙන්ම කරපු වැඩ මොනවද? නෑ. එහෙම නෑ. පෙරේදා? නෑ හඳුරන්නේ. ළඟ එක? ඒත් නෑ. එතකොට මොකද? මෘතක්කෝ වාන ජායතේ. ආ ජීවත් වුණත් මලෙකෙක් වගේ. මෙරිලා වගේ. ඒකටද අපි මේ බණ අහන්නේ? ඒකටද අපි දන් දෙන්නේ? කෝ ඒ සහනේ? ඒක නිසා මේක නඩත්තු කරන්න පටන් ගන්න. අම්මලා බුදුහාමුදුරන්ගේ වචනේ විශ්වාස කරන්න ගොය ඔක්ක එක වචනයක්වත් නැතු. පුත්තා මත්ති දනං මත්ති ඉති බාලෝ විහඤ්ඤ. බාලයා, මෝඩයා, අඥානයා. හිතන්නේ කොහොමද? පුත්තා මත්ති දරුවෝ ඉන්නවා ඒ මතේමයි. දනං මත්ති ධනේ තියෙනවා ඒ මතේමයි. යාන වාහන තියෙනවා ඒ මතේමයි. ඉති බාලෝ ආන් එහෙම තමයි බාලයා හිතන්නේ. ඒව තියෙනවා ඒව පිහිට වෙනවා. මම කිව්වා ඉන්නකල් ඒව පරිහරණය කරන්න නැති වෙන බව දැනගෙන හිටපුවම ගැටෙන්න වෙන්නේ. එහෙම ගැටෙන්නේ නැත්තේ කොහොම වුණාමද? හිත සතුටෙන් තිබ්බහම. හොඳට මතක තියාගන්න ඕනේ. හිත අසන්තෝෂ වෙච්ච ගමන් අසතුටට බර සිතුවිලිම තමයි හැම එකටම එන්නේ. අපි කියමුකෝ අලුත් විශේෂයෙන් නෙගටිව් කියලා. අකුසල්. දැන් හිතලා බලන්න උදේම පටන් ගන්නකොට අකුසල් සිතුවිල්ලකින් දවස පුරාම ඒවට නෙමෙයි දදින්නේ කියලා. ඒවට අදින්නේ. ඒවට අදින්නේ. ඒ නිසා සතුට දින පොතක් අපේ වැඩිහිටියන්ට ඕනේ. අම්මලට ඕනේ, තාත්තලට ඕනේ. ඒක ලියන්න ඕන. මම මේ දවසේ සතුටෙන් කරපු වැඩ පිනක් වෙන්න පුළුවන්. හැබැයි අර වගේ ඇද නෑ ඒකේ. හොඳේ. ඔය උද්දමදියෝගේ පම්මල කියනවනේ. ගිය අවුරුද්දේ ගියේ 180,000කට. ඊට කලින් අවුරුද්දේ ගියේ ගානට. අලුතෙන් කතා කරනවා 102කට යන්න. 20,000ක් මාටියා ගහලලු. දඹදියෝ වෙන්දා නම් දඹදියෝ වෙන්දා. දඹදියෝ මතක් කරපු ගමන් අනුග්‍රහයකයා. එහෙමත් නැත්නම් අරගෙන ගියපු කණ්ඩායමේ කෙනාට බැන බැන තමයි දඹදියෝ වෙන්දලා තියෙන්නේ. ඉසේ කෙස් ගානට දඹදියෝ වෙන්දත් වැඩක් නෑ. හිතේ කුණු තියාගෙන. එහෙම ඒවා තියෙනවා. මටත් කියන සාමයට සඳ ඒගොල්ලොත් එක්ක යන්න එපා. ඒගොල්ලෝ වැඩියෙන් ගන්නවලු. මේ බුද්ධ ගයාවත් වැඳලා එහා පැත්තේ සක්මන් කරලා එහෙම. ඒ නිසා මේ විශ්වාසනීය මම දැන් අපේ ධර්ම දේශනාවල ඔය සාකච්ඡාව තියෙන කාලේ අපි වරුණ අයියා ඉන්නවනේ අද මේ බණට ඇවිදilla. ඒගොල්ලෝගේ වැඩසටහනක් හරි ලස්සනට කියනවා. දමදිව සම්බන්ධව හොඳේ. මම කියන්නේ මෙහෙමයි. ඕනෑම පින්කමක් සතුටින් ඉවර කරගන්න. සතුටින් ඉවර කරගන්න ඕන. එහෙම ගැටලු වෙනව නැත්තම් වුණාම මුළු පන්සලම බබුලවන්න කටිනේට ලයිට් දානවා. ලයිට් රැල් දෙකක් පත්තුනේ නැත්තම් ඒ පත් වෙච්චේ නැති එක ගැන හිත හිතා ඉන්නවා. මන් දන්නව අදත් බණ්ඩ පටිගත වෙනකොට පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා ගියා හිත නිකන් කලබල වුණා වැස්ස තමයි කියලා. පුරි ප්‍රාර්ථනාවක තිබ්බ බණ්ඩ ඉවර වෙනකල් අල්ලන් හිටියා නම් කියලා. මම මේ net එකේ මූණ වලින් ඒක දැක්කා. මේක බණ්ඩ ඉවර වුණාට පස්සේ මොකක්ද දන්නද වෙන්නේ? කිනුගුරි දෙන්න පුළුවන් ඔච්චර වියදම් කරලා වැස්සනේ. එහෙම වෙන්න බෑ මං ඒකයි කියන්නේ ලස්සන පිංකමක් නේ. නේද? දැන් මේක රටල් ලෝකයක් කරන අපි අල්ලගන්නේ negative mind එක තමයි. ඇයි? චිත්තම් පාපසන්නින්නම් හිතේ ස්වභාවයෙන්ම තමයි පවට බර වෙන්නේ අඩුවක්ම තමයි ඇතුලේ බලන්න හදන්නේ. ඒකයි මම මුලින්ම කිව්වේ ළඟම තියෙන වටිනාම දේවල් අපිට අහිමි වෙලා එළියේ තියෙන සමහර නොටි ණයව වටිනවයි කියලා තේරෙන්නේ. අම්මටයි තාත්තටත් උනේ හැම එකක්. ඒ නිසා මගේ දේශනාවේ අලුත් පරිච්ඡේදයට කරන යෝජනාව තමයි ගෙවල් ඇතුලේ තරුණ මනස වැඩිහිටියොත් එක්ක වැඩ කරනකොට අසහනේ තියාගන්න බෑ. සහකම්පණය පුරුදු කරන්න පුහුණු කරන්න වෙනවා හොඳේ. එහෙම නැත්නම් හැමදාම කියන්න වෙන්නේ අම්මා මෙහෙමයි තාත්තා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි ගැටලුවක්. එයා අසහනේ වැඩිහිටියොත් උත්තරක් අහලා දෙනවා නේද? වයෝ වෘද ගුණෝ වෘද සීල වෘද තප වෘද ඔය වචන කිව්වම ෂෝක් එකට දානවා. මං ඒ වචන ගොඩක් අඩුවෙන් අද පාවිච්චි කරලා වෙන දේවල් ටිකක් කියාගෙන ආවේ. ඔය ටිකම තමයි මේකේ තිබුණේ අම්මලා දණ්ඩ හිත. එච්චරමමයි. ඩියුටි ඔෆ් වෙන්න. තාම ඩියුටි හොඳේ 85 ඉමුණු පුරාට උනද කියලා බලනවා. ඒව කරගන්නේ ඒගොල්ලෝ. කොත්තමල්ලි ටිකක් අම්බල දෙන්න උත් අම්බල දෙන්න. හැබැයි ලේලිට බනින්න එපා. ඒකත් මම්ම කරන්න ඕනේ. එහෙම කියන්න එපා. වැඩිහිටියන්ට වරදින්න මෙහෙම තමයි. කොත්තමල්ලිත් අම්බනවා. බේතුත් දෙනවා. දීලා ලේලිට බයිනවා. එහෙම කොත්තමල්ලි දෙනවට වඩා හොඳයි බෙත්ත කරලා නිදා ගන්නවා. සත්භාවයෙන් වැඩේ කරමු. මොකද අම්මලා මානසික නිරෝගීකම නැති වුණොත් අපිට වරදින්නේ සසර. අපි ඔක්කොම දන්නවනේ චුති ප්‍රතිසන්දිය ගැන. මේ චුතිය එන්නේ නැහනේ නොකරපු දේවල් වලින්. නේද? අපි මතකයිනේ ආචින්න කර්ම හැටියට එකක් හැදෙනවනේ. නිතර හිත පාවිච්චි කරපු හිතුවිලි තමයි අපිට මරණසන්න මොහොතට එන්න පුළුවන්. ඉතින් අම්මලා ඒක දැන දැනත් අපි මොකද දසහනෙන් ඉන්නේ? මේ ප්‍රශ්නේ තමන්ගෙන් අහගන්න. අද වෙනකල් හිටපු ගුණ අයින් කරන්න. මං කියන්නේ මේක ගොංකමක්. ඒක පෙන්වලා දෙන්න හරිම ආදරෙන් සහ මට තියෙන වේදනාවේ. මොකද මගේ මනෝ උපදේශන කාමරයේ ඇතුලේ අඬන අම්මලාගේ කඳුළු වලට කොහෙන් හරි තිතක් තියන්න ඕනේ. පපුර ළමයි තුරුළු කරගෙන කවි කිව්වයි කියලා ඒක නතර වෙන්නේ නැහැ. ඒකත් ඕනේ. කමක් නැහැ. ආකල්ප මොනවා හරි දෙයක් ඕන. ඒක හොඳ කැතැසිස් එකක්. හරි. හැබැයි මම මේ කතා කළේ ගෙදර ඇඳේ වැඩි හිටියෝ වෙලා පන්සලකටවත් යන්න බැරුව ඉන්න අම්මලා සහනෙන් ඉන්න ඕනද නැහැ. වැඩ කරලා ඉවරයි. තරුණ දරුවොත් වැඩිහිටියන්ගේ මනෝභාවය ගැන සලකලා වැඩ කරගත්තොත් මම හිතනවා මේ අපි සියලු පරම්පරාවල් සසරෙන් එතර වෙන තැනක. මට ආපහු එක තැනකින් පටන් ගන්න ඕනේ. වචනයයි උපන් දිනේ භද්‍රණ උනායි කියලා හරි ලොකුවට අපි දැන් කිව්වනේ. උපන් දිනය අම්මගේ. මම ඉපදෙච්ච දවස අම්මගේ දවස. හැම තාත්තෙක්ම තමන්ගේ දරුවගේ උපන් දිනය අම්මාගේ දවස කරන දවසට අම්මලා දිනු. ඒක ලොකු අර්ථයකින් කියපු දෙයක්. ඒ නිසා අපි ඒ අර්ථය හිතේ තියාගෙන මේ ධර්මයෙන් රටට යම් පණිවිඩයක් දුන්නා. ඒක තමයි බද්දරණ උණගේ ඕමනාව. නිසා අර්ථ සම්පන්න ජීවිතයක් තවත් දුරටත් අර්ථ සම්පන්න කරගන්නට මේ දේශනාවන් ඒකාන්ත වශයෙන්ම ඔබතුමීරත් පවුලේ අයටත් රටවාසී ලෝකවාසී සියලු දෙනාටමත් මාර්ගෝපදේශයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාවට සමාප්තිය සටහන් කරන්නේ. දේශනාවේ දායකත්වයේ සුපුරුදු පරිද්දෙන්ම පොරවදණ්ඩ පදිංචි SAD සෙනවිරත්න මහත්මයා, භද්‍රාගමගේ සෙනවිරත්න මහත්මිය, අරමුණ ජුනිදා සේවන දින ජන්මදිනයේ සමරන භද්‍රාගමගේ සෙනවිරත්න මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට, ඒ වගේම දේශකයන්න් වහන්සේටත් කැටවල හේමාලෝක නායක ආමඳුරු ඇතුළු යතිවරයන්න් වහන්සේලා සියලු දෙනාටමත් ආශිර්වාද කරනවා. ඒ වගේම රමිත සෙනවිරත්න පුතා, අමාලි පූර්ණිමා සෙනවිරත්න දියණිය, මින්දිර් ආර්ය සෙනවිරත්න මුණුබුරා, මන්දෝදරි ආර්ය සෙනවිරත්න මිණිපිරිය, උවින්දු තමෝද්ය සෙනවිරත්න පුතා ඇතුළු පවුලේ සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දේශනාව සඳහා විශාල පිරිසක් සම්බන්ධ වෙනවා. ඒ වගේම ව්‍යාපාරවල ගනුදුරුකාර බවතුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම net fm කාර්ය මණ්ඩලය ඒගොල්ලන්ගේ ගෙදර වැඩක් වගේ තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා ඒක බොහොම සුහදව සිද්ධ කරන කටයුත්තක්. ඒ කටයුතු වලට පෙර ගමන් කරුවෝ හැටියට වැඩ කටයුතු කරන සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට මොහොම භාග්‍යවන්තයි ඔබතුමියලා මහා සංඝරත්නය වැඩවාසය කරලා ධර්මදේශනාව ශ්‍රවණය කළා. නායක හාමුදුරන් වහන්සේලා අපි ධර්ම සියලු මේ ස්ථානයට සම්බන්ධ වෙච්ච ස්වාමීන් වහන්සේලා දෙනමට ලක්වාසීලෝ වාසි සියලු දෙනාටමත් ජීවිත තුල අගුණ අදහම් දුරු වී සුගුණ සදහම් වැඩි කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවෙන්නට මේ දේශනාව ආශිර්වාදයක් පිටක් පිළිසරණක් වේවා. ඒ වගේම මිය පරලොව ගිය අයට පින් අනුමෝදන් කරන්නට පුළුවන්. සතර සිංහ ආරච්චිගේ චලෝසිඤ්ඤෝ ආදරණීය පියාණන්, අලුත්ගේ අගින්දිනෝනා ඒ මෑණියන්, ගමගේ උදේනිස් ආදරණීය පියාණන්, කත්‍රි ආරච්චි ඩාලින් නෝනා ආදරණීය මෑණියන් ඇතුළු දෙපාර්ශ්වයේම මිය පරලොව ගිය වර්ග පරම්පරාවේ සියලු ඥාතීන්ද දේශනාව ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය සියලු දෙනා මෙපින් අනුමෝදන් වෙත්වා. ඒ හැම සියලු දෙනාගේම භව ගමන යහපත් කරගනිත්වා. දුකකනම් සැපවත්ත්වා. අවසන ඔබටත් මටත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණානිසංසය පිහිට පිළිසරණ වේවා කියා සාදු කියා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති.
1: සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමවට පත් උනේ. දැන් හොඳ ධර්මදේශනාවක් ඔබ දෙමව්පියන් කෙරෙහි වැඩි නැඹුරුවක් හිතේ තියෙන, ආදරයක් සෙනෙහසක් හිතේ තියෙන කෙනෙක් විදිහට කොහොමද කටයුතු කරන්න කියලා ඔබ දැනගත්තා. අපිට ඉතින් අපි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ දෙවුරේ තබාගෙන වසර 100ක් උවටැන් කළත් ඒක අපිට පිරිමහන්න බෑ කියලා තරමටම දෙමව්පියන් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශාස්ත්‍රූත්වයට පස්සේ ගෞරව කළ යුතු කෙනෙකු හැටියට බුදුරජාණන් වහන්සේම දේශනා කළා. ඉතින් බුද්ධ දේශනාවෙන් සැනහෙන ඇත්තෝ ඒ කටයුතු කරනව වගේම බුදුරජාණන් වහන්සේ දැසින් දකින්නට ලැබෙනවා කියන්නේ මහ පිනක්නේ. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා වහවහා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට ඔබ පැමිණියහොත් ඔබට ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඒ නිසා අද දවසේ, හෙට දවසේ, පුරපසළොස්වක පොහෝ දවසේ මධ්‍යම රාත්‍රී කුත් වෙන තුරුත් ඔබට මේ අවස්ථාව ලබා දෙනවා. නේත්‍ර අභිවන්දනාවෙන් ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට, මහරහත් ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට, එපමණක් නොවේ තායිලන්තයෙන් සහ බුරුමයෙන් බක්කුල සෑයට අපි ගලිගම ඥානදීප ස්වාමීන් වහන්සේට පූජා කරන්නට යෙදුණු ඒ උතුම් ධාතුන් වහන්සේලා දකින්නටත් ඔබට අවස්ථාව තිබෙනවා. අපි ආරාධනා කරනවා හැකි හැමෝම අද හෙට දවස් දෙකේම මේ පුණ්‍ය භූමියට එකතු වෙන්න, ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේට පණ්ඩාර වෙල. ඒ වගේම හෙට උදේ සිල් සමාදන් වෙන්න බණ්ඩාර වෙලට එන්න කියලාත් අපි ඔබට සිහිපත් කරනවා. ඒ ආරාධනාවත් කරමින් හෙට සන්ධ්‍යාවෙත් සුපුරුදු විදිහට දර්ශනීය තොරණ ඇතුළු කොටගත්තු ආමිස කලාපයේ සිදුවෙන බැතිගේ සරණිය දන්සල්ලාදීන් හිත සනසවා ගන්නටත් එකතු වෙන්නට ආරාධනා කරමින් අපේ පූජනීය කුට්ටිකුළුමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේට දිගහසිරි ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුල නිමාවට පත් කරනවා. ඔබට ආරාධනා කරනවා ධර්මදේශනාවල ධර්මදායකත්වයේ දරන්නට 0.7425214 අංකයට කතා කරන්න කියන මේ ආරාධනාවත් කරන ගමන් නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ දේශනාවන් නැවත අහන්නටත් ඔබට ගෞරව සිතින් ආරාධනා කරනවා. ඒ විතරක් නෙවෙයි, ඔබට ට්‍රැවල් නිතායතනය පිළිබඳව සිහිපත් කරන්නට ඕන දඹදිව බුද්ධ දේශීය අවබෝධයෙන් වඳින්න යන්න කැමති හැමෝටම හොඳ අවස්ථාවක් උදා කර දෙන ට්‍රැවල් නිතායතනය කටයුතු කරන විශ්වාසයෙන්, ඒ වගේම සියලු පහසුකම් වලින් සපිරි මේ වන්දනාවට අගෝස්තු මාසයේ සිට සහ සම්බන්ධ වෙන්න පුළුවන් 0112-863-363 දුරකථන අංකයට කතා කරලා තමන්ගේ අවස්ථාව උදා කරගන්නයි සිහිපත් කරමින් මෙත්නෙත් පාමුල නිමාවට පත් කරනවා. හැම දිනාටම නැවත ආරාධනා කරනවා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයත් සමග එකතු වෙන්නට, නේත්‍ර අභිවන්දනාවෙන් බුදුන් වඳින්නට බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාමයට එන්න කියලා. හැම දිනාටම තෙරුවන් සරණයි.

Mit Paamo. Net Paamo. FM

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ
1: ഒബ വെത ഗിനേന്നേ
2: അമ്മ ആദരിൽ അപിട കവപു വക്കടക രസ ദിവ്യ കുളുബളു നിഷ്പാദന അമ്മയെ അത്കുണയ സെരണ്ടി ഗ്രീൻ പ്ലാന്റേഷൻ പ്രൈവറ്റ് ലിമിറ്റഡ്
3: දිනුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම net news.
4: අයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී ගමගේ. සාස්පුර පොලිස් වසමේ හල්ගහවත්ත ප්‍රදේශයේ ඇලක පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා. සාස්පුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා. පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 55ක පමණ වන උස අඩි 5යි අඟල් 4ක් වන සුදු හිසකෙස් සහිත පුද්ගලයෙකු වන අතර කළු කමිසයක් හා කළු පැහැති කලිසමක් හැඳ සිටි බවද පොලිසිය පැවසුවා. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සහස්පුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. බිලංග net news පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95.8 net FM දිවයින පුරා
6: සත්‍ය අන්තය.
7: Hello, hello.
6: සත්‍ය අන්තය.

0: de Antea.
1: සුබම සුබ උදෑසනක් වේවා ඔයාල හැමෝටම. ඉතින් විවේකී ඉරිදා දවසේ ඔන්න අදත් උදේ 9 ඉඳලා 12 වෙනකන් මං ඇවිල්ලා ඉන්නවා කොළඟේ ගෙදරට. ඉතින් අපි හැමෝම අද ෆ්‍රී එකේ ඉන්න දවසනේ. ඉතින් අපි වැඩ උනාට ඔයා ෆ්‍රී එකේ කියලා මම දන්නවා. ඒ හින්දා අද දවසේ වැඩ ඔක්කොම කරන ගමන්, රෙදි හොදන ගමන්, උයන ගමන්, ගෙදර දොරේ හැම වැඩක්ම කරන ගමන්, එහෙම නැත්නම් ට්‍රිප් එකක් යන කෙනෙක් නම් මේ කොහෙ ගියත් මේ පැය තුන මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා වාට ආරාධනා කරන ගමන් අද මම තරංගව යවුවා. කෙලින්ම මේ දවස්වල ඩෙංගු අවදානමක් තියෙනවානේ. ඉතින් ඒ නිසා ඔෆිස් එක වටේ මං කොහොමද ගිහින් බලන්න මදුරෝ ඉන්නවද නැත්නම් ඉතින් ඔක කවාගෙන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න බැරි වුණොත් ඉතින් මාර ප්‍රශ්නයක් වෙනවානේ. ඉතින් ඒ නිසා අද මාත් එක්ක තමයි ඔයාලට පැය තුනක් ගත කරන්න තියෙන්නේ. ඉතින් අබින්ද 711595 වට්ස්ඇප් නම්බර් එකට වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න. ඒ වගේම මට කෝල් එකක් දෙන්න 011 2553 63 63ට. එහෙනම් මේ පැය තුන පුරාවටම ලස්සන සින්දු ටිකක් අපි දෙන්න අහගෙන ඉමු. මම දීප්‍යා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
1: සුබෝදසනක් වේලාව උදේ 9:18යි දැන්.
3: පහේ ශිෂ්‍යත්ව නිසක ජය ගෙනෙන සතර ශිෂ්‍යත්ව ජය මග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශ සම්බන්ධ අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර
4: Heels within the new nishpadan sandha adumamila vatta gram 100 dan rupel 11 pipina gram 100 dan rupel 19 kartha kolumban 50 gram 100 dan rupel 19 heels new bavai adumamila
5: brand new 3 wheeler sandha rupiyal 883 ka dinaka varikiyata leasing pasukam then lb finance within amathanna 0112200
6: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD ගරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
8: ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කුලයකේ සහත්යට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සෑෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. ජූනි 28 හොරණ ප්‍රාදේශීය සභා රත්න නැවතුම් පෙළේදී නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
9: සින්දරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
11: Wow! Ankatin ekak?
12: Oh puthe, neum rasaguna ha poshaneya piri ankatin ekak. Freshness lock ve tawat surakshita wena anchor. Uparima aarakshawa usasma tattwaya saha poshana gunaya sahathikai.
13: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: අපෙකින්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය
2: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: ඕලෙවල් අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න අමතන්න 0.112 559 669
5: උදේ 9:22 දැන්
6: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 536

ඉතින් ළඟ ළඟම එන පොසොන් අපිට හෙට දවසේදී ඔන්න පොසොන් පුර පසළොස්වක පොහෝ දවස එනවා. ඉතින් ඔන්න මෙවරත් පොසොන් පුර පසළොස්වක පොහෝ දා NetFM අපි ඇවිල්ලා ඉන්නවා බණ්ඩාරවෙල නගරයට. බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානය සමග තමයි මෙවර නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය අපි කේන්ද්‍ර කරගෙන තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් ජූනි මාසේ 26, ඒ කියන්නේ 26 වෙනිදා පටන් ගත්ත තවත් දවස් දෙකක් 30 වෙනිදා දක්වා මෙන්න මේ වෙසක් කලාපයේ තියෙනවා. ඉතින් ටවුන් එකේ මේ පන්සල තියෙන නිසා ඔයගලන්ට හොයාගන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් විශේෂම දේ තමයි මෙවර නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය ඔබට වැඳපුදා ගැනීමේ හැකියාව තියෙනවා. උතුම් බක්කුල සෑයේ ඉඳලා තමයි සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරන්නේ. ඉතින් ශ්වේත පූජාවටත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් පොහෝ දා උදෑසන සිටම. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ප්‍රදේශයේ ඉන්න රාජ්‍ය ආයතනවල සේවක සේවිකාවන්, ඒ වගේම පාසල්වල දරු දරියන් එකතු වෙලා බැති ගී සරණියත් ඔබ වෙනුවෙන්ම සංවිධානය කරලා තියෙනවා. ඉතින් පොසොන් තොරන්, දන්සැල්, පහන් කූඩු ආදී මේ සියල්ලක්ම ජූනි මාසේ 26 වෙනිදා ඉඳලා 27-28 කියන අද දවසෙත් ඔයා ගියොත් ඔයාට නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් විශේෂම දෙයක් තමයි 28 සහ 29 යන දෙදින පුරාවට ලංකාවේ දැවැන්තම සමාගමක් වෙන කසාගල සමූහ ව්‍යාපාරෙන් ප්‍රධාන අනුග්‍රහය දීලා ඔයගලන්ට තීපෙන් දන්සලකුත් එදාට භුක්ති විඳීමේ හැකියාව තියෙනවා. ඉතින් නොපමාව බණ්ඩාරවලවට ඉන්න කෙනෙක් නම් ඔයත් යන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය නරඹන්න ගිහින් බැති සිතින් මේ අවස්ථාව විඳ ගන්න. ඒ වගේම තමයි අපි හැමෝටම හැමදාම වෙන අවස්ථාවක් නෙමෙයි ධාතු නමස්කාරය කියන තිය අවස්ථාවත් ඔබට මෙවර NetFM අපි රැගෙන ඇවිත් තිනවා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක මං යන ලෑස්ති වෙන්නේ අපේ WhatsApp එක පැත්තට ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න මකුල් ඔළුවෙන් රංජිත් දිසානායක අපිට මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම ලස්සන සින්දුවක් දෙන්න හර්ෂණ දිසානායකගෙන් තමයි මැසේජ් එක එන්නේ. සුබෝදසනක්. අද ජූනි 28 වන ඉරිදා NetFM පවුල හැමෝමවයි චාමේ නිකලස්, ඊට පස්සේ කාවිස් ඔස්මන්, වොරන් ෆෝබ්ස්, හර්ෂද සොයිසා, සුරේෂ්, ස්ටීවන්, ප්‍රියන්ත මෙන්න මේ කට්ටිය හැමෝම එකතු කරගෙන ඊළඟ සින්දුව හමු කියලා තමයි කියන්නේ. ඉතින් ඔයත් තාම මෙසේජ් එකක් දැම්මේ නැත්නම් 0715 95 95 95 WhatsApp මෙසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයගේ කෝල් එකනිකම් මම බලාගෙන ඉන්නවා 0112 55 33 63 මේ පැත්තට කෝල් එකක් දෙන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
2: සුබදේශනා කවලා උදේ 9යි විනාඩි 38යි. දැන්
3: ගින්දර හැන්දෑවට අත හිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
4: සල්ලි කන්දාකු මබෙසා
5: Heels within ඔබට සමදා හොඳම මිල. සුදසීනි කිලෝ එකක් දැන් රුපියල් 210යි. මයිසූර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 230යි. අත්‍යවශ්‍ය පාන්දහා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල Heels within පමණයි. කොන්දෙසි සහිතයි.
6: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
7: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
8: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
9: ඒ news දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. Street Fighter තාක්ෂණය සමගින නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: ඕකේ සිහිල් කුමාර්. කැටිලි කන්ද කරන්දෙනි. ඇඩප්ටර් මෙච්චර නැතරම් පස්සුවා. කාට් එක දැමෙච්ච කියලා. ඊට පස්සේ පරික්ෂණ පවත්වනකොට තමයි මේ ගණන් කට්ටිය ෆ්ලෑෂ් බ්ලොක් කැප් කියනවා කියලා. පස්සේ ආරංචියක් ආවෙද මහත්තයාට. සේවනගර. ගිහිල්ලා බලනකොට කිහිලි මහත්තයා නාඩේ පරික්ෂා කරලා ගිහුවා. ඒ පරික්ෂණේ තියෙන විදිහටම ෆ්ලෑෂ් හතරක් බ්ලොක් වෙලා තින්නේ. බෙහෙත් වාර 6ක් දැක්වම මාස 3ක් ගියා. අද දැන් හොඳටම හොඳයි.
10: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
12: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
13: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල green super within හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ද රසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ. කසාකල green super කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
14: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.
15: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
16: ඒයි
15: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
16: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
15: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
17: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.

0: Happening in a bit of a me. Happening in a bit of a me.
1: හැපි එක යහන්න ජනි එක දේදුතු මාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම fiber fit කරගන්න
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011

0: ඉතින් උදේ 9:00 විනාඩි 47ක් වෙනකොට අපි ඔබට පහවගේ දවස් කිහිපෙම මතක් කළා මෙවර net fm පොසොන් කලාපය බණ්ඩාරවර නගරයේ කේන්ද්‍ර කරගෙනමින් පැවැත්වෙනවා කියලා. ඉතින් අද දවසේ මේ පින්කම් මාලාව සිදු වෙන්නේ කොහොමද කියලා දැනගන්න අපි අහලා බලලා දැනගන්න සජීවීව දැන් සම්බන්ධ කරගන්න අපේ සමීරව. අයබෝවන් සමීර.
1: අයිබෝවන් දිව්‍ය දිව්‍යකේ නම දිව්‍ය වුණාට දිව්‍ය ලෝකේ නැවිලා තියෙන්නේ බණ්ඩාරවෙල කියලා අපිට කියන්න ඕනේ. මොකද බණ්ඩාරවෙල නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපය එකාතකින් අද දවසේ උදෑසන සිටම උතුම් වූ ධාතුන් වහන්සේ වන්දනාව ක්‍රියාත්මක වෙනවා. මේ වන විටත් පොලිම්බල රැඳී සිටින් සැදැහැවතුන් බොහෝ දෙනෙක් ඇතරම බක්කුල සෑයෙන් වැඩම කරන ලද භාග්‍යවතුන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ ඒ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදේ 9:55 දැන්.
4: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
5: සල්ලි කන්දක් මවස්සා
6: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙක

0: ඇයි ෂුග කියල මූනෙල්ල කන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද. පින්දෝය 47 31 33 540. අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 20 77 87 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්, එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයගේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රින් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. June 28 හොරණ ප්‍රාදේශීය සභා රත්න නැවතුම් පෙළේදී
0: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
2: සුපිරි බව තහවුරු කරගන්න දිය වැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber.
4: යහපත් මිතුරන් නිසා ඔබ යහපත් වනවාසේම පවිතු මිතුරන් ඔබේ ජීවිතය විනාශයට ඇද දමනු ලබයි.
0: දැන් නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
5: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය June 26 සිට 30 දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීති සරණ පොසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ නෙත් FM පොසුන් කලාපය නරඹන්න. සංවිධානය නෙත් FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය.
0: අලුතැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් බැතිබර දායකත්වය
6: උපුල්ස් ඉන්ටර්නැෂනල් මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමක්කරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය උපුල්ස් ඉන්ටර්නැෂනල්
7: අවබෝධයෙන් සේලු පහසුකම් සමග ආරක්ෂිත වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112-863-363-0676-768-72.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ මොබිටෙල් විතින් සැම්සුන් ගැලක්සි A06 ස්මාර්ට් ෆෝන් එක රුපියල් 15,160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයින් හට දැන් ලබාගත හැකි. වැඩිවිස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න 17,17 තන්න කොන්දේසි සහිතයි.
9: සුබ දැසරක් වේලාව දී 10යි දැන්.

0: විශ්වාස කරන සත්‍ය.
1: ඔබ වෙතගෙන එන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
0: බෑම් බෑලුත්වන අලුත් පැයි දිවස්ම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී ගමගේ. හොමුස් සමුද්‍ර සන්ධියේදී පැනමා රාජ්‍යයට අයත් වාණිජ්‍ය නෞකාවකට එල්ල කෙරෙනු ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු හමුදාව විසින් ඉරාන ඉලක්ක කිහිපයකට ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය පවසන්නේ ඉරානයේ විසින් දිගින් දිගටම ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගමන් කරන වාණිජ්‍ය නෞකාවලට බාධා කිරීම නිසා මෙම පියවර ගත් බවයි. මේ අතර ඇමරිකානු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලෙස ඉරාන විප්ලවීය බලකායද නැවත ප්‍රහාර සිදු කරමින් සිටිනවා. කුවේටයේ සහ බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් ඉරානයේ විසින් සිදු කර ඇති බවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ. මේ හේතුවෙන් කුවේටයේ සහ බහරේනය තම ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කර ඇති අතර එරට වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසද නිවේදන නිකුත් කර තිබෙනවා. මීළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM
6: 94.8 net FM divaina pura.

0: Santé Anter. Santé Anter.
1: පොඩි කාලෙදලම අපේ ගුරුවරු එහෙම නැත්නම් ගෙදර කට්ටිය දකින දකින හැමෝම සාමාන්‍යයෙන් අපිට කියන්නේ පොත් කියවන්නවා නොලෙජ් ස්ටෝ එකක් වෙන්න හැමදේම ගැන දැනුවත් වෙන්න ඔන්නෝම කියනවනේ නේ මටත් හිටියා ඉස්සරේ වගේ සර්ලා ටීචර්ස්ලා ටික මේ බැලුවොත් කියන්නේ කියවන්න දිව්‍ය කියවන්න ඔය නිවේදිකාවක් එහෙම වෙන්න හිතාගෙන ඉන්නවනම් හොඳට කියවන්න ඕනේ පොත් කියලා අන්න එහෙම අයටයි එහෙම නැත්නම් විනෝදාංශයක් විදියට කියවන කෙනෙක්ටයි හොඳම මෙසේජ් එකක් තමයි මේ දෙන්න හදන්නේ. ඉතින් නුවණ දෙන කියවුමට සමාජයේ පෙළගස්සන මේ වසරේ කන්ද උඩ රට මහනුවර පොද්දක්ම ගැන තමයි ඔයාලට මතක් කරන්න හදන්නේ. ඉතින් ජූනි මාසේ 29 වෙනිදා ඉඳලා කියන්නේ හෙට ඉඳලා ජූලි 5 වෙනිදා දක්වාම KCC එකේ කියන්නේ කැන්ඩි සිටිසෙන්ටර් පරිශ්‍රයේදී ඔයාලට මේ බුක් ෆෙයර් එකට යන්න පුළුවන්. ඉතින් කාලයක් බලාගෙන හිටියා නම් ඔයා ආදරය කරන පොත් ගොඩක් එකම තැනකින් මිලදී ගන්න සහ මේගොල්ලන්ගේ වට්ටම් වලින් ඔයගලන්ට මිලදී ගන්න පුළුවන් අඩු මුදලකට. ඉතින් ඒ නිසා ඒ චාන්ස් එක නිකන් බලන් හිටපු කෙනෙක් නම් ඔයත් යන්න හෙට දවසේම ඔය පොසන් දන්සලා දෙකක් කන ගමන් උනත් යන්න පුළුවන් කැන්ඩි. ඉතින් ඒ නිසා යන ගමන් දන්සල් වඳින ගමන් මම යන්න ඕනේ කැන්ඩි සිටි සෙන්ටර් එකට. සංවිධානයකන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගම එහෙම නැත්නම් ඔයාලා දන්නවනේ නිරන්තරයෙන්ම ලංකාවේ බුක් ෆෙයර්ස් තියෙනවා නම් මේගොල්ලෝ තමයි මූලිකත්වයේ ගන්න. ඒ වගේම සම සංවිධානයේ තියෙනවා කැන්ඩි සිටි සෙන්ටර්. විශේෂම දේ තමයි මතක් කරනනේ මෙවර මේ බුක් ෆෙයර් එකට නිල ගුවන් විදුලිය ලෙස net fm රේඩියෝව තමයි දායකත්වය ලබා දෙන්නේ. ඉතින් පොත් කියවන කෙනෙක් නම් ඔයා යන්න ඕන තැනක් තමයි මෙන්න මේ කැන්ඩි සිටි සෙන්ටර් එකේ තියෙන බුක් ෆෙයර් එක. ඊට පස්සේ අපි යනවා WhatsApp එකේ පැත්තට. Hi, good morning. කොහොමද? මමත් වෙනද වගේම මොනරාගලී නම් අහගෙන ඉන්නවලු. මේනක සඳරුවන් තමයි මැසේජ් එක දාන්නේ වැඩ කරන ගමන් හෙලෝ හෙලෝ සතියන්තේ අහනවලු. Good morning දිව්‍ය. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කියලා තංගල්ලෙන් අපේ අප්සරත් මැසේජ් එකක් දාලා තියෙනවා. දිව්‍ය සුබ දවසක්. ලස්සන සින්දු ටික ලස්සන ගීත ගොඩක් තව දෙන්න. අපි දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දනයි චාන්දිනී තමයි මැසේජ් එක දාන්නේ. ඒත් එකම යනවා මට කෝල් කරපු ගැටිය මතක් කරන්න. වේයන්ගොඩ ඉඳලා අපි සොහාන් කතා කරා. යාගේ වයිෆ් ඉන්නවලු. අනුදි දුව ඊට පස්සේ චූටි බබයි ඔක්කොම කට්ටිය බලාගෙන අපි මාවත් අහගෙන ඉන්නවලු. ඊට පස්සේ අපේ කාංචන දෙමෝදර ඉඳලා කතා කරා. දම්මියක්කවත් එකතු කරගන්නවා. එතකම අපේ සූර්යවැමින් ලියන ආරච්චි මේ වෙලාවෙ නිත්හගෙන ඉන්න හැමෝමවත් එකතු කරගෙන ඊළඟ සින්දුවට යමු කියලා තමයි කියන්නේ. ඉතින් 2711 95 95 95 ඔයාලට පුළුවන් දැන්ම WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ විතරක් නෙමෙයි මට කෝල් එකක් දෙන්න 0112 55 33 63 කියන දුරකථන අංක වලට ඔයා කෝල් කරනකන් මම බලාගෙන ඉන්නවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
1: Good morning. වෙලා උදේ 10යි විනාඩි 17යි දැන්.
3: ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කුලයක සහාත්‍යයට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකද්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න ජූනි 28 හොරණ ප්‍රාදේශීය සභා රත්න නැවතුම් පෙළේදී
4: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
5: හීල්ස් වෙතින් දැන් නැවුණු නිෂ්පාදන සඳහා අඩුම මිල. වටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 11යි. පිපිඤ්ඤා ග්‍රෑම් 100ක් දැන් රුපියල් 19යි. කර්තකලුම්බන් අඹ ග්‍රෑම් 100ක් දැන් රුපියල් 19යි. හීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
4: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net FM
6: විෂන් කියා කලතුරු ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ සායනය ජූනි 28 වනදා උදෑසන 9 සිට විෂන් කියා කලතුරු ප්‍රධාන ශාඛාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුදා හඳුනා ගැනීම ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී බීමනා නොමර 271 ගාලුපාර කලතුරු උතුර කලතුරු අමතන්න 076-591-2365
7: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
10: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
11: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011-437-1250.
12: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන මහිලා මුක කතා වස්තුව සහිත තොරණ net FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය net FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
10: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
13: බැතිබර දායකත්වය
14: උපුල්ස් ඉන්ටර්නැෂනල් මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය උපුල්ස් ඉන්ටර්නැෂනල්
15: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙට් තම තන්න 0112-863-362-0776-716-3672
16: AAT අධීර 1 සහ AAT අධීර 2 එකවර හදාරා වසරක් තුල AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන ෆාස්ට් ට්‍රැක් කරගන්න අමතන්න 0112-559-669
17: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
18: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 0112 536 636
19: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
20: Net FM. Hello, hello, Satyante. Hello, hello, Satyante.
21: Yeah, you already know who it is.

ඉතින් අහස කරන් වැටන එක කොච්චර සුළු දෙයක් වුණත් තමන්ගේ ඇස් දෙක පරිස්සම් කරගන්න එක ලොකු වැඩක් වෙන්න පෑනේ. මොකද ඒකෙන් අපි හැමදේම දැකගන්නේ. සමහරක් වෙලාවට අපි කියනවානේ ගැණු ළමයින්ගේ පිරිමි ළමයින්ගේ ලස්සනම අයිකොනික්ම දේ තමයි ඇස් දෙක කියන්නේ කියලා. එහෙම කියලා තිනානේ වාටත් කියලා ඇතිනේ. ඉතින් ඔන්න ඇස් දෙක ගැන හිතන කෙනෙකුට අපිට අමතක කරන්න බැරිම බ්‍රෑන්ඩ් එකක් හොඳම කන තමයි විෂන් කෙයා කියලා කියන්නේ. ඉතින් විෂන් කෙයා කළුතර ප්‍රධාන ශාඛාව විසින් සංවිධානය කරලා තියෙනවා නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ සායන පරීක්ෂණය. ඉතින් මේක තියෙන්නේ අද දවසේ, කියන්නේ ජූනි මාසේ 28 වෙනිදා එම ශාඛා පරිශ්‍රයේදී තමයි තියෙන්නේ. ඉතින් එදාට ඔයා ගියොත්, කියන්නේ අද ඔයා ගියොත් එතනට ඔයාට පුළුවන් මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන පරීක්ෂාව, ශ්‍රවණ පරීක්ෂාව, ඇසේ සුද හඳුනා ගැනීම වගේ ගොඩක් මේ පරීක්ෂණ දැන හඳුනාගෙන ඔයාට අවශ්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අද ඔයාගේ දරුවා සඳහාම, ඔයා දරුවෙක් එක්ක යනවා නම් ඔයාට දැන් හිතන්නකෝ, මේ වගේ වැඩකට ගිහපහම බබාව බලා ගන්න කෙනෙක් නැතුනහම පොඩි අපහසුතාවයක් එනවා. ඉතින් ඒකට සොලූෂන් එකක් ඒගොල්ලෝ ඔයා වෙනුවෙන් දීලා තිනවා. තමයි ඔවුන් වෙනුවෙන් වූ විශේෂ අක්ෂි පරීක්ෂාවන් එක්කම විනෝද ක්‍රීඩා රසක් විෂන් කෙයා කළුතර ප්‍රධාන ශාඛාව පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ඉතින් VR බොක්ස්, බවුන්සර්ස්, ෆේස් පේන්ටි මේ ඇතුළු ගොඩක් විනෝද ක්‍රීඩා එතනට ගියොත් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඇස් කන්නඩි සඳහා වෙච්ච සුවිශේෂී දීමන රසකුත් අද දවසේ ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් නම්බර 371 ගාලුපාර කළුතර උතුර කළුතර කියන ලිපිනයට ගියොත් ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. වැඩිදුර විස්තර සඳහාම තන 0761 2365 මත් නැත්නම් 0342 2786 46 කියන දුරකථන අංකවලට ඔයාට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙවර අපේ පොසොන්පුර පසලොස්සක පොහොන්ද පොසොන්පුර පසලොස්සක පොහොදා නෙත් FM අපි ඉන්නේ බණ්ඩාරවෙල කියලා ඔයා දන්නවා. ඉතින් නෙත් FM රේඩියෝවෙන් මෙවර බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයත් එක්ක එකතු වෙලා තමයි බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේදී මේ වැඩ කටයුතු සියල්ලක්ම නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය බණ්ඩාරවෙල දී පවත්වන්නේ. මේ නගරයේ කේන්ද්‍ර කරගෙන ඉතින් ජූනි මාසේ 26 වෙනිදා ඉඳලා මේ 30 වෙනිදා වෙනකම් මේ පොසොන් කලාපය ඔබ වෙනුවෙන් විවෘතයි. ඉතින් ඔවත් යන්න විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ බැති ගීසරණිය වගේම හෙට දිනේදී ශ්වේත පූජා පොහෝදා වැඩසටහන් මාලාවක්ම ඔබ වෙනුවෙන් ඔවුන් ලෑස්ති කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ, ජීවිතේ අපිට හැමදාම ලැබෙන ඇති chance එකක් තමයි ධාතු වන්දනා නමස්කාරය කරගන්න එක. ඉතින් උතුම් බක්කුල සෑයේ ඉඳලා වැඩම කරන සර්වඥ ධාතුන් වහන්සේ, මහරහත් ධාතුන් වහන්සේලා රසක් ඔබට වැඳ පුදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් විශේෂම දේ තමයි එදාට ලංකාවේ දැවැන්තම සමාගමක් වෙන කසාගල සමූහ ව්‍යාපාරික අදසා හෙට දවස් දෙකේ මේ සදහවත් සිටින්ගෙන ඔබ වෙනුවෙන් තේපැන් දන්සලකුත් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක මං යන වට්ස්ඇප් එක පැත්තට අපිට කතා කරලා තියෙනවා. හෙලෝ දිව්‍යා, හෙලෝ හෙලෝ සතියන්තෙන් අද ඔයා විතරයි නේද අපේ තරංගව ඩෙංගු බලන්න යවුව නේද කියලා. ඔව්, ඉතින් අපි හරියට උණ හැදුනොත් එහෙම දැන් කොහොමද ප්‍රෝග්‍රෑම් එක කරන්නේ? බෑනේ. ඒ නිසා ඔක්කොටම කලින් සියල්ලට ප්‍රථමයෙන් පරීක්ෂම් වෙන එක හොඳයි කියලා ඔන්න මං යාව යවුවා. ඉතින් ගල්පොත හන්දීන් අපේ කවුද මේ කතා කරන්නේ? ප්‍රියන්ත සමරවීරත් මැසේජ් එකක් දාලා තිනේ. එයාගේ 1981 ස්කෝලේ බැජ් එකත් එකතු කරගන්න කියලා. ඉතින් ඔයත් තාම වට්ස්ඇප් එකට මැසේජ් එකක් දැම්ම නැත්තා 0711 95 95 95 මැසේජ් එකක් දාන්න. ඒ වගේම කෝල් කරන්න 0112 55 33 63ට.

0: FM අනුපහ 94.8 Net FM Divaina Pura
1: Net FM Hello Hello Satyantaya

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: උදේ 10යි විනාඩි 35යි දැන්.
3: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
4: සල්ලි කන්දාගු මබෙස්සා.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: මම සූරියලව කුමාරි. අවුරුදු 9ක් වගේ වෙනවා. කර්ම රෝග විශේෂඥ ඩොක්ටර්ලාටම චැනල් කරලා ඒ විදිහට කරා. සනීප වෙනවා, ආයෙ හැදෙනවා. හම්බෙන් තමයි ඔය ප්‍රේද මහත්තයා ගැන අපිට දැනගන්න ලැබුණේ. මාස දෙකක් වගේ තමයි කරේ. උච්චාරණයි කියලා ඉතින් ලෙඩේ සුව වුණා. ඉතින් මම ඒ ප්‍රේද මහත්තයට උදේ හවස පින් දෙනවා. ඒ දුව තමයි මේ හැම රෝගයක් හැදිලා පුවපත් උනේ.
5: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
7: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
5: මිෂන් කියා කලුතර ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ සායනය. ජුනි 28 වනදා උදෑසන 9 සිට මිෂන් කියා කලුතර ප්‍රධාන ශාඛාවේදී මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන, ශ්‍රවණ, ඇසේ සුද හඳුනා ගැනීම, ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂ දීමනා. නොමර 271 ගාලුපාර කලුතර උතුර කලුතර. අමතන්න 076
8: මල් සුවඳින් සිල් සුවඳින් ඔබේ යහපත් වූ සිතුවිලි සුවඳවත් වේවා.
9: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
10: ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
11: කොහෙන්ද මේ JBL එක?
12: කීල්ස් එකෙන් රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, Nexus app එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, win කරන්න. කොන්දේසි සනියමෙන් අදලවේ.
13: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747 312 340.
14: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නෙම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
15: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
16: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
17: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
2: උදේ 10යි විනාඩි 39යි දැන්. ඉතින් අපි WhatsApp එකට යන්න යන්නේ ඊට කලින් ඔයාට කියන්න ඕනේ විශේෂම කාරණයක් තියෙනවා. අපි හැමෝටම පොඩි කාලේ ලොකු ලොකු ඩ්‍රීම්ස් තියෙනවානේ. ડોක්ටර් කෙනෙක් වෙනවා, ඉංජිනේර කෙනෙක් වෙනවා, අර කෙනෙක් වෙනවා, මේ කෙනෙක් වෙනවා කියලා ගොඩක් ඩ්‍රීම්ස් තියෙනවානේ. ඉතින් අන්න එහෙම ඩ්‍රීම්ස් තියෙන කට්ටියගේ තමන් ටීනේජර්කට වගේදී ඉහළින්ම එන ඩ්‍රීම් එකක් තමයි ලස්සන ගියක් හදාගන්න එකනේ. ඒක අපි හැමෝටම දින ඩ්‍රීම් එකක්නේ. ඉතින් ඔයා අන්න ඒ වගේ ගියක් හදාගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයාට වැදගත් දෙයක් ගැන තමයි දැන් මම මේ මතක් කරන්න හදන්නේ. තමයි අපි හැමෝටම තියෙන ලොකුම හීනේ ගියක් හදාගන්න ඔයා තෝරගන්න හොඳම තැන තමයි කැතැල් එන්ටර්ප්‍රයිසස් එක කියන්නේ. ඉතින් ඔයාට ලංකාවේ ඕනම තැනක ඉඩමක් තියෙනවා නම් ඒගොල්ලෝ ඒ තැනට ඇවිල්ලා ඔයාට ගැළපෙන විදිහට ඔයාගේ අතේ තියෙන මුදලට ගෙයක් හදලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් 150ක් වගේ මුදලකට මේ කාලේ 150කට කාමර දෙකක් එක්ක අංග සම්පූර්ණ ගෙයක් හදා ගන්නවා කියන එක ටිකක් අමාරු වෙලා. ඉතින් මේ 150 ඔයා එකපාර දෙන්න ඕනෙත් නැහැ. ඔයාට පුළුවන් වාරික වශයෙන් මේ ගාන ගෙවාගෙන යන්න. ඉතින් ඔයා දැන් මේ යන්න එහෙනම් කැදල් එන්ටර්ප්‍රයිසස් එකට. මේක තියෙන මහරගම ඇල් හේන පාරේ. යන කලින් අපොයින්ට්මන්ට් එකකුත් දාන්න. මොකද මේ වගේ ගානකට ගියක් හදලා දෙනවා කිව්වම ඉතින් කවුද යන්නේ නැත්තේනේ. ඉතින් මෙන්න නම්බර්ස් 074-392-3250 හැම නැත්තම් 074-392-3251 කියන දුරකථන අංක වලට කෝල් එකක් දීලම ඔයත් යන්න. ඉතින් වට්ස්ඇප් එකෙන් ඉන්නවා ගිනිගත් හේන පැත්තින්ද අපිට නිරෝධා මෙසේජ් එකක් දාලා තිනවා. අද එයාගේ බර්ත්ඩේ එකලු. ඉතින් අසුභ උපන්දිනයක් වේවා ඔයාට. එතකම ආයු බොහෝ වේවා. ඉතින් කොහොමද අපිත් සද්දටම හෙලෝ හෙලෝ සතියන්තය අහන ගමන් ඉන්නේ ගාල්ලේ චීන කොටුවෙන් යමුනා ලසන්ති ඒ වගේ මගේ හස්බන්ඩ් ඉන්නවා පුතා පුබුදු නෑදෑ හිත මිතුරන් ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. හයි දිව්‍යා කොහොමද ඔයාට හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නේ සද්දටම මුත්තලින් චමින්ද මැසේජ් එකක් දාන ඔන්න කට්ටිය එකතු කරගෙන තියෙනවා. ඉෂාන් තිලක් මහත්තයා ඊට පස්සේ සංජය මනේෂ අනුෂා ජීවරාණි ශානිකා කේශානි චමෝදි මෙන්න මේ හැමෝමවත් එකතු කරගෙන අපි යනවා ඊළඟ සින්දුවට. ඔන්න බලන්න ඔයාලට මං ගෙනත් තියෙන ඊළඟට හින්දි සින්දුව අපි අහලා බලලෙමුවා.

මේ සිද්ධුව අහනකම මට ආරංචියක් ආවා. මේ වෙලාවේ මීරිගම අපේ දහනායක ෆැෂන් එකේ සෙට් එකත් සද්දරම මාව අහගෙන ඉන්නවායි කියලා. ඉතින් අපි කටිව එකතු කරගන්නන් ටක් ගාලා. ඒ වගේම බොස් ඉන්නවා ඒගොල්ලන්ගේ ජනක, ඊට පස්සේ මංජුලා, හේෂා, සම්පති, රනූෂා, කාවින්දයා, නිරෝෂා, චම්පිකා, හන්සිකා, සෙනුරිය වගේම අපේ ගයානිත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවලු. ඉතින් ඔයාලා ඔක්කොම තමයි එහෙනම් මේ සින්දු හරියට

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වේලාව උදේ 10යි විනාඩි 51යි දැන්.
4: ගින්දර හැන්දෑව
5: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
4: සල්ලි කන්දක් මවෙසා ඉන්නා ඇයි ශුගර් කියලා මූණෙන්නගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540

0: තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුප ශක මාදල අතුර කිරිය මුල් ේරියාව ආරම්මල ගන මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප විතරක් නෙවෙයි ඔබ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
0: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773273540.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පොහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි,
2: බැතිබරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
3: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. දීදී ජේක අක්තෙන්
4: නෙතෙෆෙම් හැලෝ හැලෝ සතියන්තය.
5: අපි යනවා වත්සප් එක පැත්තට. අපේ යාළුව ටික හෝ ගාල මැසේජ සේවනවා. කවුද මේ ඉන්නේ බලමු. හෙලෝ හෙලෝ දිව්‍ය, කොහොමද? අද තරංගක්ක නෑ කියලා ඔයාව තනි කරන්න බෑනේ. ඉතින් ඔයා ගොඩක් ලස්සන වෙලා කියලා දාලානේ. තැන්ක් යූ පබෝ. ඔයාට තමයි ඊළඟ සින්දුව දෙන්නේ මං. හරි, ඉතින් හෙලෝ හෙලෝ සතියන්තයේ දිව්‍ය ආදරෙන් ඔයාව අහගෙන ඉන්නවා කියලා අපිට මාෂි උකු වෙලා ඉඳලා මැසේජ් එකක් දානවා. වාසනාවන්ත සුබ දවසක් දිව්‍යා. අපිත් සින්දුවකට එකතු කරගන්න. උහන තිස්සපුර නිලන්ත ඔල්ලුසු හේවාගේ තමයි මැසේජ් එක දාන්නේ. දුව ඉසුරු ශානිකයින්, වගේම වයිෆ් සුමිත්‍රවත් එකතු කරගෙන අපි ළඟ සින්දුවට යනවා. ඉතින් ඔයා තවමත් මැසේජ් එකක් දැම්මේ නැත්තම් දාන 0711 95 95 95.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: මොබිටෙල් වෙතින් Samsung Galaxy A06 ස්මාර්ට්ෆෝන් එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17 17 මතන්න. කොන්දේසි සහිතයි.
2: Good morning. වේලාව 11:00 දැන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහේලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
1: වෙලාව උදේ 11යි විනාඩි 11යි දැන්.
3: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
4: රපුන්සල් වගේ මන්නං ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
6: Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජූනි 28 හොරණ ප්‍රාදේශීය සභා රත්න
7: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජය මග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණ වලින් ප්‍රවේශ සම්බන්ධ අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: Upuls International, මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවිල. Tailoring කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. Upuls International.
10: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
11: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්දෝඩ රට මහනුවර පොත් දැක්ම. ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා Candy City Center හිදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. සම සංවිධානය Candy City Center. නිල රේඩියෝව Net FM.
12: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0747-31-33-540.
13: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
14: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
13: Yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුව කරගන්න.
14: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
13: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: A-Level වානි ජංශයෙන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT. අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචිවන්න. අමතන්න 011-2-559-669.
1: වෙලාව උදේ 11:14 දැන්.
16: ගිටාරෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
17: Net FM. Hello hello Satyantaya. Hello hello Satyantaya.

0: Net FM. Hello, hello, Sati Ante.
1: Hello, hello.
0: Sati Ante.
1: Hello, hello.
0: Sati Ante.
2: ඉතින් අන්න උදේ ඉඳලම මාව අහගෙන ඉන්න තවත් කට්ටියක්වම එකතු කරගන්න තමයි හදන්නේ. ගුඩ් මෝනින්. අපිත් හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එක අහගෙන ඉන්නවා කියලා අපිට ප්‍රසාද් මැසේජ් එකක් දාලා තියෙනවා. වැඩ කරන ගමන් සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ කවුද මෙහෙට මගේ දුවගේ උපන්දිනේ අවුරුදු 7ක් වෙනවලු විනුදිගේ විනුදි විනන්‍ය නම ලස්සන සොංග එකක් දෙන්න කියලා ඩිලංක තමයි අපිට මැසේජ් එක දාන්නේ. ඉතින් මං කලින් කිව්වනේ අපිට මේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න. එහෙම නැත්නම් අපේ හැම දෙයක් මේ කියන්නේ පොතක් පතක් කියවුවොත් මේ හැම දෙයක්ම අපිට වැඩිපුරම ඕන කරන දේ තමයි අපේ S2. S2 නැත්නම් අපිට ගොඩක් දේවල් කරගන්න හරි අපහසුයිනේ. ඉතින් ඔන්න S2 ගැන හිතන වාට් වෙනුවෙන් විෂන් කෑයකින් ඔන්න හොඳ ඔෆර් එකක් ඔගොල්ලෝ වෙනුවෙන් අරගෙන අවිලා තියෙනවා. ඔබේ දැක්මට පැහැදිලි බවක් එකතු කරන්න විශේෂ අවස්ථාවක් දැන් විෂන් කෑයකින් ඔයාට ගෙනල්ලා තියෙනවා. ඉතින් ජූනි මාසේ 22 ඉඳලා 28 දක්වා, ඒ කියන්නේ මේ අද වෙනකන් ලංකාව පුරාම තියෙන මිෂන් කෑ ශාඛා වලින් ඔයාට ගන්න කණ්ණාඩි වලට, එහෙම නැත්නම් සන්ග්ලාසස් වලට 15%ක් දක්වා විශේෂ වට්ටමක් ගන්න පුළුවන්. හැබැයි ඔයා කාඩ් පේමන්ට් කරන්න ඕනේ කමර්ෂල් බැංක් BOC, එහෙම නැත්නම් පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් එකකින් විතරයි. ඉතින් මේ කාඩ්ස් වලින් ඔයා පේමන්ට් කරොත් ඔයාට පුළුවන් 15%ක් දක්වා විශේෂ වට්ටමක් ලබා ගන්න. ඉතින් ලංකාවේ උසස්ම තත්ත්වයේ තියෙන අයිව්‍යාස එකතුවක් තියෙනවා විෂන් කෑයකට ගියොත් නවීන විලාස තරසක්. විශ්වාසයෙන් ඔයාගේ S2 ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා ඔයත් අදම ළඟම තියෙන විෂන් කෑ ශාඛාවට ගිහිල්ලා මේ අවස්ථාව හිමි කරගන්න. ඒත් එකම තමයි මං කිව්වනේ අපිට S2 ගොඩක් වටිනවා පොතක් පතක් කියවන්න කියලා. ඉතින් අන්න ඒ වගේ පොත්පත් කියවන ඔයා වෙනුවෙන් නුවණ දෙන කියවුමට සමාජයේ පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්වගෙන තමයි දැන් ඔයාට කියන්න යන්නේ. ඉතින් ජූනි මාසේ 29 කියන්නේ හෙට ඉඳලා ජූලි 5 වෙනකන් කැන්ඩි සිටි සෙන්ටර් එකේදී මේ බුක් ෆෙයර් එක ඔයා වෙනුවෙන් විවෘත වෙනවා. ඉතින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සහ කැන්ඩි සිටි සෙන්ටර් එකතු වෙලා තමයි මේ වැඩේ ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නේ. ඉතින් කාලයක් පොත් ටිකක් ගන්න, පොත් එකතුවක් ලෑස්ති කරගන්න බලාගෙන හිටපු ඔයාට පුළුවන් හෙට ඉඳලා ජූලි 5 වෙනකන් කැන්ඩි සිටි සෙන්ටර් එකට ගිහිල්ලා ඔයාට ඕන කරන හැම පොතක්ම හොඳම වට්ටම් යටතේ මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා ඔයාට මතක් කරන ගමන් මට තව කට්ටියක් කෝල් කරානේ. ඉතින් අපේ කඩුවෙල පද්මසිරි කතා කරා ෆැමිලි එකේ ඔක්කොමයි යාළු ඔක්කොමයි එකතු කරගන්න කිරි ළඟ සින්දුවට. ඒත් එකම කිතුල් ගලින් සසින්දු කතා කරා අම්මා ආච්චි මල්ලි පුංචි ගෙදරින් ඉන්න හැමෝම එකතු කරගන්න. ඒ වගේම මාතරින් චන්දිමා ඔන අද මාව තනි කරන්න නැතිව ඉන්න ඕන හින්දලා යාමට කෝල් කරේ. හොඳේ ඉතින් යාවත් එකතු කරගෙන අපි ළඟ සින්දු අහන්නයි යන්නේ. ඉතින් ඔයාලට තව වෙලාව තියෙනවා මේ පැතර මැසේජ් එකක් දාන්න 0711 95 95. ඒ වගේම කෝල් එකක් දෙන්න 0112 55 33 63.

0: ඉතින් අපි WhatsApp එක පැත්තට යන්න හදන්නේ කවුද ඉන්නේ මාකුල ගල්පොත්ත හන්දියෙන් අපේ ප්‍රියන්ත සමරවීර ඉන්න අපි වහගෙන ඊට පස්සේ පූර්ණිමක පූර්ණිකා සෙව්වන් දින්නවා සඳ ලංකාවෙන් තමයි අපිට මැසේජ් එක දාන්නේ ලස්සන සින්දුවක් දෙන්න මගේ මහත්තයා කමල් ඉන්නවා ඊට පස්සේ පුතාලා දෙන්න එකතු කරගෙන ගම්පලින් එයාගේ යාළුවෙක් කිනරු කුමාරි යවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ ඒත් එක්කම සුබ උදෑසනක් වේවා හෙලෝ හෙලෝ සතියන්තය අපිට සින්දුවක් දෙන්න කියලා කියනවා ඊජී අනුර පුස්සැල්ලාව බීඑෆ් ජනපදේ ඉඳලා අපි හැමදාම කියන්නේ බීඑෆ් කියන එකේ තේරුම අපිට තාම හොයාගන්න බෑ අපිට අනුරයිය කියන්නෙත් නෑ අපි හොයනවා හොයනවා විතරයි හරි ඉතින් දැන් අපි යන්න හදන්නේ කළුතර පැත්තට අප්ඩේට් එකක් ගන්න තමයි හදන්නේ මේ වෙලාවේ කළුතර ප්‍රධාන ශාඛාවේ මං කියවනේ කලින්ම ලොකු වැඩක් අද දවසේ සිද්ධ වෙනවායි කියලා. ඉතින් අන්න ඒ ගැන කතා කරන කළුතර ප්‍රධාන ශාඛාවේ ශාඛා කළමනාකාරිණිය ඉන්නවා දීප්ති මහත්මිය. අයිබෝවන් දීප්ති මහත්මිය.
1: අයිබෝවන්
0: අද දවසේ මොන වගේ වැඩක්ද ඔය පැත්තේ වෙන්නේ?
1: අද දවසේ කළුතර උත්තර විශංසයා ශාඛාව නැත්තේ කමිකට එකතු වෙලා සංවිධානය කරනු ලැබුවා අක්ෂිහා ශ්‍රවණ සායනයක්. දැනටේ ඒක අපේ කළුතර විශංසයා පරිශ්‍රයේ 2009 සිට ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අපි අද හවස 5 වෙනකම් මේක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
0: ඉතින් දැන් පොඩිත්තොන්ට ආපුහම පොඩිත්තොන්ට වෙනම වැඩක් තියෙනවායි කිව්වා.
1: ඉතින්
0: ඒ ගැනත් අපි කතා කරමු.
1: ඔව් විශේෂයෙන්ම අද අපි කුඩා දරුවන් වෙනුවෙන් විශේෂ විනෝද ජනක ක්‍රීඩා අවස්ථා කීපයක් සූදානම් කරා. බවුන්සින් කාසල්ස් තියෙනවා. එතකොට ෆේස් පේන්ටින් කරනවා. ඒගොල්ලොන්ට විනෝද වෙන්න අවස්ථාවක් මෙතනදී සලසල දීලා තියෙනවා.
0: ඔව් ඉතින් ඒ වගේම මේ පොඩි අයට විතරක් නෙමේ වයස් භේදයකින් නැතුව අද දවසේ ලොකු ඩිස්කවුන්ට්ස් එක මේ සේවාවන් ගොඩක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා නේ.
1: ඔව් අපිට අද මෙහෙදී මූලික අක්ෂි පරීක්ෂාව ලුකෝම හඳුනා ගැනීම සඳහා මූලික අක්ෂි පීඩන පරීක්ෂාව ඒ වගේම අපි ඇසෙසි හඳුනා ගැනීම වගේ දේවල් අද දවසේදී අපේ පේෂන්ට් ලවෙනුවෙන් ලබා දීලා තියෙනවා. ඒ වගේම ශ්‍රවණ ඌනතාවයන්ගෙන් පෙළෙන අයට නොමිලේම ශ්‍රවණ පරීක්ෂාවන් සිදු කරගන්න පුළුවන් අපේ අද ශ්‍රවණ ඒකකය මගින්. සියල්ලම ඔබට ලැබෙන්නේ නොමිලේ කියන එකත් මතක් කරන්න ඕනේ.
0: ඔව් දීප්ති මහත්මිය එහෙනම් බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් ඔයත් කළුතර අවත ඉන්න කෙනෙක් නම් කළුතර ප්‍රධාන ශාඛාවට යන විෂන් කියා. ඉතින් මේ කිව්ව සියලුම පරීක්ෂණයන් ඔබට නොමිලේම කරගෙන අවශ්‍ය සියලුම ප්‍රතිකාර ලබා ගැනීම හැකියාව තියෙන අද දවසේ. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක මම මතක් කරන්න නැවත වතාවක් කොහෙද ඇඩ්‍රස් එක කියලා. නම්බර 371 ගාලුපාර කළුතර උතුර කළුතර කියන ඇඩ්‍රස් එකට තමයි ඔය යන්න ඕනේ. ඉතින් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් 0766 591 2365 එහෙම නැත්නම් 0766 222 8746 කියන දුරකථන අංකවලින්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: උදේ 11 විනාඩි 36යි දැන්.
2: ගින්දර
3: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම
2: සල්ලි කන්දාගු මබෙස්සා අලුත්තන අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර්විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: දීවා ෆ්‍රෙෂ් ඩේලියල එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩී සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගෙන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
6: සංසාර ජීවිතයේ පින්සාර සිතුවිල්ල ජීවිතයේ නිවන් මඟ පසක් කරලයි.
7: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
8: ඒලෙවල් පටන් ගන්නතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 0112 559 669.
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: මගේ නෝනාගේ නංගි ජෙනේටා කොහොම එයාට බඩේ දෙලිය මගේ ඔපරේෂන් කරන්නේ. ඉතින් පස්සේ කැන්සර්යක් කියලා. මම ඇමරිකේ නැලේවි අපිට වැඩ කරන්නේ. මම ගොඩක් දුර ආන නෙට්ටෙත් මේ වැඩ කරා විශේෂ කරලා විවාහත් වගේ. සංගීතං ආවා මේ මහත්යෙක් ආවට. ඒක දවස් 10 දෙහෙත් දුන්නා. ඊට පස්සේ මහරගම ගිහින් පස්සේ කිව්වා දැන් රිපෝට් එක හොඳයි කියලා. විශේෂ මහත්යෙක් දෙහෙත් කියන වන්දරම හොඳයි. මහත්යෙක් ගොඩාක් ඉස්තුතියි.
9: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
11: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
1: උදේ 11 විනාඩි 37යි දැන්.

0: ඉතින් අපි ඊයේත් කතා වුණානේ සාමාන්‍යයෙන් ගෑනු ළමෙක් වුණාම තමන්ගේ කොණ්ඩෙට පර්ෆියුම් එකයි ඊට පස්සේ ඇඳුම් වලට පර්ෆියුම් එකයි බොඩි ස්ප්‍රේ එකයි මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවානේ පර්ෆියුම් ගැන කතා කරපුවාම හැමදෙසෙම අපි හැම කෙනෙක්ම කැමති ගෑනු ළමයි පිරිමි ළමයි ભેදයකින් නැතුව හරිම සුවඳට ඉන්න. ඉතින් ඔය ඔක්කොම ටික එකම දෙයකින් වෙනවා නම් ඒ කියන්නේ කොණ්ඩෙට එකක් නැතුව ඇඟට එකක් නැතුව ඇඳුම් වලට එකක් නැතුව හැම දෙයක්ම එකකින් කවර් වෙනවා නම් ඒකට හොඳම විසඳුමක් තමයි ඩීවා කියන්නේ. ඉතින් ඔන ඩීවා ප්‍රමෝෂන් කැම්පේන් එක මේ දවස්වල රට පුරාම පවත්වන ගමන් ඉන්නේ. ඉතින් ඒ ගැන විස්තර කියන මාත් එක්ක ඉන්න අපේ ඉෂාන්, අයිබෝන් ඉෂාන්.
1: හොඳම විසඳුම අරගෙන තමයි මේ විදිහට ඔන්න අපි නගරෙන් නගරට යන්නේ. ඉතින් ට්‍රිපල් ඇක්ෂන් සංයෝගයේ තියෙන නිසා තමයි මේ නව වැඩිදුරකල ඩීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම කියලා කියන්නේ. ඉතින් ට්‍රිපල් ඇක්ෂන් සංයෝගය කියන්නේ පැල්ලම් ඉවත් කිරීමේ අපූර්ව තාක්ෂණයක් තියෙනවා. ඇඳුම් වලට දීප්තිමත් සහ නැවුම් බවක් එකතු කරන තාක්ෂණයක් තියෙන. ඒ විතරක් නෙවෙයි සුවඳ දීර්ඝ කාලීනව පවතින තාක්ෂණයකුත් තියෙනවා. ඉතින් අර කතා කරන සුවඳ ගැන කතා කරානේ නේද දිව්‍යා? රෝස සුවඳ තියෙනවා, ලැවෙන්ඩර් සුවඳ තියෙනවා, ගාඩ්නියා සුවඳ තියෙනවා, සමන්පිච් වගේම සේපාලිකා සුවඳක් තියෙන ඔන්න මේ වගේ සුවඳ වර්ග පහක් තියෙන. ඒ විතරක් නෙවෙයි ආර්ථික වාසියකුත් තියෙනවා රුපියල් 25කට අනිකුත් නිෂ්පාදන ලබා දෙන්නේ දිව ග්‍රෑම් 50ක් විතරයි. ඉතින් මේ විතරක් නෙවෙයි ඔන්න මේ මිලටම ග්‍රෑම් 60ක් ලබා දෙනවා. අපි මේ කතා කරන වැඩි දියුණු කළ නව ඩීවා ෆ්‍රෙෂ් එක අපි කියන්නේ එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අරගෙන එනවා. ඉතින් මෙන්න මේ ගැන කතා කරන්න තමයි අපි කොරණ නගරයට ඇවිල්ලා තින්නේ. අද උදෑසන අපි ගියා වෙලන්සල් වලට. අපි ගිහිල්ලා වෙන මොකුත් නෙවෙයි ඉන්න එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අපිට දෙන්න කියලා තමයි අපි වෙලන්සල් වල ඉන්නේ මුදලාලි මහතුරගේ ගිල්ලන්න ඕන අපිට දෙන්නේ වැඩි දරකල නව ඩීවා ෆ්‍රෙෂ් ඕනම නිෂ්පාදනයක් නම් ඒ මොහොතේම වටිනා කින මුදල් තෑන්කුත් අපි දුන්න. ඉතින් අද හවස දෙක මාරිදලා කොරණ හරියටම පොළ භූමිය ඉඳලා අපි ලස්සන වැඩ කටයුත්තක් ආරම්භ කරනවා. මේ කියන කතාව ඇත්තද කියලා පෙන්නන්නත් එපා නේද? ඉතින් අපි ඔබටත් මතක් කරන්න මේ වෙලාවේ හෙලෝ හෙලෝ සත්‍යන්ති අපි සිවියත් එක්ක අහගෙන හැමෝටම ඔබ හොරණවට ඉන්න කෙනෙක් නම් එන්න.

බොහොමස්තුති ඉශාන්. ඉතිං අනේ මතක් කිරීමත් එක්ක ඔත් සුවඳට ඉන්න කැමති කෙනෙක් නම් අද මර කිව්ව වර්ග පහකින් තියෙනවා ඩීව දැන් එහින්ද දවස් පහට සුවඳවල් පහකින් ඉන්න පුළුවන් හැකියාව ඔයාටත් තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මතක් කරන්න ඕනේ එහෙට පොසොන් පුර පසළොස්වක පොහෝ දවසේ නැත්නම් අපි ඉන්නේ බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේ. ඉතින් ඔයගලන්ට පුළුවන් නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයට සම්බන්ධ වෙන්න යවට ඉන්න කෙනෙක් උනත් ඔහට යන්න පුළුවන්. ඉතින් ජූනි මාසෙ 26 තමයි මේ වැඩේ පටන් ගන්න 30 වෙනිදා දක්වාම මේ පොසොන් උදානයේ බණ්ඩාරවෙලදී ඔබට දැක බලා ගැනීමේ හැකියාව තියෙන විතරක් තමයි ඒ විතරක් නෙමෙයි ජීවිතේට අපිට හරිම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් තමයි නේත්‍රාභි වන්දනා ධාතු නමස්කාරය කියන්නේ. ඉතින් ධාතුන් වහන්සේ කෙනෙක් නමස්කාරය කරගන්න තිනවා කියන්නේ අපි අපේ ජීවිතයට ලැබෙන ලොකු භාගයක්. ඉතින් මේ අවස්ථාවත් හිමි කරගන්න ඔයා යන්න බණ්ඩාරවෙලට ගිහිලා මේ අවස්ථාව ඔයාගේ කරගන්න. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ලංකාවේ දැවැන්තම සමාගමක් වෙන කසාගල සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන අනුග්‍රහය NetFM සමගින් එකතු වෙලා තේපැන් දන්සලා ජූනි මාසේ 28 කියන්නේ අද සහ හෙට යන දෙදින පුරාවටම එම පරිශ්‍රයේදී පැවැත්වනවා කියන එකත් ඔබට මතක් කරන ගමන් මට යන වෙලාව තව ටිකක් ලං වීගෙන එන්න තව විනාඩි 15ක් 10ක් විතර ඉන්නවා ගාව. ඉතින් තවමත් මෙසේජ් එකක් දැම්ම නැත්නම් ටග් ගාලා දාන්න. මෙසේජ් එක 0711 95 95 95ට.

ඒත් එක්කම තමයි අද බර්ත්ඩේ විෂ් එකක් තියෙනවා මම ටග්ගාලා විෂ් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ නිරන්තරයෙන් අපි වහගෙන ඉන්න කෙනෙක් තමයි මෙයා. ඉතින් රිකිල්ල ගස්කඩ සැලොන් දිනේශ්‍රී කිය අපේ ශාම විජේසිංහ අක්කගේ බර්ත්ඩේ කාද. ඉතින් ඔන්න ශාම අක්කට එයාගේ කාර්ය මණ්ඩලය අපේ නුවන්දිකා සංදීපනි ඇතුළු හැමෝම සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන විතරක් නෙමෙයි net fm නිරන්තරයෙන් අහගෙන ඉන්න අපේ ශ්‍රාවකියෙක් නිසා අපිත් ඔයාලට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා ශාමකී.

0: അനു ഹത്തറായി ദശമ അറ്റ നെറ്റ് എഫ് എം ദിവൈന പുറ
1: വേലാവ് ഒപ്പ വെത്ത ഗെന എന്നേ
2: സിന്ദരല്ല വകേ മണ്ണ ഇന്ന മാവബേര കണ്ണ കൗരുത് തനകം
3: അപ്പേ ദർവൻ അപ്പട വടാം ഇതിരേൻ ഇതിൻ അഗേ കഥാവലി അന്ന അയട ഇടഹരിന്ന കമേഷ്യൽ ക്രെഡിറ്റ്
4: වෙලා උදේ 11යි වෙනස් තන
5: දැගියකා නැවතත් ඉන්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
6: සල්ලි කන්දක් උමවෙසා
7: මහනුවර ප්‍රදේශයාවට සිටින පාරිභෝගික ඔබට අක්ෂි සෞඛ්‍ය පිළිබඳ ගැටලු හඳුනාගෙන පහසු මිලකන නැතේ ඇස් කණ්ණාඩි අවු කණ්ණාඩි සහ සිවි කාච මිලදී ගන්න. ඔබත් අදම විෂන් කෑ මහනුවර KCC ශාඛාවට පැමිණෙන්න. නම්බර 7 දෙවන මහල කැන්ඩි සිටි සෙන්ටර් 5 ශ්‍රී දළදා වීදිය මහනුවර අමතන්න 076 259 1070.
8: මුදලාලි
9: අනෝනා
8: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අක්කේ ඉස්කුරු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
9: හරිද?
10: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? I never thought I'd make him cry kela. Ee modalaligen gatta miris kudu rasatna saratna miris padatna.
9: Vijay danna okkoma.
10: Ai modalali niyama pramithiyata hadala vijaya thamai api kemathi kela modalali dannawane.
8: Hunda velawata oya hari naththam api thahu wenna.
11: Miris nam miris vijaya miris.
7: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
12: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
7: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 047 21 33 540
13: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
14: ත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ නෙත් FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය නෙත් FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
7: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් බැතිපර දායකත්වය
15: උපුල්ස් ඉන්ටර්නැෂනල් මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය උපුල්ස් ඉන්ටර්නැෂනල්
16: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්ද තමතන්න 0112 863 363 076 716 7672
17: ආසව සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
18: net fm hello satyante
4: ඉතින් මට යන්න වෙලාව ඇවිල්ලා හැබැයි ඉතින් ඔයාලගේ මෙසේජස් ටික කියන්නතෝ මං යන්න ගියන එක හරි නෑනේ නේ ඉතින් හෙලෝ හෙලෝ සතියන්තයට මාවත් එකතු කරගන්න කියලා අපේ ජයනී තමයි මෙසේජ් එක දාන්නේ ඉතින් වෙන කවුදින් ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න මකුල් ඔළුවේ රන්සිත් දිසානායක මේ සින්දුව ඔයාලට තමයි අන්තිම සින්දුව ඉතින් අහයි දිව්‍ය මැනික ඔයා තනියම නිසා ආයෙත් සින්දුවක් ඉල්ලන්න හිතුණා. ලස්සන සින්දුවක් අහමු කියලා මාෂි උකුවලින් මැසේජ් එක දාන්නේ. ආයෙ ඉල්ලන්න එපා. ආයෙ දෙන්න වෙලාවක් නැහැ. මේක තමයි ගන්න තියෙන්නේ. හරි. හෙලෝ හෙලෝ සතියන්තේ දිව්‍ය කොහොමද? අද තනියම නේද? ලස්සනයි. අද සින්දු ටික සේනම ලස්සනයි කියලා තියෙනවා. ගොඩක් ස්තුතියි. ලක්මාලි කඩවතින්දල තමයි මැසේජ් එක දාන්නේ. ඉතින් මට අද දවසේ මැසේජ් කරපු, කෝල් කරපු ඔයාල හැමෝටම ගොඩක් thank you. ඒ වගේම ගොඩක් ආදරේ. ඉතින් එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඊළඟ සෙනසුරාදා දවල් 12ට අපි හම්බෙමු. ඒ වෙනකන් පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න, නිරන්තරයෙන්ම නෙත් FM අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මම දිව්‍යා.

0: අශුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ මොබිටෙල් විතින් Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17:17 තන්න කොන්දේසි සහිතයි.
2: සුබ දහවලක වේලාව දවල් 12:00.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 7672
7: 2026 ජාතික පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලය අනුරාධපුර අටමස්ථානය තන්තිරිමල් රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පවත්වීමට සීළු කටයුතු සූදානම් කළා තියෙන්නේ. මෙවර පොසොන් විශේෂ රාජකාරිය සඳහා නිලැඳුම් පොලිස් නිලධාරීන් 3180 දෙනෙක් අපි යෙදවීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී විශේෂයෙන්ම මතක් කරන්න ඕන මිහින්තලේ රජ
8: අයිබෝන් අද 2026 ජුනි 28 වනදා ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම සචිනි සේනවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. සිරස්තල තවත් පොලිස් රථවාහනංශයේ ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට ගිනියවි ගැනත් චෝදනා. ඇමරිකාවෙන් ඉරානයට දරුණු ගුවන් ප්‍රහාර, ඉරානයත් පෙරලා පහර දෙයි. නේත්‍රාපි වන්දනා මහා ධාතු නමස්කාරය වෙනුවෙන් දස දෙසින් සදහැවතුන්. අනුරාධපුර නගරේ විශේෂ රථවාහන සැරස්මක්, දන්සල් සංවිධායකයන්ටත් පොලිසියෙන් දැනුම් දීමක්. මෙසිහා හැරි කේන් පාපන්දු ලොකපුසලානේ වාර්තා අලුත් කරයි.
9: මැද පෙරදිග යුත ගැටුම් යළි ඇවිලමින් තිබෙනවා. දෙපාර්ශවයම සාම ගිවිසුම්ද උල්ලංඝනය කරමින් සිටිනවා. අදත් ඇමරිකාවෙන් ඉරානයටත්, ඉරානින් ඇමරිකාවේ ඉලක්කවලටත් පහර දීම් සිදු වුණා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට.
8: යටියන්තුට පොලිසේ රථවාහනංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සීතාවක කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විසින් මෙලෙස යටියන්තුට පොලිසේ රථවාහනංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජකාරී ගිනියවි සහ උණ්ඩ 10ක් නිසි පරිදි නැවත බහර නොදීමේ චෝදනාවටයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සීතාවක කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විසින් සිදු කරනු ලබනවා.
9: හෝමුස් සමුද්‍ර සංතීතී පැනමා රාජ්‍යයට අයත් වාණිජ නෞකාවකට එල්ල කෙරුණු ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු හමුදාව විසින් ඉරාන් ඉලක්ක කිහිපයකට ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම අණදෙන කාර්යාලයේ පවසන්නේ ඉරානය විසින් දිගින් දිගටම ජාත්‍යන්තර මුහුද සීමාවේ ගමන් කරන වාණිජ නෞකාවලට බාධා කිරීම නිසා මෙම පියවර ගත් බවයි. මේ අතර ඇමරිකානු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලෙස ඉරාන විප්ලවීය බලකායද නැවත ප්‍රහාර සිදු කරමින් සිටිනවා. කුවේටි සහ බහරේනී පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් මිසයිල් සහ ඩ්‍රෝන් ප්‍රහාර මාලාවක් ඉරානය විසින් සිදු කර තිබවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ. මේ හේතුවෙන් කුවේටි සහ බහරේනිය තම ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කර ඇති අතර එරට වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය මෙලෙස සටන් විරාම ගිවිසුම කඩි කරන්නේ නම් ඉරානයේ නැමැති රාජ්‍ය ලෝක සිතමින් තුරන් කිරීමට වුවද තමන් පසුබට නොවන බවයි. ඉකුත් ජුනිතා 7 වනදා ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුම දැන් දෙපාර්ශ්වය විසින් නොසලකා හරිමින් තිබෙනවා. කෙසේ වුවත් ලෝක වෙළඳාමට සහ තෙල් ප්‍රවාහනයට අතිශය වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තවදුරටත් වාණිජ නෞකා ගමනාගමනය සිදුවන බවයි ඇමරිකාව පවසන්නේ. බණ්ඩාරවිල නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයේ සමගාමීව සංවිධානය කෙරෙන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ වන්දනා කිරීමට මෙවන විට විශාල සදැවතුන් පිරිසක් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ පැමිණ සිටිනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා එම විහාරස්ථානයේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාරවීර කෝන් සමගින්. අයිබන් සමීර.
10: අයිබෝන් සුබ දහවලක්. නෙතෆිම් රේඩියෝව පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයේ බණ්ඩාරවිල නගරයේ පැවැත්වෙද්දී එහි ප්‍රමුඛ කටයුත්ත බවට පත්වන්නේ නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය. බකුලසෑයේ සිට වැඩම කරන ලද උතුම් වූ ධාතුන් වහන්සේ තමන්ගේ ජීවිත කාලය පුරා එකවරක් හෝ දැක බලා ගන්නට වැඳපුදා ගන්නට මෙවන විට විශාල පිරිසක් පෝලිම්වල රැඳී සිටමින් උතුම් වූ ධාතුන් වහන්සේ වන්දනා කරන්නට රැඳී සිටින කාර්ය අපට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම උතුම් වූ සීවලි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ වගේම තායිලන්තයෙන් සහ බුරුම රටින් වැඩම කරන ලද උතුම් වූ ධාතුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ සමගම දැක බලා වැඳ පුදා ගන්න ලැබෙන මේ අවස්ථාව ඔවුන් උපරිම ප්‍රයෝජන අරගෙන කොයි මොහොතේ හෝ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්නට කටයුතු කරනවා කියන සිතිවිල්ල ඇතුව තමයි පොලිම්වල රැඳී සිටින්නේ. ඉතින් අද උදෑසන ශීරපායස පූජාව පැවැතුවා වගේම මීට සුළු වේලාවකට පෙර දහවල සම්බුද්ධ පූජාව පවත්වනු ලැබුවා. ඉතින් දෙතිස් ව්‍යංජන සහිතව මේ මහානීය දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව අදත් රාත්‍රිය දක්වාම, ඒ වගේම හෙට පොසොන් පුර පසළොස්වක පෝදා දවස පුරාම ඔබට මේ උතුම් වූ ධාතුන් වහන්සේ නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය යටතේ දැක බලා ගන්න වැඳ පුදා ගන්න හැකියාව තිබෙනවා. අදත් රාත්‍රියේදී ඔබට වැතිගී ප්‍රසංගයන්, ඒ වගේම දන්සල් ආදී නේකවිද පුණ්‍ය ඉසව් පිළිබඳ අවධානය යොමු කරන්නට ඒ සඳහා සහභාගි වෙන්නට හැකියාව තිබෙනවා. නේත්‍රාලෝක ධර්ම විජය පසන් කලාපයේදී බණ්ඩාර වෙලදී මතක් කරන්න ඕනේ නේත්‍රාලෝක ධර්ම විජය පසන් කලාපයේ ඔබ වෙත සමීප කරන්නට කසාගල සමූහ ව්‍යාපාරය මේ සියලුම අනුග්‍රහකත්වය ලබා දෙනවා. යතරේ උපුල්ස් ඉන්ටර්නැෂනල්, බණ්ඩාර වෙල උපුල්ස් ඉන්ටර්නැෂනල් කියලා කියන්නේ නැහුම් කලාවේ පෙරගමන් කරු විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් සන්නාමයක්. ඉතින් මේ සියලු හිතවත්කම් සමග ට්‍රැවල් නෙට් ආයතනයත් අපිත් එක්ක ඉන්නවා. අපි ආරාධනා කරනවා එන්න බණ්ඩාර වෙලට පසන් පොහොයේ අසිරිය වෙද ගන්නට කියලා. මම නෙට් නිවුස් වෙනුවෙන් සමීර බණ්ඩාර විරකෝන්.
9: ස්තුතියි සමීර. බණ්ඩාරවිල නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයේ සංවිධානය කරන්නේ නෙත FM රේඩියෝව බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සහ බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය එක්වයි. ජාතික පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලේ අනුරාධපුරයේ අටමස්ථානයේ සහ තන්තිරිමලයේ රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර මෙ සඳහා පොලිස් නිලධාරීන් 3180 දෙනෙකු රාජකාරී යෙදවීමට නියමිත බව උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ. ධනපාල මහතා පවසනවා.
7: 2026 ජාතික පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලය අනුරාධපුර අටමස්ථානය තන්තිරිමල් රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පවත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මෙවර පොසොන් විශේෂ රාජකාරිය සඳහා නිලැඳුම් පොලිස් නිලධාරීන් 3180 දෙනෙක් අපි යෙදවීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී විශේෂයෙන්ම මතක් කරන්න ඕන මිහින්තලේ රජ මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් ඉරිදා රාත්‍රී කාලයේදී ඓතිහාසික මිහිඳු පෙරහැර වීදි සංචාරය කිරීම සූදානම් කරලා තිබෙනවා. එම අවස්ථාවේදී පමණක් මහනුවර සිට යාපනය දක්වා ගමන් කරන A9 මාර්ගය, මිහින්තලේ නගරය හරහා ගමන් කරන මාර්ග කොටස, ඒ වගේම අනුරාධපුර සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරන මාර්ගය, එම මාර්ගයේ මිහින්තලා නගරය හරහා ගමන් කරන කොටස එදින රාත්‍රී කාලයේ වීදි සංචාර කිරීම ආරම්භ කරන මොහොතේදී වසාතම් ඒ විනය විකල්ප මාර්ග සූදානම් කරලා තියෙනවා.
9: පොසොන් උත්සවයට සමගාමීව අද රාත්‍රී කාලයේදී වීදි සංචාරය කිරීමට නියමිත ඓතිහාසික මිහින්දු පෙරහැර හේතුවෙන් අනුරාධපුර නගරයේ කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ. ධනපාල මහතා පැවසුවේ.
7: දඹුල්ල දෙස සිට යාපනයේ දෙසට ගමන් කරන වාහන මිහින්තලා නගරයට මදක් කලින් හමු වෙන බොංජි විහාරස්ථානය අසලින් වමට හැරි මහින්ද රාජපක්ෂ මාවත ඔස්සේ පොරලොස්සු කණුව දක්වා ගමන් කර එතනින් ඉසුරු වෙන මාවත ඔස්සේ නැවතත් A9 මාර්ගයට ගමන් කර ඔවුන්ගේ ගමනාන්තය දක්වා ගමන් කිරීම පහසුකම් සලසා තිබෙනවා. එවැගේම යාපනයේ දෙස සිට මහනුවර දෙස දක්වා ධාවනය වන වාහන මිහින්තලේ ඇඟලුම් කම්හල අසලින් දකුණට හැරි ඉසුරු රුවන් මාවත ඔස්සේ ඔරලෝසුක අනුව මාංසන්දියට පැමිණ එතනින් මහින්ද රාජපක්ෂ මාවත ඔස්සේ A9 මාර්ගයට ගමන් කර තමන්ගේ ගමනාන්තය දක්වා ගමන් කිරීමේ අවස්ථාව තිබෙනවා. එහෙම කලාප පමණයි මාර්ග වසා තැබීමක් සිදු වෙන්නේ. ඒකත් සිදු වෙන්නේ පොසොන් පෙරහැර වීථි සංචාරය කරන අවස්ථාවදී පමණයි. ඊට පසු දින 29 වෙනි පොසොන් පොහොය දින A9 මාර්ගය විවෘත කරන එක දිශාවකට පමණයි. කැනේ යාපනයේ දිශාවෙ සිට මහනුවර දිශාවට ගමන් කරන වාහන කෙලින්ම ගමන් කිරීමේ හැකියාව තියෙනවා නගරය හරහා. මහනුවර ප්‍රදේශයේ සිට A9 මාර්ගයේ ඔස්සේ උතුරු ප්‍රදේශයට ගමන් කරන වාහන මින්තලේ නගරයට මදක් කලින් මොන්ජි විහාරයේ ඉදිරියෙන් වමට හැරී මහින්ද රාජපක්ෂ මහතා ඔස්සේ ගමන් කර නැවතත් A9 මාර්ගයට ගමන් කිරීමට පහසුකම් සලසා දී තිබෙනවා. දන්සල් විශාල සංඛ්‍යාවක් මේ වෙන විට සූදානම් කරලා තිබෙන දන්සල් පාත්වන දෙහිවතුන්ට අපි ඉල්ලීමක් කරන්න කැමැති ඔවුන්ගේ දන්සල් මේ මාර්ග වල ගමන් කරන වාහන වලට සහ බැතිමතුන්ට කරදරයක් නොවන ආකාරයට පවත්වාගෙන යාමට කටයුතු කරන්න.
9: මාතර කොළඹ මාර්ගයේ වහනාම පාලම ආසන්නයේදී සිදු වූ රණතුරකින් කාන්තාවක බරපතල තුවාල ලබා තිබෙනවා. මාතර සිට කොළඹ දෙසට ධාවනීය වූ කැබ් රථයක පදික මාරුව මතින් ගමන්ගත් කාන්තාවක ගැටීමෙන් මෙම අනතුර සිදු ඇති බවයි පොලිසිය පවසන්නේ. කැබ් රථයේ පදවායතේ අකුරස්ස ප්‍රාදේශීය ලේකම්වරිය බවද නෙත් නිවුස් කළ විමසීමකදී පොලිසිය පවසවා. අතරංගුවට ගැනීමෙන් පසු ඇය පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. අනතුරින් තුවල් ලැබූ කාන්තාව මාතර මහරෝහලට ඇතුළත් කළ බවයි සිදිය වාර්තා කළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම මරණ සංඛ්‍යාව වාර්තා වන රෝගීන්ගෙන් ප්‍රතිශතයක් ලෙස 0.06% බව සඳහන්. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 51,049ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජුනි මාසයේදී පමණක් රෝගීන් 17,208ක් හඳුනාගෙන ඇති බව සඳහන්. බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම හා නැගෙනහිර පළාත්වලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. එමෙන්ම අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 124ක් වෙනවා.
11: පාපන්දුවේ මහා මංගල්‍යය FIFA World Cup 2026.
9: ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තමන් සහභාගී වුණ බෝලික වටේ සීලුම තරග ජයග්‍රහණී කරමින් අපරාජිතව පෙරමුණ ගණට ආජන්ටිනාව සහ එංගලන්තය සමත් වේ තිබෙනවා. දලස් නුවරදී පැවැත්වුණු තරගයෙන් ජෝර්දානිය ගෝල 3-1 ලෙස පරාජය කරන්න ආජන්ටිනාව සමත් වුණා. ආජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය ජියෝවානි ලෝ සෙල්සෝ වාර්තා කරද්දී ලෝටාරා මාටිනස් දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් දෙවැනි ගෝලය වාර්තා කළා. ජෝර්දානි වෙනුවෙන් මුසා අල් තමාරි එක් ගෝලයක් ලබා ගත්තත් තරගයේ 60 මිනිත්තුවේදී ආදේශික ක්‍රීඩකෙක් විදිහට පිටීට පිවිසුණු සුපිරි ක්‍රීඩක ලියනොල් මෙස්සි අලංකාර ෆ්‍රී කික් පහරකින් ආජන්ටිනාවේ ජයග්‍රහණය තහවුරු කළා. මේ ගෝලයත් එක්ක මෙස්සි තවත් ලෝක වාර්තා කිහිපයක්ම අලුත් කළා. යනුව ඔහු ලෝක විසලන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් එනම් ගෝල 19ක් ලෙස තමන්ගේ වාර්තාව තවදුරටත් ඉදිරියට ගෙන ගිය අතර පිටපිට ලෝක විසලන තරඟ හතකදී ගෝල වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වුණා. දැන් ආජන්ටිනාව ලබන සිකුරාදා මියාමි නුවරදී ලෝක විසලනීට අලුතින්ම එකතු වුණු කේප් වර්ඩ් කණ්ඩායම එක්ක අවසන් 32 වටේදී තරඟ වදින්න නියමිතයි. මේ අතර පැනමාව ගොල 2-0 විදිහට පරාජය කරමින් එංගලන්තයත් තමන්ගේ කාණ්ඩේ පෙරමුණ ගත්තා. තනගේ 62 මිනිත්තුවේදී ජූඩ් බෙලිංහැම් එංගලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර ඉන් මිනිත්තු 5කට පසු ඔහුගේ සහයෙන් නායක හැරි කේන් දෙවැනි ගෝලය වාර්තා කළා. මේ ගෝලයත් එක්ක හැරි කේන් ගැරි ලින්කෙන්ව පසු කර යමින් ලෝක කුසලාන ඉතිහාසයේ එංගලන්තය වෙනුවෙන් වැඩිම ගෝල ලාභියා බවට පත් වුණා. එවැගේම ජෝදාන හෙන්ඩර්සන් ලෝක කුසලාන 4ක් නියෝජනය කළ පළමු එංගලන්ත ක්‍රීඩකයා ලෙස වාර්තා පොත්වලට එක් වුණා. එංගලන්තයේ දැන් අවසන් 32 වටේදී ඇට්ලන්ටා නුවරදී ඩීආර් කොංගෝ කණ්ඩායමට එරෙහිව තරඟ වැදීමට සූදානම්ින් සිටිනවා. මෙවර පාපන්දු ලෝක කුසලානයේ වැඩිම අවධානය යොමු වනේ මෙස්සීටයි. අද වන විට ලෝකේම ආදරී මෙස්සීට හිමි වුණත් ඔහුගේ මේ ගමන නම් එතරම් සුන්දර නැහැ. බිඳ වැටීම හමුවේ නැගී සිටින වැඩදරන ඕනෑම කෙනෙකුට ඔහුගේ මෙම ගමන ආදර්ශයක්. මේ ඒ කටුක ගමන ගැන සැකසූ විශේෂාංගයක්.
12: මේ වන විට ලෝකයේ ඉන්න විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා කවුද? මේ ප්‍රශ්නයට අද මුළු ලෝකෙම කියන්නේ එකම එක උත්තරයයි. එවැනි කවුරුත් නෙවෙයි. ආජන්ටිනාවේ රොසාරියෝ නගරයෙන් බිහිවෙච්ච ලියොනෙල් ඇන්ඩ්‍රස් මෙසි. හැබැයි ඔහුගේ මේ ජයග්‍රහණ කතාව මල් මාවතක් නෙවෙයි. කඳුල වේදනාව සහ අත් නොහරින උත්සාහයේ අසිරිමත් වීරකාව්‍යයක් වගේ.
13: It's Lionel Messi. And it's saved by Chesney. Strong hand to push it away and it remains 0-0.
12: 1987 ජූනි මාසේ 24 වෙනිදා උපන් මෙසි කුඩා කාලයේදීම පාපන්දු ක්‍රීඩාවට සහජ දක්ෂතාවයක් පෙන්නුම් කළා. නමුත් වයස අවුරුදු 11 දී ඔහුගේ මුළු ලෝකෙම කඩා වැටුණා. වෛද්‍යරුන් කිව්වේ ඔහු වර්ධක හෝමෝන ඌනතාවයකින් පෙළෙන බව. සරලම කිව්වොත් ඔහුගේ ශරීරයේ වර්ධනය අඩාල වෙනවා. මේ නිසා මානසිකව අවශ්‍ය වෙච්ච අධික වෛද්‍ය විදම් දැරීමට ඔහුගේ දුප්පත් දෙමාපියන්ට වත්කමක් තිබුණේ නැහැ. පාපන්දු ක්‍රීඩාවට කොතරම් දක්ෂ වුණත් දේශීය ක්‍රීඩා සමාජ පවා මේ කුඩා දරුවා වෙනුවෙන් වේදම් කරන්න මැලි වුණා. ඔයාට උසයන්න බෑ, ඔයාට බෑ, ඔයාට පාපන්දු ගහන්න බෑ කියන මේ කටුක වදන් මැද මෙසිගේ පවුල දැඩි ආර්ථික දුෂ්කරතාවලින් බැටකෑවා. නමුත් දෛවය වෙනස් වුණේ 2000 වෘද්දේ. මෙසිගේ අසමසම දක්ෂතාවයේ දුටු ස්පාඤ්ඤයේ සුප්‍රකට බාසිලෝනා ක්‍රීඩා සමාජය ඔහුගේ වෛද්‍ය විදම් දැරීමට එකඟ වුණා. ඔබට විශ්වාස කරන්න පුළුවන්ද, මෙසිගේ පළමු නිල කිවිසුම අත්සන් කෙරුණේ සාමාන්‍ය කඩදාසි ටිෂු එකක කියලා. නොසැලෙන වීරිය සහ කැපවීම නිසාම ඔහු 2004 වසරේදී බාසිලෝනා ප්‍රධාන කණ්ඩායමට ක්‍රීඩා කරමින් ලෝකයේම අවධානය දිනාගත්තා. එතැන් පටන් ඔහු පාපන්දුව සමග කළ මැජික් පාපන්දු ඉතිහාසයේ අලුතින් ලියන්න පටන් ගත්තා. ඔහුගේ ජයග්‍රහණ දෙස බැලීමේදී බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ඔහු ශූරතා 34ක් දිනා ගන්න උදව් කළා. ලෝකයේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමිවන බැලන්ඩෝර් සම්මානය වාර්තාගත ලෙස 8 වතාවක්ම තමන් සතු කරගන්න මෙසි සමත් වුණා. නමුත් ඔහුගේ රට වෙච්ච ආජන්ටිනා වෙනුවෙන් ලෝක කුසලානයක් දිනා දීමට නොහැකි වීම නිසා වසර ගණනාවක් පුරා ඔහු දැඩි විවේචනයට ලක් වුණා. ඇතැම් අවස්ථාවල කලකිරීමෙන් ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවෙන් සමු ගැනීමට පවා ඔහු තීරණය කළා. නමුත් මෙසි පරාජය පිළිගත්තේ නැහැ. අවසානයේ 2022 අවුරුද්දේ කටාර් රාජ්‍යයේදී මුළු ලෝකෙම හඬවමින් තමන්ට එල්ල වූ ඒ සියලු අභියෝගවලට පාපන්දුවෙන්ම උත්තර දෙමින් ආජන්ටිනාවට ලෝක කුසලාන පාපන්දු කිරුලක් දිනා දීමට මෙසි ඇතුළු කණ්ඩායම සමත් වුණා. ඒ ඔහුගේ ජීවිතයේ කූට ප්‍රාප්තියයි. කුඩා දුර්වල ළමයෙකුගේ සිට ලෝකයේ රජ දක්වා පැමිණි ලියනොල් මෙසිගේ ජීවිතය අපිට කියා දෙන්නේ එකම එක දෙයයි. ඔබට සිහිනයක් ඇත්නම් ශරීරයේ දුර්වලතා හෝ ජීවිතයේ දුක් කම් කටළු වලින් එය නැවැත්විය නොහැකි. කැපවීම සහ උත්සාහය ඇත්නම් දිනක ඔබ මුළු ලෝකෙම ජය ගන්නවා නිසැකයි. ඔබ දන්නවද, මෙසි තවත් ලෝක වාර්තාවක් බිහි කළා. ඒ තමයි පාපන්දු ලෝකුසලාන ඉතිහාසයේ මෙතෙක් වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වෙමින්. ඒ ඔහුගේ දක්ෂතාවයයි.

0: විශ්වාස කරන සත්‍ය.
1: net news නිමාව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. වැඩිදුරටු සඳහා පිවිසෙන්න net news.lk අපගේ වෙබ් අඩවියට සහ net news youtube නාලිකාවටත් පිවිස නැරඹිය හැකි.
2: ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
6: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112863362 0776 716 3672.
7: සත්‍ය අන්තය

හරේ අපි හෙලෝ හෙලෝ සතියන්තේ ඉන්නේ කටි එකතු කරගන්න ඕනේ මේ පැතර කෝල් එනවා WhatsApp messages එනවා ඒ වගේම තමයි අපිට දන්සල් ගැන විස්තරත් සෑහෙන්න මේ වෙනකොට හම්බ වෙලා තියෙනවා ඒ ගැනත් විස්තර මම කියන්න ඕනේ ඉතින් ඔයගලන්ට ඔත්තු දෙන්න හදන්නේ මේ තැන්වල තමයි දන්සල් තියෙන්නේ කියලා ඒ අතරේ වට මතක් කරන්න ඕනේ විශේෂම දේ දැන් පොසොන් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ net fm අපි සංවිධානය කරන නේත්‍රාලෝක ධර්ම විජේ පොසොන් උදානි දැන් මේ වෙනකොටත් ආරම්භ වෙලා තියෙන හරියනම කිව්වොත් පහුගිය සිකුරාද තමයි මේ වැඩ කටයුතු ආරම්භ වුනේ මේ වෙනකොට බණ්ඩාරවිල නගරයේම පොසොන් සිරියෙන් ඉතිරිලා යන තරමටම නේත්‍රාලෝක ධර්ම විජේ පොසොන් උදානියත් එක්ක කට්ටි එකතු වෙලා ඉන්නවා හෙට දවසේ තමයි පොසොන් පොහොය තියෙන්නේ වගේම තමයි හෙට දවසේදී ශ්වේත පූජා අපේ පෝදා වැඩසටහන් මාලාවත් හෙට දිනේදී බණ්ඩාරවිලේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ මූලික කරගනිමින් සජීවීව ඔබ වෙත ගෙනෙන අපේ කණ්ඩායම් යොහුසුලුව වැඩ කටයුතු කරන ගමන් තමයි මේ වෙලාවේ ඉන්නේ. ඒ අතරේ මම ඔයාලට මතක් කරන්න ඕනි භක්ති ගීත තියෙනවා. ඊට පස්සේ පොසොන් තොරණ තියෙනවා. දන්සැල් තියෙනවා. පහන් කූඩු තියෙනවා. මේ හැමදේම මේ මාසේ 30 වෙනිදා වෙනකන් ඔයා වෙනුවෙන් බණ්ඩාරවිල නගරයේ පුරාම සංවිධානය වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අද ඇවිල්ලා 28 වෙනිදානේ අද දවසේ සහ හෙට දවසේ මේ දවස් දෙක පුරාම බණ්ඩාරවිල නගරයට එන ඔබ වෙනුවෙන් නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයට සමගාමීව net fm අපි සංවිධානය කරන කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක net fm අපි සංවිධානය කරන තේපැන් දන්සලත් එක්ක ඔයාලට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට යන්න අපේ කණ්ඩායම ඔබ එනකන් සැදී පැහැදී බලාගෙන ඉන්න ඔබ මේ පොසොන් අසිරියත් එක්ක එක්කාසු කරගන්න. ඉතින් ඒකටත් මතක් කරන ගමන් තමයි අපි සින්දුවට යන්න හදන්නේ. හැබැයි ඊට කලින් මං යනවා අනුරාධපුරයට ගිහිල්ලෙන්. පොසොන් කිව්ව ගමන් මතක් වෙන්නේ ඉතින් අනුරාධපුරේ පැත්ත, මිහින්තලේ පැත්තනේ. අනුරාධපුරේ පුල්ලෙයාර් හන්දියේ ඉඳන් අපේ රංජිත් ප්‍රියංකර අයියා කතා කරා. ඓස්ක්‍රීම් දන්සලක් දීලා මේ දැන්ලු නිදහස් වෙලා ඇවිල්ලා තියෙන බලන්නකෝ අදත් දන්සල. සේනාරත්න සුපර් එකේ සේනාරත්න මහත්තයා, ඉනෝකා, සන්දීප, හර්ෂිකා මේ කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ මේ මැදවච්චියේ මන්නාරම් පාරේ ඉන්නවා ලක්ෂිකා ලක්මාලි. අන්න යවත් එකතු කරගන්න කියලා කිව්වා. කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. WhatsApp එක පැත්ත බලන්න හදන්නේ අපේ නමුත් කියන්න කියලා අපිට WhatsApp messages ගොඩක් ඇවිල්ලා තියෙනවා. මුඩා ඉන්න මේ ගොඩාම තියෙන්නේ emojis තමයි. නම හොයාගන්න සෑහෙන අමාරුයි. අපි දෙන්නට ලස්සන සින්දුවක් දෙන්න කියලා කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ අපේ චාමර සහ තනූජා මෙසේජ් එකක් දාලා තියෙනවා. හයි හයි හෙලෝ හෙලෝ සතියන්තේ අපි තහගෙන ඉන්න ජනි මල්ලි කොහොමද ඔයාට? චනූට දිග්ගටම නිවාඩු දුන්නද? ලස්සන හින්දි සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තමයි අපේ ලක්මාලි කඩවතින් දා මෙසේජ් එක දාලා තියෙන්නේ. ලක්මාලි මේ මෙසේජ් එක දානවා කියලා දන්න හන්දම තමයි මං හින්දි සින්දුවකට කටි එකතු කරගන්න හැදුවේ. දුල්මිවයි තිනුලිවයි එකතු කරගන්න කියලා කිව්වා. මේ චනූ ඉතින් එහෙම තමයි කම්මැලි ළමෙක්නේ චනූ කියලා කියන්නේ. ආගෙන ඇත්තේ සුබ දහවලක් වේවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ BF ජනපදයේ ඉන්න පුස්සෙල්ලාගේ BF ජනපදයේ ඉන්න EG අනුර මෙසේජ් එකක් දාලා තිනවා. යාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනි. ඒ වගේම තමයි හෙලෝ හෙලෝ ජනි සද්දෙනම අපිත් අහගෙන ඉන්න වෝ කියලා අම්පාරේ පරණ ගාමන් තන්දියේ හෙල්මට් ජැකට් කඩේ අතුකෝරළ අයියත් මෙසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ හෙලෝ හෙලෝ සතියන්තේ අපිත් අහගෙන ඉන්නේ නෑදොල ඉඳන් දිනීක අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ දුව උෂානා, හස්බන්ඩ් උපුල්, අම්මවයි, අම්මගේ නම රාණි. මේ කට්ටිය එකතු කරගන්න නෑ මං හිතන්නේ අම්මා එක්කෙනෙක් රාණි එක්කෙනෙක්ද කොහෙද. කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊට පස්සේ හයි හයි අයියේ කොහොමද? අපි දැන් net fm අහන ගමන් ඉන්නේ. මේ ඇවිල්ලා කලවැල් දිනිය වින්සන් කඩේ සෙට් එක. අපේ ජයනි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. හස්බන්ඩ් චතුරංගවයි, හස්බන්ඩ්ගේ පවුලේ හැමෝමයි, උපාලි මාමවයි, උපාලි මාමගේ පවුලේ හැමෝමයි, කඩේ ළඟ ඉන්න හැමෝමයි, ඒගොල්ලන්ගේ පවුල හැමෝමයි එකතු කරගන්න කියලා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටිය මේකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. එතකන් ඔයාලට පුළුවන් කෝල් කරන්න, WhatsApp messages එවන්න, Facebook post එකට පහලින් comment කරන්න.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM. Velava oba beta gena enne.
1: Saheli, happily kiyannako oyalage cashback kathawa fabricator ge quotation eka Swiss Tech ekata WhatsApp kara.
2: Million 2000 dakwa cashback laba ganna obe Swiss Tech aluminum quotation ekat 076787 WhatsApp karanna.
3: වෙලාව දැන් 12යි විනාඩි 42යි.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
6: වාව්! ඇංක ටින් එකක්?
7: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
8: ජූනි 22 සිට 28 දක්වා විෂන් කෙයාර් වෙත ඉන්ස්පෙක්ටකල් සහ සන්ග්ලාසස් මිලදී ගන්න ඔබට කොමර්ෂල් බැංක් BOC සහ පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් සමග 15%ක විශේෂ වට්ටමක්. අදම ඔබට ළඟම විෂන් කෙයාර් ශාඛාවට පැමිණෙන්න කොන්දේසි අදාළ වේ.
9: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
10: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
11: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
2: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින්
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
3: මොබිටෙල් ෆයිබ නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබෆිට් කරගන්න.
4: වේලාව

0: නවය.
1: වෙලාව දැන් 12යි විනාඩි 45යි.
0: ආසව සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි. ගැම්මක් තමයි.
2: Net FM. Hello hello Satyantaya.
0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජනශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: මං කිව්වනේ අද ලංකාව පුරාම තියෙන පොසොන් කලාප පිළිබඳව, දන්සල් පිළිබඳව ඔයාව මතක් කරනවා කියලා. ඉතින් net fm අහගෙන ඉන්න ඔබට පුරුදු තැනක තියෙන වැඩක් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. ඒ තමයි ගාල්ල සිරිදම්ම විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන සුපසන් සිරිදම් පොසොන් කලාපය පිළිබඳව. net fm අහගෙන ඉන්න ඔයාට නිතර දිවේලේ ඇහෙන නමක් නිතින් ගාල්ල සිරිදම්ම විද්‍යාලය කියලා කියන්නේ අපිත් එක්ක නිතර දිවේලේ වැඩ කරන කට්ටියක්. ඉතින් මේගොල්ලෝ සංවිධානය කරන මේ විශේෂ වැඩසටහනේදී භක්ති ගීත, ජාතක කතා නිර්මාණ, අපායේ විවිධ අවස්ථා, දන්සැල්, ඒ වගේම තමයි සංස්කෘතික ප්‍රදර්ශන, මේ හැමදේම සංවිධානය වෙලා තියෙන්නේ හෙට දවසේ සහ අනිද්දා දවසේ, කියන්නේ ජුනි මාසේ 29 සහ 30 දවස් දෙකේම හවස 4 ඉඳන් ගාල්ල සිරිදම්ම විද්‍යාලීය පරිශ්‍රයේදී තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ගාල්ලවට ඉන්න ඔගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා පොසොන් උලෙල වෙනුවෙන්, පොසොන් පොහොය නිමිත්තෙන් මේ සිද්ධ වෙන වැඩ කටයුත්තත් එක්ක එකතු වෙන්න කියලා. ගාල්ල සිරිදම්ම විද්‍යාලය විසින් සංවිධානය කරන සුපසන් සිරිදම් පොසොන් කලාපය ගැන තමයි ඒ ඔයාට මතක් කරේ. ඒ ගැනත් මතක් කරන ගමන් ඔයාට මතක් කරනවා මේ පැත්තට කෝල් කරන්න කියලා 0112 555 33 63. WhatsApp message එකක් දාන්න 0711 95 95 95. Facebook fan page එක පැත්තට යන්න. Facebook fan page එක පැත්තේ මම දාලා තියෙනවා post එකක්. ඕගොල්ලන්ගේ ගමේ සංවිධානය වෙලා තියෙන පොසොන් දන්සල් ගැන විස්තර මට කියන්න කියලා. එතන තිබුණා නියම comment එකක්. මේ චොක්ලට් දන්සලක් ගැන කමෙන්ට් එකක් දාලා තිබුණා. ඔන්න ඉස්සරහදී මං අනිවාර්යයෙන්ම ඊළඟ පේදී අපිට කමෙන්ට් එක දාලා තියෙන චොක්ලට් දන්සල ගැන විස්තරෙත් කියනවා. ඒක හන්ද දිගටම අහගෙන ඉන්න. කෝල් කරපු කට්ටියට ටග් ගාලා එකතු කරගන්නම්. කෑගල්ල හන්දියේ ඉඳන්, කෑගල්ල නෙවෙයි කෑල්ල හන්දිය. කෑල්ල හන්දියේ රවීන් ෂූමාට් එකේ ඉඳන් අපිට කෝල් එකක් ආවෙ. එතන ඉන්න කට්ටියත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. රුවන්වැලි ඉඳන් පසිඳු මල්ලි කතා කරා. එයාගේ පවුලේ කට්ටියවත් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වෙලාව දැන් 12යි විනාඩි 55යි
5: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
6: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුසු සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
7: අලුතැන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
8: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
9: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
10: පුද්ගලික ණය, නිවාස ණය, ව්‍යාපාරික ණය, රතු වාහන ණය හෝ ලීසින්. දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco අගයක් පවත්වා ගැනීම මගින් ඔබගේ මූල්‍ය ශක්්‍යතාවය පිළිබිඹුවන අතර මූල්‍ය ආයතන වලින් වඩා නම්‍යශීලී ණය කුන්දේස යටතේ වැඩි ණය මුදලක් ඉක්මනින් හා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව. දැන්ම crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. ශ්‍රී ලංකා ණයතරතුරු කාර්යාංශය. අමතන්න 0112 113 13 13. කොන්දේසි අදාළ වේ.
11: Meltdol. හිසරතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol. පැරසිටමෝල් විශේෂයකි.
12: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කඳු උඩ රට මහනුවර පොත් දැක්ම. ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා Candy City Center හිදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය Candy City Center නිල රේඩියෝව Net FM. හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
13: ගින්දර
14: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
15: සල්ලි කන්දක් මවසක්
16: ලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන මහිලා මුඛ කතාවස්තුව සහිත තොරණ Net FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය Net FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
7: අලුතැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: බැතිබර දායකත්වය
7: උපුල්ස් ඉන්ටර්නැෂනල් මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය උපුල්ස් ඉන්ටර්නැෂනල්
17: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් එක තමතන්න 0112 863 363 0776 716 3672.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: මොබිටෙල් වෙතින් Samsung Galaxy A06 smartphone එක රුපියල් 15,160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17 17 අමතන්න. කොන්දේසි සහිතයි.
4: වේලාව දවල් එකයි.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
0: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සම net news.
4: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම සචිනී. ජුමාදේව සිරි සංසරණයේ වූ සුනකේකුට පහර දෙන ආකාරයේ දැක්වෙන වීඩියෝට අදාළ සැකකරු අතරංගුවට ගත් බව පොලිසිය පවසනවා. කල්මුණ පොලිස් වසමේ අශ්රෆ් රෝහල අසලදී පුද්ගලයෙකු විසින් සුනකේකුට අමානුෂික ලෙස පහර දීමකට අදාළ වීඩියෝවත් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයේ වී තිබුණා. අදාළ වීඩියෝ සම්බන්ධයෙන් කල්මුණ පොලිස් ස්ථානයේ විසින් විමර්ශන ආරම්භ කළ අතර යනු සුනකයාට පහර දුන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 21ක් වන කල්මුණ කුඩි ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මේලගරත් නිවුස් පස්සර දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
1: ඕනේ? Net FM. Hello hello Satyantaya. අපි හෙලෝ හෙලෝ සතියන්තයේ ජනියත් එක්ක ඉන්න දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ. මේ පැයෙත් ඉතින් සුපුරුදු විදිහටම එක දිගට සින්දු අහන්න තමයි තියෙන්නේ. කෝල් කරන්න කියලා කිව්වා, WhatsApp messages එවන්න කියලා කිව්වා, ඊට පස්සේ Facebook post එකට comment කරන්න කියලා කිව්වා. එහෙම ඉතින් කට්ටියේ කියන දේවල් ඒ විදිහටම ඉටු කරමින් ඉන්න අතරේ තමයි අපි හෙලෝ හෙලෝ සතියන්තයේ මේ විදිහට කතා කරන්නේ. මේ ඔයාලට කියන්න හදන්නේ අද දවසේ, හෙට දවසේ වගේම අනිද්දා දවසේ සිද්ධ වෙන වැදගත් වැඩ කටයුත්තක් ගැන. දැන් මේ ඉළඹෙන්නේ පොසොන් පොහොයනේ හෙට දවසේ. මේ එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් යුනියන් ඇෂුවරන්ස් සුවමග දියවැඩියාව වැළැක්වීමේ ජාතික මෙහෙවර හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ සිද්ධ කරගන්න පුළුවන් රුධිර සීනි පරීක්ෂාව ඇතුළු සෞඛ්‍ය සේවා රැසක් ඔබ වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම තමයි ශ්‍රී ලංකා දියවැඩියා සංගමය සමග එක්ව ක්‍රියාත්මක කරන මේ වැඩසටහන අද දවසේදී තමයි ආරම්භ වෙන්නේ. කියන්නේ ජුනි 28, ජුනි 29 සහ ජුනි 30 කියන දවස් තුන පුරාම අනුරාධපුර සඳහිරු සෑය අභියසට ගියෝතින් ඔයාට නොමිලේම මේ සායනයට සම්බන්ධ වෙන්න ඔයාගේ සුවසෙත සලසා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් යුනියන් ඇෂුරන්ස් සංවිධානය කරන සුවමග වැඩසටහන ගැන තමයි මේ ඔයාට මතක් කරේ. ඉතින් දවස වෙලාව වෙන් කරගෙන අනුරාධපුරේ යවට ඉන්න ඔයාට වගේම තමයි දැන් මේ ඇවිල්ලා තියෙන පොසොන් කාලය කියලා කියන්නේ වැඩි දෙනෙක් අනුරාධපුර නගරයට යන කාලයනේ. ඒ කාලෙන් පුංචි වෙලාවක් වෙන් කරගෙන ඔබ වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කරගෙන අනුරාධපුර සඳහිරු සෑය ගාවට ගිහිල්ලා යුනියන් ඇෂුරන්ස් ඔයා වෙනුවෙන් සංවිධානය කරන මේ වැඩ කටයුත්තත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. දැන් මතක් කරන්න හදන්නේ දන්සල් ගැන. මම දැන් මේ දන්සල් ගැන මතක් කරන්නේ ඕගොල්ලෝ මාව පෝලිමේ තියන්නේ නැතුව VIP ලිස්ට් එකෙන් ඉස්සරහටම ගණී කියලා බලාපොරොත්තුෙන්. හරිද? මේ කියන්න හදන්නේ ලියනෑගම තරුණ කැල සංවිධානය කරන මඤ්ඤොක්ක දන්සල ගැන. ඇඹිලිපිටිය මොරකැටිය පාරේ එකේ කනුව බෝධිය ගාව තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. හරියටම කිව්වොතින් එහෙම හෙට දවසේ උදේ 10:30 ඉඳන් ලියනෑගම තරුණ කැල සංවිධානය කරන මඤ්ඤොක්ක දන්සලත් එක්ක ඔයාට එකතු වෙන්න පුළුවන්. මේක බනානා සමූහය ප්‍රථම වරට පූර්ණ අනුග්‍රහය දක්වන මඤ්ඤොක්ක දන්සල කියලා තමයි අපිට විස්තරය එවලා තින්න ඔන්න හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම තමයි දැන් මතක් කරන්න හදන්නේ මං අර කිව්වනේ Facebook post එකට මරු comment ඇවිල්ලා තියෙනවා කියලා අපිට දන්සල් ගැන. අන්න ඒ දන්සල් ගැන විස්තරත් මං ඔයාට මතක් කරන්න තමයි හදන්නේ. මං කිව්වනේ චොක්ලට් දන්සලක් ගැන විස්තර කියනවා කියලා. මේකට නම් මටත් යන්න හිතෙනවා. හරිද? ජුනි මාසේ 29, ඒ කියන්නේ හෙට දවසේ හවස 2:30 ඉඳන් යටියන්තොට වර්ටෙක්ස් ජාත්‍යන්තර පාසල ගාවදී තමයි මේ චොක්ලට් දන්සල පැවැත්වෙන්නේ. ඉතින් චොක්ලට් කියලා කියන්නේ ඉතින් කොහොමද නේද? අපි හැමෝම කන්නාසයි චොක්ලට් කෑල්ලක් කාලා යන්න යටියන්තොට නගරයේ පැවැත්වෙන ඒ දන්සල ගැනත් මතක් කරන ගමන් මං WhatsApp එකේ ඉන්න කට්ටිය එකතු කරගන්න හදන්නේ. මෙසේජස් ගොඩාක් තියෙනවා කියවල නැති තාමත්. හරිද? සුබ දවසක් ජනි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ අපේ මීරිගම මදු. මං ඔයාව එකතු කරගන්නම්. ඊළඟට තවත් දන්සලක් ගැන විස්තර අපිට ඉවලා තියෙනවා. සුබ දවසක් ජනි අයියේ. සද්දෙටම ඔයාව අහගෙන ඉන්නවා. අපිවත් එකතු කරගන්නකො ලස්සන සින්දුවකට. මේ ඇවිල්ලා ගන්තුනේ ඉඳන් අපේ කෞශල්‍ය තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ගන්තුන පැත්තට යන ඔයාට හෙට දවසේදී බත් දන්සලක් තියෙනවා මේ පැත්තේ. අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා. ෆෘට් සලාඩ් දන්සලක් තියෙනවා. ලේසි නෑ ගන්තුන පැත්තේ ඉන්න කට්ටිය. හරිද? හයි හයි සුබ දහවලක් වේවා. කොහොමද? මොනරාගලින් අපිත් ඉන්නවා. මේ මොනරාගල මේනක සඳරුවන් තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා කළුතර ඉඳන් වොනිල්, දනුලි, මානෙල්, ජානක මේ කට්ටිය මෙසේජ් එකක් දාලා තියෙනවා. මීගමුවට ගියාට පස්සේ අපේ ධනංජය බණ්ඩාරයියා, එයාගේ පවුලේ කට්ටිය එකතු කරගන්න කියලා කියනවා. එයා ඉන්නේ මීගමුවේ සෙන් ඇන්තනිස් පාරේ. හැබැයි එයාගේ පවුලේ කට්ටිය ඉන්නේ දංකොටුවේ ශ්‍රී සුමංගල පාරේ. ඒගොල්ලෝ අනුරාධපුරේ යන්නලු හදන්නේ. දන්සල් වඳින්න, මිහින්තලේ යන්න, අනුරාධපුරේ පැත්තට යන්න හදන්නේ. පවුලේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. එයාගේ අම්මබයි ඉතාලිය මිලානෝවල ඉන්නවා රිෂේන් පුතා, ඊට පස්සේ සුබෝධන පුතා, එයාගේ නංගි චන්ද්‍ර, දිමුත පුතා, සුබෝධනීදුව, ඩුබයි වල ඉන්නවා අංජු. මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් කට්ටිය මේ එකතු කරගන්නවා. ඒ අතරේ වඩ පුළුවන් මේ පැතර කෝල් එකක් ගන්න, WhatsApp message එකක් දාන්න. කෝල් කරනවා නම් 0112555363, WhatsApp message එකක් දානවා නම් 0711595995. Facebook fan page එක පැත්තට ගියෝතින් ඕගොල්ලන්ගේ පැත්තේ තියෙන දන්සල් ගැන විස්තර මට කියලා ඒ දේවල් රටටම කියන්න පුළුවන්. ඒක හන්ද යන්න Net FM Facebook fan page එකට ගිහිල්ලා comment එකක් දාන්න. හවස 3:00 කලින්

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM. Velava oba beta gena enne.
1: Saheli, happily kiyannako oyalage cashback kathawa fabricator ge quotation ekak Swiss check ekata WhatsApp kara.
2: Million 2000 dakwa cashback laba ganna obe Swiss check aluminum quotation ekak 076 780 7000 WhatsApp karanna.
3: Velava den ekai vinadi 18යි.
4: ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කුලයක සහ අත්යට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න ජූනි 28 හොරණ ප්‍රාදේශීය සභා රත්න නැවතුම් පෙළේදී නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
5: සුබ දවසක්
6: අලුත් වෙලා
5: පහසු වෙලා
6: තෑගි වැඩි වෙලා
5: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
6: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
9: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
10: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
11: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crip.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crip ශ්‍රී ලංකා.
12: කුරුණෑගල ප්‍රදේශයවට සිටින පාරිභෝගික ඔබට අක්ෂි සෞඛ්‍ය පිළිබඳ ගැටලු හඳුනාගෙන පහසු මිලකණන් යටතේ ඇස් කණ්ණාඩි අවු කණ්ණාඩි සහ සිවිකාච මිලදී ගන්න. ඔබත් අදම විෂන් කියා කුරුණෑගල ශාඛාවට පැමිණෙන්න නොම්බර 9B දකුණු වටරවුම පාර කුරුණෑගල අමතන්න 077 869 3946.
13: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
14: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
15: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
16: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
17: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 011 2 636 636.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
18: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 011 2 559 669.
3: වේලාව දැන් 1:22.

0: FM 92.8 94.8 දිවයිනපුර කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: ආසව සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
3: net FM hello hello satyantaya

0: හරි, අපි මේ දවස් ටික පුරාම පහුගිය දවස් කිහිපේ පුරාම ඔයාලට මතක් කරා විෂන් කෙයා කළුතර ප්‍රධාන ශාඛාව මගින් සංවිධානය කරන නොමිලේම පවත්වන අක්ෂි සහ ශ්‍රවණ සායනයක් ඔයා වෙනුවෙන් අද දවස පුරාම නොමිලේම් පවත්වනවා කියලා. විශේෂම දේ වෙන්නේ ඔයා වෙනුවෙන් වගේම ඔයාගේ ආදරණීය දුව පුතා වෙනුවෙනුත් මේ වැඩමුළුව ක්‍රියාත්මක වෙනවා, මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අද දවස විෂන් කෙයා ආයතනය ඔබ වෙනුවෙන්ම වෙන් කරලා තිනවා. ඒක හන්ද ඔබත් කළුතර විෂන් කෙයා ප්‍රධාන ශාඛාවට යන්න කියලා මතක් කරනවා. ඉතින් ඒ පැත්තේ වැඩ කටයුතු මේ වෙනකොටත් සිද්ධ වෙන අතරේ කොහොමද වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ කියලා දැනගන්න මම සම්බන්ධ කරගන්නවා මේ වෙලාවේ විෂන් කෙයා කළුතර ප්‍රධාන ශාඛාවේ අක්ෂි තාක්ෂණ වේදිනි අචිනි හෙට්ටිගේ මහත්මිය. අයිබෝවන් ඔබතුමියට
1: අයිබෝවන්.
0: අද දවසේ වැඩ කටයුතු තුක කොහොමද සිද්ධ වෙන්නේ? දැන් මේ වෙනකොටත් මං හිතන්නේ සෑහෙන පිරිසක් විෂන් කෙයා කළුතර ප්‍රධාන ශාඛාවට ඇදිලා එනවා ඇති.
1: ඔව්, අද වශයෙන්ම මේ වෙද්දි අපි විශාල පිරිසක් මේ පරීක්ෂයට ඇවිල්ලා ඉන්නවා. අක්ෂි පරීක්ෂාවට සහභාගී වෙනවා, ශ්‍රවණ පරීක්ෂාව සිදු කරගන්නවා. ඒ වගේම තමයි පොඩිත්තු ගොඩක් ඇවිල්ලා ඇත්තටම ගොඩක් විනෝද වෙනවා, ෆේස් පේන්ටින් කරගන්නවා, යාලා ඉස්සෙල්ලම් ක්‍රීඩාවලට එළියට වෙනවා, කැලි බෝග ලබා ගන්නවා. බොහොම ක්‍රියාශීලීව මේ
0: මූලික
1: අක්ෂි පරීක්ෂාව සිද්ධ කරනවා. ඊට අමතරව මූලික වශයෙන්ම ග්ලූකෝම හඳුනා ගැනීම සඳහා කරන ලබන මූලික අක්ෂි පීඩන පරීක්ෂාව, ඒ වගේම ඇස්සේ සුද තත්ත්වයන් හඳුනා ගැනීම අපි මෙහිදී සිදු කරනවා. ශ්‍රවණ උනතාවයන්ගෙන් පෙළෙන අයට අපේ ආයතනය හරහා නොමිලේම අද ශ්‍රවණ පරීක්ෂාවක් සිදු කරගන්න පුළුවන්. ඒ වගේම මේ පිළිබඳව උපදෙස් ලබා ගන්න පුළුවන්, උපකරණ ලබා ගන්නවා නම් ඒ සඳහා විශේෂ වට්ටම් ලබා ගන්න පුළුවන්. ඒ වගේ පහසුකම් ගොඩාක් අපි අද දවසේදී අපි අද හවස පහ දක්වාම මේ ක්‍රියාවලිය සිදු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. උදෑසන 9:00 තමයි අපි පටන් ගත්තේ. ඒ වෙලාවෙ ඉඳලාම ලොකු පිරිසක් මේ පරිශ්‍රයට ආවා. දැනටත් එන ගමන් ඉන්නවා. හවස පහ වෙනකම්ම අපි මේක සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.
0: හරි, කියන්නේ අපි ආරාධනා කරමු කළුතර විෂන් කෙයා ප්‍රධාන ශාඛාවත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. අද දවසම පවුලේ හැමෝමත් එක්කම යන්න පුළුවන් වැඩ කටයුත්තක්. මොකද ඔබ වෙනුවෙන් වගේම අපේ වැඩිහිටි පරපුර වෙනුවෙන් වගේම දුව පුතා වෙනුවෙනුත් සම්බන්ධ වෙන අවස්ථාව ලබා දීලා තියෙනවා. නොම්බර 371 ගාලුපාර කළුතර උතුර කළුතර කියන ලිපිණේ තමයි කළුතර විෂන් කෙයා ප්‍රධාන ශාඛාව තියෙන්නේ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ සම්බන්ධ වුණාට අචිනි හෙට්ටිගේ මහත්මියට, විෂන් කෙයා කළුතර ප්‍රධාන ශාඛාවේ අක්ෂිතාක්ෂණ වේදිනියට. ස්තුති ඔබතුමියට. හරි, අතරේ මතක් කරන්න තියෙන්නේ දැන් මේ පැත්තට කතා කරපු කට්ටිය WhatsApp message ඔබ කට්ටිය නම් කියනකම් බලාගෙන ඉන්නවනේ. ඒගොල්ලන්ගේ නම් කියන්න ඕනේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. අපිට දිලානි message එකක් දාලා තියෙනවා. netsara මූණගමින්දන් තමයි අපිට message එක දාලා තියෙන්නේ. පුතා හිරුණ ඉන්නවා, එයාවත් එකතු කරගන්න කියලා කියලා තිනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. තරු නැතු එකතු කරගන්න වීර කැටි ඉඳන් දුලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. සුබදහවලක් ජනිත් මල්ලි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල්ලේ හෙට්ටි මුල්ලේ කංගිරියේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මේ මැසේජ් එක දාලා තියෙන අපි රේනු අක්කා, එයා කියනවා ඉතින් එයාගේ හස්බන්ඩ් ලාල්ව පුතාලා ඉන්නවා බිනුත් යෙනුත් එහස් බලන්න නම් තුන. ඊට පස්සේ දුව රුහෙලි, ඊට පස්සේ රතඹලාවත් ඉන්නවා අම්මා, ඊට පස්සේ ශාන්ති අක්කා, මාල අක්කා, දීප අක්කා, සුදු අක්කා, වසන්ත අයියා, අචිනි, දුල්මිනි, මේ හැමෝම එකතු කරගන්නවා. ගොඩක් ආදරෙන් මහනුවර අම්පිටියට ගියාට පස්සේ ආර්ය ටේලර්ස් එකේ සෝමතිලක අයියායි ආදිත්‍ය පුතයි තපි වහගෙන ඉන්නවා.

ලංකාව වටේම තියෙන දන්සල් ගැන විස්තර මං ඔයාට කියනවා කියලා කිව්වනේ. ඉතින් ඒ විස්තර ගැන තමයි මතක් කරන්න හදන්නේ. මේ කියන්න හදන්නේ හරියටම කිව්වොතින් එහෙම බුදුගල පැත්තේ තියෙන ෆ්‍රයිඩ් රයිස් දන්සලක් ගැන. අම්මෝ, දවල්ට කාලත් නෑ තාම. මේක කියනකොට මටත් බඩගිනි වෙනවා. මේ ඊට පස්සේ ෆ්‍රයිඩ් රයිස් කාලේ වුණාට පස්සේ සිසිල් බීම තියෙනවා, අයිස්ක්‍රීම් තියෙනවා. මේක මේ පොසොන් පොහොය නිමිත්තෙන් පස්වෙනි වතාවට තමයි සංවිධානය කරන්නේ බුදුගල තරුණ බෞද්ධ එකමුතුව. බුදුගල තරුණ බෞද්ධ එකමුතුව සංවිධානය කරන මහා ෆ්‍රයිඩ් රයිස් දන්සල මේ මාසේ 29 වෙනිදා, කියන්නේ මේ පෝය දවසේ උදේ 11 ඉඳන් හවස 4:30 වෙනකන් බුදුකල දන්සල් ශාලා පරිශ්‍රයේදී තමයි පැවැත්වෙන්නේ. ඉතින් ඔන්න බුදුගල අවට ඉන්න අයට, පොසොන් එකට බුදුගල යන්න ඉන්න අයට, මේ හැමෝම වෙනුවෙන්ම තමයි බුදුගල තරුණ බෞද්ධ එකමුතුව මේ සංවිධානය කරන්නේ. ෆ්‍රයිඩ් රයිස් දන්සල වගේම සිසිල් බීම සහ අයිස්ක්‍රීම්. ෆ්‍රයිඩ් රයිස් කාලා ඊට පස්සේ සිසිල් බීම සහ අයිස්ක්‍රීම් කන්න තියෙනවා. නැත්නම් මුලින්ම බීම එකක් බීලා ඊට පස්සේ ෆ්‍රයිඩ් රයිස් කාලා ඊට පස්සේ අයිස්ක්‍රීම් කන්නත් පුළුවන්. කොහොම හරි බුදුගල තරුණ බෞද්ධ එකමුතුව සංවිධානය කරන ෆ්‍රයිඩ් රයිස් දන්සල ගැන තමයි ඒ වට මතක් කරේ. ඒ වගේම තමයි මේ මතක් කරන්න හදන්නේ දිගමඩුල්ල පැත්තේ තියෙන තවත් වැඩ කටයුත්ත පිළිබඳව. මේ වැඩේ සිද්ධ වෙන්නේ හරියටම කිව්වොතින් එහෙම පොසොන් පොහොය නිමිත්තෙන් දිගමඩුල්ල පොසොන් කලාපයේ තමයි මේ විස්තරේ මම මතක් කරන්න හදන්නේ. ජුනි මාසේ 29 වෙනිදා ඉඳන් ජූලි මාසේ 4 වෙනිදා වෙනකන් දවස් 5ක් තිස්සේ මේ වැඩ කටයුත්ත උත්කර්ෂවත් අන්දමින් සිද්ධ වෙනවා. දිගමඩුල්ල පුරවරයේම ඒකෝලෝක කරමින් ඒකාලෝක කරමින් තමයි මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් වෙසක් පොසොන් එකට තොරන් තියනවා, ඊට පස්සේ ආලෝක සැරසිලි තියෙනවා, දන්සල් තියෙනවා, භක්තිගී ප්‍රසංග තියෙනවා, ඊට පස්සේ සංස්කෘතික සම්දර්ශන තියෙනවා, දෙබස් කතන මුද්‍රා නාට්‍ය මේවත් බලන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් වැඩ කටයුතු ගොඩක් සිද්ධ වෙනවා දිගමඩුල්ල පොසොන් කලාපේ. ඉතින් ඔයාලට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. ඒ ගැනත් මතක් කරන ගමන් තමයි අපි ඊළඟ පැයට යන්න කලින් ඔයාලට තවත් දේවල් පිළිබඳව මතක් කරන්න හදන්නේ. මේ ඔයාලට කියන්න හදන්නේ හරියටම කිව්වොතින් එහෙම නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාරය පිළිබඳව. නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාරය මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ බණ්ඩාරවිල නගරයේ කේන්ද්‍ර කරගෙනනේ. බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ කේන්ද්ර කරගෙන තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපය වගේම නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාරය ක්‍රියාත්මක වෙන්නේ. අද දවසේදී සෑහෙන දෙනෙක් මේ වෙනකොටත් නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපයත් එක්ක එකතු වෙන්න ඇවිල්ලා තියෙනවා. 30 වෙනිදා වෙනකන්, ඒ කියන්නේ හෙට සහ අනිද්දා දවස් දෙක පුරාමත් මේ වැඩ කටයුත්ත සිද්ධ වෙනවා. විශේෂම දේ වෙන්නේ අද සහ හෙට දවස් දෙකේදී ඔයාලට එකතු වෙන්න අවස්ථාව තියෙනවා. ලංකාවේ දැවැන්තම සමාගමක් උණු කසාගල සමූහ ව්‍යාපාරයේ වගේම NetFM අපි සංවිධානය කරන තේපැන් දන්සලත් එක්ක අද සහ හෙට දවස් දෙක පුරාම බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාර භූමියේදී මේ වැඩ කටයුත්ත සිද්ධ වෙනවා. වගේම බණ්ඩාරවිල නගරයම පොසොන් කලාපයක් බවට පත් කරමින් පොසොන් තොරණ, දන්සල්, පහන් කූඩු මේ හැම දෙයක්ම නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපයට ඇතුළත්. ඒ වගේම තමයි විශේෂම අංගය වුණු නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාරය මේ වෙනකොටත් ඔබ වෙනුවෙන් වන්දනාමාන කරන්න අවස්ථාව ලබා දීලා තියෙන. ඉතින් බණ්ඩාරවිල නගරයවට ඉන්න කට්ටියට, ඒ වගේම තමයි net අහගෙන ඉන්න ඔබ හැමටම ආරාධනා කරනවා මේ පාර පොසොන් එකට අපි බණ්ඩාරවිල ගිහිල්ලා මේ පාර පොසොන් සමරමු කියලා.

0: FM anu hatıraydı şumata ne FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: වේලාව දැන් 1 විනාඩි 43යි
3: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
4: සල්ලි කන්දා මවෙස්සා
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍රිය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
6: Heels within the new nishpadan sandha aduma mila wataka gram 100 dan rupel 11 pipina gram 100 dan rupel 19 kartha kolumban amba gram 100 dan rupel 19 heels new bavai aduma mila
7: vision kya kalu purusha kama visin sangvidhanaya karunu labana nomile akshi saha shravana sayanaya dini 28 wenada udasana 9 sita vision kya kalu tari pradhan shakavedi mulika akshi parikshawa akshi pidana shravana ase suda handuna ganima as kannadi sadha sushi shibimana nomuru 271 galupala kalu tari utura kalu tara amatanna 2 76 591 65

0: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයිය.
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට්. වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
2: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.

0: happening when I love me. Happening when I love me.
1: හැපි එකේ අහන්න ජනි එක දේදුු මාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකම්
2: ලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවිල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
3: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: බැතිබර දායකත්වය
3: උපුල් ඉන්ටර්නැෂනල් මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවිල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය උපුල්ස් ඉන්ටර්නැෂනල්
5: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් තමතන්න 0112-863-363 0776-716-3672
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
8: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-4667-222 අමතන්න.
9: වේලාව දැන් 1:48.
10: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද ඕනේ?
11: Net FM. Hello, hello, Satyantea.
9: මේ ඔයාට මතක් කරන්න හදන්නේ මහනුවර නගරයම ඒකාලෝක කරන බුක් ෆෙයා එක ගැන, කැන්ඩි බුක් ෆෙයා එක ගැන. මොකද මේ දවස්වල අපි හැමෝම කතා බහ කරන්නේ, මතක් කරන්නේ පොත් සම්බන්ධ කියවීම සම්බන්ධව දේවල්. ඉතින් මේ දවස්වල ක්‍රියාත්මක වෙන්න નિયમિત වැඩ කටයුත්තක් ගැන තමයි මතක් කරන්න හදන්නේ. හැබැයි ඊට කලින් මට හිතෙනවා අපි අනුරාධපුරේ පැත්තට ගිහිල්ලා එනවා නම් හොඳයි කියලා. මොකද අනුරාධපුර නගරය මේ දවස්වල පොසොන් කියලා කිව්වම හැමෝම මේ පැත්තට යනවනේ. ඉතින් පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර නගරයේදී යුනියන් ඇෂුරන්ස් ක්‍රියාත්මක කරන සුවමග දියවැඩියාව වැළැක්වීමේ ජාතික මෙහෙවරත් එක්ක සම්පූර්ණයෙන්ම නොමිලේ සිද්ධ කරගන්න පුළුවන් රුධිරයේ සීනි පරීක්ෂාව ඇතුළු සෞඛ්‍ය සේවා රැසක් ඔයා වෙනුවෙන් මේ වෙනකොට අනුරාධපුර නගරයේ ක්‍රියාත්මක වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම තමයි ශ්‍රී ලංකා දියවැඩියා සංගමය සමග ක්‍රියාත්මක කරන මේ වැඩසටහන අද දවසේ තමයි ආරම්භ වුණේ. අද, හෙට සහ අනිද්දා ජුනි 28, 29, 30 කියන දවස් තුන පුරාම අනුරාධපුර සඳහිරු සෑය අභියසට යන ඔයාට මේ සායනයට සහභාගී වෙන්න වෙනවා. ඉතින් අපි පොසොන් කාලෙට මිහින්තලයට යනවා, අනුරාධපුරයට ටිකක් වැඩිපුර යනවා. ඒක හන්ද අපි ඔබ හැමටම ආරාධනා කරනවා එන්න කියලා. අනුරාධපුර නගරයේ සඳහිරු සෑය අභියස ක්‍රියාත්මක වෙන මේ වැඩ කටයුත්තත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි දැන් ඔයාට එකතු වෙන්න පුළුවන් මහනුවර නගරයේදී මහනුවර පොත් දැක්මත් එක්ක, කැන්ඩි බුක් ෆෙයා එකත් එක්ක නුවණ දෙන කියවුම සමාජ පෙළ ගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජුනි 29 වෙනිදා ඉඳන් ජූලි 5 වෙනිදා වෙනකන් කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී තමයි මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ. හෙට දවසේදී තමයි ආරම්භ වෙන්නේ. ඉතින් අපි දන්න කියන තැනක් කැන්ඩි සිටි සෙන්ටර් එකහන්ද කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී මහනුවර පොත් දැක්මත් එක්ක එකතු වෙන්න කියලා ආට ආරාධනා කරනවා. නිලගුවන් විදුලිය විදිහට මෙවරත් එක් වෙන්නේ net fm රේඩියෝවේ. අපි මේ බැතර කෝල් කරන්න පුළුවන් 0112-55-33-63. ඊට පස්සේ WhatsApp message එකක් දාන්න පුළුවන් 0711-95-95-95. ඕගොල්ලන්ගේ පැත්තේ සංවිධානය වෙලා තියෙන පොසොන් කලාප දන්සල් පිළිබඳව විස්තරත් මට කියන්න අමතක කරන්න එපා. ඒ ගැනත් විස්තර මට කියන්න.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්දරෙල්ල වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: වේලාව දැන් 1:57.
3: අද තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
5: එන්න රුපියල් 40ට දෙනවා

0: උපල්ස් ඉන්ටර්නැෂනල් මොනගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමක්කරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය උපල්ස් ඉන්ටර්නැෂනල්
1: රස නහර පිනා යනු මයිකෝලා වෙතින් මයිකවාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
2: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: කීල්ස් වෙතින් ඔබට සැමදා හොඳම මිල. සුදු සීනි කිලෝ එකක් දැන් රුපියල් 210යි. මයිසූර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 230යි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල කීල්ස් වෙතින්ම පමණයි. කොන්දෙසි සහිතයි.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
5: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
6: සල්ලි කන්දාගු
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ මොබිටෙල් වෙතින් Samsung Galaxy A06 smartphone එක රුපියල් 15,160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17,17 අවතන්න. කොන්දේසි සහිතයි.
8: අලුත් පැයක් පටන් ගන්න හදන්නේ. වේලාව 2:00.

වෙලාව දෙකයි විනාඩි හතයි. අපි හෙලෝ හෙලෝ සතියන්තයේ ඔයයි මමයි ගත කරන අවසාන පැයේ වැඩ කටයුතු ටික තමයි පටන් ගන්න හදන්නේ. මං කිව්වන් ඉතින් කට්ටියට දන්සල් ගැන විස්තර මේ පැත්තට එවන්න කියලා. ඒ අතරේ දැන් අපේ බණ්ඩාරවෙල මේ වෙලාවේ බණ්ඩාරවෙල නගරයම නෙත් FM අපේ නේත්‍රාබී වන්දනා මහා ධාතු නමස්කාරය, ඒ වගේම තමයි නේත්‍රාලෝක ශ්‍රී ධර්ම විජේ පොසොන් උදානයත් එක්ක ආලෝකමත් වෙලානේ තියෙන. ඉතින් අපේ කට්ටිය ඒ පැත්තේ අපි අර තේපැන් දන්සල තියෙනවානේ, කසාගල සමූහ ව්‍යාපාරයේ වගේම නෙත් FM අපි සංවිධානය කරන තේපැන් දන්සල අද පටන් ගත්තා. හෙටත් මේ වැඩේ සිද්ධ වෙනවා. කට්ටිය පොලිමේ ඉන්න ගමන් ෆොටෝ ගහලා අපේ Facebook ෆෑන් පේජ් එකේ අපි දාලා තියෙන පෝස්ට් එකට කමෙන්ට් දාලා තිනවා. ඉතින් ඒ ගැනත් මතක් කරන්න ඕනේ. රයිට්, අපි WhatsApp එක බලමු. WhatsApp එකේ ඉන්න කට්ටිය තමයි පොලිමේ බලාගෙන ඉන්නේ. ඒගොල්ලෝ නම් කියනකම් මන් දෙනවා මේ පැත්තෙන් සින්දු දන්සල. ජනේ මල්ලි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ගම්පහ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ සෙට් එක අපිට මෙසේජ් එකක් දාලා තිනවා. ඒගොල්ලන්ගේ පැත්තේ දන්සල් පොසොන් කලාප සෑහෙන තිනවා කියලා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ ෆොටෝස් වීඩියෝස් ගොඩාක් ඉවලා තියෙනවා. දන්සල් ගැන විස්තරද කියලා බලමු. ජනේ, පොසොන් කලාපය බලන්න අපි බණ්ඩාරවෙල යමු. එහෙම කියන්නේ ගලේ කඩේ රයිගම ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තින්න අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා. ඊළඟට උහන තිස්සපුරේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ නිලන්ත උල්ලුසු හේවාගේ අයියත් මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ දුව ඉසුරිෂානිකා, ඒ වගේම තමයි වයිෆ් සුමිත්‍රා මේ කට්ටිය එකතු කරගන්න කියලා කියන්නේ. සඳලි අපිට අනුරාධපුරේ ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. හයි ජනියෝ, සුබ දහවලක් වේවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න සද්දරම දාලා අහගෙන ඉන්නවා කියලා තමයි කළුතර ඉඳන් අපේ රමණි සුමී දක්ක මෙසේජ් එකක් දාන්නේ. දෙව්ලි, ශෂි, රංජි, මාලි, තුසිත්, කල්හාරි, පුංචි එවින් මේ කට්ටියම එකතු කරගන්නවා. කැනඩාවෙ ඉන්නවා චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක්ක පුංචි සොෆියා කට්ටියවත් එකතු කරගන්නවා. හයි, හෙට රොටි දන්සලක් තියෙනවා. දෙහිඕ විට රංගේගම හන්දිය ගාව තමයි රංගේගම තරුණ කැල විසින් සංවිධානය කරන රොටි දන්සල හෙට දවසේදී තියෙන්නේ. කට්ටිය යමරේට වැඩලු. අපේ චන්ද්‍රසිරි අයියා තමයි අපිට මෙසේජ් එක දාලා විස්තරය කියලා තින්නේ. ඉතින් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. මහන්සිය නැති වෙන්න තමයි ඊළඟ සින්දුව අපි දෙන්නේ. කෑගල්ලේ 70 කණුව ගාව ඉඳන්, කෑගල්ලේ කණු 70නේ, කෑගල්ලේ කණු 70 ඉඳන් සාවින්ද අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා අම්මා වසන්ති, ඒ වගේම තමයි කට්ටියව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. බෙන්තර පාලමේ සින්දුව තමයි යෝනි කියන්නේ. බෙන්තර පාලමේ සින්දුව ඉතින් මම දෙන්න හිතාගෙන ආවා. වැඩේ තියෙන්නේ මට කලින් ප්‍රෝග්‍රෑම් එකේදී සින්දුව ප්ලේ වුණා. ඉතින් එකම සින්දුව දෙතුන් පාරක් අහන්න බෑනේ. මෙන්න කඩල දන්සලක් ගැන විස්තරය වල තියෙනවා. හෙට දවසේදී කණු 70 ප්‍රජාශාලාවේ කඩල දන්සලක් තියෙනවා කියලා අපිට මෙසේජ් එක දීලා තියෙනවා. වැඩිහිටි සංගමේ කට්ටිය තමයි මේ දන්සල සංවිධානය කරන්නේ. ඉතින් ওই කට්ටියවත් මතක් කරන ගමන් තමයි අපි ඊළඟ සින්දුවට යන්නේ. මේ පැතර ඉතින් විස්තර කියන්න අපිට කෝල් එකක් ගන්න 01112553 63 WhatsApp කරන්න 01111 95 95 95ට. ඕගොල්ලන්ගේ පැත්තේ දන්සලක් තියෙනවා නම් ඒ දන්සල් ගැන විස්තර අපිට WhatsApp මෙසේජ් එකක් දැම්මම කෝල් එකක් ගත්තම කියන්න. ඒ වගේම තමයි net fm facebook fan page එකේ මම දාලා තියෙන post එකට පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

0: දැන් මේ වෙලාව අපේ net fm මැදිරියට කවුරු හරි නිකන් ඇවිල්ලා නම් එහෙම හුස්ම අරගෙන බැලුවොත් එහෙම සුවඳ කොහොමද කියලා බැලුවොත් එහෙම මුළු මැදිරිය පුරාම ලැවෙන්ඩර් සුවඳක් තමයි එන්නේ. මොකද මගේ ඇඳුම් වලින් ලැවෙන්ඩර් සුවඳ වහණය වෙන හන්ද. කට්ටියම බලනවා කොහොමද මෙහෙම සුවඳක් ජනියගේ ඇඳුම් වලින් එන්නේ කියලා. එහෙම සුවඳ එන්න හේතුව තමයි අපේ ඉෂාන් හැමදාම මට කෝල් කරන වෙලාවට ඇඳුම් හොදන්න ඕනි මොන වගේන්ද කියලා මට පණිවිඩය හරියටම කියන හන්ද. එදිනෙදා කුණු පැල්ලම් හරියටම යවා ගන්න කොහොමද කියලා හොය හොය යන ගමනේ අපේ ඉෂාන් අද නැවතිලා ඉන්නේ හොරණ නගරයට කේන්ද්‍ර කරගෙන කියලා තමයි මට පණිවිඩය ආවේ. මේ ඉෂාන්ව සම්බන්ධ කරගන්න හදන්නේ මේ කොල්ලා වැඩ දෙකමාරි දැන් රෙදි හොදන්නනේ පටන් ගන්න හදන්නේ නේද ඉෂාන්?
1: ඔව් දැන් මර වතුරට ගම ලෑස්ති කරගෙන ලෑස්ති කරගෙන මේ තමයි වෙලාවේ තමයි ඉන්නේ.
0: සමහරවිට
1: අර ජනිත්ක වගේම අද ලැවෙන්ඩර් සුවඳ තමයි ඕන්න ජනිත්කවෙන් එන්නේ අපේ ඇඳුම් වලින්.
0: ඒ කියන්නේ අද ලැවෙන්ඩර් සුවඳ කියලා කියන්නේ මම වෙන වෙන දවස් වලට තව වෙන වෙන සුවඳ වලටයි භාවිතා
1: කරන්නේ. මන්දන්න මගේ ගැන තව ටිකකින් මතක් කරන්න. ඉතින් කොහොමවත් ඔන්න අපි අමොම කැමතිනි ජනික වගේම ලස්සනට ඉන්න සුවඳවත් ඉන්න නේද පිරිසිදුවට ඉන්න.
0: අනිවාර්යයෙන්
1: අපි කතා කරන එදිනෙදා පැල්ලඹට හොඳම විසඳුම අරගෙන තමයි අද දවසේ අපි බොහොම ආදරෙන් හොරණ නගරයේ ක්‍රියන්ත කොටගෙන මේ ලස්සන වැඩ කටයුතු එකතු කරන්නේ. ඉතින් නව වැඩි දිනකල දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලඹට හොඳම විසඳුම කියන්නේ නිකන් නෙවෙයි අපි ජනිත් කතා කරනවා මේ එදිනෙදා පැල්ලම් කියලා. අපිත් එක තියලා දාඩිය පැල්ලම් වෙන්න පුළුවන්, දුම් පැල්ලම් වෙන්න පුළුවන්, ට්‍රැෆික් එකේ ඉන්න කොටදින දූවිලි පැල්ලම් වෙන්න පුළුවන්. මෙන්න මේව තමයි ජනි අපි හඳුන්වන්නේ එදිනෙදා පැල්ලම් කියලා. ගෙදරින් කොච්චර ලස්සනට අපි එළියට ආවත් අවසර ගෙදර යනකොට මෙන්න මේ පැල්ලම් අපේ ඇඳුම් වල තියෙන්න පුළුවන්. ඉතින් මේ ට්‍රිපල් ඇක්ෂන් සංයෝගයේ තියෙන නව ඩ්‍රීවා ප්‍රෙස් වල අන්තර්ගත වෙනවා අපූර්ව තාක්ෂණික කාරණා ගොඩක්. ඒ තමයි පැල්ලම් ඉවත් කිරීමේ තාක්ෂණය තියෙනවා, ඇඳුම් වලට දීප්තිමත් හා නැවුම් බවක් එකතු කරන තාක්ෂණය තියෙනවා. අර ජනි කතා කළා වගේම සුවඳ දිගු කාලීනව පවතින තාක්ෂණිකුත් තියෙනවා. ඒ නිසා තමයි ওই දවස පුරාම මැදිරිය පුරාම අන්නේ සුවඳ පැතිරෙන්නේ. අර අපි කතා කරන සුවඳ දිගු කාලීනව පවතින තාක්ෂණය නිසා ඉතින් සුවඳ වර්ග පහක් තියෙනවා කියලා අපි කියනවා. රෝස් සුවඳ තියෙනවා, ලැවෙන්ඩර් සුවඳ තියෙනවා, ගාර්නියා සුවඳ, සමන් පිච් වගේම සේපාලිකා සුවඳක් තියෙනවා. මෙන්න මේ වගේ සුවඳ වර්ග පහකින් වෙළඳ පොලේ වැඩි වැඩි දියුණු කළ දීවා ප්‍රෙස් ඔන්න එදිනෙදා පැල්ලම්බලට හොඳම විසඳුම අරගෙන ඔබට පුළුවන් නිෂ්පාදන මිලදී ගන්න. ඉතින් අද උදෑසන කාලේ අපි ගියා මේ වටිනාකම ගැන කතා කරන්න අපේ වෙළඳ පොලට ගිහිල්ලා. අපි ඉල්ලන්නේ මුදලාලි මහතුරුගෙන් දන්නවා දැන් මේ කාරණේ එදිනෙදා පැල්ලම්බලට හොඳම විසඳුම අපිට දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ඉතින් අපි මුදලාලි මහතුරු අපිට දෙන්නේ වැඩි දින කළ නව දීවා ප්‍රෙස් ඔන්න ඕනම නිෂ්පාදනයක් නම් ඒ මොහොතේම වටිනා කියන මුදල් තෑග්ගකුත් හිමි කර ගන්න පුළුවන්. ඉතින් අර ආර්ථික වාසිය ගැන අර මතක් කරන්න
0: ඕනේ.
1: පහට අනිවාර්යෙන්ම අනිත් අන්නාම දෙන්නේ ග්‍රෑම් 50ක් වුණාට ඒ මිලටම ඔන්න ග්‍රෑම් 60ක් අපි මේ කතා කරන වැඩි දින කළ නව දීවා ෆ්‍රෙෂ් ඔන්න ලබා දෙනවා. ඉතින් මේ වෙලාව අපි හොරණ හරියටම කියනවා නම් පොළ ඉදිරිපිට තමයි ඉන්නද හොරණ පොළ දවස් ගන්න පොළ ඉදිරිපිට ඉඳලා තමයි මේ ලස්සන වැඩ කටයුත්ත එකතු වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ කියන දේ ඇත්ත කියලා ප්‍රායෝගිකවම අපි ඔන්න අපේ පාරිභෝගිකයන්ට අපි පෙන්වන්න සූදානම් වෙනවා මේ ස්ථානයේද. ඉතින් මේ වෙලාවේ අපේ කවදත් අලුත් කාගෙත් නැත්නම් අපේ ජනියෙක් හෙලෝ හෙලෝ සත්‍යන්තය හංගින හැමෝට අපි මතක් කරන බොහොම ආදරෙන් හොරණවට ඉන්න කෙනෙක් නම් මෙන්න මේ පොළ ළඟට එන්න අපිට පුළුවන් ලස්සන වටිනාකම් ගොඩක් එකතු කරන්න වටිනා කියන තෑගි වගේම ඩීජේ සංගීතයට සතුට මිහිර වගේම ඔන්න විදෝදාත්මක තරඟවලට සහභාගී වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ වටිනාකම නම් මගේ හැරගන්න එපා. එදිනෙදා පැල්ලම්බලට හොඳම විසඳුම අරගෙන තමයි FM 95.4 කවදත් අලුත් කාගෙත් නෙත් හොරණ නගරයට ඇවිල්ලා තියෙන. ඉතින් හෙට පොය දිනේ ජනිය අනිත් දවසේ අපි ඉන්නවා මතුගම නගරේ. ඉතින් ඒ බලස්තින් සඳහන් කරනවා මතුගම නගරේ ඉන්න කෙනෙක් නම් ඔන්න ඔබේ වෙළඳසැලට අපේ කණ්ඩායමෙන්ද පුළුවන් ඇවිල්ලා ඉල්ලන්නේ එදිනෙදා පැල්ලම්බලට හොඳම විසඳුම අපිට දෙන්න කියලා. ඔබ දෙන්නේ වැඩි දියුණු කරන නව දීවා ප්‍රෙස් නිෂ්පාදනයක් නම් වටිනා කියන මුදල් ටයගක් එවලේම හිමි කර ගන්න පුළුවන්. ඉතින් තව සුළු මොහොතකින් අපි සූදානම් දැනි මේ වැඩ කටයුතු පටන් ගන්න. බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි ඉෂාන් විස්තර කියන්න මේ පැත්තට ආවට.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න
3: වේලාව දැන් 2:22
4: ගින්දර
5: දැගියක නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියක නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
6: සල්ලි කන්දක් උම්මා
7: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේ සම්බන්ධ. අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
8: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
10: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: අලුතෙන කාටම මිල කසාගල green super. ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011-2777-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
12: Heels වෙතින් දැන් නැවතු නිෂ්පාදන අරුම මිල වටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 11යි පිපිඤ්ඤා ග්‍රෑම් 100ක් දැන් රුපියල් 19යි කර්තකලම්බන් අඹ ග්‍රෑම් 100ක් දැන් රුපියල් 19යි කීල්ස් නැවුම් බවයි අරුම මිලයි
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න
13: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540
14: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවිල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
11: අලුතෙන කඩම මිලක් කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
15: බැතිපර දායකත්වය
16: උපුල්ස් ඉන්ටර්නැෂනල් මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවිල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය උපුල්ස් ඉන්ටර්නැෂනල්
17: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් නෙතමතන්න 0112-863-363-076-716-1672
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
18: ඔබ O-level අවසන් කළායෙක්ද? අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112-559-669.
3: වේලාව දැන් 2:26.
19: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ Upping.
1: Net FM. Hello, hello, Satyante. Hello, hello, Satyante. ගීතය ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ අදම කතා කරන්න 0112 636 636
3: දියවැඩියාව කියලා කියන්නේ මේ දවස්වල බාල තරුණ මහලු කිසිම ભેදයක් නැතුව හැමෝම වගේ ටිකක් අපහසුතාවයෙන් මුහුණ දෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ගොඩ දෙනකොට දියවැඩියාව තියෙනවා මේ වගේ ප්‍රවෘත්ති අපිට අහන්න හම්බ වෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි යුනියන් ඇෂුරන්ස් ඔයා වෙනුවෙන් සුවමග වැඩසටහන සංවිධානය කරලා තියෙනවා. දියවැඩියාව වැළක්වන්න ජාතික මෙහෙවරක් විදිහට තමයි මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් මේකත් එක්ක නොමිලේම ඔයාට රුධිරයේ සීනි පරීක්ෂාව ඇතුළු සෞඛ්‍ය සේවා රැසක් සිදු කරගන්න අවස්ථාව අද දවසේදී හෙට දවසේදී සහ අනිද්දා දවසේදී ලබා දීලා තියෙනවා. හරියටම කිව්වොතින් අනුරාධපුර සඳහිරු සෑය අභ්‍යාසෙදි තමයි මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම තමයි ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ එක්ව තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. යුනියන් ඇෂුරන්ස් වල සම්පූර්ණ දායකත්වයත් එක්ක. ඉතින් මේ පාර පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරයට යන ඕගොල්ලෝ හැමෝටම මේ වැඩ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අනුරාධපුරයට යනවාටම ස්ථානේ වන්දනාමාන කරන්න මිහින්තලේ වැඳ පුදා ගන්න. ඉතින් යනවනේ. ඒක අතරතුරේදී සඳහිරු සෑය අභියස පැවැත්වෙන මේ වැඩ කටයුත්තත් එක්ක එකතු වෙලා ඔබේ සෞඛ්‍ය වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය වගේම තමයි දැනුම. දැනුම බුද්ධිය වර්ධනය කරගන්න පොත්පත් කියවන ඔබ වෙනුවෙන්ම තමයි නුවණ දෙන කියවුමට සමාජයේ පෙළ ගස්වන්න මෙවරත් කන්ද උඩරට මහා පොද්දැක්ම මහනුවර පොද්දැක්ම ආරම්භ කරන්න හෙට දවසේදී සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. හෙට දවසේදී ආරම්භ වෙන මේ පොද්දැක්ම ජූලි මාසේ 5 වෙනකන් අපි හැමෝම දන්න කියන කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී තමයි පැවැත්වෙන්නේ. ඉතින් මෙවරත් නිල රේඩියෝ විදිහට නිල ගුවන් විදුලිය විදිහට දායකත්වයේ ලබා දෙන්නේ net fm රේඩියෝවේ අපි කියන කාරණාවත් අපි ගොඩක් ආඩම්බරෙන් මතක් කරනවා. මේ පාර පොසොන් එකට ආරම්භ කරලා තියෙන පවත්වන්න සූදානමින් ඉන්න දන්සල් පිළිබඳ විස්තර අපිට කියන්න කියලා කිව්වම ඉතින් අපේ net fm ටීම් එකේ කට්ටියත් මට විස්තරවල තිනවා ඒගොල්ලෝ සංවිධානය කරලා තියෙන දන්සල් පිළිබඳවත් විස්තර රටටම කියන්න කියලා. ඉතින් අපේ MCR එකේ අපේ නදීජායිය අපිට විස්තරයක් ඉවලා තිනවා ඒගොල්ලන්ගේ කට්ටියත් සංවිධානය කරන දන්සලක් ගැන විස්තර රටටම කියන්න කියලා. ලත්පඳුර වෙළඳ සංගමයේ මූලිකත්වයෙන් ත්‍රිරෝදතරත සංගමයේ වගේම තමයි ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කරන තුන්වැනි වතාවට පැවැත්වෙන ෆ්‍රයිඩ් රයිස් සමග අයිස්ක්‍රීම් දන්සල ලත්පඳුර මන්සන්දියේදී හෙට දවසේ දවල් 12 ඉඳන් පැවැත්වෙනවා කියලා විස්තරේ ඔන්න ඔයාට මතක් කරන්න ඕනේ. ඒක හන්ද ලත්පඳුරවට ඉන්න ඔයාට පුළුවන් ලත්පඳුර වෙළඳ සංගමයේ සමග ත්‍රිරෝදතර සංගමයේ වගේ තමයි ප්‍රදේශවාසීන් සංවිධානය කරන ෆ්‍රයිඩ් රයිස් දන්සලත් එකතු වෙන්න. ෆ්‍රයිඩ් රයිස් කාලා ඊට පස්සේ අයිස්ක්‍රීම් කාලා යන්න පුළුවන් ලත්පඳුර මන්සන්දියට හෙට දවසේදී දවල් 12 වෙනකොට ගියෝතින් එහෙම

මේ වීකෙන්ඩ් එකේ ගෙදර ඉන්නකොට තමයි පත්තු වෙන්නේ ප්‍රශ්න ටික. ඔය එන ප්‍රශ්න අතරින් මූලිකම එකක් තමයි ගෙදරට වෙලා ඉන්නකොට නිදහසේ ඉන්න තමන්ගෙම කියලා ගෙයක් තිබුණා නම් කොච්චර හොඳයිද වගේ ප්‍රශ්න. එහෙම ප්‍රශ්න ආව ගමන් ඊට පස්සේ මතක් වෙන්නේ කොහෙද ගෙයක් හදාගන්න සල්ලි නැණේ අතේ කියලා. හැබැයි ওই ප්‍රශ්න මුකාවක්වත් ඔයාලට ප්‍රශ්න කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා කෝල් එකක් දෙන්න කැදෙල් එන්ටර්ප්‍රයිසස් එකට. ඒගොල්ලෝ සූදානම් වෙමින් ඉන්නවා ඔයාගේ ගෙදර හදන්න අවශ්‍ය කරන ඉඩම කොතනක තිබුණත් එතනටම ඇවිල්ලා ගෙදර හදලා දෙන්න. දැන් මගෙන් අහන්න එපා එතෙන්ට ඇවිල්ලා දෙන්න එතෙන්ට එන්නේ නැතුව ගෙදර කොහොමවත් හදන්න බෑනේ කියලා. එතෙන්ට ඇවිල්ලා ගෙදර හදලා දෙන්න කැදෙල් එන්ටර්ප්‍රයිසස් සූදානම් වෙමින් ඉන්නෝ. විශේෂම දේ වෙන්නේ ඔයාලට අවුරුදු 10ක කාලයක් අරගෙන ගෙදර හදන්න යන වියදම වාරික වශයෙන් ගෙවන්න අවස්ථාවත් කැදෙල් එන්ටර්ප්‍රයිසස් ලබා දෙන එක. මහනුවර ඇල්හේන පාර තමයි කැදෙල් එන්ටර්ප්‍රයිසස් ඔෆිස් එක තියෙන්නේ. ඒක හන්දා යන්න. හැබැයි යන්න කලින් කෝල් එකක් දෙන්න. මොකද ඒ තරම් පිරිසක් එතනට එනවා. ඒක හන්දා පොලිමේ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ. ගිහිල්ලා වෙලාවක් වෙන් කරගෙන ගියාට පස්සේ 0744390352 50 එහෙම නැත්නම් 0744390352 51 මේ නම්බර්ස් දෙකෙන් එකකට කෝල් එකක් ගන්න. අදහසක් කරගන්න නිකමට ගණන් කියනවා නම් සාමාන්‍යයෙන් බෙඩ්රූම්ස් දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ පුංචි පවුල රත් තරම් පවුලකට ගැලපෙන ගයක් 150,000 වගේ ගොඩ දාගන්න කැදෙල්ල එන්ටර්ප්‍රයිසස් එක්ක වාට පුළුවන්. ඒක හන්දා කැදෙල්ල එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක් දෙන්න. ඒ වගේම තමයි අද දවසේදී ආරම්භ වුණු විශේෂ වැඩ කටයුත්තක් පිළිබඳව දවස පුරාම ඔයාලට මතක් කරනවා. ඉතින් ඔයාලත් මම ආයෙත් පාරක් මතක් කරනනම් ඒ තමයි දැන් දියවැඩියාව කියලා කියන්නේ සෑහෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවානේ. අපි දන්නවා අපේ ආහාර රටාවත් එක්ක දියවැඩියාව වගේ දේවල් නිරන්තරයෙන් අපිට අහන්න දකින්න හම්බ වෙනවා. මේ අපි දන්න කියන අයට පවා පුංචි දරුවන්ට පවා හැදිලා තියෙනවා. ඒ හින්දා තමයි යූනියන් ඇෂුවරන්ස් සුවමග ඔයා වෙනුවෙන් අරගෙන ඉන්නේ අනුරාධපුරයේ සඳහිරු සෑය අභියස. අද සහ හෙට හනිද්දා මේ දවස් තුන පුරාම ඔයා වෙනුවෙන් නොමිලේම මේ වැඩ කටයුත්ත සිද්ධ වෙනවා. රුධිරයේ සීනි පරීක්ෂාව ඇතුළු සෞඛ්‍ය සේවාවන් රැසක් නොමිලේම ඔයාට කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගේම තමයි ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ එක්ව ක්‍රියාත්මක කරන්න මේ වැඩ කටයුත්ත ජුනි මාසේ 28, 29, 30 ඒ කියන්නේ අද හෙට සහ අනිද්දා කියන දවස් තුනම අනුරාධපුර සඳහිරු සෑය අභියසට යන ඔයාට නොමිලේම මේ වැඩ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් WhatsApp එකේ ඉන්න කට්ටිය එකතු කරගන්න හදන්නේ. Hi, good afternoon, ජනි අයියේ. පවුලේ හැමෝම ඊළඟ සින්දුවට එකතු කරගන්න. කළුතර ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. කළුතර ඉඳන් මැසේජ් එක දාන්නේ අපේ නෙතුකිද? මලීෂා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියනවා අම්මා ජයරාණි, තාත්තා උපුල්, ඊට පස්සේ මලීෂා, නෙත්මී, නෙතුකි මේ කට්ටියවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ජනිත්, අපි තැඹිලි වතුර බිබි දහම් කරුණු සාකච්ඡා කරන ගමන් ඔයාව අහනවා. මේකනම් හොඳ වැඩක් නෙවෙයි වගේ මට තේරෙන විදියට. ලස්සන සින්දුවක් දෙන්න. එප්පාවල මංජුල, ඊට පස්සේ අජිත් අයියා, දිසා අයියා, සුදුමල්ලි, සමන්ත, සරත්, සමන්, සාලින්ද, චාමික, රොහාන්, තාරක, ගාමිණී, පද්මසිරි මේ හැමෝම එකතු කරගන්න කියලා මතුගම දමිත් තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ඔය තැඹිලි වතුර ඇත්තටම තැඹිලි වතුර නේද? මේවා මේ නිකන් අර නේ එහෙම එකක් නෙවෙයිනේ නේද? ලස්සන සනුකගේ සින්දුවක් දෙන්න ජනි පැටියෝ කියලා මට මෙසේජ් එක දාලා තියෙන්නේ. ඇල්පිටියේ පුන්සරා, පුන්සරා ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ ජනී පැටියෝ, අපිත් ආව හලෝ සතියන්තයට, අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා ලස්සන සින්දුවක් ඉල්ලනවා. ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් තමයි ඉල්ලන්නේ. වැඩෙදින් අපි ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් දුන්නා. කළුතර ඉඳන් චන්දි තමයි මෙසේජ් එක දාලා තින්නේ. දිලි, තිලා, කල්පි, ඉන්දි, නෙතු, යෙතු, ලකි, පද්මි මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ෆ්‍රයිඩ් රයිස් දන්සලේ වැඩේ බත් ටිකක් කාලම තේ ටිකක් බොමු කිව්වා වගේ නේද? මට තේරුන්නේ නැහැ ඒක. හැබැයි මං හිතන්නේ අර අපි කිව්වනේ අපි අර දන්සල් ටික ගැන. ඒවැ ගොඩාක් ෆ්‍රයිඩ් රයිස් දන්සල් වල ඊළඟට එක්කෝ අයිස්ක්‍රීම් එහෙම නැත්තම් බීම වගේ දේවල් තිබුණා. ඒ ගැන වෙන්නේ නැති මතක් කරන්න ඇත්තේ. හයි ජනි, කොහොමද? ඔන්න අපි බණ්ඩාරවෙල නේත්‍රාලෝක ධර්ම විජේ පොසොන් කලාපෙට ආවා. නෙත් FM ක්‍රූ එක නම් සෑහෙන්න වැඩ. හරිම සුහදවත්, හරිම හිතවත්, හරිම ෆ්‍රෙන්ඩ්ලි. වන්දනා කරා දන්සල් වැන්දා එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. අපේ බණ්ඩාරවෙල රංජන් රත්නායක මල්ලි. මල්ලි දැන් ටිකකට කලින් අපේ අනුරංග අයියාගේ ෆෝන් එකෙන් මට කෝල් එකකුත් ගත්තා. ජනි, අසා, මේ භාෂිකෙම්ල මේ එක්කෙනෙක්වත් නෑ අද ඇවිල්ලා. හැබැයි අපේ කණ්ඩායම එකතු වෙලා කතා කරා කියලා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. අපිවත් අහා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ගම්පල උමගිරුවෙන් ඉඳන් අපේ හංසනි, එයාගේ ගමේ ඉන්න සියලුම දෙනාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. කට්ටියම මේ සින්දුවට අපි එකතු කරගන්නවා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: වේලාව දැන් 2:45යි.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට
1: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයික් වාවා

0: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
3: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
4: ජූනි 22 සිට 28 දක්වා විෂන් කියා ශාකා ජාලයෙන් ස්පෙක්ටකල් සහ සන්ග්ලාසස් මිලදී ගන්නා විට ඔබේ කමර්ෂල් බැංක් BOC හෝ පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් 15% විශේෂ වට්ටමක් ලබා ගන්න. අදම ඔබට ළඟම විෂන් කියා ශාකාවට පැමිණෙන්න කොන්දේසි අදාළ වේ.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: Wake up. Saturday Hormones Alpha Studio.
7: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
6: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
7: රටේම තරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
8: Good morning.
6: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ටාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: මොබිටෙල් ෆයිබ නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
3: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
0: පිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
4: ඕනේ? Net FM. Hello hello Satyantaya.
5: වෙලාව 2:50යි. අපේ ඉන්දුයි කවීෂුයි ඇවිල්ලා මාව එලවන්න පොර කනවා මෙතන. හැබැයි යන්න කලින් ඔගොල්ලෝ එවපු අර දන්සල් ගැන විස්තර ටික කියලා යන්න ඕනේ. දැන් හෙට මටත් මේවට යන්න වෙනවානේ. ඉතින් ෆ්‍රයිඩ් රයිස් දන්සලක් ගැන විස්තරය කියන්න හදන්නේ යටියන්තොට මීගහ වැල්ලේ තරුණ කැල සංවිධානය කරන ෆ්‍රයිඩ් රයිස් දන්සලක් හෙට දවල් 12 ඉඳන් මෙම ස්ථානයේදී තියෙනවා කියලා තියෙන්නේ. මං හිතන්නේ ඔය මීගහ වැල්ල කිට්ටුවදි තමයි වැඩේ ඇත්තේ. ඒක විස්තරය හරියට ඉවල නැහැ. ඊළඟට යටියන්තොටම මහවිල වනිතා ශක්ති කාන්තා සමිතිය වගින් පවත්වනු ලබන එළවලු සුප් දන්සලක් ඔන්න තියෙනවා හෙට දවසේදී මහවිල නවගම්මානය ප්‍රජාශාලාව ගාව. හරියටම කිව්වොතින් හෙට උදේ 10 ඉඳන් තමයි මේ දන්සල සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ගැනත් විස්තරේ මතක් කරන්න ඕනි. ත්‍රිකුණාමලයේ පහේකණුවේ අපේ පුංචි බණ්ඩයිය මෙසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් ඒ ගැනත් මතක් කරන්න ඕනි. ඊට පස්සේ මාපකොළ ගල්පොත්ත හන්දිය අපේ ප්‍රියන්ත සමරවීරයිය මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට

ඓස්ක්‍රීම් දන්සලක් ගැන විස්තරේ වල තියෙනවා. මේ විස්තරේ කියන්න තියෙන්නේ නිව් සිරි රම්යා සාරි සෙන්ටර් ආයතනය විසින් පවත්වනු ලබන දෙවැනි වරට සංවිධානය කරන මහා අයිස්ක්‍රීම් දන්සල බොත්තලදී තියෙනවා කියලා අපිට විස්තරේ වල තිනෝ. උදේ 9:30 ඉඳන් හෙට දවසේදී මේ දන්සල පැවැත්වෙනවා කියලා විස්තරේ අපිට එවලා තියෙනවා. ජනීමාත් අහගෙන ඉන්නෝ කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. අර නම නැත්තා ඔයාවත් එකතු කරගන්නවා. ඊළඟට අලුබෝ මුල්ල ඉඳන් ජගත් රෝහණ අයියා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. කල්ින්දු නිදුක රසිකා සන්ධ්‍යා රේණුකා චන්දන රොසඳු නෙත්සඳ පියුමාංජලි ප්‍රේමලාල් වත්සලා කියන කට්ටිය එකතු කරගන්න කියලා. ජනී ලස්සනයි, ෆොටෝ එකක් එවන්න පුළුවන්ද? මගේ පුන්සරා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. කට්ටියම එකතු කරගන්නවා. ජනී අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපේ ගාල්ලේ චීන කොරටුවේ ඉඳන් යමුනා ලසන්ති අක්කා මෙසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් ප්‍රේමරත්න පුතා පුබුදු ලක්ෂාන් ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. යන්න කලින් මතක් කරන්න ඕනි, බණ්ඩාරවෙල නගරයේ මේ වෙනකොටත් ප්‍රියාත්මක වෙන නෙතෙෆෙම් නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයත් එක්ක ඔයාට එකතු වෙන්න පුළුවන්. විශේෂ මංගේ වුණු නේත්‍රාබී වන්දනා මහා ධාතු නමස්කාරයක් එක්කත් වැල නොකැඩී ජනයා මේ වෙනකොටත් එකතු වෙනවා කියලා තමයි බණ්ඩාරවෙලින් අපිට ලැබෙන ආරංචි මාර්ග අනුව අපිට ඔයාට කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් 30 වෙනිදා වෙනකම් මේ වැඩ කටයුත්ත සිද්ධ වෙනවා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ මූලික කරගෙන. අද දවසේ වගේම හෙට දවසේදී කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක නෙතෙෆෙම් අපි සංවිධානය කරන මහා තේපැන් දන්සලත් එක්කත් ඔයාට එකතු වෙන්න අවස්ථාව තියෙනවා. ඒක හන්ද කොළඹ ඉන්න අයට වගේම තමයි බණ්ඩාරවෙලවට ඉන්න අයටත් පොසොන් සමරන්න මේ පාර බණ්ඩාරවෙලට එන්න කියලා ආරාධනා කරනවා. හෙට දවස පුරාම පොසොන් පොහොය නිමිති කරගෙන නෙතෙෆෙම් අපි සංවිධානය කරන ශ්වේත පූජා පෝදා වැඩසටහන් මාලාවත් ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය කේන්ද්ර කරගෙන සජීවීව ඔබ වෙත අරගෙන එන්න නෙතෙෆෙම් අපේ කණ්ඩායම සූදානම් ඉන්නවා. ඉතින් ඒක හන්ද හෙට දවස පුරාමත් නෙතෙෆෙම් අහගෙන ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරන ගමන් තමයි හෙලෝ හෙලෝ සතියන්තයෙන් අදටමම ගිහිල්ලා එන්න. ඉතින් අපි ආයෙත් හම්බ වෙන්නේ ලබන අඟහරුවාදා උදේ 10ට නෙතෙෆෙම් දේදුණු වාවතෙන්. ඉන්දු එක කවිෂ් ඇවිල්ලා ඉන්නවා. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා ඉන්න මේ පැතර කෝල් කරපු, WhatsApp messages එවපු, Facebook post එකට comment කරපු හැමෝටම ස්තුතියි. ගිහින් එන්න පරිස්සමෙන් ඉන්න. මම ජනී.

0: දිවයින අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කලමනා කරන දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112559669
5: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 236 636
6: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 26 767 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
7: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සල් වලින් මයි කෝලා අපේ රටේ අපේ
8: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අමතන්න. 0111 437 1250.
10: මාතර freelance cheese රස සෝයා එකක රස බලමුද? මාතර freelance cheese රසති සෝයා meat. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
11: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
12: ගින්දර
13: දැගියක නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියක නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
14: සල්ලි කන්දක් මවෙසා
15: Good afternoon, දැන් වෙලාව හවස 3යි.

0: සත්‍යයා ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්ම ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම at news.
4: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩිල්ෂාන්. මෙවර පොසොන් පුර 15ක පොහොය නිමිති කරගෙන පවත්වනු ලබන දන්සැල්වලදී වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කරන්නයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සැල් සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව දිව ඉනේ පවතින ඩෙංගු අවදානම සැලකිලට ගනිමින් පරිසරය ආරක්ෂාව වන ලෙස දන්සැල් පවත්වන ලෙසයි එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ. දන්සැල් පැවැත්වීමේදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගන්නා ලෙසද ඔහු ඉල්ලීමක් කළා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෙට සහ අනිද්දා පවත්වනු ලබන දන්සැල් පරීක්ෂා කිරීමට නියමිත අතර ඔහු අවධාරණය කළේ පොසොන් කලාප ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන වෙළඳසැල් සහ තාවකාලික වෙළඳසැල්ද පරීක්ෂා කිරීම හෙට දිනේ සිට සතිය පුරා සිදු කරන බවයි. මේළඟ net news පසුරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: සත්‍ය අන්තය.
6: Hello, hello.
5: සත්‍ය අන්තය.

0: ஹலோ, அபி பஸ்ஸே அது தமை ஹம்பென்னே கவி
1: சஹன பேகரனாம் கிட்ட பஸ்ஸே
0: அரனிக மூண දැක්க නැත්තම් කෑවනා වගේ එකක් තිබුණද ඔයාට
1: ඒකනේ මං මුලින්ම දැම්ම සින්දු ආදරේ හිතනව දැක්කම මහසෝනවා සෝරි දෙදෙවගෙන වාගේ ලස්සන
0: ඔන්නිතින් හොට් තමයි මට කේන්දියන්නේ වෙලාව හවස 3 විනාඩිය 8යි අපි දැන් ලස්සනට ආදත් වන්න පැය 3ක් ලස්සන සින්දු ටිකක් එක්ක හිට සින්දු ටිකක් එක්ක අලුත් සින්දු ටිකක් එක්ක ට්‍රෙන්ඩින් සින්දු ටිකක් එක්ක තමයි අරගෙන આવી තියෙන්නේ ඔයා වෙනුවෙන් ලස්සන ප්ලේලිස්ට් එක
1: නටන ගයන විනෝද වෙන්න
0: දුන්නෑනේ දෙන්න දැනුයිනේ හැපි උනේ දැන් අපි අපිට හැපි වෙන්න මොන හරි පැණි රස උත්තේජකයක්
1: අතේ සත පහ ඉවර වෙන්න ඕන
0: එතකොට අපි පැණි රස කෑවහම අතේ සල්ලි වියදම් වුණාම අපිට උත්තේජනය එනවා ඊට පස්සේ පුළුවන් තව කෙනෙක් උත්තේජනය කරන් හග් එකක් දෙන්න එතකම් බෑ ඕ හරි තව ටිකකින් වඩම හග් එකක් දෙන්න අපි ඉතින් මේ ෆිසිකලි හග් එකක් දෙන්න ඕනෙත් නෑනේ කෙනෙක් වෙනුවෙන් සින්දුවක් ඩෙඩිකේට් කරන එකම හග් එකක් වගේ
1: තමයි වර්චුවලි හග් එකක් ඕන නම් මේ පැත්තරේන පාරවල් දෙකක් තේනවා 2711
0: අද මම මෙහෙමයි මම නම් චුට්ටක් ඩයට් ගැන ටිකක් හිතන හින්දා
1: එහුන්නේ
0: ඩයට් ගැන හිතන හින්දා මේ කියන්නේ සතියේට දවස් පහම ඩයට් කරන්න ඇති චීට් ඩේස් විදියට තියලා එක දවසක් හිතන හින්දා මම හැල් කෑවේ නාඩු හාලේ බත් සමක පොලොස් සමක පොල් සම්බෝල පපඩම්
1: වාව් වාව් වාව්
0: හදයි නේද
1: අඩුම ගානේ බත් කටක් බෙදාගෙන ආව නම් ඔතාගෙන
0: ආ ඒච්චර ඒවා කරන්න ඕනේ නැතිනම් තමයි පළතුරු ජූස් අපි ගත්තේ දැන් මේ ඔයා මොනවද කෑවේ
1: මම අද කෑවේ අතවශ්‍යම කාලාවේ නේ
0: අයියෝ
1: හැබැයි ඊරේට මම කෑවා
0: මොකක්ද අනේ ඔයාගේ අම්මා ටීචර් කෙනෙක් නේද රජේ වැඩ කරන කට්ටියට දැන් කැකුළු හාලු නාඩි අනාඩු හාලු යම්බව
1: එයාට බොරු කියලා කවුරු හරි
0: ඇත්තටම නැද්ද මම දන්නේ ඉතින් හරි අයියෝ චරිනානේ අයියානේ ඔචරිනා
1: hina නෝද නැද්ද
0: නෑ හොඳයි ආන්ටි ආගෙන ඉන්නනම් ඔන්න ළමයා කාලා නෑ මම දන්නවා ගෙදර මේ හාල් තියෙනවා කියලා හැබැයි මෙයා කාලා නෑලු ගෙදර ගියාම මේ දෙකක් ටොක්කක් කරලා
1: අපිට
0: නාඩු හාල් කැකුළු හාල් උරුම නෑ කවිෂ්
1: නඩු හාල් කැකුළු හාල් අපිට දුර වැඩි
0: කිලෝ 20ක් 30ක්වත් නෑ ගේ හරි හරි එහෙනම් අපි ලස්සන සින්දු ටිකක් අහගෙන
1: ඕකේ ඕකේ

0: Ciao, bella.
1: FM Anupaha, Anu Hatrai Dashama Atta.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: Vela ba hamis tu nae vinadi dha atai dang.
2: Wow, anka tinne kak?
3: O pute, neum rasaguna ha poshane piri anka tinne kak. Freshness lokvi tavat surakshita vaina anka. Uparima arakshava usasmatatve saha poshana gune sahatikai.
4: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
5: ජූනි 22 සිට 28 දක්වා විෂන් කෙයාර් වෙතින් ස්පෙක්ටකල් සහ සන්ග්ලාසස් මිලදී ගන්න ඔබට කොමර්ෂල් බැංක් BOC සහ පීපල්ස් බැංක් ක්‍රෙඩිට් කාඩ් සමග 15%ක විශේෂ වට්ටමක්. අදම ඔබට ළඟම විෂන් කෙයාර් ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි අදාළවේ.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 011 125 125 125 මතන්න. BYD ගරුසරු කොන්දේසි සහිතයි.
8: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
12: යහතුන වඩන අපේ රස විජේ.
11: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
13: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
14: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
15: හීල්ස් වෙතින් දැන් නැවුම් නිෂ්පාදන සඳහා අඩුම මිලක්. වට්ටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 11යි. පිපිඤ්ඤා ග්‍රෑම් 100ක් දැන් රුපියල් 19යි. කරත කොළඹන් අඹ ග්‍රෑම් 100ක් දැන් රුපියල් 19යි. හීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.

0: හැපී එක යහන්න ජනී එක දේදුු මාවත උදේ දහයෙන් දන් දවල් එක වෙනකම්.
1: AAT නවශිෂලිය අපදිංචිය සඳහා වන සියයට විස්සක වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙරළිය අපදිංචිවන්න. අඩුවයිසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න. අමතන්න 0112 559 669.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: සහෙලි. හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
4: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 වට්ස්ඇප් කරන්න.
3: හෙලෝ හෙලෝ, දැන් වෙලාව හවස 3:22.
5: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
6: Net FM. Hello, hello, Satyante.

0: හොඳයි. මොකද වාට ඇත්තටම ජීවිතය එතකොට ඉදිරියටම මන්දු කරගෙන යන්න පුළුවන් රීසන් එකක් හම්බ වෙනවා.
1: ඒ මොකක්ද?
0: ඒ රීසන් එක තමයි මේ පාර තියෙනනේ මේ සෙන්කඩගල පුරවරේ පොත් දැක්ම.
1: ආ පොත් එකක් මඤ්ඤෝ කරන්න.
0: මඤ්ඤෝ කරන්න එපානේ. මඤ්ඤෝක ගෙදර බත් නැත්තම් ගිහින් තම්බගෙන කන්න. මන්දු කරන්න.
1: ඕකේ.
0: මහනුවර කන්ද උඩරට පොත් දැක්ම තියෙනවා. ජූනි 29 වෙනිදා කියන්නේ හරියටම හෙට දවසේ.
1: මේ හෙට?
0: හෙට හෙට. පොය දවසේ.
1: ඕකේ.
0: පින්වත් දිනේක ආරම්භන මේ බුක් ෆෙයා එක ඔයාලට පුළුවන් සතියක් පුරාවට දකින්න. ඒ වගේම අස කරන පොත් ගිහිලා ගන්න යන්න තියෙන KCC එකට, කැන්ඩි සිටි සෙන්ටර් එකට, සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, ඒ වගේම නිල ගුවන් විදුලිය net FM.
1: මේ අපි
0: මේ පත්තරවල ඔතලා හාල් දෙනවා කියලා අම්මත් එක්ක රන්දලා යනින්න හාල් වර්ග ගැන හරියට දන්නේ කවි. දන්නවද මේ වැඩ? කවි ගැන කියන්න දෙයක් තියෙනවා. මට අද ඒ ඉන්ෆර්මේෂන් කෑල්ල හම්බුනේ. කවිගේ ජීවිත කෑල්ලේ අම්මත් එක්ක චුට්ටක් වළඳා ගන්න එක මොහොතක් තමයිලු. සුපර් මාකට් එකට ගියාට සුපර් මාකට් එකට ගිහින් නෙවෙයි අපි සාමාන්‍යයෙන් හාල් ගන්නකොට ළඟ තියෙන කඩෙන්න ගිහිල්ලා ගන්න ටුන් ගාලා. ඒ වගේම අඩුවට තියෙන තැන. රාජ්‍ය අපේ කවිෂ් මොකද දන්නද කරන්න? අම්මට තග දානවලු. දැන් එතන ඉන්න කොම්ලා හරි කෙම්ලා හරි හාල් කිරලා දෙන එක නේද? එතන වෙලද නියෝජිතය. ගිහලා දැන් ඕන හාල් ටික දා දෙනවලු මේ මොනවාද? බ්‍රවුන් পেපර් බෑග් එකක්.
1: ඔව් බ්‍රවුන් পেපර් බෑග් එකක්. පොඩි බෑග්
0: එකක්. හරි අපේක හයිය. හරිද? ඒක හයියයි. හරිද? මේ දැන් ඒක හයිය වුණාට අම්මලාගේ හිතේ තියෙන රුපියල් 5ක් හරි එක්ස්ට්‍රා ගෙවලා ගෙදරට අරගෙන යන්න පුළුවන් සේෆ්ම විදිය තමයි ෂොපින් බෑග් එක. රුපියල් 5ක් ගියාර අම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කවිෂ් අනේ මේ අපි ඔය මල්ල කන්නේ නැහනේ ඕක. අපි ඔය මල්ල ගිලින්නේ නැහනේ. ආයෙනේ කන්නේ ඕක බ්‍රවුන් পেපර් එකේ දාගෙන ඉන්න කොම්ම කියනවලු.
1: ඇයි හිතන්නකෝ නිකමට වගේ නිකන් ෂොපින් ගියාම අම්මලත් එක්ක
0: කොහොමද හැසිරෙන්නේ?
1: ඔන්න දැන් මෙහෙමයි. තේනවා මේ ප්‍රයිස් ටැග් එකක් ගහලා රුපියල් 1000යි මේ බාණ්ඩේ.
0: හරි.
1: අම්මලෙන කේරද?
0: කේරද?
1: 250ට.
0: ඔව් ඉතින් එහෙම තමයි ගෑනු ළමයි. එහෙම තමයි මේ අර පිරිමැස්මින් වැඩ කරන කාන්තාව.
1: ඒ වගේ වෙලාවට මට හැංගෙන්න පාරවල් මදි. සමහරකට අපි හිතනකෝ දැන් ඔන ෂර්ට් එකක් අරගෙන රුපියල් අපි දුන්න ප්‍රයිස් එක රුපියල් 3000යි.
0: ඕකේ.
1: ගෙදර ඇතුළට අරන් යනකොට මං කියන්නේ 800යි.
0: 800. ඒච්චර ගණන් උන්නේ.
1: ඒච්චර ගණන් නෑ.
0: ඔක මාත් කරනවා ඒ නිසා මට මේ කියන්න බෑ අපේ අම්මා ගෙදර දැන් ආන් ඉන්නවා. මේ දෙන්නටම කුරුළු තුඩේ වන්නද කියලා අහලා තියෙන්නේ. කන්න බඩගිනියනවලු එහාලට. පුෂ්පාරාමයට ගිහිල්ලා ඉන්න රංජන් රත්නායක අපේ රංජන් අයියා තමයි කුරුළු සුරේවන්නද කියලා අහන සීතල බණ්ඩාරවල ඉඳගෙන අපේ මේ අපේ මං හිතන්නේ මාකටින් එකේ අයියා කෙනෙක් එක්ක වෙන්න ඕනේ මැසේජ් මේ
1: පුෂ්පාරාමයට ගිහිපු වෙලාවේ net crew එක හම්බුණා.
0: net crew එක හම්බෙලා ෆොටෝ එකකුත් ගහලා එවලා තියෙනවා.
1: මාන මූණ නිකන් කුරුළු තුඩක් වගේ නේද ලස්සනට ඉන්නා. හන්සක කුරුළු පැටියෙක් වගේ.
0: කුරුළු පැටව දෙන්නෙක් වගේ. good morning නෙවෙයි good evening.
1: good evening good evening.
0: කවි බබා ඉඳු මැනික මං තංගල්ලෙන් අප්සරා ලස්සන song එකක් දෙන්න කියලා ඔයාලා දෙන්න ඇතුළු net team එකම එකතු කරගමු සින්දුවට කියලා තමයි කියන්නේ.
1: බොහොම ආදරෙන් එකතු කරගන්නවා.
0: මෙන්න මොකද දාලා මට නම් කියවන්න බෑ.
1: ඇල්පටි පුන්සරා. කවෙගේ නාව ලස්සනයිලු. ඒක මමද හරිනම් ඔයා කියවන්න ඕන කියවන්න ආයෙම.
0: මට නිකන් මේ ලැජ්ජයි
1: වා. ආයෙම කියවන්න.
0: මට කේන්ති යනවා. මට අද ගොඩක් කේන්ති යනවා. කවෙගේ හිනාව.
1: Listen
0: Hello, hello, Sati Antaye. Kavi, Indu, kohomad oyalata? කොහමද වගේ ජීවිතේ?
1: හොඳයි. හොඳින් ජීවිතේ ගෙවිලා යනවා.
0: මාත් හොඳින් ඉන්නවා. මෙයා බඩගින්න ඉන්නවා. මම බඩ පිරලා ඉන්නවා. ඒක තමයි වෙනස.
1: එකඟයි.
0: ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. ශෂික නිසංසලා මාත්මිගේ සින්දුවක් ඕනි කියලා කියන්නේ.
1: ඒක ලස්සන කරගෙන ඉන්නවා. කොහමද අපේ දැක්ම?
0: මාරයිනේ.
1: ඒ ඉදිරි දැක්ම පේනවා
0: අපිට. ඉදිරි දැක්ම රටටේ දැක්මත් අපිට හොම් පේනුන නම් තව මීට මේ මාස ගානකට කලින් අපි අද අම්බලත අතලගේ බැනුම් නේද? ලක්මාලි කඩවතී නම් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තුනිඩු දුවවත් එකතු කරගන්න කියලා කියනවා. තිනුලි බබාවත් එකතු කරගන්න.
1: ඕකේ.
0: කලතර පැත්තට යන්න.
1: මමත් කලුතරවත් කලුතරද අපි කලුතර ලස්සන සින්දුවක් දෙන්න වොනිල් ධනුලි ජානක මානෙල් නෙත්සර කවුද මේ එකතු කරගන්න කියලා තමයි දාලා නැත්තේ
0: අනිවාර්යෙන් එකතු කරගන්න නැත්තේ ජානක වෙන්න ඕන ජීවා දෙක එකතු කරගන්න ඕකේ ඊගවට තව එක මැසේජ් එකක් කියමු ආයු බොහෝ වේවා මඩපාත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේජා අවෝර පුංචි පුතාවත් එකතු කරගන්න වාග්ය අවිෂ්ක සමග සේරුවා විල කේඩි ඒ සමරසිංහ සුවපත් වේවා
1: ඕකේ අපි ওই කොටනම දාගමු අපේ දාරවිල රසිකවත්
0: හා
1: ඕකේ රසිකා ඉන්නවා ඊට පස්සේ අපේ බබාලා දෙනා ඉන්නවා සඳලි පවනි ඊට පස්සේ අපේ ජානක ඉන්නවා යනුලි හිරු සඳුතරු පවතිනතුරු නෙවෙයි හිරු සඳුතරු දේදුනු ඉන්නවා බාන ලස්සනගේ අර සබාදහමේ නම් ටික ඔක්කොම එකට කැටිකර දාලා තින අපේ චුටි බබාලට
0: අම්මයි තාත්තා යහසක් වගේ
1: වුණා ඔව් නේද ආකාශයන් පෘථිවි වගේ දැම්මන
0: ආකාශ පෘථිවි අම්මයි තාත්තයි වුණා නන
1: අසාධාරණයක් නොකර ඔය ගොඩටම දාගෙන අපි ලස්සන සින්දුවක් අහමු
0: ඕකේ
1: ඕකේ

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Velava Oba Veta Gena Enne
2: Rakshan Itihase Alutma Peraliya Vayasasu Vedit Aramba Kala Haki Lankave Prathama Saha Ekma Jeevitha Rakshanaya Jana Shakti Life Asu Vedit OK Adama Katha Karanna 0112 636 636
3: වලව හවසට නයි විනාඩි 43යි.
4: ගින්දර
5: හැන්දෑව. දැගිය කා නැවතත් ගින්දර හැන්දෑවට. අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු. දැගිය කා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම. ළඟදීම.
4: සල්ලි කන්දක් උමවෙස්සා.
6: Opals International, Moragahatu Ratnapura Sahabandara Vila, Taylor in Kalave, Niyama Urumak Karuwange, Siya Vasaka Vishishtathwaya, Opals International.
7: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
8: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
9: BYD Sea Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Sea Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112 125 125.
10: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
11: හොඳම මිලට ක්වොලිටි 100%ට 300%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data. 4GB extra data. Unlimited calls, SMS 1000ක්. රුපියල් 1598කට. Mobitel 1598.
10: ගාල් ප්‍රදේශයවට සිටින පාරිභෝගික ඔබට අක්ෂි සෞඛ්‍ය පිළිබඳ ගැටලු හඳුනාගෙන පහසු මිලකණන් යටතේ ඇස් කණ්ණාඩි අවු කණ්ණාඩි සහ සිවි කාච මිලදී ගන්න. ඔබත් අදම විෂන් කියා ගාල් ශාඛාවට පැමිණෙන්න. නොම්බර 185 මාතර පාර මාගල්ල ගාල්ල. අමතන්න 0768 610 94 67. ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
12: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන මහිලා මුක කතා වස්තුව සහිත තොරණ Net FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය Net FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
10: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
13: බැතිබර දායකත්වය
6: Opals International මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල Taylor in Kalave නියම උරුමක් කරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය Opals International
14: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙත් තමතන්න 0112 863 363 0767 716 1072.
15: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
16: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී OK අදම කතා කරන්න 0112 636 636.
17: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJක අපෙන්
18: Net FM hello hello satyante

0: Net FM. Hello, hello, Satyante.
1: හරි විශාල කරදරයක් වුණා. උදේ මම කළු අඳින්න කිව්වහම ඔයා තීරණේ වෙනස් කළා, නිල් ඇඳලා තිබ්බා. අවසානයේ මම දුක් වෙවි හිටියේ, අයියෝ මම කවිස්ට කළු අඳින්න කිව්වනේ, මම බ්ලූ ඇඳනේද කියලා. මෙන්න එනවා බ්ලූ ඇඳගෙන. හරිම අමුතුයි.
2: මේකට තේනවා, මේ වට තේනවා, මේ ඔපචුනිටි එකක් දෙන්න.
1: ඔපචුනිටි එකක් ෆෝ මී.
2: යප්.
1: According to my CV?
2: Yeah.
1: එච්චර කාලෙකට නොලැබුණ එක මොනේ? CV එකට ගැලපෙන එකක්ද?
2: ඔයක CV එකට කසෙද්ද මේ තකරන් කටරන. Sorry මේ වගේ කටහඬට ගැලපෙනවා.
1: ඇත්තද? කටහඬට ගැලපෙන එකක්? Okay. කියන්න බලන්න.
2: මේ දැන් අපි සීනික කිරි ව්‍යාපාරයක් පටන් ගත්තනේ.
1: ඔයයි භාෂේ.
2: ඔව්, අපි CEO විදියට දැන් කෙලිම භාෂිය පත් කරලා ඉවරයි. ඔයාට දැන් දෙනවා මේ කෙනේ. කලින් ඉඳී අපේ භාෂියේ වැඩ බලන තානාපති වගේ කෙනෙක්
1: අපිට දෙනවා. මැනේජර් වගේ.
2: ඔව්, මැනේජර් වගේ තමයි.
1: මැනේජර් ඇන් ඇසිස්ටන්ට් මැනේජර් හිටියෝ දැන්.
2: ඔව්, ඉතින් මං කෙලිම බාර දුන්න CEO කම.
1: දැන් මේකනේ දැන් මැනේජ් කරන්න යා මෙහෙ නෑනේ.
2: ඔව්. නෑනේ ඒකනේ. හරිද? ඊට පස්සේ මම කලෙල්ල මේ දැන් ඔයාට මං බාර දෙන්න හදනවා වැඩ බලන තානාපති.
1: ආ ඕකේ, දැන් යා CEO.
2: දැන් යා CEO.
1: ඕකේ.
2: ඉතින් මේ සීනික කිරි ව්‍යාපාරය දැන් ඔයාට කරගෙන යන්න පුළුවන්. හැබැයි කන්ඩිෂන්ස් ටිකක් තියෙනවා.
1: කරගෙන යන්න පුළුවන්. මං කැමති මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරන්න.
2: ඕකේ. ඉස්සලට අහගෙන ඉන්න කරුණාකරලා මෙන්න මේ දේවල් ටික කරන්න බෑ.
1: මොනවද කරන්න බෑ?
2: සීනික කිරි මිලදී ගන්න නැහැ කියලා අපේ කවුද බයර්ස්ලට බනින්න බෑ.
1: ඕකේ. ඒ කියන්නේ මිලදී ගන්න කියන්න බෑ.
2: එහෙම කියලා කියන්න බෑ. සහ වැඩ කරන කටට තග දාන්න බෑ.
1: ටිපිකල් මැනේජර් කෙනෙක් වෙන්න බෑ මට.
2: කෙලින්ම ඔයාට කේන්ත ගියාම සීනි කැකරි එකකින් දමල ගහන්න බෑ.
1: අයියෝ, එහෙනම් ඉතින් මං හරියන්නේ.
2: හැබැයි දමල ගැහුවත් කමක් නැහැ කියමුකෝ. ඊට පස්සේ
1: මේ අල්ලගන්න පුළුවන් දුරකට වැටෙන්න ඕනේ සීන් එකකින්.
2: නෑ නෑ නෑ, කෝල් එකක් හරි ලයිව් එකක් හරි ගිහිලෙවලා අඬාඬ කතා කරන්නත් බෑ. මම එහෙම කරේ නෑ හැම කීලෙවරලා.
1: ගහන්න පුළුවන් අඬන්න බෑ.
2: ඔව් බෑ. මොකද CCTV ඉස්සන හතර වටේ.
1: එහෙනම් ගහන්නත් බෑ.
2: ඒක හින්දා මේ කන්ඩිෂන්ස් ටිකට එකඟනම් විතරේ වාට මේ රස්සාව බාර දෙන්නේ. ඊට පස්සේ ආයෙ වාට පුළුවන් ඕනනම් හැබැයි මේම චුට්ටක් තග දැම්මත් ඔන්න මේ ඊට පස්සේ ආ වීඩියෝ එකක් කරලා ඉවරලා මේ ඔය අපේ සේවකේ මඩුලට ඔයක මේ ඉන්න මේ අපි බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ලා ටිකට වාට පොඩ්ඩක්

0: මොනහරි අරන් දෙන්න පුළුවන් සීනි කැකිලි ට්‍රක් එකක් අරන් දෙන්න පුළුවන්.
1: ඔව් මම මේ ඔයාලට මම මගෙන් වෙච්ච සුළු වැරද්දට සමාව මට දෙන්න.
0: ඒ
1: වෙනුවට මම ඔයාලට සීනි කැකිලි කිලෝ 2 3 බැගින් ගෙදරට මම ඩිලිව කරනවා. ඒ වගේම දොර දෙකේ ෆ්‍රිජ් එකක් ලබා දෙනවා. ඒ වගේ කතා කියන්න බෑනේ.
0: අවුලකුත් නැහැ කිව්වට
1: හැබැයි මේ දේශපාලන ප්‍රොමෝෂන් මගේ
0: අම්මා. මං ඉස්සරහා කියන්න බෑ මොකද මේ එතකොට මට තමයි හිතෙන්නේ සීන් කැකිලි කෙඩකින් දමල ගන්න.
1: හරි හරි මම ওই කන්ඩිෂන්ස් වලට එකයි පඩි හොඳයි නම් ඕවා කරන්න බැරිව නෙමෙයි.
0: බලාගෙන ඉන්නවට ෂොප්ස් ටික වැහිලායි.
1: හරි. මම එහෙම සේවකයන්ට සලකන්නේ ඇත්තට මම ඔයාලට පොරොන්දු වෙනවා.
0: සපත
1: කරනවා මම මට මැනේජ් තන්තර දුන්නා. මම හරි මාදරේ. මගේ දරුවන්ටත් වඩා හොඳට මගේ යටතේ වැඩ කරන දරුවෝ ටික බලා ගන්නවා.
0: හැබැයි වැදගත්ම දේ සීනි කැකිලි කාලේ වෙලා කටේට සීනි හදවන්න බෑ.
1: අනේ.
0: දැබේකට එමුණුත් ඔයාලට තමයි ප්‍රතිකාර කරන්න ඉන්නේ ප්‍රතිකාර කරන තැන හොයාගෙන යන්න වෙන්නේ.
1: ඕකේ.
0: මයික් ඕකේ.
1: ඕකේ.
0: We can all bargain last.
1: I can bear that day.
0: ඕකේ.
1: මම පුළුවන් ඒක ඒ චැලෙන්ජ් එක ඕවර්කම් කරන්න. උගල මංගාව තියෙනවා ඒවට බෙහෙත්.
0: ඕකේ.
1: අතර මංගා ඔබනේ මේ තියෙන්නේ. අපි මේ පාර ඔන්න පොසොන් පොහේ නිමිති කරගෙන අද දවසේ නෙමෙයි ඔ අද දවසේ හෙට දවසේ සහ අනිද්දකින දවස් තුනේම තියෙනවා සුවමග සායනය යුනියන් ඉන්ෂුරන්ස් විතින් සංවිධානය කරන
0: හරිද
1: සුවමග සායනයට ගිහිල්ලා වට පුළුවන් ඔන්න අපේ සීනි කැකිලි වලින් පොඩ්ඩක් වැඩ සීනි වැඩි වෙනොත් ගිහිල්ලා පොඩක් එක බැලන්ස් කරගන්න මොකද රුධිර සීනි පරීක්ෂාව කරගන්න පුළුවන් සෞඛ්‍ය සේවා රුධිර සීනි පරීක්ෂාව විතරක් නෙමෙයි සෞඛ්‍ය සේවා රසක් මෙතනින් සූදානම් කරලා තිනවා වට මේ හැමදේම බලා ගන්න පුළුවන් වාගේ බ්ලඩ් එකක් චෙක් කරගන්න සුගර් චෙක් කරගන්න මේ හැමදේමත් එක්ක ඔන්න සුවෙන් ඉන්න පොසොන් පොය දවසල කොහොමත් අපි දන්සල් ගිහිල්ලා වැඩිපුර සීනි කන දවස්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම පොහොයට පස්සේ දවසේ. ඒ කියන්නේ 29 නෙමෙයි 30 වෙනිදා. 29 යන්න බැරි වුණත් 29 දන්සල් කාලා පැන්රස කාලා 30 වෙනිදා අනිවාර්යෙන් අනුරාධපුර සඳ හිරු සෑය ගාවට යන්න සායනයට. ඕකේ නේද එහෙනම්?
0: ඕකේ.
1: හරි. එහෙනම් ඒ ටික තමයි මතක් කරන්න තිබුණේ. තව දෙයක් කියන්න ඕනේ. මේ විද්‍යොන්නේ බණ්ඩාරවෙල අපේ තරුණ බෞද්ධ සංගමයයි අපේ net FM රේඩියෝ මාධ්‍යාලයයි බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයයි එතකොට නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයේ මේ කට්ටිය එකතු වෙලා දැන් වැඩ කරගෙන යන ගමන් ඉන්නේ. ඔන්න අද දවසේ තවට පුලුවන් කමක් තියෙනවා ධාතු නමස්කාරය කරන්න. ඒත් එක්කම ශ්වේත පූජා පෝදා වැඩසටහන් හෙට දවසේ පැවැත්වෙන උදේසට සවස දක්වාම බැතිගී සරණීය ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල එකතු වෙන්න තියෙනවා දන්සල්. මේ හැම දෙයක්ම ඔයාට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් පින් වඩවා ගන්න පුළුවන් නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයත් එක්ක එකතු වුණොත් මේ දවස් කිහිපය ඇතුළත.
0: ඕකේ.
1: එහෙනම් අපි WhatsApp එක පැතිර කියලා කටියටක් කාලා එකතු කරගන්න
0: ඕනේ. සැහැණ කටියක් එනවා මේ පැතිර එකතු වෙන බලාගෙන. කෝ කෝ කෝ කෝ කෝ කෝ
1: කෝ බලන්න කෝ බලන්න
0: බලන්න කෝ බලන්න. ෂා ෆයිඩ් රයිස් දන්සලක් තියෙනවා යනවද?
1: කොහෙද?
0: යටි අන්තර මීගා වැල්ලේ.
1: එහෙනම් අපි මුලින් දන්සලට ගිහිල්ලා ඊට පස්සේ කට්ටිය එකතු කරගමු. දන්සල ගැන විස්තර අහගන්න මට දැන් ඊට කෝල් එකක් ගන්න තියෙනවා. බයි.
0: දොලයා.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: හෙලෝ හෙලෝ වේලාව හස 3 විනාඩි 58 දැන්
5: ගින්දර
6: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
5: සල්ලි කන්දක් මවෙස්සා ඉන්නා
7: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363 0776-716-7672
8: අලුත් තැන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල් ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2767-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
9: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසතය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
0: බැතිබරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය. ඔයාට ඕනේ මගෙන් යන්න, ඉතින් යන්න, එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
1: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
2: ග්‍රීෆ්නිං වෙලාව හවස 4:02 දැන්.

0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙතගෙන එන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම at news.
4: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩිල්ෂාන්. මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ අනතුරුදායක ලෙස ධාවනයේ යෙදුණු යතුරු පැදි 30ක් සහ ටිපර් රථ 20ක් කිලිනොච්චිය පොලිසියේ රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ සහ අද කළ මෙහෙයුමකදී නිසි ලේඛන නොමැතිවීම, බලපත්‍ර කල් ඉක්ුත්වීම, අංක තහඩු නොමැතිවීම සහ අනතුරුදායක ලෙස ධාවනයේ යෙදීම ආදී වැරදි සම්බන්ධයෙන් මෙම යතුරු පැදි සහ ටිපර් රථ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහජනතාවට හිරිහැරවන පරිදි සහ රථවාහන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන රියදුරන්ට එරෙහිව ඉදිරි දිනවලදීත් මෙහෙයුම් සිදු කරන බවයි පොලිසිය පවසන්නේ. මීළඟ net news පසුරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: FM 95.8 NET FM.
5: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
6: NET FM. Hello, hello, Satyante.
7: Arc 100.4.
8: Feel me down south, do you feel me? True land, do you feel me?
9: FM Anupaha 94.8 Net FM Divaina Pura
6: Net FM. Hello, hello, Satyante.

0: ಹಲೋ ಹಲೋ, ನಮ್ಮ ಮುಖದ್ದೋ ಯಾಗಿ ಖಿಲಾಪಿಯ ಹಂದಂಗ ಅಪಿರ ಕಾಲ್ ಕರತೇ ಬಿಂದು ಏಕೈ ಏಕೈ ದೇಕೈ
1: පනස් පහයි තිස්තුනයි හැටතුනේ. එහෙම නැත්නම් හෙලෝ හෙලෝ කොහොමද ආට නම මොකද්ද සින්දුව මොකද්ද ඕනි කාටද සින්දුව ඩෙඩිකේට් කරන්න කියලා ආට අපි අහන්න නැතුවම මෙසේජ් කරන්න ඕන නම් WhatsApp එකට කෙලින්ම එන්නයි තියෙන්නේ.
0: මෙතන 711 95 95 95.
1: ඕකේ. දැන් ඔයාමට මැනේජර් පෝස්ට් එකක් දුන්නනේ නේද?
0: ඔව් දුන්නා. කෙලින්ම කරුණාවන්ත මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරනවා නම් ඔන්න ඔයාට මැනේජර් පෝස්ට් එක දුන්නා.
1: ඔය මොනවද කියන්නේ? මම පොඩි කාලේ නම් දහම් පාසල් ගිහින් තියෙන ළමයි කනේ. දහම් පාසල් ගිහපය කොහොමත් කල්මනාකාරව වුණාම හරිම සැදැහැති බොදු ගතිකුර ඉස්මතු වෙනවා. ඒ වගේ කල්මනාකාර තුමෙක්ගෙන් අපිට ආපු මැසේජ් එකක් තේනවා මේ වෙලාවේ. හරිද? අපිට ඇවිල්ලා තියෙනවා ඔන්න ගාල්ල සිරිධම්ම විද්‍යාලයේ පොසොන් පොහේ නිමිති කරගෙන ඒ ඉස්කෝලින්
0: කවුද
1: ප්‍රින්සිපල් ගෙන් ඇවිල්ලා තියෙන්නේ කලමනාකාරතුමාගෙන් ඉන්නේ.
0: එහෙනම් අපිට පොලිමේ ඉන්න ඕනේ
1: නෑ නෑ නෑ. ඉතින් ගාල් අවට ඉන්න කටියට පුළුවන් සිරිදම්ම ඉස්කෝලේ තියෙන සුපසන් සිරිදම් පොසොන් කලාපයට ගිහිල්ලා පොසොන් වැඩසටහනත් එක්ක සහභාගී වෙන්න. එතන එදාට සංවිධානය කරලා තියෙන විශේෂ වැඩසටහන් කිහිපයක් වුණා. එදාට කියන්නේ මේ හෙට දවසේ සහ නිද දවසේ. පොසොන් දවසේ ඊට පහුනිද හවස 4 ඉඳන් විද්‍යාලීය පරිශ්‍රයේදී මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඉතින් ලස්සනම ලස්සන පුංචි පැටව එකතු වෙලා නේද බැතිගී කියන බැතිගී සරණියක් තියෙනවා. ඒ වගේම ජාතක කතා නිර්මාණය කරලා තියෙනවා. මම හිතන්නේ කූඩු නිර්මාණය කරලා තියෙන ජාතක කතා අනුව වෙන්නේ නැති ඒක වෙන්නේ නැති මේ කියන්නේ. ඒ ගාවට ඔන්න අපායේ විවිධ අවස්ථා දැකලා නැත්තම් කවිෂ් දැක බලා ගන්න පුළුවන්. ඔයාලට හෙට ගාලා කියලා අපි නම් ඇත්තටම අපාය ගැන ඉමේජින්වත් කරලා නැහැ. හැබැයි කවිෂ් මම දන්නවා අපායට යන්න ආසාවෙන් ඉන්නවා කියලා.
0: නෑ මට මිහිපිට අපාය දැන් මෙතන පේනවානේ.
1: සෝරි. හරි හරි. මිහිපිට අපාය දැකලා නැති කට්ටිය පුළුවන් හිට ගිහිල්ලා බලන්න ගාල්ල සිරිදම්ම කොලෙජ් එකට. ඒ වගේම ඔන්න දන්සල් සංවිධානය කරලා තියෙනවා. රසවත් දන්සල් කිහිපයක් මෝයාට තෙන්දී භුක්ති විඳින්න පුළුවන් කමක් තිබේ වීතියේ. ඒ වගේම සංස්කෘතික ප්‍රදර්ශනයක් තියෙනවා. ඉතින් අපේ සංස්කෘතිය ඒ වගේම අපේ කලා වගේ කරන කට්ටියට ඒ වගේම අපේ සංස්කෘතියත් එක්ක බැඳුන දෙයක්නේ අපේ ආගම කියලා කියන්නේ. ඉතින් හැමෝටම පුළුවන් හිට ගිහිල්ලා ඒ අපේ ආදරණීයම දරුවත් එක්ක එකතු වෙලා හෙට පොසොන් දවස බැතිමත් විදියට සමරන්න. හරි, එහෙනම් ඉතින් පාසල් ප්‍රජාවට සහ දිවේනේ හැමෝටම පුළුවන් ඔන්න ගාල්ල සිරිදම් විද්‍යාලයේ තින්නේ පොසොන් කලාපයට යන්න සුපසන් සිරිදම් පොසොන් කලාපයට. ඕකේ, ඒත් එක්කම තව තියෙනවා. මේ අපිට පොසොන් කිව්වා මේක දාන්සලක් එක පොසොන් කලාපයක් නෙවෙයි නේ අප්පනේ.
0: කලාපයක් කියන්නේ
1: අපේ ගෙවල් පැත්තෙත් කලාප ගොඩක තියෙනවා. ඔය වගේ
0: කලාප කාර්යාලය.
1: කලාප කාර්යාලයේ දැන් ඕගනයිස් කරලා ඇතිනේ නේද පොසොන් කලාපය. ඒ කලාපේ මේ ගොඩක් කූඩු තියෙනවා. හැබැයි මං ආසම කූඩුව නම් කළ තියෙන්නේ කවිෂ් කූඩුව කියලා. ඒක පැටව කූඩුව. පැටව හැම තැනම ඇල්ලිලා තියෙනවා. ඒ කූඩුව කැරකෙන පල්පත් කරගෙන මොනාට කියන්න කවි
0: කියන්න.
1: හරි හරි, අම්මන් වාගේ කේන්තිනි වෙනත් එක ෆ්‍රයිඩ් රයිස් දන්සලකට එක්කයි.
0: අනේ කේන්තින් මට.
1: ඕකේ, කේන්ති එන්නේ. කේන්ති යන්න. කේන්ති යන්න.
0: කේන්ති යන්න.
1: කේන්ති එන්න. කේන්ති කියන්නේ ශාන්තියටනේ. එතකොට කොහොමද යන්න කියන්නේ? ශාන්ති ගියාම කේන්ති එනවා.
0: ශාන්ති වේවා, ශාන්ති වේවා, ශාන්ති.
1: ෆ්‍රයිඩ් රයිස් දන්සලට එක්ක යන්න. ඒකේ ෆ්‍රී අයිස්ක්‍රීම් එකකුත් දෙනවා. ඔක්කොම ඉතින් දන්සලක් කොම් ෆ්‍රී නේ දෙන්නේ. මොනවා කියනවද මන්ද? ජුනි 29 දවල් 12ට දවල් 12ට ඔන්න යන්න පුළුවන්. දවල් කෑම වේල මගහැරලවට ලත්පඳුර මන්සන්දියේ තියෙන ෆ්‍රයිඩ් රයිස් දන්සලක් 3 වෙනි වරටත් ලත්පඳුර වෙළඳ සංගමයේ මූලිකත්වයෙන් ත්‍රිරෝද රථ සංගමයේ මූලිකත්වයෙන් ඉන්නක කියෙන්නේ නැහැ යන්නේ. වෙළඳ සංගමයයි ත්‍රිරෝද රථ සංගමයයි ප්‍රදේශවාසීන් හැමෝම එකතු වෙලා තමයි මේ ෆ්‍රයිඩ් රයිස් දන්සල අයිස්ක්‍රීම් දන්සල 3 වෙනි වතාවට ඔන්න කරන්නේ. ඉතින් හැමෝටම බැති බර ආරාධනා. අපිටත් එන්න පුළුවන් නේද නදීජ අයියේ?
0: අනිවාර්යෙන් පුළුවන්, අනිවාර්යෙන් පුළුවන්.
1: මේ මැසේජ් එක ඉතින් අපිට දෙන්නේ නදීජ. අපේ MCR එකේ ඉන්න නදීජ මහත්මයාව පරිමාදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ ඔන්න ලත්පඳුර වෙළඳ සංගමයේ කට්ටිය ත්‍රිරෝද රථ සංගමයේ කට්ටිය ප්‍රදේශවාසීන් හොඳ වැඩක් කරලා තියෙන පොසොන් මාස නේද? ගින්න කියලා කියන්නේ අර මිනිසුන්ට දැනෙන ගින්දර ගොඩකින් ලොකුම ගින්දර. ඒ වෙනුවෙන්නේ හැමෝම නේද දුප්පත් පොහොසත් ඕනම කෙනෙක් තමන්ගේ බඩගින්න කුසගින්න වෙනුවෙන් දරුවන්ගේ කුසගින්න වෙනුවෙන් තමයි කරන හැමදේම කරන්නේ. හොරකමක් කරත් ඒකේ අවසානයේ තියෙන සමහරට දිලිඳුකම පිටිපස්සේ තියෙන බඩගින්න කුසගින්න වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අය ගැන හරිම අනුකම්පාවෙන් බලන්න කියලා ඉතින් කියනවා.
0: එකඟයි.
1: ඒගාවට අපි යනවා. කොහෙටද යන්නේ අපි? අපි යනවා දිගමඩුල්ල පැත්තට.
0: දිගමඩුල්ල දිස්ත්‍රික්කේ. මට ඔක මතකෙන් එකපාරම නිකන් චන්ද ප්‍රතිපලන කාලේ
1: අපිට බලන් ඔන්න හෙට දවසේ ඉඳන් ජූලි 4 දක්වා දින පහක් මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන සංස්කෘතික මංගල්‍යයත් එක්ක එකතු වෙන්න දෙගාමඩලු පුරවරේ තියෙන විශාලතම සංස්කෘතික මංගල්‍යය තමයි මේක. ඉතින් ඔයාට පුළුවන් ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවගේ අතිශය වැදගත් ආගමික උත්සවයක් නිපොසොන් පුරපසළොස්වක දිනේ කියන්නේ දිගාමඩුල පොසොන් කලාපයත් එක්ක හෙට දවසේ ඉඳන් එකතු වෙන දවස් පහක් එක දිගට. ඉතින් මේක සංවිධානය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි, හැමදාමත් වගේම කවුද අපි නීති ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං එකෙන් තමයි අපි තමයි මාධ්‍ය අනුග්‍රහය දෙන්නේ. එතකොට සංවිධානයක කටයුතු කරන්නේ දැන් බලන්න ඉතින් සංවිධායක මඩුල්ලේ නම දාලා නැහැනේ. වෛද්‍ය ආශ්‍රිත දිසානායක ලේකම්තුමා විදියට, ප්‍රභාත් කාවින්ද සභාපතිතුමා විදියට ඉන්නවා. ඉතින් මේ සංවිධායක කණ්ඩායම තමයි සංවිධානය කරන්නේ. හොයාට තොරන් බලන්න පුළුවන් හෙට දවසේ ගියත්. ඒ වගේම මේ දවස් පහ පුරාවටම පහන් කූඩු පූජා තියෙනවා, ආමිස ප්‍රතිපත්ති පූජා තියෙනවා, දන්සල් භක්ති ගීත ප්‍රසංග, බොදු බැතිගේ සංස්කෘතික සංදර්ශන, මුද්‍රා නාට්‍යයක් තියෙනවා. කවි ඔයා මුද්‍රා නාට්‍ය බලලා නැත්නම් ඔන්න ඔයාට පුළුවන් ගිහිල්ලා දිගා මඩුල පුරවරයෙන් පළවෙනි මුද්‍රා නාට්‍ය වාගේ බලලා නේද මුද්‍රාවක් තියාගෙන එන්න. මුද්‍රාවක් ඉගෙනගෙන ඇවිල්ලා මටත් උගන්වන්න ඕනේ. හැබැයි හරි, එහෙනම් ඔන්න පොසොන් කමිටුවෙන් තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. මම කට් දාගෙන මම හොයන සංවිධායක කමිටුව පොසොන් කමිටුවෙන් සංවිධානය කරලා තියෙනවා. අපි අමානේ ගාව සින්දුවට කට් ඉක්මනට එකතු කරගෙන
0: ඕකේ ඉන්න එකතු කරගන්න අපේ නිවුස් මිය වලින් ගීතිකා ඉන්නවා. ශ්‍යාමාලා, අන්තෝනි, දයනා, ඉනෝකා, අපේ දලුකඩන සෙට් එකමයි, ඊපස්සේ ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්ත අයියා, රන්ද මෝටර්ස් එකේ රන්ද අයියා, හෙටි මුල පූජිනි සාරංග ටෙක්ස්ටයිල් ෂොප් එකේ අපේ සෙට් එක මේකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න කියලා කිව්වා.
1: ඕකේ එහෙනම් අපි සින්දුවහන්නේ.
0: ඕකේ.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකො ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 780 7000ට WhatsApp කරන්න
4: හෙලෝ හෙලෝ වේලාව 7:00 විනාඩි 21යි දැන්
5: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ අදම කතා කරන්න 0112 636 636
6: O-Level අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න අමතන්න 0112 559 669
7: BYD C-Line 8-7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
8: අලුතෙන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 20 777 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
9: මන් රපුන්සල් දනන කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැ
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
11: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි
12: ආ කොහෙන්ද මේ JBL එක
13: කීල්ස් එකෙන්
14: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න Nexus app එකේ QR එක scan කරන්න spin කරන්න හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න කීල්ස් එන්න spin කරන්න win කරන්න කොන්දේස සනියම නදලවේ
15: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 317 340
16: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්දෝඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net FM

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පොහෝදා.
1: මෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී.
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
0: බැතිපරදායකත්වය
1: සරුදය සරුවශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය. NVQ level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුළදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669. ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
2: Net FM. Hello, hello, Satyante. Hello, hello, Satyante.
0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
4: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
2: Net FM. Hello, hello, Satya.

0: කඳුළු තමයි සලන්න වෙන්නේ.
1: මම ප්‍රශ්නයක් අහන්නද?
0: මොකද්ද?
1: ඔයා කැමති දුඹුරු සීනි වලටද සුදු සීනි වලටද?
0: ඒක තමයි කඳුළු. මොන සීනි එක කෑවත් මහත්තයෝ ඒක නවත්තන්න බෑ මහත්තයෝ.
1: හදයි තින්නේ.
0: ඔව් මම ආසයි දුඹුරු සීනි කන්න. මොකද ඒකේ පොඩි කැරමල් රහක් එනානේ.
1: ආ එහෙම සීනි එකට.
0: හැබැයි ඉතින් ඇත්තටම ඉතින් හේතුවක් නෑ ඉතින්. ලොකු හේතුවක් නෑ. සුදු සීනි තිබ්බොත් ගෙදර සුදු සීනි දාලා තේ බොනවා. තේන වැඩි බොන්නේ කෝපි තමයි බොන්නේ. දුඹුරු සීනි තිබ්බ දුඹුරු සීනි දාලා බොනවා. හැබැයි දුඹුරු සීනි වල හෙල්ත් බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා කියලා කියන ඔය කැලරි ප්‍රමාණය අඩුයි කියලා කියනවනේ.
1: හා සමහරක් වෙලට මෙහෙමත් වෙනවා ඉතින්. ඔය කොහෙටද ගියම ගෙදෙද්දී අම්මා නේ තේ එක හදන්නනේ. ඊපස්සේ කොහෙටද ගියම් දු මොනවද බොන්නේ? අන මාස සෑරම් බොන බෑපා කැපචිනෝ එකක් මා.
0: මම ගියම කතා කරන්නේ. මම හොඳට සිංගල පුලෝ සුදු සිංගල පුලෝ. අපි සුදු සිංගල භාවිතය හරිම අඩුයි ගෑනු ළමයින්ට බෑනේ භාවිත කරන්න.
1: දිමිය නෑනේ මෙතන මට.
0: සීනි බස ගන්න ඔයාට පුළුවන් සඳහිරු සෑයට යන්න. සඳහිරු සෑයට ගිහලා වැන්දාම මේ පෞගේවිල සීනි අඩුවේ නෑ. හරිද? එතන තියෙනවා සුවමග හෙල්ත් කැම්ප් එක සුවසායනේ. ඉතින් මෙවර පොසොන් පොයින් නිමිත්තෙන් තමයි මේ හොඳ වැඩේ කරන්නේ යුනින් ඇෂුරන්ස් සමාගමේ. ඉතින් ඔයාට පුළුවන් ගිහිල්ලා ඔයාගේ රුධිරයේ සීනි මට්ටම් පරීක්ෂා කරගන්න. ඒත් එක්කම තවත් සෞඛ්‍ය සේවා රසක්ම තියෙනවා. ඉතින් 28 29 30 කියන දවස් තුනේ, මේ කියන්නේ අද හෙට අනිද්දා කියන දවස් තුනේම ඔයාට අනුරාධපුර සඳහිරු සෑයට යනවා නම් ගොඩක් අනුරාධපුර ට්‍රිප් යයිනේ පොසොන් නිමිත්තෙන්. ඒ යනකොට අනිවාර්යෙන් සඳහිරු සෑය ගාවට ගිහිල්ලා සඳහිරු තරු දේදුණු අපේ බබාලා ටිකක් තින්නට යනවා තරගෙන ගිහිල්ලා.
1: සඳහිරු තරු පවතිනතුරු අපි ඉන්නවා කියලා.
0: අපි මැරෙන්නේ නැහැ සීනි නැත්තම්. ඒ නිසා අනිවාර්යෙන් සුගලෙවලක චෙක් කරගන්න එතනට යන්න කියලා අපි ආරාධනා කරනවා.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: හලෝ හලෝ, වේලාව හවස 4:38 දැන්. ගින්දර යකා කැන්තේව
3: දැගී
4: දැගී යකා නැවත ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
3: සල්ලි කන්දක් මබෙස්සා.
5: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම් සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක්කර ගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112 125 125.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
7: ඔබට යහපත් වන යමක් තවත් කෙනෙකුට අයහපතක් විය හැකිය. එබැවින් වඩාත් යහපත් දේ පමනක් කරන්න.
8: දෙයින්න පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: අලුතෙන කාටම මිල කසාගල green super. ශකා මාදලේ අතුරු ගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 0112 267 787. කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
11: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.

0: හැපි එක අහන්න ජනි එක දේදුම මාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්
1: ලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන මහිලා මුඛ කතාවස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: බැතිබර දායකත්වය
2: උපුල් ඉන්ටර්නැෂනල් මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය උපුල්ස් ඉන්ටර්නැෂනල්
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්ල තමතන්න 0112-863-0762-76-716-3872
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
6: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ එක අපෙන්.
7: Net FM. Hello, hello, Satya.

0: ඔන්න දැන් කෝච්චිය ඇල්ලට නම් ගිහිල්ලා තියෙන්නේ කවි. හරි. දැන් ඔන්න කෝච්චිය ඇල්ලෙන් බස්සවල තියෙන්නේ.
1: අපි ඇල්ලෙන් ඊළඟ කොහෙටද යන්නේ?
0: ඊළඟට අපි ඇල්ල බදුළු බණ්ඩාරවෙල ඔය ඔක්කොම එක සයිඩ් එකේ තියෙන්නේ නේ.
1: ඔව් එහෙනම් අපි බණ්ඩාරවෙලට යමු.
0: එහෙනම් බණ්ඩාරවෙලට යමු. ආ තාප

0: ධර්ම විජය පොසොන් උදානේ තියෙන බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානේ. ඉතින් මේ මොහොතේ අපිත් එක්ක රැඳී ඉන්න ආගමිකාංශයේ අපේ දර්ශන අය අයි ආයි බෝවන්, මේ වෙනකොට මොන වගේ දෙයක්ද ඔය පැත්ත සිද්ධ වෙන්නේ? පින් වැඩ කටයුතු සිද්ධ වෙනවද? වැතිගී සරණයක් තියෙනවා කිව්වා, එතකොට තව දන්සල් තියෙනවා කිව්වා, කූඩු තියෙනවා කිව්වා. අයි බෝවන්,
1: අයි බෝවන් දෙන්නටම. ඉතින් මොනවද සිද්ධ වෙන්නේ කියලා අහපුවම මොනවද සිද්ධ නොකරන්න කියලා තමයි කියන්න
0: තියෙන්නේ.
1: හැම දෙයක්ම මේ අපි සිද්ධ කරනවා. ඉතින් 2026 නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය බණ්ඩාරවෙල නගරය කේන්ද්‍ර කරගෙන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය මධ්‍යස්ථානය කරගෙන තමයි අපි මේ ක්‍රියාත්මක කිරීම, මේ පින්කම් මාලාව සංවිධානය කරන්නට යෙදුනේ. ඉතින් එහි පළමු පියවර අපි සාර්ථකව නිමාවට පත් කළා. පොසොන් මහා පෙරහර වීථි සංචාරය කිරීම 26 වෙනිදා සිද්ධ කරලා, ඊයේ සවස් භාගයේදී ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වජ ධාතුන් වහන්සේ වැඩමවා ඉතාමත්ම ගෞරවයෙන්, මහරහතන් වහන්සේගේ තුමු ධාතුන් වහන්සේ වැඩමවා ඉතාමත්ම ගෞරවයෙන් සියලු සදහැවතුන්ට වන්දනාමාන කිරීමේ අවස්ථාව නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව තුළින් සිද්ධ කරලා දෙන්න තියෙනවා. ඉතින් නාමිෂ කලාපය වගේම ප්‍රතිපත්ති කලාපය තුළ තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් අද දවසේදීත් උදෑසන අපි කිරියාහාර සම්බුද්ධ පූජාව පවත්වලා දහවල් 23 ව්‍යංජන සහිත දහවල් පූජාව පවත්වලා, ඉන් අනතුරුව දැන් සූදානම් වන්නේ සවස් භාගයේදී සවස අෂ්ටපාන චතුමන්ත්‍ර දැහත් බෙහෙත් සහිත ගිලම්පස සම්බුද්ධ පූජාව පවත්වන්න. ඉතින් ලක්ෂ ගණනින් සැදැහැවතුන් බණ්ඩාරවෙල නගරයේ ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන ආකාරය අපට දැක බලා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් 2026 වර්ෂයේ මේ වැඩකටයුතු සංවිධානය කිරීමේදී අපට සම්බන්ධීකරණය කරන්නට යෙදුණු ඒ උතුම් නිසාව සම්බන්ධ කරගන්න කියලා හිතුවා. මොකද ඔහු නොසිටින්න මෙත් බණ්ඩාරවෙලට මෙවර පැමිණෙන්නට නොහැකියාවක් තිබුණා. නමුත් පදුම විමලසූරිය තරුණ බෞද්ධ සංගමය වෙනුවෙන් බොහෝ කැපකිරීම් සිද්ධ කරලා නෙත් ආදරය කරන නිසාව නෙත් අපිව සම්බන්ධීකරණය කළ ගත්තා. පදුම මහත්මා, අපිට කියන්නකෝ කොයි වගේ සිතිවිල්ලක්ද තියෙන්නේ මේ පින්කම් මාලාවේ සාර්ථකත්වය කොහොමද දකින්නේ කියලා?
2: ඔව්, ඇත්තටම දර්ශන, අද වෙනකොට අපි මේ පින්කම් මාලාව ආරම්භ කළ දැන්ට මේ අද 3 වෙනි දවස ගත වෙන්නේ. ඉතින් මේ දක්වා තිබිච්ච සියලුම අවස්ථාවන්, අපි සංවිධානය කරපු සියලුම දේ ඉතාමත්ම සාර්ථකව අද දක්වා ඉෂ්ටසිද්ධ වුණා. විශේෂයෙන්ම පොසොන් පෙරහැර දිනේ සිට තවතින භක්ති ගීත සංදර්ශන, ඊට පස්සේ පොසොන් තොරණ, මේ සියලුම දේ අද දක්වා ඉතාමත් සාර්ථකව කරලා දැන් අදත් හෙටත් මේ ටික නැවත අපි ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අද දිනේදී රාත්‍රී 7 වෙනකොට පොසොන් තොරණ ප්‍රදර්ශනය කරන්න අපි කටයුතු කරලා තිනවා. ඊළඟට රාත්‍රී 7 වෙනකොට භක්ති ගීත සංදර්ශනය ආරම්භ කරන්න කටයුතු කරලා තිනවා. ඒ වගේමයි මේ වෙනකොටත් නෙත්‍යසෙන් ආයතනය සහ කසාගල ග්‍රීන් ටී ආයතනය එකතු වෙලා පවත්වන තේ දන්සැල දැනටත් ආරම්භ කරලා තිනවා. ඉතාමත්ම විශාල පිරිසක් මේ වෙනකොටත් ඒ තේ දන්සැල භුක්ති විඳින ආකාරය අපිට දැක ගන්නට ලැබුණා. ඒත් එක්කමයි හෙට දින පැවැත්වෙන ශ්‍රේත පූජා සීල සමාදාන වැඩසටහනට අපි මේ වෙනකොට සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. විහාරස්ථානයේ අපි බලාපොරොත්තු වෙන ඉතාමත් විශාල පිරිසක් සීල් සමාදන් වෙයි කියලා. ඉතින් මේ පිරිසට අවශ්‍ය පහසුකම් සියල්ල අපේ දායක සභාව සහ ඒ සියලුම අංශ මේ වෙනකොටත් සකස් කරමින් තියෙනවා. එහෙම තමයි දර්ශන, අපි සූදානම්.
1: ඉන්දෝ, දැන් ඔය පැත්තේ ඉඳලා හිතන්න ඇති මම මොනවද කියන්නේ කියලා. ඒ සූදානම නෙවෙයි, ක්‍රියාත්මක වීමේ සාර්ථකත්වය තමයි පදුම විමලසූරිය මහත්මයා ඇතුළු තරුණ බෞද්ධ සංගමයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සහ අනිකුත් සමාජිකයන් එකතු වෙලා ඉතාමත්ම හොඳින් වැඩසටහන සංවිධානය කරලා තිබෙනවා. ඉතින් අපේ පදුම මහත්මයා මතක් කරා වගේම කසාගල ග්‍රීන් සුපර් ආයතනය, ඒ වගේම කසාගල ප්ලාන්ටේෂන් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා, ඒ වගේම ට්‍රැවල් නෙට් ආයතනයත් ගෞරවයෙන් සිහිපත් කරනවා, ඒ වගේම උපුල් ඉන්ටර්නැෂනල් ආයතනයත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා.
0: හොඳයි.
1: ඉතින් අපි ආයෙත් හම්වේ මේ බලාපොරොත්තුවෙන් තමයි අහයට පෝයනේ.
0: ඔව්.
1: අපි ආරාධනා කරනවා උදෑසන 6ට ඉස්සර වෙලා පන්සලට සුදුවතින් සැරසිලා එන්න කියලා. ආශ්‍රේත පූජා වැඩසටහන සමගින් රාත්‍රී 9 දක්වාම විහාරස්ථානයේ රැඳෙන්න බලාපොරොත්තු වේ. බොහොම ස්තුතියි අපිව සම්බන්ධීකරණය කරගත්තා.
0: බොහොම ස්තුතියි දර්ශනායි. බොහොම ස්තුතියි.
3: මම අපේ ඉන්දුත් සිල් ගන්න යාවි හෙට.
0: ඔව්. හෙට යනවා සිල් ගන්න. එතකොට මෙහි පෝය ලයිව් එක ඔටෝ යයි.

0: මෙහෙත් ඉන්න බෑ කවුරු හරි යන්නේ අපි සිල්ලරගෙන හරියන්නේ අපි සිල් ගන්නවා මේ මැදිරියේ ඉඳන්
1: මෙහෙත් කොහොමද සිල් ගත්තාගෙන
0: පේන්නේ ඔව් අපි සිල් අරන් වගේ තමයි වගේ නෙමෙයි සිල් ගන්න යනවා අපිට ගැනෙනවා අර උන්න ගැනෙනවා වගේ සිල් ගැනෙනවා අපි මෙහෙ
1: ඔටෝමැටිකලි
0: ඔන්න මේ කසාගල් සමූහ ව්‍යාපාරෙන් කසාගල් ප්ලාන්ටේෂන් එකකින් ඔයාට මේ දවස් කිහිපේ ඔන්න ප්‍රධාන අනුග්‍රහයකත්වයක් දක්වනවා මේ තේපැන් සංග්‍රහයක් දන්සලක් තියෙනවා
1: ඒ දන්සලක් කියවම නේද
0: දන්සලක් කියවම ඉතින් අපි හැමෝම ආසයිනේ ඒ නිසා අනිවාර්යෙන් බණ්ඩාර වෙල පැත්තට යන්න ප්‍රදේශවාසීන්ට ආයත ආයත් මතක් කරන ඒ වගේම
1: මේ කි ආමිෂ ප්‍රතිපත්ති පූජා හැම දෙයක්ම සිද්ධ වෙනවා
0: හැම දෙයක්ම තියෙනවා ඒ නිසා යන්න ඒ තැන්වලට පුෂ්පාරාමයට අනිවාර්යෙන්ම ඒ 2006ට එනවා සිල් ගන්න බලාපොරොත්තු වෙයි ඒ වගේම තව යන්න ඕනි පැත්තක් තියෙනවා
1: කොහෙද
0: දැන් ඔය බදුරු බණ්ඩාර වෙල පැත්තට යන කෝච්චියට කියන්නේ මොකද්ද
1: LODC ඒකද
0: LODC උඩරට මැණිකේ
1: උඩරට මැණිකේ
0: යන්නේ තොනි
1: උඩරට මැණිකේ
0: ඒක ලස්සන LODCද ලස්සනම මේ ට්‍රේන් ට්‍රැක් එක LODCද උඩරට මැණිකේද
1: අපි හමු මේගොල්ලන්ගේ
0: අපි හමු මොකද ලස්සන මේක ඔයා ගිහින් තියනද මම ගිහින් නැත්ති
1: හින්දා තමයි
0: නැත්තේ හරි ගිහලා තියෙන කට්ටිය WhatsApp එකට මැසේජ් එකක් දාන දැන්ටමත් WhatsApp එක පිරිලි ඉතිරිලා
1: ඇතේ උඩරට කහලා මේ මොනේ
0: මේ පැත්තේ ඉනි ඉනි උඩරට මැණිකේ යන කට්ටියට මම උඩර මහනුවරට යන්න හරිද මහනුවරට ගිහලා මහනුවර පොත් දැක්ම තියෙනවා
1: ආ පොතකුත් අරගෙන
0: පොතකුත් අරගෙන ඔය මේ හෙට අනිද්ද කීප දවස් කීප ඇතුළත යනවා නම් ජූලි පස් වෙනිදා දක්වා යන්න පුළුවන් යනවනම් ඔය බන පොත් කීපයකුත් අරගන්න
1: ඔය ඒගොල්ලන්ට ගිහලා කියන්න ගිහින් කියන්න ඉන්දු කවිය කිව්වා කියලා සල්ලි දීලා අරගෙන එන්න
0: එහෙපා ඔය සල්ලි දීලා අරගෙන එන්න මම මට අන්තිම කෑල්ල ඇහුන්නේ නැහැ මම පැනික් වුණා ඒ නිසා හරි ඔන්න කොහොම හරි කමක් නැහැ උඩරට පැත්තට යනවනම් උඩරට මැණිකල නිලමෙල හැමෝම KCC එකට ගිහලා ජුනි 29 ඉඳන් 5 වෙනකන් ජූලි 5 වෙනකන් ඔන්න මහනුවර පොත් දැක්මට සහභාගී වෙන්න තමයි තියෙන්නේ අර පොඩි අයට ලොකු අයට මහලු අයට තරුණ අයට හැමෝටම ගැළපෙන පොත් එකම තැනකින් ඔයාලට ගන්න පුළුවන්. වෙලාව හවස 4:55යි දැන් අපි යන්න හදන්නේ ඊගාව පැයෙන් අම්බෙමු.
1: අසන සෙන්දුවකට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: අවස 4 විනාඩි 57 දැන්.
4: ගින්දර
5: දැගියක නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු දැගියක නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
4: සල්ලි කන්දක් උමවෙස්සා
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
7: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747213540
8: SLT Mobitel Fiber ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
10: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට Vijaya Green Tea.
9: ප්‍රබෝධමත් ජීවිතයකට Vijaya Black Tea.
10: ඔබගේ ජීවිත කාලයත් එක කරන Vijaya Green Tea Bag සහ Black Tea Bag.
9: නොවිනස්වන රසවත්ම රසය.
10: Vijaya Green Tea සහ Black Tea.
9: Vijaya Products. අපේ රසය රටේ සැමට.
11: සුපිරිමව තහවුරු කරගන්න. දියවැඩියාව පරද්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
12: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
13: ඒයි
12: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
13: ඒ කියන්නේ එයාලට යාලුවෝ මගහැරෙනවා.
12: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
14: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
15: අලුතැන කටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2677 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින් හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවණගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවණගල 0773 273 540
16: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 0776 716 3672
17: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක? ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ලෝ 150ක් වගේ ගානකට කාමර දෙකක් එක්ක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා 150කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774 390 3250. එහෙම නැත්නම් ගන්න 0774 390 3251.
18: FM 95 FM 94.8 Net FM.
19: Good evening. වෙලාව හවස 5:01.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ
1: ഒബ വെത ഗിനേന്നേ
2: അമ്മ ആദരൻ അപിട കവപു വട്ടടക രസ ദിവ്യ കുളുബളു നിഷ്പാദന അമ്മഗേ അത്കുണയ സെരണ്ടി ബ്രീൻ പ്ലാന്റേഷൻ പ്രൈവറ്റ് ലിമിറ്റഡ്
3: ദിവുനുവെന്ന ണയක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
0: බයෙන් බය අලුත් වන අලුත් බය දිවස්ම net news.
4: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩිල්ෂාන් ජාතික හැඳුනුම්පත නොමැතිවීම හේතුවෙන් වැඩිහිටි දීමනාව අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටි පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කර දීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිවේදනය කළේ ඒ අනුව ජාතික හැඳුනුම්පත නොමැතිවීම හේතුවෙන් වැඩිහිටි දීමනාව අහිමි වී සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වෙත්නම් ග්‍රාම නිලධාරී ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හමුවන ලෙසයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය එම දීමනාව අහිමි වූ පුද්ගලයින්ට දැනුම් දෙන්නේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත් මොතරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: FM 94.8 net FM
5: සත්‍ය අන්තය.
6: හලෝ හලෝ
5: සත්‍ය අන්තය.

0: අල්පේ
1: අලුත්පැයි අටවෙන මිනිත්තුවෙන් යති.
0: අපි රෙඩිවෙමු ලංකා වටේ වටයක්දා.
1: ඕකේ
0: ඕකේ මුලින්ම මම මග්ගොනට
1: මග්ගොනට මග්ගොන කියද්දි චුට්ට බය හිතෙනවා. ඇයි මට මග්ගොන කියද්දි පොඩි බයක් එන්නේ? මට හිතෙනවා මග්ගොන කියන සිටි එක ලංකාවේ තිබ්බේ නැත්තම් ඒක හැරි පොටර් ෆිල්ම් එකේ තියෙන තිබ්බේ නැත්නම්
0: නිකන් අර
1: මග්ගොන මග්ගොන කියන්නේ අඳුරු අඳුරු ගෝණි බිල්ලෝ ඉන්න ප්‍රදේශය.
0: නෑ නෑ නෑ අපේ මෛත්‍රීපාල එහෙම නෑ.
1: එහෙම නැද්ද?
0: මෛත්‍රී පතුර ඕන.
1: මෛත්‍රී පතුර. ඕකේ. එහෙනම් ඉතින් ඒකට මග්ගොන කියන්නේ නැතුව මෛත්‍රීපුර කියන්න තිබ්බද?
0: හොඳ අයිඩියා එකක්. කමන අපි මේගොල්ලෝ එකතු කරගෙන ඉන්නකෝ. මෛත්‍රීපාල ඉන්නවා, අපේ මංගලිකා ඉන්නවා, මදුෂිකා, මදුක, මදුසංක.
1: හරි. මදුසංක.
0: ඔව්. මදුරංගි.
1: අහහ
0: මේගොල්ලන් එකතු කරගමු.
1: එයාගේ අකුර යාඩම කියාගන්න බැරි නම් ඉතින් මට මයි
0: එලාගේ මිනුවන්කොඩ කවුද මේ ධර්මරත්න
1: ධර්මරත්න
0: මිනුවන්කොඩ ධර්මරත්නවත් එකතු කරගෙන අපි යනවා කිතුල්කොටේ පැත්තට.
1: ඕකේ
0: ඔව් කිතුල්කොටේ උඩ නැගගෙන ඉන්න අපේ ප්‍රේමසිරි.
1: හරි.
0: එයාවත් අරගෙන අපි යනවා.
1: එයා බස්සගෙන.
0: ඔව් සූර්ය ආරච්චිය හොයාගෙන. ඔව් සූර්ය වෙවෙන් ලියන ආරච්චි.
1: හරි. ඒක කොහෙන් යන්නේ මල්ලේ පොල්නේ
0: මං හදපුණමක් ඒක.
1: ආ සූර්ය ආරච්චි. සූර්ය වැව ඉන්න.
0: ඔව් සූර්ය වෙලේ නාරච්චි තෙන් සූර්ය ආරච්චි කියලා මම හැදුවා.
1: ඊපස්
0: අපේ ඒකට පිටිය කුසුමාවති අම්ම බොහොම ආදරෙන් එකතු කරනවා. ආදරේ කෝටිය. ආදරේ උම්ම කියලා මට උම්ම දෙන්න අවසර නැහනේ. ඕකේ. ඊට පස්සේ අපේ කරුණාරත්න ඉන්න හස්බන්ඩ් ඇතුන්ගේ ෆැමිලි එකේ හැමෝම වයි. ඊට පස්සේ අපි එකතු කරන ඔන්න ඔය ගොඩටම අපේ මාතලේ සැහෙන කාලයකට පස්සේ එකතු වුණු කෝල් කරපු අපේ දිනෙත්.
1: හරි. ඒ වගේම ඔන්න අපි ගම්පහ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ කට්ටියවත් එකතු කරගන්නවා. මොකද ලස්සනයි ඔය දිනක කිචිබිචි ඔන්න වහගෙන අපි වැඩ කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඒගවට එල්පීටී පුන්සරා ඉන්නවා. මම මැරි කරන මලින්දුවත් එකතු කරගන්න. ඇයි මං යමරන්නේ?
0: ඔය දෙන්නගේ යුග දවිය සර ප්‍රකාරයෙන් සාර්ථක වෙලා අපිට ඕනේ.
1: මොකද අපිට
0: දැන් මං කියේ අපි දෙන්න නැන්දයි මාමා කෙනෙකුයි වෙන්න.
1: ඒ සමහරු කැමති නෑ. අපිට අවස්ථාව නෑ. ඒක හැමෝටම කියන්න. ඒ නිසා ප්‍රසිද්ධ මාධ්‍ය එහෙම ඉල්ලන්න බෑ බබ්බු.
0: ඕකේ.
1: හරි. ඔයා අපේ ගෙදර එන්න කවි.
0: එනවා පොන්සරා.
1: එහෙම වන්නේ නෑ. මමත් එනවා. සරුගේ සින්දුවක් තමයි ඉල්ලන්නේ. හරි. අහස්කාන්ත සංකත් එක සොන් එකක් කියලා මෙයා. ඒක කියන්නේ. එනං ඊගාවාස්කාන්තරත් එන්න ඕනේ හරිද? බාරෙන් එන. කීයක් දැම්මද? ඒ මොකද ඒ වෙන මොකක් හරි මේ හුටපටයක්. බැංකු හුටපටයක්. අපේ කවුරු හරි අපේ WhatsApp එකට ලොග් වෙලා කාගේ හරි personal account එකට
0: අපිට බැරි දන්න කියන්නේ.
1: බැර කරගෙන අපිත් නිකන් ඉල්ල බලමුද
0: කීයක්. අපිට
1: නම් එකක් දාලා බලමු. හා අනේ එහෙන කොටත් ආසයිලු කටහඬවල් ආදේශංශයේ කටහඬ ගැන කියන්නේ නිවුස් එක කියනවා හගෙන ඉඳලා. හා ආදරේ කියලා තමයි කියන්නේ ඔන්න. ඔන්න දේශානායි අහගෙන ඉන්නවා නම් ආදරේලු මෙන්න. ඉන්දු කවි ලස්සන බබාලා දෙන්නෙක් ඔයාලා දෙන්න. අපිට ලස්සන සින්දුවක් දෙන්න කලතුරින් චන්දි ෆැමිලි එකයි.
0: ඕකේ.
1: ඊගාවට සුබ සන්ධ්‍යාවක් වේවා කියලා BF ජනපදයෙන් අපිට මැසේජ් එකක් එවලා තියෙනවා. ඊගාවට මාකොල ගල්පොත හන්දියේ ප්‍රියන්ත සමරවීරේ ඉන්නවා එකතු කරගන්න 1981 ටීම් එකත් එක්ක. ඊගාවට ලස්සන සින්දුවකට අපිවත් ඕන එකතු කරගන්න මල්
0: මකුල්ලොලු රංජිත්.
1: මල්ලොලු නෙමෙයි මකුල්ලොලු. රංජිත් අයවත් එකතු කරගත්තා. සින්දුවක් මොරටුවට ඕනෙලු. සුජානි ඉල්ලන්නේ. ඔන්න එහෙනම් සුජානිවත් දාගත්ත බක්කි කරත්තෙට අපේ. පූර්ණිමා සෙව්වන් දින්නවා සඳ ලංකාවෙන්.
0: කොහොමරි කමන ඉදිරියට.
1: මෙන්න මෙන්න කවියක් කවියක් කවියක් කවියක් කවියෝ කවියක්. කියන්න ඔයා
0: ඔය ලස්සන හඳවල් දෙක ඇස්සේ ගුවන් කැබේ. අහසතරම් මාතරයක් රසික හතේ තිබේ.
1: පෙර පිනටයි කවේ ඉන්දු ලැබුණේ අපිට ඉවේ නොමැකෙන ලෙස හදවත්තල ලියවෙයි නම් මූවේ
0: අලුපුවේ ජගත් රෝහණ තමයි මෙහෙම කියන්නේ. හෙලෝ හෙලෝ ලස්සනයි ලස්සනයි හොඳේ.
1: Thank you so much ජගත් අය. අපේ නම් ඊගම් සිම්බු අහලෙමු මෙතන.
0: ඕකේ.
1: වෙලාව හවස 5 විනාඩි 12යි.
0: ඔයත් හරියට සායම් කිරිල්ලයක් වගේ.
1: Thank you.
0: ඇඹරිල්ල.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න
4: හෙලෝ හෙලෝ වේලාව හවස 5 විනාඩි 20යි දැන්
5: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශම් වන්න. අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
6: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
2: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077-406-4397
7: Heels within then now nishpadan sandha aduma mila wattaka gram 100ක් දැන් රුපියල් 11යි පිපිඤ gram 100ක් දැන් රුපියල් 19යි කර්තකලම්බන් අඹ gram 100ක් දැන් රුපියල් 19යි Heels now bavai aduma milai
8: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ අදම කතා කරන්න 0112 636 636
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
11: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
12: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත් යට දාඩි සහ දූපිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
13: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. Street Fighter තාක්ෂණය සමගින නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.
14: යහපත් මිතුරන් නිසා ඔබ යහපත් වනවාසේම පවිතු මිතුරන් ඔබේ ජීවිතය විනාශයට ඇද දමනු ලබයි.
15: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
16: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
17: ඔබ ඔලෙවල් අවසන් කළායෙක්ද? ඒලෙවල් කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
18: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
19: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ අදම කතා කරන්න 0112 636 636.
20: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
21: ඕනේ? Net FM. Hello hello Satyantaya. Net FM. Hello hello Satyantaya.

0: Chikaboom. රජ සේවකයන්ට හාල් මුට්ට දෙකක්ම වෙන එක අපි ඒකට ඒකට බඩගිනි කියලා කිව්වා. අපිට හාල් ඕනි කිව්වා. දැන් මොකද මේ කරන? දැන් ටිකට කලින් අපි ෆෘට් ජූස් බිව්වා. දැන් ආයි බඩගිනි.
1: නෑ මට මේ සින්දේට මල්කි එකතු කරගන්න ඕනේ ඒකයි.
0: එහෙම කරතම්.
1: ගොනුපුරේ මල්කි කතා කරලා
0: කිව්වා. හරි ඒකයි මල්කි කෑමයි අතර තියෙන
1: බෑ. ඉතින් මල්කි බූල්ටෝ තනවා.
0: අයියෝ. ව්‍යවසායක ව්‍යාපාරේ තව ඉදිරි පියවරක් විදිහට අපේ සීනි කැකිරි ව්‍යාපාරයක් එක්ක මොකද හවුල් ව්‍යාපාරයක්.
1: එහෙනම් මෙහෙම කරමු. සීනි කැකිරි ජූස් දෙකක් ගන්නවා ඔබ සැමට.
0: බුල්ටෝ
1: දෙකක්වත් දෙමු.
0: දෙකක් නේ පැකට් එකක්.
1: බුල්ටෝ පැකට් එකක් ෆ්‍රී. ඕකේ.
0: මොකද කියන්නේ මල්කි?
1: කොල්ලා දෙල කරනවා වැඩේ කැමතිද කියලා?
0: ඕකේ. අවුරුද්දට එක පාරක්වත් සුගර් ලෙවල් එක චෙක් කරනවද කවි?
1: නෑ මොන පිස්සුද?
0: නෑ නෑ නෑ. ඒනට ආ දන්නවද අපි ඇත්තටම කියන්නේ හම්බෙන් හරි සීනි චෙක් කරන එක හොඳයි.
1: මාස තුනකට වරක්වත් අඩුම ගන්න අපේ ශරීරය චෙක් කරගෙන තිරනනම් ගොඩක් වටිනවා.
0: ගොඩක් වටිනවා. ඒකේ හෙල්ත් බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. මොකද සීනි නිසා වෙන වෙන රෝගාබාධත් අපිට ඇති වෙන්න පුළුවන්.
1: ඒක ඇත්ත.
0: ඒ නිසා අනිවාර්යෙන් ඔයා ෂුගර් පරීක්ෂාව කරගන්න. මොකද එතනින් එහාට ඩයබටිස් හැදුනට පස්සේ මේව ගැන වග කියන්නේ නෑ
1: ඩොක්ටර්. ඊට පස්සේ ස්ථාලේ වහල
0: වැඩක් නෑ. ඊට කලින් ඔයා සඳීරු සෑයට යන්න ඕනි. අනුරාධපුරයේ සඳීරු සෑය කියන්නේ අපි හැමෝම වන්දනා මාන කරන්න
1: අනිවාර්යෙන් බොහොම ශ්‍රද්ධාවෙන් යන තැනක්.
0: ශ්‍රද්ධාවෙන් යන තැනක්. ඉතින් ඔයාට පුළුවන් මෙතන තියෙන සුවමග සායනයත් එක්ක එකතු වෙන්න. යුනියන් ඇෂුරන්ස් සමාගමෙන් තමයි මේ සායනය පවත්වන්නේ හෙට අනිද්දා කියන දවස් දෙක පුරාවටම. ඉතින් ශ්‍රී ලංකා දියවැඩියා සංගමයත් එක්ක අත්වල් බැඳගෙන තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්කත් අත්වල් බැඳගෙන මේ වැඩේ කරගෙන යන්නේ. ඔයාටත් පුළුවන් ෂුගර් චෙක් කරගන්න හෙට දවසේ සඳහිරු සෑයට යන්න.
1: ඔයාට කෙට් වෙන්න ඕන කියලා කතාවක් කියවනේ.
0: ඔව් කිව්වා.
1: නරකද ෂුගර් හදාගත්තොත්?
0: මෙහෙමයි ෂුගර් හදාගත්තොත් සීනි ගොඩක් කන්න හිතෙනවා කියලා මං අහලා තියෙනවා. ඒ නිසා
1: එපා.
0: එහෙනම් අපි WhatsApp එක පැත්තට රගාලා යන්න.
1: යමුනේ මේ පැත්තට දුවලා යමු. මේ පැත්තේ තියෙන සැහැණ කට්ටියක් එකතු වෙන ඒක කරගන්න.
0: නිගම්බෝ ධනංජය බණ්ඩාරසෙන් නැතනිස් රෝඩ් එකේ කවිෂ් පුතාව ඉන්දු බබාව එකතු කරගන්න. කවිෂ් පුතා ඉන්දු බබා මං හරි ආසයි ටර්ම්ස් දෙකට. ඔහලා දෙන්න ඉද්දි කිසි පාළුවක් දැනෙන්නේ නැහැ. ගොඩක් සද්දෙන් ඔයාලා දෙන්න වහගෙන ඉන්න මේ වෙලාව.
1: සද්ද වැඩි කරන්න තව ටික.
0: අපි අනුරාධපුර යන්න හදන්නේ. ඉටලි මිලාන් වලිනු අපිට ඉන්නව කට්ටිය එකතු කරගන්න. රිෂේන් පුතා, එතකොට සුබෝධන පුතා, එතකොට අපේ ධනංජයගේ නංගී චන්ද්‍රා, දිමුතු පුතා, සුබෝධනී දුව, ඩුබායි ඉන්න අංජු පුතාවත් එකතු කරගන්න ආදරින් සොංග් එකට කියලා තමයි කියන්නේ. මෙන්න ඉතින් බඩගිනි හදවනානේ.
1: මේ මොකද ඉෂාරා කරන්නේ? ඉෂාරා එකක දවසට එකක නම්බර් සෙලි මෙසේජ් දාන්න.
0: හරිම වදයක්.
1: ඔව්. ඔයාලට කොත්තු දෙන්න බෑ අපිට.
0: තොත්තුවක්
1: දෙන්න. ඕනම් සීනි කැකිරි දෙන්න.
0: නෑ අපි කවේෂ්ගෙන් තොත්තුවක් දුන්නොත් කොත්තු එපා කියනවා නේද ඉෂාරා? මේ හැලෝ මට කොත්තුවක් කණ්ඩායමයි කියලා ඒවල. අපි තොත්තුවක් දීලා ෂේප් කරමු. උම්මා මට දෙන්න බෑ වැඩි සද්දට. මම්මි මොකද්ද කිට කියන්නේ? අනතුරුදායක නීති මේ නොබඩු ඔන්න හරි නීති මේ නොබෙර වැඩක් කරන්නේ. මට කිස් දෙන්න බෑ. හායි ඉන්දු කවි. අපි නැත්තහන් ඉන්නේ අටියන්තට මහවිලින්. සුදර්ශනී ඉන්නවා, මහත්තයා මිලින්ද ඉන්නවා, දුර දෙන සඳසි ගිහංගා ඉන්නවා. අපිවත් ලස්සන සොංග් එකට එකතු කරගන්න කියලා
1: තියෙනවා. බර ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්නවා. මේ පැතුනොත් අපි කීප දෙනෙක් එකතු කරගමු නේද?
0: හා යන්නේ.
1: අපි ගාල්ලේ මල්කිව එකතු කරගත්තා. ඊට පස්සේ අපි ඩිකෙල්ල කස්කඩින් අරුණ ඉන්නවා. අපි ගාමිනියයි හැමදාමත් වගේ කතා කරලා දුක සැපහුවා. ඊට පස්සේ අපි මොනටුයි වසන්ත ඉන්නා මෙන්න මේ සින්දු එකතු කරගන්න. ඊට පස්සේ අපි මිල්ලනියේ මානානේ තේනුවර ඉන්නවා. තේනුවරගේ බර්ත් ඒක හෙට ඉන්දු. අපි දෙන්නත් එක විශ් එකක් දෙමු. කියන්නේ අපි තමයි ඔන්න ඒර්ලි විශ් එක දෙන්නේ. ඕකේ 1 2 3.
2: Happy birthday to you. Happy birthday to you.
1: Happy birthday dear Tenuvara.
0: Tenuvara mage ara ekak tiyena ne antimata dahan. Happy birthday to you.
1: ඉතින් 13 වෙනි උපන්දිනේ තමයි අපේ තේනුවර හෙට සමරන සූදානම් වෙලා ඉන්නවා. අපේ තේනුවරට ලස්සන කේක් එකක් ගෙනත් දෙනවා. කේක් එකත් එක්කම තේනුවර ආසම කරන අපේ හිතමුකෝ ටොයි එකක් කියලා. ටොයි එක ගෙනත් දෙන්න ඕන මේ.
0: ඡොටි තේනුවරට වයස අහගත්ත නැද්ද?
1: 13යි 13යි.
0: 13යි. ඕකේ. 8 වසරේ.
1: 8 වසරේ. ඉතින් ඔන්න 8 වසරේ 9 වසරට යනකොට ඔන්න මේ පාර එනවා මේ එක්සෑම් එකක් එනවා ඔන්න ළඟ ළඟම. ඔන්න අම්මේ ඔන්න තාත්තේ හගෙන ඉන්නවා නම් අම්මා කවුද? අම්මා ඔන්න මල්ලිකා ඉන්නවා. තාත්තා නිමල් සිරි ඉන්නවා. ඔන්න දෙනත් එක හගෙන ඉන්නවා නම් මේ එක්සෑම් එකේ හොඳට ලකුණු අරගෙන පෙන්නන්න කියලා ඔන්න බයිසිකල් එකක් එහෙම අරන් දුන්නට කමක් නැහැ.
0: එහෙම ඒවට කියන්නේ පගා දෙනවා කියලා. හැබැයි તો ඒ වගේ දෙයකට එහෙම කරන්න කවන්නේ. වෙලාව හවස 5:32යි. අපි ආ නාඩගම් අහන්න.
1: යමු නාඩගම්
0: නටනවා. මාදිවත් මෙතන අහන්න යන්න.

0: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: ඔබ ඔලෙවල් අවසන් කළායක්ද? ඒලෙවල් කරන අතරතුර සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
4: හෙලෝ හෙලෝ, වේලාව සස 5 විනාඩි 40යි දැන්.
5: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට. අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම.
6: සල්ලි කන්දා උමවෙස්සා.
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 0112 125 125 මතන්න. BYD ගරුසරු කොන්දේසි සහිතයි.
8: Opals International මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සියවසක විශිෂ්ටත්වය. Opals International.
9: අලුත් තැනක් අඩුම මිලක්. කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේ මුල්ල, ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රැස්සක්. SLT Mobitel Fiber.
11: Wow! Anchor tin එකක්?
12: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංකර් ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංකර්. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
13: පානතුර ප්‍රදේශාවට සිටින පාරිභෝගික ඔබට අක්ෂි සෞඛ්‍ය පිළිබඳ ගැටලු හඳුනාගෙන පහසු මිලකණන් යටතේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි සහ සිවිකාච මිලදී ගන්න. ඔබත් අදම විෂන් කියා පානතුර ශාඛාවට පැමිණෙන්න. නොම්බර 233 ගාලුපාර පානතුර. අමතන්න 0767137236.
14: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
15: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
16: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
17: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
18: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
1: Net FM. Hello, hello, Satyante.

0: anu paha. FM anu hatarai tashma ada. Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: අහස පහයි විනාඩි 52යි දැන්
4: ගින්දර
5: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
4: සල්ලි කන්දා මවස්සා
6: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්ටේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ
7: සුපිරි අවස්ථාවරු කරගන්න දියවැඩියාව පරම්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
8: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයකෝ සියොම කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න gaming වලට low latency fast and stable

0: unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber.
1: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
3: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
3: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-076-716-3672.
4: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවිල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ නෙත් FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය නෙත් FM සමගින් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: බැතිපර දායකත්වය
5: උපල්ස් ඉන්ටර්නැෂනල් මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවිල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය උපල්ස් ඉන්ටර්නැෂනල්
3: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-076-716-3672.
7: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන්නේ පියා බන්න
8: Net FM Hello Hello Satyante Hello Hello Satyante
9: තපරෙන් තපරේ මිනිත්තුෙන් මිනිත්තු පැයෙන් පැය ඔන්න පැය තුනක්ම ගිහිලි ඉවරයි.
10: තව මිනිත්තු හතරයි තියෙන්නේ. හරිද? අපි මේ මිනිත්තු හතරේ ඔයාලට සුබ පණිවිඩයකුත් දීලා නැත්නම්වත් පණිවිඩයකුත්
9: දීලා
10: සුබ එනර්ජි එකක් ඔයාලට දීලා මේ ලස්සන සින්දු ටිකකුත් දීලා අවසාන ලස්සන සින්දුවත් ඔයාලට ටැග් කරලා යන්න තමයි
9: හදාගන්නේ. නික්මෙන්නයි හදන්නේ.
10: ඕකේ. නික්මෙන්න කලින් ඔයාලා ඉක්මනටම නේත්‍රාලෝක ධර්ම විෂය පොසොන් උදානය ගැන දැනුවත් වෙන තරමට හොඳයි. මොකද හෙට දවසේ සහ අනිද්දා දවසේත් ඊයේ වගේම පෙරේද වගේම 26 වෙනිදා ඉඳන් පොසොන් පෙරහැර තිබුණා. ඊගාවට ධාතු නමස්කාරය තියෙනවා මේ වෙනකොට තවමත්. ඒ වගේම අද දවසේ තොන තේපැන් දන්සලක් තියෙනවා. විවිධ දන්සල් තියෙනවා. පොසොන් තොරණ, පහන් කූඩු ආදී සියල්ල දැක බලා ගන්න, පින් වඩවා ගන්න වාට පුළුවන්. බණ්ඩාරවිල පුෂ්පාරාම විහාරස්ථාන පරිශ්‍රයට ගියෝ දෙනිදින් යන්න කියලා අපි ආදරෙන්
9: මතක් කරනවා.
10: මතක් කරනවා. ඒ වගේම ඔන්න කසාගල සමූහයත් මතක් කරන ඕනේ. ওই තේපැන් දන්සල එතන පවත්වන අපේ කට්ටියගේ විඩාව පහස පවස නිවා ගන්න තියෙනවා. තේපැන් දන්සල සංවිධානය කරන්නේ කසාගල ප්ලාන්ටේෂන්ස් කට්ටියත් එක්ක අපි එකතු වෙලා.
9: ඉතින් අපිට මතක් කරන්න ඉන්නවා දෙන්නෙක් විතර.
10: ඕකේ.
9: ඒ දෙනත් නිකමර වගේ මතක් කරමු
10: අපි. මතක් කරන් යන්න.
9: ඔව්. ශාන්තයයි අපි පසඳුවයි මතක් කරගෙන.
10: ඒ වගේම අනේ තව කෙනෙක් ගමුද අපි?
9: කවුද ගමු කමු?
10: ගමුද? චාමර තනුර්ජාව ගමු අපි පනාපිටියෙන් කලුතරින්. ඒ වගේම තව කෙනෙක් ගමුද?
9: කවුද?
10: ලසන්තවත් ලසන්තයිවත් ඉක්මනට අපි දාගමු. කෑගල් දුඳුගොඩ ගමේ ඉන්න කට්ටියවත් එකතු කරගෙන අපි. ඔන්න එහෙනම් යන්න ලෑස්ති වෙන්න.
9: ඉතින් ඔයාලගේ හදවතේ අපි මතකයේ ඉතුරු කරලා අපි දෙන්නා අදට යනවා ලබන සතිය එනකම්.
10: එහෙනම් පරිස්සමෙන් සතුටින් මේ සතිය අන්තයත් ගත කරන්න. ලොง වීකෙන්ඩ් එකක් ඉඳ ට්‍රිප් යනකොට අනුරාධපුර පොළොන්නරුවේම පරිස්සම් වෙන්න. මොකද මේ දවස්වල වහිනවා, ඩෙන්ගු තියෙනවා. පරිස්සම් වෙන තරමට ඔයත් සතුටින් මාත්
9: සතුටින් අපිත් සතුටින්. ඕකේ. එහෙනම් අපි ගෙහින්නේ නංග ආදරේ කෝටියක්. මම කවි.
10: මම ඉන්දු.

0: FM 94.8 Net FM දිවයින පුරා වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 වියදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 වියදීත් ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: සුබ සන්ධ්‍යාවක් වේලාව හවස 6යි

වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාවහා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: net fm බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව
2: කවදත් අලුත් කාගෙත් net කාගෙත් net
3: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
6: වෙලිලා විතරන්නේ මේ ඇලිලා
7: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.

0: අපෙකින්
1: පහසුව සලසයි සුහදව සලකයි LB රන් අය
2: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
3: මන්දාරම්රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතකස්මරණය කවදත් අලුත් කාගෙත් නෙත්

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙතගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන්. අද 2026 ජූනි 28 වැනි ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඉන්දු ආශ්‍රයාගමගේ ප්‍රවෘත්ති සංස්කරණය දිල්ශාන් තුෂාර රත්නායක.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: සිරස්තල අපරීක්ෂාකාරී රියදුරන්ට දඩ නැහැ. කෙලින්ම උසාවි නීති කැඩූ වාහන 50ක් පොලිස් භාරයට. රාජ්‍ය සේවකීන්ට ලීසින් ක්‍රමයට සහල් දෙන්න යන ඇමති වසන්තට ගොවි සංගම් වලින් විරෝධයක්. ගිනි අවිය සහ උණ්ඩ අස්ථානගත කළ යටියන්තුට රථවාහනංශයේ OIC-ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ. නේත්‍රාලෝක පොසොන් කලාපයට ඉතා ඉහළ ජන සහභාගිත්වයක්. ප්‍රංශයේ දැඩි උණුසුමෙන් මියගිය සංඛ්‍යාව දහස ඉක්මවයි.
0: net news the truth people trust.
7: පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය සහ රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් සැල් වසා තැබිය යුතු බව සුරාපදු කොමසාරිස් ජෙනරාල් MJNA ප්‍රේමරත්න නිවේදනය කරනවා. හෙට දින යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් අද මත්පැන් සැල් වසනු ලබන වේලාවේ සිට ලබන 30 දින නැවත විවෘත කිරීමට නියමිත වේලාව දක්වා දිවයින පුරාම පිහිටි සියලුම සිල්ලර මත්පැන් විකිණීමේ සහ සුරාපදු බලපත්‍රලත් ස්ථාන වසා තැබිය යුතුයි. මේ අතර පොසොන් සැමරුම වෙනුවෙන් මුළු රටම සූදානම් වෙමින් සිටිනවා. නේත්‍රාලෝක පොසොන් කලාපයටත් ඉතා ඉහළ ජන සහභාගිත්වයක් ලැබී තිබෙනවා. අපරීක්ෂාකාරී රියදුරන්ට එරෙහිව ස්ථානීය දඩ පත්‍රිකා ලබාදීමකින් තොරව ඕනට එරෙහිව ඍජුවම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා පවසනවා. එමෙන්ම මෙම පොසොන් සමයේදී රාජකාරී වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරීන් දසදහසක් පමණ යොදවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
8: ජනවාරි මාසේ පළවෙනි දින සිට ජූනි මාසේ 20 වැනිදා දක්වා මාර්ගය යනතුරු 1292ක් සිද්ධ වෙලා තියෙනවා. මියගිය සංඛ්‍යාව 1357ක් බරපතල වෙලා තියෙනවා. ඊට අමතරව බරපතල තුවාල විච අනතුරු 2512ක් චුල අනතුරු 5059ක්ද පතල වෙලා තියෙනවා. මියන පදිකෙන් සංඛ්‍යාව 467ක් බරපතල වෙලා තියෙනවා. යතුරු පැදිකරුවන් 465ක් ඉහිල්ලා තියෙනවා. අධික වේගය කියන කාරණාව මේකට බලපාලා තියෙනවා. ප්‍රමිතිගත හෙල්මට් එකක් නොපැළඳීමක්. ඩබල් ඉර කපල ඒ වගේ අන්තර දායක ලෙස ලෝනවා නම් මේ නිකන් සුළු වරදක් ලෙස සලකන්න එපා. ඒක දඩ පත්‍රිකා වලට යන්නේ නැතුව ඒක අනිවාර්යයෙන්ම අධිකරණ ඉදිරිපත් කරන්න කියන කාරණාව රතවහන දඬු උපදෙස් දීලා තියෙනවා.
7: මේ අතර මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ අනතුරුදායක ලෙස ධවනී යෙදුණු යතුරු පැදි 30ක් සහ ටිපර රථ 20ක් කිලිනොච්චිය පොලිසියේ රථවාහනංශයේ විසින් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ ඊයේ සහ අද දින ක්‍රියාත්මක කර තිබූ විශේෂ මෙහෙයුම්වලදී නිසි ලේඛන නොමැතිවීම, බලපත්‍ර කල්ලිකුත්වීම, අංක තහඩු නොමැතිවීම සහ අනතුරුදායක ලෙස ධවනී යෙදීමේ ආදී වැරදි සම්බන්ධයෙන් මෙම යතුරු පැදි සහ ටිපර රථ පෙළ පොලිස් රථ පොලිස් භාරයට ගනු ලැබුවා. මහජනතාවට හිරිහැරවන පරිදි සහ රථවාහන නීති රීති උල්ලංඝනය කරමින් කටයුතු කරන රියදුරන්ට එරෙහිව ඉදිරි දිනවලදීත් මෙලෙස මෙහෙයුම් සිදු කරන බවයි කිලිනොච්චිය පොලිසියේ රථවාහන ආංශය පැවසුවේ. රාජ්‍ය සේවකයන් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබා දීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සිදු කළ ප්‍රකාශයට අද ගොවිසංගම් සිය විරෝධය දැක්වුවා. අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ ඉදිරියේදී මෙම ක්‍රමය සමුපකාර හරහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
1: යෝජනාත්මක කෘෂිකර්ම මාත්‍යාංශයෙන් රාජ්‍ය සේවකයන් ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා 10 පැකට් දෙකක් ඇකුළු සහ නාඩු ගෙවන්න ගෙවීමේ ප්‍රමේයය. හොඳයි නේද? බෞද්ධර ගන්න දෙනවා සතසෙන් කියන සමුදායකට ගන්න ඕන. දැන් මේකට දායක වෙන්න බෑ හැමෝම ගොවියගේ බත් ටික කන්න බෑ හැමෝම නේද? ඒ නිසා ආණ්ඩුව ගන්න වේදිකට කොටලා දාන සාස්මක් මේ හදමින් දෙනවා. මේ ගොවියගේ ප්‍රශ්නේ විසඳන්න මේ රජේ තරම් මොන රජයක්වත් මැදිහත් වෙන්නේ නැහැ ගොවියෝ දන්නවා. කෝර සනාදාන දෙන ගම, ගුව මුඩුක වේල ටික හදන ගම, වී ටිකක් අරගන්න ගම, පාරිභෝගිකයත් බලා ගන්න. දෙපැත්තම බලා ගන්න. නැත්තම් කැ වීගන් මේ ගන්න මේ මේවා මෙහෙමයි. ඔය පාරිභෝගිකයත් බලා ගන්න. හාල් මිල ටිකක් අඩුවට තියෙනවා. ඒ ටික අපි කරා.
7: ගොවි සංගම් චෝදනා කළේ විදෙස් රටවලින් ආනයනය කරන ලද සහල් අලෙවි කිරීමට නොහැකි වීම නිසා අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බවයි. මේ ඒ පිළිබඳ අදහස් දැක්වූ රජරට පොදු ගොවි එකමුතුවේ සභාපති කේ විජේවීර.
9: සමස්ත රාජ්‍ය සේවයේ රාජ්‍ය සේවකයන්ම සුබ නැකතට එක මිටට මාලිමාවට ඡන්දෙ දුන්නා. සිහින ගොඩක් මැද ඡන්දෙ දුන්න රාජ්‍ය සේවකයාට අද සිද්ධ වෙලා තියෙනවා ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ගන්න තැනට මේ රජය අද රාජ්‍ය සේවකයව බාල්දු කරලා තියෙනවා. මේ පිටරටින් ගෙනාපු හාල් ටික විකුණ ගන්න බැරි වෙයි. ඒක ගුල්ලොගහයි. මේ අමාත්‍යවරයාට කොමිස් කුට්ටිය අහිමි වෙයි කියන බයට ඒකේ පව කරගහන්න රාජ්‍ය සේවකයාට බර දුන්නා. කොහමද ඒක දුන්නේ? ගෙවීමේ ක්‍රමයට හාල් ටික රාජ්‍ය සේවකයාගේ කර්මයට පටවලා තමන්ගේ කොමිස් කුට්ටිය බේරගන්න අද වසන්ත සමරසිංහ කටයුතු කරමින් ඉන්නවා.
7: ජාතික ගොවිචර එකමුතුවේ සභාපති අනුර තෙන්නකෝන් මහතාද අමාත්‍යවරයාගේ ප්‍රකාශයට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
10: මේ ආණ්ඩුවට රාජ්‍ය සේවක තැපැල් ඡන්දෙන දුන්නේ. දැන් තැපැලේ මාල් කිලෝ 20කුත් ලීසින් ක්‍රමයට දෙනවා. මරු විහිළුනේ. රාජ්‍ය සේවකයා මේ ආණ්ඩුවට බලාපොරොත්තු වෙන ඡන්දේ දුන්නේ අර විට්ස් කාර් එකක් ගන්න. එහෙම නැත්නම් මරුටි කාර් එකක් ගන්න. එහෙම නැත්නම් බයික් එකක් ගන්න. ඒ වගේ දේවල්. හාල් කිලෝ 20ක් ගන්න නම් මේ ආණ්ඩුවට තියා කිසිම ආණ්ඩුවකට හාල් කිලෝ 20ක් ලීසින් ක්‍රමයට ගන්න ඡන්දේ දුන්නේ නැහැ. මොළගෙන ආපු නැව විසින්පත් කිරීම සම්බන්ධයෙන් ඇහුවොත් නම් අපේ අම්මේ ඕකේ වියතුම් ආචාර්යරු මහාචාර්යව 60 උට අමාරක් කැබිනට් එකේ. ඉතින් ඒ වගේ සිංගිති ආතල් ගන්න ජාතියට විහිළු සපයන මාලිමා.
7: රාජකාරී ගිනියාවිය අස්ථානගත වීම සම්බන්ධයෙන් යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සීතාවකපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පසුගිය 26 වැනිදා අදාළ ස්ථානාධිපතිවරයා විසින් රාජකාරී කටයුත්තක් සඳහා පිටව යාමේදී පිස්තෝල වර්ගයේ ගිනියාවියක් සහ උණ්ඩ 10ක් රැගෙන ගොස් ඇති අතර යලිත් එම උණ්ඩ භාරදී නොමැති බවයි. ඒ අනුව විමර්ශනයක් ආරම්භ කළ සීතාවකපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් යටියන්තර පොලිස් ස්ථානයේ රථවාහනාංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික හැඳුනුම්පත නොමැතිවීම හේතුවෙන් වැඩිහිටි දීමනාව අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටි පුද්ගලින් සඳහා ජාතික හැඳුනුම්පත් යළි සකස් කර දීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිවේදනය කළේ. ඒ අනුව ජාතික හැඳුනුම්පත් නොමැතිවීම හේතුවෙන් වැඩිහිටි දීමනාව අහිමි වී සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ඇත්නම් ග්‍රාම නිලධාරී, ප්‍රජා සවිබල ගැන්වීම් නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීවරයා හමුවන ලෙසයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය එම දීමනාව අහිමි වූ පුද්ගලයින්ට දැනුම් දෙන්නේ. බණ්ඩාරවෙල නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයට සමගාමීව සංවිධානය කෙරෙන නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාරය වන්දනා කිරීමට සහ නේත්‍රාලෝක පොසොන් කලාපයට මේ වන විටත් විශාල සදහැවතුන් පිරිසක් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය විහාරස්ථානයට පැමිණ සිටිනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම විහාරස්ථානයේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාරවීරකෝන් සමගෙන්. අයබුවන් සමීර,
11: අයිබුවන් පින්බර සන්ධ්‍යාවක් නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් කලාපෙන් බණ්ඩාරවෙල නගරය බුදු අසිරියෙන් ඇලලී සිටින මොහොතක නෙත් නිවුස් සමග මා සම්බන්ධ වන්නේ. අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ වන විටත් විශාල පිරිසක් උතුම් ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්නට. ඒ වගේම නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් කලාපයේ අද ආමිස කලාපයේ ප්‍රතිපත්ති කලාපයේ දැක බලා ගන්නට සැදී පැහැදී සිටින ආකාරය අපිට දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව අපි රාත්‍රී 7ට අදත් සූදානම් පොසොන් කලාපයේ බැතිගී සරණිය ආරම්භ කරන්නට ජාතික ඌවපලාත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සහ මේ විහාරස්ථානයේ දහම් පාසලේ සිසු දරුවන් ඒ වගේම ඒ සමාජික සමාජිකාවන් එක්වයි අද දවසේ බැතිගී සරණිය ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මහිලාමුක ජාතකය රැගත් විශේෂ තොරන් රාජ්‍යයත් තවත් නොබෝ වේලාවකින් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. කසාගල තේ පැන් දන්සලත් මේ වන විට ක්‍රියාත්මකයි. බොහෝ දෙනෙක් තමන්ගේ පවස නිවා ගන්නට කසාගල තේ පැන් දන්සලට පැමිණ සිටින ආකාරයත් අපට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට අද දවස පුරාවටම ඉහළ ජන සහභාගීත්වයක් සහිතව නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් කලාපයේ ක්‍රියාත්මක වුණා. හෙට පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය හෙට දවසේ උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා නෙත FM ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව පැවැත්වෙනවා. ඒ වගේම සුපුරුදු විදිහටම නේත්‍රාලෝක පොසොන් කලාපයේ සෙසුවන්ගත් ක්‍රියාත්මක වෙනවා. දන්සල් රාශියක් ක්‍රියාත්මක වෙනවා. අපි ආරාධනා කරනවා පොසොන් පොහොයට එන්න බණ්ඩාරවෙල්ට කියලා. මම සමීර බණ්ඩාරවීර
7: ස්තුතියි සමීරා. බණ්ඩාරවෙල නේත්‍රාලෝක ධර්ම විජය පොසොන්දානය සංවිධානය කරන්නේ නෙත් FM රේඩියෝව බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය සහ බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය එක්වයි. කියවීම ප්‍රවර්ධනය කෙරෙන මහනුවර පොත්ඇත්ම හෙට සිට ආරම්භ වනවා. ලබන පසුවනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී මෙම පොත්ඇත්ම පැවැත්වීමට නියමිතයි. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ උපසභාපති කපිල එස් වික්‍රමසිංහ.
12: 2026 මහනුවර පොත් දැක්ම 19 වරට තමයි පැවැත්වෙන්නේ. ඒ සඳහා සීලෝ කටයුතු දැනට අපි සූදානමින් ඉන්නේ. හෙට උදේ 2026 ජූනි 29 වෙනිදා උදෑසන 8:45ට අපි මහනුවර පොත් දැක්ම මහනුවර KCC පරිසරයේදී උත්වර්ෂ වත්කන්දමින් ආරම්භ කරනවා. ප්‍රධාන ආරාධිතයා ලෙස මහනුවර දළදා මාලිගාවේ දියවඩ නිලමේතුමා පැමිණෙනවා. මෙවර ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පොත් සමාගම් සිරම දෙනාම් පාහේ මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි වෙනවා. ඒ සඳහා ප්‍රධාන අනුග්‍රාහක ආයතන ලෙස ඔවුන් සහභාගි වෙන්නේ. මධ්‍යම පළාතේ ජනතාව වෙත අලුත්ම පොත් ප්‍රකාශන රැගෙන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශ සංගමයේ සිරම සාමාජිකයන් පැමිණෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා මධ්‍යම පළාතේ ජීවත් වෙන පාඨකයන්ට ඩිස්කවුන්ට් සහිතව දෙන මෙම පොත්පත් ලබාගෙන පොත් ප්‍රදර්ශනය එක බලා ගන්න එතෙන්ට වෙන්න පරිශීලනය කරන්න එන්න කියලා.
7: මහනුවර පොත්දැක්ම සඳහා මෙවරත් නිල රේඩියෝ මාධ්‍යානුග්‍රහය නෙත් FM රේඩියෝවෙන්. යුරෝපයට බලපා ඇති දැඩි උෂ්ණාධික කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ප්‍රංශයෙන් පමණක් වාර්තාවන මරණ සංඛ්‍යාව 16 සීමාවට පැමිණ ඇති බව එරට මහජන සෞඛ්‍ය ආයතන පවසනවා. අධික උණුසුම් තත්වයක් ඇතිවිය හැකි බවට බලධාරීන් විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල පුද්ගලයින් මිය යාම ඉතා ඉහළ අගයක් ගන්නා බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. මියගිය පුද්ගලයින්ගෙන් 85%ක්ම වයස අවුරුදු 65 හෝ ඊට වැඩි වයස්වල පසුවන්නන් බවද එරට මහජන සෞඛ්‍ය ආයතන පෙන්වා දෙනවා. මේ අතර ප්‍රංශයේ ඇතැම් ප්‍රදේශවලට මේ වන විට සෙල්සියස් අංශක 40කට වඩා වැඩි උෂ්ණත්වයක්ද වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදැසන 6:45ට. එතෙක් අලුත්වන ලෝකයේ අලුත්ම තොරතුරු සඳහා පිවිසෙන නෙත් නිවුස් .lk අපගේ වෙබඩවියට. නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට. ඔබට සුබ රාත්‍රියක්.
13: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
5: වේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3672.
13: FM 95 94.8 Net FM Divaina Pura.

0: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
3: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
4: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
5: මාරාන්තික ඩෙංගු වතුරන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි. සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. වතුරුවන් පළවා හරින විශේෂඥයා.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම්දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි,
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.

0: අලුතැන කටම මේල කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුරකිරිය මුල් ේරියාව ආරම්මල ගන මුලකම් පොල කසාගල ග්‍රීන් සුප විතරක් නෙවෙයි ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: SLT මොබිටෙල් ෆයිබර් එක ගැදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්.
2: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 011 2 863 363 අංකයට ට්‍රැවල්නෙත්. ට්‍රැවල්නෙත් අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට
1: SLT මොබිටෙල් ෆයිබර් එක ගැදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්.
3: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන මහිලා මුඛ කතාවස්තුව සහිත තොරණ නෙත් FM පුසුන් කලාපය නරඹන්න සංවිධානය නෙත් FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
0: අලුතැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් බැතිපර දායකත්වය උපුල් ඉන්ටර්නැෂනල් මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමක්කරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය උපුල්ස් ඉන්ටර්නැෂනල්
2: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙත් තමතන්න 011 2 863 363 076 716 7672.
4: හැම දිනාටම තෙරුවන් සරණයි. සතියන්ත ඉරිදාවේ හැම සිතකටම ධර්මයේ මෙහෙරියාව මේ නිශායම මුවදොර සිට සමීප කරවන්නට සැරසෙන සිත්නෙත් අසපුවයි අපි අරඹන්නට සූදානම් වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනට අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ඇරයුම් කළේ බෙලිහුල් ඔය සීල සමාහිත අරණ්‍ය සේනාසන වාසී ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූරකව පිළිගෙන සිත්නේ තසපුවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට අපි සූදානම් වෙනවා. දම්දෙසුම ආරම්භ කරන්නට සූදානම් වෙන වෙලාවේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක දයාබර සියලු දෙනාට උමාදරයෙන් කරුණාවෙන් ගෞරවයෙන් සේපත් කරන කාරණාව නම් එදා මිහිඳු මහරහතන් වහන්සේ ලක්ධරණී තලයට වැඩම කරලා උන්වහන්සේ මුළුමහත් සමාජයටම අපේ රටටම මේ ලෝකයේ තියෙන වටිනාම දායාදයයි තිරණය කළේ. ඒ තමයි ඔබ අප සරණ ගිය ලෝතුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙසා වදාළ ශ්‍රී සද්ධර්මය. ඉතින් මේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් සැනහෙන සිත් තුළට ප්‍රතිපත්තියෙන් බුදුරජාණන් වහන්සේ වගේම මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කොට වන්දනා කරන්නට උතුම් අවස්ථාවක් net ඔස්සේ ඔබට ලං කරන්නට සීතල බණ්ඩාරවෙල ඉඳලා අපි සූදානම්. බොහොම ගෞරවහරසරින් බක්කුල මහා සෑයේ සිට වඩමවන්නට යෙදුණු අපේ ගලිගමී ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් ශාසනයට පූජා කරපු බක්කුල මහා සෑයේ තැන්පත්ව වැඩහිඳින ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා, ඒ වගේම බක්කුල මහරහතන් වහන්සේ, සීවලී මහරහතන් වහන්සේ, ප්‍රධාන කොටගත්තු අරහත් උත්තම ධාතුන් වහන්සේලා, ඒ වගේම බුරුමයෙන් සහ තායිලන්තයෙන් බක්කුල සෑයට ලැබුණු දුර්ලභ උතුම් රහත් ධාතුන් වහන්සේලා ඔබේ දෑස්මානයේ තබාගෙන වඳින්නට අවකාශ ලබා දෙන නේත්‍රහබි වන්දනාවත් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ භූමියේ සදාතුක මන්දිරයේදී. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා දැන් මේ වන විටත් අපේ රටේ ජනතාව බොහොම කැමැත්තෙන් ඒ උතුම් ධාතුන් වහන්සේ දැකවැඳ පුදා ගන්නට එකතු වෙමින් සිටින වෙලාවේ නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයත් එක්ක තමයි අපි මේ සියලු දේවල් ඔබට බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාමය කේන්ද්‍ර කරගෙන ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදරි කරගෙන ඒ වගේම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමයත් සමග එකතු වෙලා සිදු කරන්නට යෙදෙන්නේ. ඒ වගේම කසාගල ආයතනය අපිත් එක්ක එකතු වෙලා මේ අසිරිමත් පින්කම ඔබට දායාද කරන්නට එකතු වෙලා සිටින වෙලාවේ ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට ඇවිල්ලා මේ උතුම් ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්නට. ඒ වගේම අලංකාර තොරණ, බැතිගී සරණිය ඇතුළු කොටගත්තු ආමිස කලාපයේ තවත් බොහෝ පුණ්‍ය අවස්ථාවන් ඔබට සතුටින් ලං කරන්නට අපි සූදානම්. දන්සැල්ලාදියත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා බණ්ඩාරවිල පුරවරයට ඌවේ ඉන්න හැමෝටම, එකතු වෙන්න පුළුවන් හැමෝටම අපි ආරාධනා කරනවා බණ්ඩාරවිල නගර මැදේ පිහිටි ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට එකතු වෙලා මේ නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපයත් එක්ක පින් පුරන්නට, ආමිස පූජාවන් දෙක සතුටු වන්නට, සදහැසිත උපදවා ගන්නට එකතු වෙන්න කිය. ඉතින් ආරාධනාවත් කරන ගමන් නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් මේ වැඩසටහන් නැවත නැවත අහන්න දකින්නටත් ආරාධනා කරමින් ධර්මානුශාසනාව පැවැත්වීමට අතිපූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.

ශ්‍රද්ධාවන්ත පින්මතුනි, අද සිද්නෙත් අසපුවෙන් මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නට යෙදෙන්නේ අංක 162A15 කින්ස් විලේජ් ජෝන් පෙරේරා මාවත කදවර කටාන ලිපිනේ පදිංචි පින්වත් චම්පා සේපාලිකා මහත්මිය, ප්‍රමේස් හේවාවිතාරණ මහත්මා, සේනක දේශප්‍රිය, සුමුදු ජනක සහ පවුලේ සත්පුරුෂ පින්වත් පිරිස, ඒ සියලු දෙනාගේ පින්වත් පැතුම් මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය ශක්තිය අනුහසින් ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි පළමු කොට ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ලෝකානුකම්පාව, මහා කාරුණිකත්වය මොනතරම් දෝ කියලා හිතට නැගෙන්නේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙනගෙන නුවණින් මෙනෙහි කරනකොට. බුදුරජාණන් වහන්සේ වදාහල ධර්මයෙහි ඒ මහා කාරුණික බව සෑම පදයකම පැතිරලා තියෙනවා. විස්මිත ප්‍රඥාව සෑම බණ පදයකම ස්පර්ශ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ දෙවි මිනිසුන් යහපතෙහි යොදවා ඔවුනට සතුට ලබා දීම සඳහා. සතුට සොයන්නෝ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිය යුතුයි. සතුට සොයන්නන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒකායන මාර්ගයයි. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් සදහම්මම් පෙතෙහි ඇති සෝ ලතේවුල් නසාලන සුව සහනි උපද්දවාලන උතුම් ලක්ෂණය ඒ බණපදයෙන් කියවුණා. එනිසා සැපත සොයමින් නොවරදවා මේ සැපත ලබන්නට මහන්සි වෙලා කටයුතු කරනවා නම් එකම තැන තමයි බුදුරජාණන් වහන්සේගේ මේ පිවිතුරු ශාසනය. සංසාර ගමන වගේ අතිදීර්ඝ ගමනක බුදු සසුනක පහස ලැබෙන්නේ සත්වයෙකුට බොහෝම දුර්ලභව. සසර ගැන කියා දුන්නෙත්, සසර දුකෙහි බිහිසුණු බව කියා දුන්නෙත්, සත්වගමේ අන්ධකාරයෙන් යන ගමන ගැන කියා දුන්නෙත් බුදුරජාණන් වහන්සේ පමණයි. මහා කරුණාවෙන් සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් දෙවන්ත මහන්සියකින් සිතන්න බැරි පමණින් පාරමිත ධර්ම පුරලා හිතන්න බැරි තරම් දුක් දොම්නස් උහුලලා තමයි ඒ මහසී මුනිවරයා මේ ලෝකයට සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබමින් සැපත සතුට ගෙන දී වදාළේ. ඒ මහා පාරමිතාවක ඵල ධර්මයේ තමයි සම්මා සම්බුද්ධ රාජ්‍යය කියලා කියන්නේ. පාරමී පුරණ කාලවක වානුවෙත් ලෝතුරා බුද්ධ රාජ ලැබීමෙන් ගෙවූ 45 අවුරුද්දෙත් බුදු සසුන පවතින 5000 කාලේ පුරාවට ඉන්මතු යුග යුග ගානකට බුදුරජාණන් වහන්සේ නිසා සිදු වුණා වූ සුභසෙත, සත්වයන් ලැබූ සැනසීම් මහිමය, සත්වයන්ට අත්විඳින ලැබුණ පහසුව, සත්වයන් සංසාර දුකින් අත මිදී සනසා සැනසී ලැබූ අමා මහ නිවනේ සුවය මේවා ගැන සිතනකොට බුද්ධෝත්පාදය මොනතරම් මහිමයක් දෝ කියලා හිතට නැගෙනවා. අපි හැමෝම ඒ උතුම් සම්බුද්ධ ශාසන මහිමයට හිමිකරුවන් උනේ අපිත් සංසාරයේ බුදු සරණ ලබන්නට විශාල පිනක් කරලා තිබුණ නිසා. දැන් අපේ වාරය, ඔබේ මගේ වාරය පැමිණිලායි තියෙන්නේ. හරියටම මේ පැමිණි වාරය ඔබට මට යහපත පිණිසම පැමිණි වාරයක් බව දැකගන්න දැනගන්න ඔබ දක්ෂ වෙන්න. ඒ උදෙසා සුගතෝ වාදීන් වදාහල කාරණා නිතර සිහි කැඳවන්න. බුද්ධෝත්පාදයේ දුර්ලභ වෙයි, මිනිස් බවද දුර්ලභ වෙයි, සදහම් ශ්‍රවණයේද දුර්ලභ වෙයි, සත්පුරුෂ ඇසුරද බොහොම දුර්ලභ කාරණයක්, පැවිද්ද උපසම්පදාව දුර්ලභ කාරණයක්, ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙන්නට ලැබෙන්නේ කලාතුරකින්. මෙන්න මේ වගේ කාරණා හොඳට සිහි කැඳවා ගන්න. එහෙම සිහි කැඳවාගෙන ඒ කාරණා පිළිබඳව හොඳ මානසිකාරයක් ඇතිව ධර්ම මාර්ගයේ තුල තෙදගැන්මුන සිතින් පිළිපදින්න. ඒ උදෙසා අපි හැමෝටම ලැබිලා තියෙන්නේ බොහොම කෙටි කාල වකවානුවක්. මේ පෘථිවි මණ්ඩලයෙහි අපට පෙර යුගවලත් මිනිසුන් ජීවත් වුණා. අපට පෙර යුගවලත් රජවරු, සිටුවරු, මහා ඇමතිවරු පහළ වුණා. අපට පෙර යුගයේ මේ පොළොවේ භවභෝග සම්පත් හැදුන වැඩුණා. එවුවා නෙලා මේ මහා පොළොවේ හිටපු මිනිසුන් තම තම ජීවිත පැවැත්තුවා. ඒ හැමෝටමත්
ජීවිත සදාකාලික වුණේ නැහැ. අපටත් එහෙනම් අප ලැබපු ජීවිතය කොහොමවත් සදාකාලික වන්නේ නැහැ. වචන වලින් ඒ කාරණේ මෙහෙම කිව්වට ජීවිතයේ අන්තිම කෙළවර මරණය බොහොම බිහිසුණු ස්වභාවයක්. ඒ බිහිසුණු බව ඉදිරියේ පවා අකම්පිත බව රැක ගන්න නම් හිත විසිරෙන්නේ නැතුව අන්තිම මොහොතේ පවා ජීවිතයෙන් සමුගන්න අවස්ථාවේ පවා හිත කුසල ආරම්මණයක පිහිටුවාගෙනම මේ ජීවිතයෙන් සමුගන්න නම් යනතන සුගතියක් කරගන්න නම් ඒ උද්දේශා ඇසුරු කළ යුතු පුරුදු කළ යුතු දේ තමයි මේ බුදු සිරිමෝ මඩලින් බදාහල ධර්මය පුරුදු කළොත් සීලමේ වශයෙන් සති ඥාන සමාධි ප්‍රඥා වශයෙන් දාන සීල භාවනා වශයෙන් කාය වාග් මනෝ සතරිත වශයෙන් සද්ධා විරිය ආදී ඉන්ද්‍රිය වශයෙන් මේ පුරුදු කරන ධර්මයම විතරක්ම ඔබට මට අන්තිම ඇසිල්ලේ රැකවරණේ පිණිස ඉදිරිපත් වේවි. එනිසා බහුලව බහුලව යම් කර්මයක්ද කරන්නේ එය බොහෝ සෙයින් ජීවිතයේ අන්තිම ඇසිල්ලේ අරමුණු වීමේ හැකියාවක් තියෙනවා. කර්මය ලෙසින් කර්ම නිමිත්ත ලෙසින්. එතකොට අකුසලය නම් බහුලව බහුලව කෙරෙන්නේ අකුසල කර්මයක් එබඳු කර්ම නිමිත්තක් අරමුණු වෙලා යන තැන ව්‍යසනකාරී දුක් ඇති සැප නැති තැනක් වෙන්නට පුළුවන්. එනිසා දැන් ඔබම තීරණය කරන්න ආවා යහපත් තැනකට මනුස්ස ලෝකේ නැමැති සුගති පුරයට ලැබුණා බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇහුණා කන් දෙකට අමා බුදු ගුණ බුදුබණ මටත් හිතින් මෙනෙහි කරන්නට තරම් නුවණක් ඥානයක් පිහිටලා තිබුණා. දෑත දෝත අත පය ගත මේවා විකල වෙලා තිබුණේ නැහැ. එහෙනම් ධර්මයේ හැසිරෙන් වමනා කරන සියලු පහසුකම් මට ලැබී තිබුණා. ඒ ලැබී තිබියදී පවා මම මේ ධර්ම මාර්ගයේ හැසිරුනේ නැහැ කියන පසුතැවීමත් එක්ක ජීවිතයේ අන්තිම කෙළවරට යන්නට එපා. එනිසා පසුතැවීමකින් තොරව ජීවිතයේ අන්තිම ඇසිල්ලට මුහුණ දෙන්නට සෝදානමින් මේ ධර්මයේ හැසිරෙන්නට ඕන. අදම ධර්මාවබෝධය අපේක්ෂා කරමි. හැබැයි අදම ධර්මාවබෝධය අපේක්ෂා කළත් මොකද ඒ උදෙසා සංසාර ගමනේ රැගෙන ආමනා විශාල පුණ්‍ය සම්පදාවක් තිබිය යුතු. ඒකට කියන්නේ පාරමිතාව කියලා. ඒ පාරමිතාව සපුරා තිබිය යුතුමයි මේ ජීවිතය තුළ මඟඵල නිවන් පිණිස. හැබැයි කිසිම කෙනෙකුට ඒ පාරමිතාව සැපිරී නොමැත කියා ඉඳුරාම කිව නොහැකි. ඒ හැකියාව නැත්තම් අපේ ජීවිතවල මේ ජීවිතේම ධර්මාවබෝධය පිණිස අවශ්‍ය කරන පුණ්‍ය සම්පදාවේ සහයෝගය තිබේද නැද්ද කියා කිව හැක්කේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට. එනිසා දැන් අප හිතන්නට ඕන මේ උතුම් බුදුසසුන මුණ ගැහිච්ච නිසා සදහම් ඇසෙන නිසා ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ගැන අපි හැමෝටම ශ්‍රද්ධාවක් පහළ වෙච්ච නිසා මේ ධර්මයේ ප්‍රණීත විෂයක් වෙලා අපට ඇසුරු කරන්න ලැබෙච්ච නිසා ඒ පෙර ලකුණු වලින් කියවෙනවා ධර්මාවබෝධයට අවශ්‍ය කරන විශාල පාරමී සහයෝගයක් අපේ ජීවිතවල සම්පාදනය වෙලා ඇති කියන කාරණේ. අන්න එහෙම හින්දා ඒ විදිහට හිතමින් මේ ධර්මය පුරුදු කරන්නට ඕන, මේ ධර්මය අසුර කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ හැමදාකම ඒ උදෙසා මඟ පෙන්වීම දේශනා කළා. අද මම ඔය ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් සජ්ජායනා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මපරියායක අන්තිම කොටස. තස්මාතිහ භික්කවේ ඒවං සික්ඛි තබ්බං. එනිසා මහණෙනි නුඹලා මෙන්න මෙහෙම හික්මෙන්න. කොහොමද? කාය වංකං පජහිස්සාම. කාය දෝසං කාය කසාවං. කායික වංක භාවයන්. ඒ කියන්නේ කායික වංක භාවයන් කියන්නේ කායික දෝෂයන්. නැත්තම් කායික කිලුටු. එහෙම කිව්වහම හිතෙන්න පුළුවන් මේ කය අපිරිසුදු බව කියලා. සාමාන්‍ය කය කුණු දෝවිල තැවරීමෙන් වෙන අපිරිසුදුකමක් අයින් කරන්න නෙමෙයි මේ දේශනා කළේ. කාය වංක, කාය දෝෂ, කාය කසාව කිව්වේ කයින් කෙරෙන අකුසල්. කයින් කෙරෙන කුදුමහත් අකුසල් වේ නම් හඳුනා ගන්න, ඒවා මෙමා කෙරෙන් මම දුරු කරනවා කියලා මහණෙනි හික්මෙන්න. පොණ්ඩ බුදුරජාණන් වහන්සේගේ අවවාදේ අනුශාසනාව. ඊළඟට වචී දෝසං වචී කසාවං වචී වංකම් පදහිස්සාම. වචී දෝෂ, වචනෙන් දොස් සහිත වචන, ඒ වගේම අකුසල සහගත වචන, වචනේ කිලුටු ඉවත් කරන්න. ඒ කියන්නේ වචනයෙන් කෙරෙන අකුසල් දුරු කරන්න. ඒවා දුරු කරමින් හික්මෙන්න කියන එකයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ඊළඟට මනෝවංකම් පදහිස්සාම, මනෝ දෝෂ මනෝ කසාව. මනෝවංක, මනෝ දෝෂ, මනෝ කසාව දුරු කරන්න. මානසික කිලුටු දුරු කරන්න, වංක දුරු කරන්න, ඒ වගේම මානසික දොස් දුරු කරන්න. මොකක් දේශනා කළේ? සිතින් කෙරෙන අකුසල් දුරු කරන්න කියන එක තමයි ඒ දේශනා කළේ.
කයින් කෙරෙන අකුසල් දුරු කරන්න අත්හරින්න කිව්වේ කයින් කෙරෙන අකුසල් තුනක් ඔබ දන්නවා ප්‍රාණඝාතය සොරකම සහ වැරදි කාමසේවනය ඒ දේ කිසිසේත් සිද්ධ නොකළ යුතුයි කාය වංක දුරු කරන ගිහි ශ්‍රාවකයා ඒව අත්හරින්න ඕන එමගින් කාය වංක දුරු කරන පැවිදි ශ්‍රාවකයාද නොකළ යුතු දේ තියෙනවා ඒව සම්පූර්ණයෙන්ම අත්හරින්න ඕන එමගින් කාය වංක අත්හැරලා කායික සුතරිතේ පුරුදු කරන ශ්‍රාවකයා සිද්ධ කළ මනාදී දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ ඒ දේ සිද්ධ කරන්නට ඕන. ඊළඟට වචී වංක කියලා කියවේ මුසාව, ඒ වගේම කේලම, පරුස වචන, හිස් වචන කියන වචනෙන් සිද්ධවන්නා වූ මෙන්න මේ සතර ආකාර වැරදි. ඒවා දුරු කරමින් වාග් සුතරිතේ පුරුදු කරන්න ඒ කිව්වේ මුසාවෙන් වෙන්වීම, ඒ වගේම කේලමින් පරුස වචනෙන් හිස් වචනෙන් වෙන්වෙමින් කතා කරන වචනේ නම් දහම් කතා, දස කතා. ඒ වගේ යෙදී වාසය කරන්න ගිහි වුණත් පැවිදි වුණත් වචී වංක දුරු කරනවා නම් ඒ දේ තමයි සිද්ධ කරන්න ඕන. ඒ වගේම මනෝ වංකම් පජහිස්සාම මනෝ වංක කියලා කිව්වේ ඔබට කලින් සිහිපත් කළා වගේ සිතේ කිලුටු කියන අදහසින් දේශනා කළේ අවිද්‍යාව ව්‍යාපාදී මිත්‍යා දෘෂ්ටිය කියන මෙන්න මේ අකුසල ධර්ම තුන මුලිනුපුටා දමන්න කටයුතු කරන්න කියන එකයි. මොනම අකුසලයක් වුණත් ඉස්සෙල්ලාම අකුසල් පිටක් ලෙස තමයි පහළ වෙන්නේ. ඊට පස්සේ තමයි ඒක කාය කර්මයක් වචී කර්මයක් බවට පත් වෙන්නේ. අකුසල චිත්තෝත්පාද 12ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ 12ක් වූ අකුසල චිත්තෝත්පාදයන්ට ඉඩ නොදී හික්මෙනවා නම් ආනි පුද්ගලයාගේ කාය වංක, වචී වංක, මනෝ වංක පිහිටන්නේ නැහැ. ඒ පුද්ගලයා සිතින් කායෙන් වචනෙන් කුසල් උපද්ද බාලමින් හික්මෙන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තමයි ඔන්නෝයි අනුශාසනාව. කාය වාග් මනෝ වංක දුරු කරමින් ධර්ම මාර්ගෙ හික්මෙලා අමාසැන සිලි හදා ගන්න කියන එක තමයි සියලු බුදුවරුන්ගේ මේ ලෝකෙ පහළ වෙන පරමාදර අනුශාසනාව. දැන් මේ අනුශාසනාව අපට ලැබී තියෙනවා. හැබැයි මේ අනුශාසනා මාර්ගයෙහි හික්මීමේ වාරයට ඔබ සූදානම් වෙන්න ඕන. ඒ හික්මීමට ඇති බාධා ඉවත් කරන්න ඕන. බාධා ඉවත් කරනවා කිව්වහම එකක් තමයි අසත්පුරුෂ ඇසුර. අසත්පුරුෂයාගේ ඇසුරට වැටිලා තිබුණොත් කාය කායික වාදසික මානසික සුචරිතේ පිරීමට ඒක බාධාවා. අසත්පුරුෂයා දැකීම, ඔහු සමග කතා කිරීම, පෛරුපාපණය කිරීම තුළ ඔබේ හෝ මගේ හෝ කායික වාදසික මානසික වශයෙන් අකුසල්ම පැන නගින මායික කිසි වාදයක් නැහැ. එනිසා ඒ සුචරිතය සම්පාදනය කිරීමේලා අවැසි මූලිකම කාරණයක් තමයි අසත්පුරුෂ ඇසුරින් වෙන්ව කල් ගෙවීම. ඒකට ඉතින් සෑහෙන මහන්සියක් මේ වගේ කාලයක දරන්න ඕන. සත්පුරුෂ ධර්මවල පිහිටපු පරමාදර සත්පුරුෂයෝ කියන්නේ මහා සංඝරත්නය ජීවමාන මේ ලෝකේ. ඉතින් ඒ මහා සංඝරත්නයේ ඇසුරෙන් තමයි සත්පුරුෂයාගේ සුවඳ අපට ආග්‍රහණය කරන්න ලැබෙන්නේ. ගිහි සත්පුරුෂ පිරිසකුත් ඉන්නවා. ඒ පිරිසත් සීලාදී ගුණ ධර්මවල පිහිටලා තිසරණයට දිවි පූජා කරමින් මහා සංඝයා වෙත සිව්පසෙන් උපස්ථාන කරමින් හික්මෙන පිරිස. එතකොට මේ ගිහි පැවිදි සත්පුරුෂ පිරිස ඇසුර කළොත් විතරයි අර කාය වංක, වචී වංක, මනෝ වංක ප්‍රහාණය කරන්නට අවස්ථාවම සැලසෙන්නේ. එහෙම නොවුනොත් ඒ අවස්ථාව සැලසෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය වංක, වචී වංක, මනෝ වංක ප්‍රහාණය කිරීම උදෙසා මහණෙනි මම ශ්‍රාවකයන්ට ඉඳුරාම මාර්ගයේ දේශනා කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි බොහෝ කාලයකට පෙර මේ ලෝකයේ සචේතන කියලා රජ කෙනෙක් ජීවත් වුණා. ඒ රජතුමා තමන්ගේ රථකාරයාට ආමන්ත්‍රණය කළේ කියන්නේ කරත්ත යුද කරත්ත නැත්තම් රජතුමා ගමන් කරන කරත්ත හදන ඒ රථකාරතුමාට ආමන්ත්‍රණය කරලා ප්‍රකාශ කළා සම්ම රථකාර මිත්‍ර රථකාරය ඉතෝ තන්න මාසානං අත්වේන සංගාමෝ භවිෂ්‍යති මීට මාස 6ක් ඉස්සරහට ගියාම අපි යුද්ධයකට ලෑස්ති වෙනවා තව මාස 6කින් අපි යුද්ධයකට ලෑස්ති වෙනවා අන්නේ ලෑස්ති වෙන යුද්ධයට කරත්ත නිසා විශේෂයෙන් කරත්තේ රෝධ දෙකක් හදන්න ඕන. මොකද ඒ කාලේ ඇත් අස්රිය පාබල කියන සිව් මහා සෙනගනි යුද්ධයකට ගියේ අතර තියෙනවා ප්‍රිය කියන කාරණේ. ප්‍රිය සේනා. එතකොට ඒ කරත්තක නැගලා යන යුද සේනා. සමහරවිට ඒ කරත්තේ අශ්වයන් තමයි අදගෙන යන්නේ. ඉතින් ඒ කරත්තේ සමහර විට රජතුමා එවැගේ යුද සේනා බලයෙන් යනවා. එතකොට ඒ කරත්තෙට රෝධ දෙකක් හදලා දෙන්න කියලා අර රජතුමා රථකාරතුමාට කියන්නේ කරත්ත හදන කෙනාට දැනුම් දුන්න මාස 6කට කලින් දැන් රතකාරතුමා මේක පිළිහරගෙන මාස 6ට දින 6ක් අඩු වෙන්න. ඒ කියන්නේ මාස 6 පිරෙන තව දින 6යි තියෙන්නේ. මාස 6 සම්පූර්ණ වෙන දින 6යි තියෙන්නේ. එන්නෙච්චර කාලයක් අරගෙන එකම එක කරත්ත රෝදයක් ඇදුවා. කවුද? රතකාරතුමා. දැන් ඉතින් රජතුමා කැඳවල ඇහුවා මිත්‍රය රතකාරය මම කියපු රෝද දෙක දැන් හැදුවද? කරත්ත රෝද දෙක හැදුවද? දේවයන් වහන්සේ එක රෝදයක් නම් හැදුවා. ඉතින් ඇහුවා
මිත්‍රය තව දින 6යි තියෙන්නේ අනිත් රෝධ හදා ගන්න කාලය ඇතිද දේවයන් වාස හදලා දෙන්න දැන් කොහොම හරි ඉතුරු දින 6නොත් රෝධයක් හැදුවා දැන් මේ රෝධ දෙක රජතුමාට පෙන්නවා රජතුමා ඇහුවා මිතුරු රතකාරය එක රෝධයක් හදන්න මාස 6කට ආසන්න කාලයක් ගියා මාස 6කට දින 6යි අඩු එතර කාලයක් කැප කරලා තමයි එක රෝධයක් හැදුවේ අනිත් රෝධ හැදුවේ දින 6කින් පෙනුමෙන් උසෙන් පළලෙන් දිගින් කිසිම වෙනසක් නැහැ මේ රෝධ දෙකේ මොකක්ද ඇත්තටම මේ රෝධ දෙක වෙනස දැන් රතුමාට මේක ප්‍රහේලිකාවක් ඉතින් අන්නේ වෙලාවේ රතකාරතුමා මොකද කනේ හදතුමාට පේන්න මේ බඳු අංගන ප්‍රදේශයක භූමි ප්‍රදේශයක තනිතලා මිදුලක දවස් 6කින් හදපු කරත්ත රෝධය පෙරලලා යවුවා රතුමාට පේන දැන් රෝධේ සෑහෙන දුරක් පෙරලිලා කරකිලා ගිහිල්ලා එහෙම්මම වැටුණා පොළවට ඊළඟට මාස 6කට ආසන්න කාලයක් අරගෙන හදපු කරත්ත රෝධේ පෙරලලා යවුවා ඒ කරත්ත රෝධේ සෑහෙන දුරක් ගිහිල්ලා පෙරලෙන්නේ නැතුව භූමියට විජුව කරත්තේ හයිකලා වගේ කරත්ත රෝධේ පොළවේම අක්කාහතම් මඤ්ඤී අට්ඨාසි හරියට යකඩයක් පොළවේ ගහම වගේ එහෙට මෙහෙට පෙරලෙන්නේ නැතුව ඍජුවම පොළවේ පිහිටියා දැන් රජතුමා මේ කරත්ත රෝධ දෙකම පෙරලෙන විදිහ බලාගෙන ඉඳලා රතකාරතුමාගෙන් අහනවා මිතුරු රතකාරය දවස් 6කින් හදපු රෝධේ පෙරලිලා ගිහිල්ලා පොළවේ වැටුණයි හේතුව දේවයන් වහන්සේ මේ රෝධේ නාභිය ඇදයි ඒ වගේම ගරාදී ඇදයි නිම්මලල්ලෙත් ඇද තියෙන පිටට හැබැයි පේන්නේ නැහැ නමුත් එහෙම සියුම් වංක භාවයක් තියෙන මේ වංක භාවය හේතු කරගෙන තමයි අර විදියට ගිහින්න පෙරලිලා ඇද වැටුනේ ඊළඟට මාස 6කට ආසන්න කාලයක් කල්කැප කරලා හදපු කරත්ත රෝධේ එහෙම පෙරලිලා ගිහින්ලා වැටෙන්නේ නැතුව ඍජුවම යකඩයක් පොළවේ ගහම වගේ පිහිටියේ ඒ රෝධේ කිසිම වංකයක් නැහැ ඒකේ නාභියද බොහොම හොඳට යහපත් විදිහට හදලා තියෙනවා. ඒ වගේම එහි ගරාදී නිම්මලල්ල මේකම තැනකවත් වංකයක් නැහැ. සැහැණ කාලයක් අරන් අදපු නිසා නිමීමෙන් පාඩුවේ නිදහසේ රෝධේ හදලා තියෙනවා. ඉතින් අන්නේ වෙලාවේ ඒ රතකාරතුමා පැහැදිලි කරලා දුන්නා මේ රෝධ දෙකේ වෙනස. බුදුරජාණන් වහන්සේ මහා සංඝයා අමතා දේශනා කරනවා සියා කොහපන භික්කමේ තුම්හාකං එවමස්. මහණෙනි නුඹලාට මෙහෙම හිතෙන්න පුළුවන්. අඤ්ඤෝ නූන තේන සමයෙන සෝ රතකාරෝ අහෝසි ඒ කාලේ ඒ රතකාරයා කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන් කියලා නුඹලාට අදහසක් එන්න පුළුවන් නකෝ පණේ තම් භික්කමේ ඒවන් දත්තබ්බ ඒ කාරණේ මේ තනට එපා අහං තේන සමයෙන සෝ රතකාරෝ අහෝසි මම තමයි ඒ කාලේ ඒ රතකාරයා වෙලා ඉපදුනේ ඒ රෝධ හදලා තියෙන ඒ කරත්ත රෝධ හදලා තියෙන රතකාරතුමා තමයි අපේ මහ බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තදාහම් භික්කවේ මහණනි එදවස මම කුසලෝ දාරුවංකාන කුසලෝ දාරු දෝසාන ඒ කරත්ත රෝධේ දොස් පලොස් අරින්න ඇදකුද අරින්න බොහොම දක්ෂයි මම ඒ කරත්ත රෝධේ හදන ලීසා යකඩනි පාවිච්චි කරන්නේ ඒ දෙවර්ගයේම පාවිච්චි කළ ඇදකුද අයින් කළ අවශ්‍ය කරන කරත්ත රෝධේ උසස්ම ආකාරයෙන් හදන්න මම මහණනි ඒ කාලේ දක්ෂයි ඒ තරයි කෝපනහම් භික්කවේ අරහං සම්මා සම්බුද්ධෝ මහණෙනි දැන් මම අරහං සම්මා සම්බුදු වෙමි. කුසලෝ කාය වංකානං කාය දෝසානං කාය කසාබාන. මම දැන් දක්ෂයි මහණෙනි. කායික වැරදි කායික අකුසල් මනාම තෝරා පහදා දෙන්න. එවැගේම වාචසික අකුසල් මානසික වසින්දවන අකුසල් මනාම තෝරා පහදා දෙන්න දක්ෂයි. එවැගේම කයින් කෙරෙන කුසල් වචනෙන් කෙරෙන කුසල් මනසෙන් කෙරෙන කුසල් මනාම පෙන්වා තෝරා පහදා දෙන්නට දක්ෂයි. යම් භික්ෂුවක් කරි භික්ෂුණියක් කරි උපාසක කෙනෙක් කරි උපාසිකාවක් කරි කවුරු වාරි යම් කායවංක මනෝවංක වචීවංක භාවයන්ගෙන් පෙළෙනවා නම් යුක්තව කල් ගෙවනවා නම් ඒමම් පපතිතාතේ භික්කවේ මස්මා ධම්ම විනය ඔවුන් මේ ධර්ම මාර්ගයෙන් බැහැරට යනවා සෙය්‍ය තහපිතං චක්කං චහි දිවසේහි නිට්ඨිතං අර දවස් 6කින් හදපු කරත්ත රෝධේ වගේ කායවංක වචීවංක මනෝවංක ඇති පුද්ගලයා මේ ධර්ම මාර්ගයෙන් බැහැරට ඇද වැටෙනවා පපතිතාතේ භික්කවේ මස්මා ධම්ම විනය කියලා වදාළේ යන්නේ කාරණේ එහෙනම් ධර්ම මාර්ගයේ තනසිල්ල හොයනවා නම් දිවුණු හොයනවා නම් අර කියපු කායවංක වචීවංක මනෝවංක මොනම හරි කිසියම් වූම ඔය කියපු ద్వාරත්‍රේ ඉන්න අකුසල පිළිඹුවන්නේ ආන්නේ අකුසලයන්ට ඉඩ තබන්න හොඳ නැහැ එනිසා දේශනා කළා මාස 6කට ආසන්න කාලයක් අරගෙන හදපු කරත්ත රෝධේ මහ පොළවේ යකඩයක් ගැහුවා වගේ යම්සේද පිහිටියේ අන්නේ වගේ මේ සම්බුද්ධ ශාසනය තුල සිවණක් පිරිසම කායවංක වචීවංක මනෝවංක ප්‍රහාණය පිණිස හික්මෙනවා නම් ඒවා දුරු කරමින් වාසය කරනවා නම් මේ ධර්ම විනයේ ඒ අය පිහිටපු පුද්ගලයෝ කියලා දේශනා කළා. අන්න එහෙම දේශනා කළා තමයි මම අර මාතෘකාවට සංඝායනා කරපු
ඒ උතුම් ශ්‍රී මුක දේශනාව අවසාන වශයෙන් ওই පරයායනේ දේශනා කළේ. ඒ දවස මහණෙනි මම ඒ දෙබදඬු වලින් හදන්නා වූ කරත්තරෝධ හැදීමේ මනාදක්ෂයෙක් වුණා. දෙබදඬු වල යකඩ වල ඇද ඇරලා ඒව කර්මාන්තේ මනාව යොදවන්නට දක්ෂයෙක් වුණා. මේ දවස අරහන් සම්මා සම්බුදු වෙමින් කාය වාග් මනෝ වංක භාවයන් දුරු කරමින් කාය වාග් මනෝ අවංක භාවයන් ඒ කියන්නේ කුසල ධර්මයන් උපද්දවාලන්නට මග කියන්න මම දක්ෂයි. මක් නිසාද? ඒ මග මම දැන් ගමන් කළා. බුදුරජාණන් වහන්සේ මග ගමන් කළා. දැන් බලන්න මේ කතාවන්හි නැත්තම් මේ දේශනාවේ පූර්වාපර සම්දි ගලපා බලනකොට පේනවන්නේ නේද මහබෝපතාණන් වහන්සේගේ තිබුණ විශේෂ දක්ෂතා. ඒ දුර ඈතින්දම් පවා බෝපතාණන් වහන්සේ මොනතරම් දක්ෂව ජීවිත භාවිත කළාද? දක්ෂව කියන එකෙන් මා අදහස් කළේ යහපතෙහි කුසලයෙහි මනාව පිහිටුවා ගන්නට, වැරද්ද වංක භාවය හඳුනාගෙන දුරු කරන්නට ස්වයම්භූ ඥාන මහිමයකින් විශේෂ හැකියාවක් පහළ වෙලා තිබුණ ඔය පාරමී භූමිය. ඒ හැකියාව පහළ වෙන්නේ මහබෝපතාණන් වහන්සේට නියත විවරණ ලැබීමත් සමග. ඊට කලොත් විශාල හැකියාවක් තියෙනවා. නියත විවරණ ලැබීමෙන් පස්සේ බෝපතාණන් මහන්සේට ඒ ආත්ම භාවයන්හි අධර්මයෙන් වෙන් වෙලා ධර්මයේ පිහිටීමේ පෙළඹවීමක් ඒ නියත විවරණය තුළ ලැබෙනවා. ඉතින් කොහොම නමුත් අවසානයේ ලැබිච්ච සෑම ජීවිතයක්ම පාරමිතා පුරන භූමියකට හරවා ගන්නවා. භූමියකට හරවාගෙන කායවංක වචීවංක මනෝවංක දුරු කරන්න කටයුතු කරනවා. එතකොට එහෙනම් පාරමි ගමන් මගේ පාරමි මන්තලාවේ මහබෝසතාණන් වහන්සේ කුමක්ද කළේ පාරමි පිරීම වශයෙන් කියලා ඇහුවෝ. පිළිතුරක් දෙන්න පුළුවන් මෙන්න මේ ධර්මපරියායට අනුව කායවංක දුරු කළසේක, වචීවංක දුරු කළසේක, මනෝවංක දුරු කළසේක. ඒවා දුරු කරමින් කායික වාචසික මානසික කුසල ධර්මයෝ නැවත නැවත උපද්දවාල්ලමින් දියුණුවට පමුණුවා පුහුණු කළසේක. ඒ උදෙසා දසපාරමිතාවෝ නේකවර නේකාකාරෙන් පුරුදු කළා. දානේ සීලේ නෛස්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය ආදී මේ පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා කොට සම්පූර්ණ කළා. ඒ මග කෙළවර තමයි සම්මා සම්බුද්ධ රාජ්‍යයේ හිමිකම ලැබෙන්නේ. ඒ සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබුණු පිණිස ආපු ගමන් මගේ තිබුණ ලක්ෂණ තමයි මේ බණ පොතේ හරි අපූර්වට ශ්‍රාවකයන්ගේ හදසන්තාන සතුටු කොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ දුර ගමනේ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරණ බෝසතාණන් වහන්සේ ලෙස ඇතැම් විට ගුරුවරයෙකුගේ අසුරක් ලැබිලත් නැහැ. ඇතැම් විට ධර්මයේ කියා දෙන වෙන කවුරුවත් හිටියෙත් නැහැ. ඒ ජීවිත පවා අකුසලයේ අකුසලයේ කියලා දැකවදාලා, කුසලයේ කුසලයේයි කියලා දැකවදාලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැන් මේ සම්මා සම්බුද්ධ රාජ ලැබපු ජීවිතයේ මොන තරම් දක්ෂ වුණාද අධර්මයෙන් කෙනෙක් අතමුදවා ධර්මයේ පිහිටවන්න. දැන් ජීවමාන කාලේ මොන තරම් මිසදිටු වලින් පරවස වෙච්ච හිත ඇති උදවියද බුදුරජාණන් වහන්සේ වෙත පැමිණුණේ. එක දෘෂ්ටාන්තයක් තමයි ඒ සත්‍යක අවසානයේ සත්‍යක වාදීන් පෙරදුණා. එනිසා ඒ මිසදිටු කියනෙම සංසාරේ පොදු උරුම. ඒ වගේම අකුසලයේ කියන එකත් සංසාරේ සහජ උරුම. ඒවට සත්වයේක් වසඟ වෙනවාය කියන එකේ අරුමයක් හෝ පුදුමයක් නැහැ. ආශ්චර්ය තමයි, පුදුමය තමයි සංසාරික ගති පුරුදු නසාලන උතුම් කුසල් ධාම් උපද්දවාලන මම්පෙත තම නුවණින්ම අවබෝධ කර ගැනීම තමයි ආශ්චර්යමත් දේ. රාගේ ප්‍රහාණය කරන මම්පෙත තම නුවණින්ම හඳුනා ගන්න. සංසාර ගමනේම රාගයට වසඟ වූ සත්ව ප්‍රජාව අතර එකමක ආශ්චර්යමත් පුරුසෝත්තමයන් වහන්සේ පහළ වෙලා රාගය, ලෝභය, කාමය, කාමාසාව ඒ සමස්තය ප්‍රහාණය කරන මම්පෙත හඳුනාගෙන අනුගමනය කළා. රාගය සදාකාලයටම ප්‍රහාණය කරනවා. මුළු සංසාර ගමනක ද්වේෂයට නතු වූ, ද්වේෂයෙන් ගිනිබත් වන සත්ත ප්‍රජාව අතර ආශ්චර්යමත් පුරුසෝත්තමයන් වහන්සේ නමක් පහළ වෙනවා. ද්වේෂය, වෛරය, පටිගය, පලිගැනීම සදාකාලයට ප්‍රහාණය කරන මාර්ගය හඳුනාගෙන ප්‍රහාණය කරනවා. අනිත් අකුසල් ධර්මත් එහෙමයි. ආන්‍ය නිසායි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආශ්චර්යමත් පුරුසෝත්තමයන් වහන්සේ කියන්නේ. ඒ වගේම සංසාර ගමන නැමැති දුක්බර ප්‍රවෘත්තිය අවසන් කරන, ඒ පැවැත්මම නිමා කරන අසංඛත ධාතු සංඛ්‍යාත සැපත හඳුනා ගන්නවා. හඳුනාගෙන පිළිවෙත් මගින් ඒ සැපත සාක්ෂාත් කරනවා. එහෙම උතුමන් වහන්සේ නමක් කවදා හෝ දවසක සංසාර ගමනේ පහළ වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. හැබැයි මේ පහළවීම සුලභ පහළවීමක් නෙමෙයි. පහළවීම අතිශයින්ම දුර්ලභයි. ඒ පහළවීමේ දුර්ලභ භාවය කියා පානට උපමා ඇත්තෙත් නැහැ. එනිසා ඒ දුර්ලභ පහළවීමක් හම්බ වුණොත් විතරයි අර සංසාරයේ විඳ යන සත්වයාට
අකුසල් ප්‍රහාණය කොට කුසල් වඩන මාර්ගයේ අහන්න ලැබෙන්නේ පුරුදු කරන්න ලැබෙන්නේ ආන්නේ අහන්න ලැබෙන්නත් පුරුදු කරන්න ලැබෙන්නත් සංසාරයේ ඇවිද යන සත්වයා කිසියම් විශේෂ පුණ්‍ය සම්භාරයක් සම්පාදනය කරලා තියෙන්න ඕන දානය සීලය සත්පුරුෂ ඇසුර මේම කාලයක් තිස්සේ පුරුදු කරන්න ඕන එකම බුද්ධ ශාසනයකින් සත්වෙක් සසර දුකින් අත මිදෙනවාම නෙමෙයි එකම බුද්ධ ශාසනයකින් අත මිදෙන්න නම් සංසාරයේ අති දීර්ඝ කාලයක් බුදු සසුන් ඇසුරු කර තිබිය යුතුයි ඒකට ආයේ වාද විවාද කොහෙත්ම ඇත්තේ නැහැ ශ්‍රාවක රහතන් වහන්සේලාගේ චරිතාපදාහන් ලෙස බලනකොට තෙහෙර ගාථා තෙහෙරී ගාථා ඉතා පැහැදිලි ඒ උතුම ඈත භවයක කොහේ හරි තැනක බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච වෙලාවක ඒ උත්තම බුද්ධ ශාසනයේ පිහිටා ධාරිය ලබාගෙන දම් පින්කම් කළා සිල් පින්කම් කළා පාරමිත ධර්ම සම්පූර්ණ කළා සෑය බෝධීන් වහන්සේ මේ පූජනීය වස්තු ඇසුරු කළා මහා සංඝ රත්නය ඇසුරු කළා සුචරිතය සම්පාදනය කළා ඒ පුණ්‍ය මහිමය දිනු කර කර දිනු කරගෙන දීර්ඝ කාලයක් ආව ඇවිල්ලා අවසානයේ තමයි අපබුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ. ඒ වගේ චරිත ගැන අපේ අමා ධර්මයේ අපට දේශනා කළා තියෙන බුදුරජාණන් වහන්සේ. ඉතින් එනිසා යම් බුදු සසුනක සසර දුක් ගෙවා අවසන් කරලා සැනසෙල්ලා හදා ගන්න නම් අති දීර්ඝ කාලයක් ඒ උදෙසා මහන්සි වෙලා යෙදිලා පිළිවෙත් පුරලා තියෙන්න ඕන. ඒක කවුරු වුණත් සිද්ධ කළා තියෙන්න ඕනි දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් අවමෙන් සාරාසංඛ කල්පලක්ෂයක් ඒ පෙර පුහුණුවේ යෙදෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් දෙආසංඛ කල්පලක්ෂයක පෙර පුහුණුවේ යෙදෙනවා. සාමාන්‍යයෙන් සරියොත් මොගලන් මහා ශ්‍රාවක උතුමන් වහන්සේ, අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේලා ඒකාසංඛ කල්පලක්ෂයක්. ওই විදියට රහතන් වහන්සේ නමක් යටත් පිරිසෙන් මහා කල්පලක්ෂයකවත් පාරමී ශක්තියකින් තමයි භව දුක් කෙලවර කරන ඒ උතුම් හැකියාව ලබන්නේ. ඒ හැකියාව ඇති කරවන්නා වූ කරුණු කිහිපයක් ඔබ අහලා ඇති. එකක් තමයි ශ්‍රද්ධාව, වීරිය ඊළඟ කාරණය. ඊළඟට සතිය නැමැති කාරණය, සමාධිය නැමැති කාරණය, ප්‍රඥාව නැමැති මෙන්න මේ කාරණේ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ කරුණු මේ ඉන්ද්‍රිය ධර්ම කියලා මේවට කියන්නේ. මේවා නැමත නැමත නැමත නැමත තීව්‍ර කරනවා, බලවත් කරනවා, දියුණු කරනවා, පුරුදු කරනවා. ඒ සද්ධාමය හැකියාව, වීරියමේ කුසල වීරියමේ හැකියාව මේවා දියුණු කරනවා. අන්නේ වගේ උච්චතම අවස්ථාවකදී තමයි ශ්‍රාවක මනසක කෙලෙසුන් අතහැරීම සිද්ධ වෙන්නේ. කෙලෙසුන් ප්‍රහාණය වීම සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ කරන්නට ඉන්ද්‍රිය ධර්මවල බලවත් වීම මත. ඒ නිසා ගමන් මගේ අති දීර්ඝ කාලයක් ශ්‍රාවකයා ඔන්න ඔය ටික තමයි පුරුදු කරන්න ඕනේ. එතකොට බුද්ධ ශාපනයක් ලැබුණාම අපදක්ෂ වෙන්න ඕනේ ශ්‍රද්ධාවම දිනු කරන්න, කුසල වීරියම දිනු කරන්න, සතියම සමාධියම ප්‍රඥාවම දිනු කරන විදිහට සිතයි කයයි වචනේ හසුරුවා ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ දේ කරද්දි තමයි අර කිව්වේ කාය වංක වචී වංක මනෝ වංක තියාගෙන ඒ දේ කරන්න බෑ. සද්ධා විරියේ පච සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පංචකය බලවත් කරනවා කියන්නේම කාය වංක වචී වංක මනෝ වංක අතහරිනවා කියන එක. ඉතින් ඒ අවස්ථාවට තමයි අපි දැන් මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. මේ වාරයේ අපේ සැනසෙල්ල හිමි කර දෙන වාරයේ බවට පත් කර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික මෙහෙවර සපුරා සම්පූර්ණ කරලා තියෙනවා. ආ කිසිම ඌනතාවයක් නැහැ. මේ පරියාප්ති වර ධර්මය අහලා පුරුදු කරන්නට පටන් ගත්තාම කිසිසේත් ප්‍රතිපදාව වරදින්නේ නැහැ. එසේනම් ප්‍රතිවේදී වරදින්න හේතුත් නැහැ. එනිසා මෙහෙව පරිපූර්ණ ਸਰවාකාර පරිපූර්ණ සසුන් මඟ අත්විඳින්නට ලැබිච්ච වෙලාවෙවත් අපට බැරි වුණොත් කාය වංක, වචී වංක, මනෝ වංක අතහරින්න ඒක මහා වාසනාවක්. හැබැයි කෙනෙකුට එක ජීවිතයකින් කාය වංක, වචී වංක, මනෝ වංක අතහරින්න බැරි වෙයි. පුළුවන් කිසියම් එකම අකුසලයක් හරි අතහැර ගන්න දක්ෂ වෙන්න ඕන. දැන් ජීවිතයක් දැස තුලා බරට මැනලා බලනකොට අපේ ජීවිතයේ තියෙනවා ඇතැම් ගති පුරුදු, ඇතැම් කායික, වාචික, මානසික හැසිරීම්. ඒවා දැස බැලුවාම හොඳට විමර්ශනාත්මකව සමහර කාරණා තියෙනවා. ඒවා අයින් කළා දාන්න පුළුවන් බොහෝම පහසුවෙන්. නුවණින් කල්පනා කළා බොහොම පහසුවෙන් අයින් කරන්න පුළුවන් අඩුපාඩු තියෙන ජීවිතය අන්නයට ඉස්සෙල්ලාම අයින් කරනවා. දැන් අපි මෙහෙම කිව්වොත් කෙනෙක් යතින් බොරුත් කියවෙනවා, කේලනුත් කියවෙනවා, පරුස වචනත් කියවෙනවා, හිස් වචනත් කියවෙනවා. දැන් ඔය අතර කෙනෙක් කල්පනා කළොත් මම පරුස වචන කියන එක ඉස්සෙල්ලාම අතහරිනවා. මොකද දැන් පරුස වචන කොහොමත් හිතේ අදිෂ්ඨානයකින් සිහි කල්පනාවකින් පරුස වචනය කියවෙන දෙන්නෙම නෑ. කාලයක් තිස්සේ සති ගණන් මාස ගණන් හරි පුරුදු වුණාම පරුස වචන නොකියවෙන තැනට හදාගන්න පුළුවන්. ඒකත් වෙදින්න ඔබ ඊළඟට තව කාලයක් යනකොට මම දැන් කේලමෙනුත් අයින් වෙනවා. එතකොට පරුස වචනෙන් වෙන් වෙනකොට ඇතිවන සංයමය නිසා අර කේලමෙන් අයින් වීම පිණිස විශාල අනුබලයක් ප්‍රේරණයක් පුද්ගලයාට ලැබෙනවා. මගපෙන්වීමක්
සම්පහන්සනයක් නැත්තම් සමුත්තේජනයක් ලැබෙනවා. දැන් ඔන්න පරස වචනයෙන් අයින් වෙන්න යම් අදිෂ්ඨානයක් පිහිටෙව්වා, ඒක සිද්ධ කරගත්තා. කේලමෙන් අයින් වෙන්න යම් අදිෂ්ඨානයක් පිහිටව, ඒකත් දැන් සෑහෙන මට්ටමකට සාර්ථකයි. එතකොට මේ දෙකෙන්ම වෙන්වීම වශයෙන් පුහුණු කළේ කුසලයක්. ආන්නේ කුසලයේ තියෙන විශේෂ අනුහසක්, නැවත නැවත අකුසල් දුරු කරන්න ඒක උදව් වෙනවා. ඊළඟට ඔන්න දැන් බොරු වෙනුත් වෙන වෙන කල්පනා කරලා කොහොම හරි බොරු වෙනුත් වෙන වෙනවා. ඔන්න දැන් වචී වංක තුනක්ම අතහැරියා. ඊළඟට හිස් වචන වගේ කියවෙනවා නම් ඒකත් බොහොම පහසුවෙන් අතහැරලා දාන්න පුළුවන් පුද්ගලයාට කාලයක් යනකොට. ඒ නිසා ඔය හතරම එකසරි අතහරින කෙනෙකුට බැරි වෙන්න පුළුවන්. නමුත් එකක් හරි අතහරින්න පුළුවන් එකක් ඔතන තියෙනවා. අන්න ඒක හඳුනාගෙන ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ. ඒකයි අර බණ පොතේ අපට බුදුසිරි මුව මඩලින් දේශනා කළේ අනුපුබ්බේන මේ ධම්මේ තොහක තොහකං කණේ කණේ කියන ඔන්නේ බණපද. ටිකෙන් ටික නොවනැත්තා මේ ධර්ම මාර්ගය ඉදිරියට යමින් තමයි ධර්මයේ පුරුදු කරන අතරට අකුසලයෙන් වෙන්වීමේ හැකියාවත් කුසලයේ යෙදීමේ හැකියාවත් දියුණු කරන්නේ. මේක අනුපිළිවෙල ශික්ෂණ මාර්ගයක්. එකපාරටම ලෝකෙට රහතන් වහන්සේ නමක් බිහි වෙන්නේ නැහැ. රහතන් වහන්සේ නමක් වෙන්නම් ඒකාන්තයෙන් අනාගාමි වෙලා ඉන්න. අනාගාමි වෙන්න නම් ඒකාන්තයෙන්ම සකදාගාමි වෙලා තියෙනවා. සකදාගාමි වෙන්න බෑ සෝතාපන්න නොවී. සෝතාපන්න වෙන්න බෑ සත්පුරුෂයන් ඇසුරු කරන්නේ නැතුව. සද්ධර්මයේ ශ්‍රවණය නොකර යෝනිසෝ මනසිකාරයක් නැතුව අනුධර්ම ප්‍රතිපදාව වෙනෝයේදී සෝතාපන්න වෙන්න බෑ. සෝතාපන්න වෙන්න නම් ඒ කරුණ හතරත් ඕනි. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන ශ්‍රද්ධාව දියුණු කරන්න ඕන. ඒ බුදු ගුණ දැන දැන දැක දැක හඳුනා හඳුනා ඒ වගේම සීලයත් පුරුදු කරන්න ඕන. එතකොට ඒ නිසා ඒ අනුපිළිවෙලට තමයි කවදා හරි දවසක මේ හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ. කාට වුණත් මනුස්ස ලෝකේ ප්‍රශ්න නැතුවා නෙමෙයි හිතන්න එපා කවුරුවත් ඉහි වේවා පැවිදි වේවා ප්‍රශ්න නැති කෙනෙක් ඉත කියලා. හැමෝටම ඒ මට්ටමින් බලපවන්නා වූ විවිධ කායික මානසික ප්‍රශ්න තියෙනවා. ඊගෙදරක ගත කරන කෙනෙකු නම් විවාහ ජීවිතය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, අමු දරුවන් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, වෙන යම් වටපිටාවක වෙන්න පුළුවන්, රැකී රක්ෂා කරන තැන වෙන්න පුළුවන්, අසෝක කරන උදවිය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. වටපිටාවම කෙලෙසුන් මතුවන, කෙලෙසුන් ව්‍යාප්ත වන, ඒ කෙලෙස් ධර්මවල ක්‍රියාකාරීත්වයක් සහිත පසුබිමක් නිසා ඒ වගේ කායික මානසික පීඩා හිංසා ඒවා පුදුම වෙන දෙයක් නෑ. අනිත් එක තමයි තමන්ගේ කැමැත්තට, උවමනාවට, බලාපොරොත්තුවට අනුව හැමදේම ලෝකෙ කිසිදාක කිසිවෙකුට සිද්ධ වෙන්නේ නැහැ. අෂ්ටලෝක ධර්මයක් තුර පෙරලෙන ලෝකයක්. ලෝකයේ තුල පෙරලෙන අෂ්ටලෝක ධර්මයක්. එහෙමනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙව පසුබිමක අපි අපේක්ෂා කළ යුතු ඒකාන්තෙන් කායික පීඩා, මානසික පීඩා පැමිණෙනවා. හැබැයි ඒවා අවම කරගන්නත්, ඒවා අභිභවනය කරන්නත් පාර පෙන්වනවා මෙන්න මේ ධර්මයේ තුල. එනිසා ලෝකේ ඉපදී සිටින තාක් කිසිවෙකුට අෂ්ටලෝක ධර්මයේ පෙරලීමට නතු නොවි ඉන්න බෑ. ලෝකේ උපදින තාක් එක උරුමයි. හැබැයි මේ ධර්මය අහපු පුරපු කෙනෙකුට පුළුවන් ලාභයේදී උද්දාමයට පත් නොවි, අලාභයේදී ශෝකයට දුකට පත් නොවි ඉන්න විදිහට හිත හදාගන්න. එච්චරයි කරන්න පුළුවන්. ඒක ඉතින් ලොකුම ලොකු ජයග්‍රහණයක් නේ. ලාභයේදී උද්දාමයට පත් නොවන අතර අලාභයේදී ශෝකයට, පීඩාවට, වේදනාවට, හැඬීමට පත් නොවි ඉන්න හිත හැදිලා තියෙනවා. එහෙනම් ප්‍රශ්නේ එතන විසඳිලා. එහෙනම් ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන්නේ සිත අකම්පිත තැනට පුහුණු කිරීමෙන් මිසක් ප්‍රශ්න එන්න එපා කියලා ප්‍රශ්න වලට බයේ දුවල හැංගිලා එහෙම අවදාවත් සැනසෙල්ලක් හදා ගන්න ලැබෙන්නේ නැහැ. එනිසා මහබෝසතාණන් වහන්සේගේ ජීවිතය බලන්න. මහබෝසතාණන් වහන්සේ අභියසත පැමිණෙන තාක් සෑම ප්‍රශ්නයකටම මුහුණ දුන් ආකාරයේ පාරමිතාවක් වුණා. බෝසත් ජීවිතයේ අභියසට ආපු ලෝකයාගේ තියෙන පුරුදු ක්‍රියාකාරකම් ඒක ඒ දවසත් එහෙමයි, මේ දවසත් එහෙමයි, මතු දවසත් එහෙමයි. කොයි දවසෙත් එහෙම තමයි ලෝක යාත්‍රාවේ කාටත් කායික මානසික අපහසුතා දෙබිලි තැවිලි එනවම තමයි. ඒවා එන්න සුදුසු කර්ම සංසාරේ ඕන තරම් කෙරිලත් මොකද ඒ කර්ම කන්දරාව මෙතකයි කියලා කියන්න බෑ. ඒවා සුදුසු තැනදී විපාක දෙනවා. ඉතින් එහෙම ස්වභාවයක් නිසා එනවම තමයි යන් සිද්ධ වුණු සංසාරේ. ජාති ඇතිතා ජරා මරණ, ජරා මරණ ඇතිතා එතකොට ඒ සත්වයාට ශෝක වේදනා. එහෙමනේ දේශනාම. එතකොට මහබෝසතාණන් වහන්සේ සියල්ල අභියස කල්පනා කළා. මම කිසිසේත් මේ ගමන් මගේ සීලය විපතකටපත් කරගන්නේ නැහැ. මගේ කාය වංක ගති මං ඉස්මතු කරගන්නේ, කාය වංක යටපත් කරනවා. කාය වංකයන්ට ඉස්මතු වෙන්න දෙන්නේ නැහැ. අමාරුම තැන, බිහිසුණුම තැන, දුෂ්කරම තැන කාය කර්ම රැකගත්තා. ඒ කියන්නේ කයින් කෙරෙන වංක ගති දැන් ඔබ ඇහුවානේ. එතකොට ඒ කයින් කෙරෙන වැරදි නැති කරගන්න බෝසතාණන් වහන්සේ කටයුතු කළා. දැන් අවස්ථා එනවා පින්වතුනි, ඇතැම් පුද්ගලයෙකුගේ කයින් කෙරෙන වැරදි, ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාමසේවනේ වගේ දේවල් හැම වෙලාවකම සිද්ධ වෙන්නේ. ඇතැම් අවස්ථාවක් එනවා, ඒ අවස්ථාවේ පුද්ගලයාට මර්ධනය කරගන්න බැරි වුණාම වෙන ප්‍රාණඝාත ආදියට සම්බන්ධ වෙනවා. සමහර කෙනෙක් ඉන්නවා ජීවිතය නිසාවත් ඔය වැරදි කරන්නේ නැහැ.
අන්නේ ජීවිතේ නිසාවත් ඔය වැඩේ නොකරන තනින් පුහුණු කරන අය තමයි කවදා නමුත් බෝසතාණන් වහන්සේලා බවට හෝපත් වෙන්නේ. එහෙම නැත්නම් පසේ බුදු බව ලබන්න පාරමිත පුරන්නේ. ඒ වගේ උතුම් ගමනක් යන්නේ. දැන් අපටත් ඒව තමයි චරිතා දර්ශ. වෙන මොකොත්ම ආදර්ශයක් ලෝකේ නැහැ. ඒ නිසා ආදර්ශ සෙමිය යුත්තේ ජීවිතයට හදවත යම් කැඩපතකින් බලන්න බලාපොරොත්තු වෙනවා නම් හදවත බලන්න සුදුසු එකම කැඩපත තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නේ. ආන්නේ කැඩපතෙන් හදවත බැලුවාම තමයි යා යුතු දිසානතිය, සිටිය යුතු සිතුවිලි, නොසිටිය යුතු සිතුවිලි, කතා කළ යුතු නොකළ යුතු දේ, කළ යුතු නොකළ යුතු දේ හොඳට බටහා ගන්න පුළුවන්. ඒ අනුව හික්මිලා තමයි ඔය සෑම වර්ගයකම ප්‍රශ්නයකට විසඳුමක් හදා ගන්න තියෙන්නේ. ඉනිසාර මං සිහි කළා වගේ කාට වුණත් කොයි කාලෙත් ස්වභාවයක් තමයි ලෝක යාත්‍රාවේ අඩු වැඩි වශයෙන් දැබිලි තැබිලි කායික මානසික පීඩා එල්ල වෙන එකේවට කලබල වෙලා හඬා වැළපෙලා ඇති පළක් නැහැ. මේ ධර්මයේ මේ තැනට ගලප ගන්න ඕනේ. අනේ ගලප ගන්න තමයි මේ මඟ පෙන්වීම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට දැන් කාය වංක පැත්තෙන් කතා කළොත් කෙනෙක් ඉන්නවා ප්‍රාණඝාතයක් වෙනවා, සොරකමක් වෙනවා, වැරදි කාම සේවනයක් වෙනවා. ඒ පුද්ගලයා කල්පනා කරන මේ අකුසල් තුනම දැන් මගේ අතින් අඩු වැඩි වශයෙන් වෙනවා. දැන් මට ප්‍රාණඝාතයෙන් වෙලා ඉන්න පුළුවන් ඉස්සෙල්ලා මම මැස්සෙක්වත් මදුරෙක්වත් මරන්නේ නැති තැනට කුමාරියෙක් වෙනවා. උන අදිෂ්ඨානෙන් ඒ වැරද්දෙන් වෙන් වෙලා මාපය දෙකක් තුනක් හතරක් මාස හයක් කොහොම පුරුදු වෙනකොට ඒ අකුසලමේ පුරුද්ද කැඩිලා යනවා. එතකොට මැස්සෙක් මදුරෙක් වැහුවත් වෙන යම් තැනකවත් ප්‍රාණඝාතයක් කරන තැනට හිත සැහැසි වෙන්නේ නැහැ. එතකොට කරුණාවත් හිතේ දියුණු වෙනවා, මෛත්‍රියත් හිතේ දියුණු වෙනවා. ආන්නේකෙන් සහයෝගය ලැබෙනවා. යම් කෙසේ කෙනෙකුගේ අතින් අඩු වැඩි වශයෙන් කෙසේම් සොරකමක් කරනවා නම් හෝ සම්බන්ධ වෙනවා නම් හෝ ඒකෙන් වෙන් වෙන්නත් ඒක උපකාර වෙනවා. ඊළඟට ඒෙන් දියුණු වෙන කුසලෙ උපකාර වෙනවා වැඩි කාම සේවනයෙන් වෙන්නේ. අන්න ඒ වගේ යම් කෙසේ කෙනෙකුගේ මේ අකුසල් ජීවිතේ විද්‍යමාන නොවේ නම් එයා දක්ෂ වෙන්නට ඕනි අනුරක්කන ප්‍රධානෙන් වීරිය පවත්වන්න. ඒ කියන්නේ මෙතෙක් තමන්ගේ ජීවිතේ උපද්දවාගෙන දෙන කුසල් සම්පදාවක් නේක. ආන්නේ කුසල් සම්පදාව රැකගෙනම එයා ඉස්සරහට යන්න ඕන. ඒ වගේම භාවනා ප්‍රධානය කියලා කියන්නේ ඒ දිනු කරගත්තා වූ නැත්නම් ඒ පිහිටුවා ගත්තා වූ කුසල ශක්තිය දිනු වෙන විදිහට වැඩ කරන්න ඕනේ. ඒකට එයා දක්ෂ වෙන්න ඕනේ. එතකොට මේ ප්‍රතිපදාව, මේ මහන්සිය, මේ උවමනාව, මේ උත්සාහය අපේ පුද්ගල විමුක්තිය වෙනුවෙන්, අපේම සැනසීම වෙනුවෙන් වෙන කාටවත් නෙවෙයි ප්‍රතිලාභයන්. ඔබ කායික වංකයන්ගෙන් වෙන්න උන ප්‍රතිලාභය ඔබටමයි. ඔබ ඇසුරු කරන ප්‍රජාවලත් විශාල සිතක් සැලසෙයි. ඊළඟට මම මේ දෙයෙන් වෙන් වුණොත් ඒක ප්‍රතිලාභ පුද්ගල ප්‍රතිලාභ ඉහළම ප්‍රතිලාභ ටික අනිසම්පටික මටමයි එන්නේ. එතකොට ඒක තමන් ඉස්සෙල්ලාම දකින්න ඕනේ. මේ දම් දීම හෝ සීල් ගුණ ආරක්ෂා කිරීම හෝ බණ දහම් ඇසීම පිරීම හෝ අනුන් උදෙසා නෙමෙයි. තමන්ගේ සැපත උදෙසා. තමන්ගේ සැපතට යම කකමැති වෙනවා නම් ඒකට කරන්න දෙයක් නැහැ. තමන්ගේ සැපතට අකමැති වෙනවා කියන්නේ සැපතේ ප්‍රතිපදාවට අකමැති වීම. තමන්ගේ දුකට කැමති වෙනවා කියන්නේ සැපතේ ප්‍රතිපදාව අතහැරීම. එනිසා පුද්ගලයා දක්ෂ වෙන්න ඕනේ. මේ මගේ සැනසෙල්ල වෙනුවෙන් මම මේ දෙක කරන්නේ පැවිද්ද කේතන් දෝනි ගිහි මේ පැවිද්ද කෙනෙක් කේතන් දෝනි මම මේ පැවිද්ද ජීවිතය මේ උපසම්පදාව මම මේ ආරක්ෂා කරන්නේ මගේ සැපත වෙනුවෙන්. මේකෙන්ද මේක අසහනයක් වෙන්න බෑ මට. මේක පීඩාකාරී තනක් වෙන්න බෑ. මොකද මගේ සැපත වෙනුවෙන් මම තෝරාගත්ත දෙයක්. අනිත් එක මේ මගින් ගමන් කරපු ඕනතරම් සාන්තියටපත් උදාහරණ නිදර්ශන අපිට තියෙනවා මේ සාසන මාර්ගයේ. ඒ වගේම මතු ලැබෙන අරහත් ඵල විමුක්තිය වේවා, ඉතනින් යට තියෙන කෙසේම මාර්ග බල ප්‍රතිවේදයක් වේවා, ඒ වායේ ශාන්තිය පිළිබඳව සේහා ඒ මඟඵල නොලබපු පුද්ගලයෙකුට කිසියම් මට්ටමකට අත්විඳින්න පුළුවන්. කොහොමද අත්විඳින්නේ? සීල දකමින් රාග ආදී කෙලෙස් යටපත් කරමින් ඉන්නකොට, ද්වේෂය යටපත් කරමින් ඉන්නකොට සෑහෙන ශාන්තියක් අත්විඳින්න පුළුවන්. එතකොට හිතන්න පුළුවන් යම් දින

කයටයි හිතටයි සතුට. කයටයි හිතටයි සතුට ලැබෙන්න හේතු තියෙන්න ඕනි. ප්‍රධානම විශේෂම හේතුව තමයි උබ්බේත කත පුඤ්ඤතා. පෙර කල පින් ඇති බව. පින් ඇති බව නැත්තම් කයටයි හිතටයි සතුට නම් ලබන්න ලේසි වෙන්නේ නැහැ. හැබැයි ඒ පෙර කල පින් ඇති බව අඩු වෙන්න පුළුවන්. කෙනෙකුගේ බොහොම උස්සන්න පිනක් තියෙන්න පුළුවන්. හරි කොහම වුණත් කමන්නේ. දැන් බුද්ධ ශාසනයක් හම්බ වෙච්ච වෙලාවේ වැරද්දෙන් වෙන් වෙලා ඉන්නේ. අකුසලයෙන් වෙන් වෙලා කුසලයේ පිහිටන්න බාධා තියාගන්න හොඳ නැහැ. ඒක දුකසේ හරි කරන්න ඕනේ. ප්‍රතිපදාව දුකසේ වෙන්න පුළුවන්. ලැබෙන ඵලය රම්‍ය වේ නම් සුරම්‍ය වේ නම් සුභ වේ නම් දුකසේ හරි ප්‍රතිපදාව පුරලා එතෙන්ට යන්න ඕනේ. ඊළඟට ප්‍රතිපදාව බොහොම සැපසේ කෙනෙකුට පුරන්න ලැබෙන්න පුළුවන්. රෝග විපත් මොකුත් කරදර නැහැ. හොඳ පසු විමක් ඍතු සප්පාය තියෙනවා. පුංගල සප්පාය තියෙනවා. භෝජන සප්පාය තියෙනවා. ඒ වගේම සේනාපන සප්පාය තියෙනවා. ධම්ම සවන සප්පාය කෙනෙකුට හොඳට තියෙන්න පුළුවන්. කෙනෙකුට ඒවා එකක් දෙකක් තියෙන්න පුළුවන්. කෙනෙකුට ධම්ම සවන සප්පායක් තියෙනවා. පුංගල සප්පායක් තියෙනවා. හැම ඍතු සප්පාය, භෝජන සප්පාය ඒවා නැහැ. ඒවා නැති වුණා කියලා කලබල වෙලා හරියන්නේ නැහැ. අර පුංගල සප්පාය, ධම්ම සවන සප්පාය වගේ කාරණා තියෙනවා නම් ඒවා ශ්‍රේෂ්ඨ කාරණා මේ මාර්ගය. එනිසා ඒවා අඩු වැඩි වුණා කියලා කලබල නොවි වැදගත්ම කාරණය තමයි යමෙක් ඇසුරු කරගෙන යම් ස්ථානයක් ඇසුරු කරගෙන යම් වටපිටාවක පහසුවෙන් මත අකුසල් ප්‍රහාණය කළ හැකි නම් කුසල් දිනුනු කළ හැකි නම් ආන්නේ තන ඒ ප්‍රදේශයේ ඇසුරු ලබන්න ඕනේ. ඒකට බාධා තියාගන්න හොඳ නැහැ. එතකොට අනිත් දේ තමයි මේ හොයන අමා සැනසෙල්ල ලබන්න විශාල කැපකිරීමක් කරන්න ඕනේ. ඒ කැපකිරීම ලෝකෙ ලොකුම කැපකිරීම කියලා කිව්වට කමක් නැහැ. එහෙනම් ඒ කැපකිරීම කරන්න තනං ධර්මමය පෞරුෂයක් පුද්ගලයාට තියෙන්න ඕනේ. එතකොට ඒ කැපකිරීම ගැන කියන වචනයෙන් මම අදහස් කළේ දැන් පැවිදි ජීවිතයක් තෝරා ගන්නවා කියමු කෙනෙක්. අපි හිතමුකෝ තරුණයෙක් පැවිදි වෙන්න තීරණය කරන. එතකොට මව්ගෙන් පියාගෙන් වෙන් වෙනවා. වෙන යම් කවුද ඉන්නේ ඥාති තයසේන් හරි වෙන යම් ස්වාමියෙක් භාර්යාවක් හරි දරුවෝ හරි එහෙම පසු විමක් නේ ඔක්කොගෙම වෙන් වෙන්න ඕනේ. එතකොට එහෙම වෙන් වෙලා පැවිදි ජීවිතය තෝරාගෙන ඊට ඇතුළු වෙලා සාසන බ්‍රහ්මචර්යාවේ ආදරයෙන් ගෞරවයෙන් කුඩා වැරැද්දේ පවා බය දකිමින් හික්මෙන්න ඒ පුද්ගලයාට ඒ හැකියාව හදා ගන්න ඕනේ. ඒ දක්ෂතාවය හදා ගන්න ඕනේ. ඒතකොට ඒ දක්ෂතාවය තමන්ම හදා ගන්න ඕනේ තියක්. ඒකයි කිව්වේ විශාල කැපකිරීමක් කරන්න ඕනේ කියලා. කැලේසොන් ස්වභාවිකව ඇති වෙනවා. ඒක අහන්න දෙයක් නැහැ. රාගික අරමුණු එමටයි රාගය ඇති වෙනවා. ද්වේෂය ඇති වෙන අරමුණු ඕන තරම්. ඉතින් ද්වේෂය ඇති වෙන තමයි ඊට කඩ වැඩි. ඒක තමයි ඇත්ත. නමුත් මේ ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනා කෙතෙක් රාගය ඇති වෙන පසුබිම් තිබුණත්, ද්වේෂය වෙන යම් අකුසල ධර්ම ඇති වෙන වටපිටාවක් තිබුණත්, මේ ධර්මයේ අනුහසින් මේ ධර්මයෙන් කියා දෙන සතිය, මේ ධර්මයේ කියා දෙන සමාධිය, මේ ධර්මයේ කියා දෙන කුසල වීරිය, මේ ධර්මයේ කියා දෙන කුසල් අකුසල් උපදින ආකාර මේවා දැනගත්තාම ප්‍රතිපදාව දන්න නිසා, උපාය උපක්‍රමයේ දන්න නිසා තමන්ගේ සිත පරිස්සම් කරගෙන අකුසලයකට යා නොදී කාය වංකයකට වචී වංකයකට යා නොදී රැක ගන්න පුළුවන්කම ලැබෙනවා. එය කියාව ඇති වෙනවා. එනිසා පසුබිම මොකක් වුණත් ධර්මයේ හැසිරෙද්දී කැපකිරීමක් කරන්නට ඕන, මහන්සි වෙන්නට ඕන. මහන්සි නොවි මේ කැපකිරීමක් නොකර, පරිත්‍යාගයක් නොකර, ඉවසීමක් දරා ගැනීමක් නැතුව සසරෙන් සසර නිමා කළ කවුරුවත් නැලෝ. එනිසා කැපකිරීම, දරා ගැනීම, දුක් විඳීම අතර උපරිම තැන තමයි මහ බෝසත් චර්යාව. ඒ වගේම මහ බෝසතාණන් වහන්සේ කිව්වහම බෝසතාණන් වහන්සේගේ චර්යාවට පමණක්, බෝසතාණන් වහන්සේගේ පුද්ගල විමුක්තියට පමණක් නෙමෙයි, දෙවියන් සහිත ලෝකයක් සනසන්න බෝසතාණන් වහන්සේ පාරමී පිරුවා. ඒක තමයි අමාරුම දේ. පුද්ගල තමන්ට මේ ධර්මය ඇහිලා ඔය බක්කුල මහරහතන් වහන්සේ කවුරුවත් පැවිදි කළේ නැහැ, කාටවත් බණ කිව්වේ නැහැ. පෙර පාරමිතාවට මේ බුදු සසුනේ පැවිදි වුණා, නිරෝගී ජීවිතයක් ලැබුවා, අවුරුදු 260ක් විතර ජීවත් වුණා, පිරිනිවන් පෑමා. නමුත් සරියුත් මොගලන් දෙනම කොච්චර ධර්ම දේශනා කළාද? ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මොන තරම් සත්වගම් සහන් සුවයට යොමු කළාද? ඒ සියල්ල ඒව තමයි අමාරුම දේ. තමන් කොහොමාරි මේ සැනසෙල්ල හදාගෙන තමන්ගේ හිත ඉක්මවාගෙන කොහොමාරි නිවන් දකින්න පුළුවන් වෙයි කියම බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබුණාම, ධර්මයේ සංඝයාගේ සරණ ලැබුණාම ඒක පහසුයි කියනක නෙමෙයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ බලන්න පාරමී පුරලා, භාග්‍යවතුන් වහන්සේ පුද්ගලික විමුක්තිය උපරිම තැනට වැඩම කළා. මේසා කෲර ලෝකයක, කුරිරු ලෝකයක, කෘතඥතාව හඳුනන්නේ නැති ලෝකයක, දයා අනුකම්පා විරහිත ලෝකයක, බුදුරජාණන් වහන්සේට පවා අවියමෝරන්නට තරම් සැහැසි ලෝකයක, ඒ සියල්ල ඉදිරියේ ඒ හදසන්තානවලට දයාව, ශාන්ති, අනුකම්පාව, කරුණාව, ප්‍රඥාව, ශ්‍රද්ධාව වගේ කාරණා පහළවන විදිහට උදව් කරනවා, සහයෝගය ලබා දෙනවා, මඟ පෙන්වනවා, ධර්ම දේශනා කරනවා. කොයි තරම් විස්මිත හැකියාවක්, ඉවසීමක්, පාරමිතාවක් ඒ උදෙසා තියෙන්න ඕනද? ඒක අති දීර්ඝ කාලයක් තිස්සේ මහ බෝසතාණන් වහන්සේ සම්පාදනය කළා. එනිසා බෝසත් හදවතේ කාය වංකක් දුරු කළා, වචී වංකක් දුරු කළා, මනෝ වංකක් දුරු කළා. මනෝ වංක කිව්වා අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටිය, ඊළඟට ද්වේෂය. දැන්

ප්‍රීතිමෝ කෙනෙකුට තියෙන බලවත් දේශයක් හට ගන්නවා. ඒ වගේම අනුන්ගේ වස්තු කෙරෙහි හෝ බලවත් ආසාවන් හට ගන්නවා. ලෝභය ද්වේෂයනේ. ඊළඟට මිත්‍යා දෘෂ්ටියක් එනවා. ඉතින් කල්පනා කරන්න ඕනේ නුවණ වලින් කල්පනා කරන්න ඕනේ ධර්මයේ අසාසා අවිද්‍යාවත් මගේ හිතේ ඇති වෙනවා. ව්‍යාපාදයේත් ඇතර මම මේ දෙකෙන් එකක් ඉස්සෙල්ලාම අතහරිනවා. මම කාගේවත් වස්තු කෙරෙහි දැඩි ලෝභයේ මේ වස්තු මට ලැබේවා කියලා එහෙම මම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අනුන්ගේ සැප තමයි අනුමෝදන් වෙන පුරුදු වෙනවා. අන්නේ එහෙම පුරුදු වෙනකොට ද්වේෂයෙන් හිත ඈත් කරලා ද්වේෂයෙන් වෙන්න මෛත්‍රියේ පිහිටන්නට අර විදිහට කල්පනා කිරීම උපකාර වෙනවා. ඊළඟට හිතනවා මම මිත්‍යා දෘෂ්ටියනොත් ඈත් මිසදිටු අදහසක් මම ඇති කරගන්නේ නැහැ. මේ විදිහට හිත හිතා හික්මෙනවා. ඒ වගේම මෙතන වැදගත්ම සීකිරීමක් තමන්ගේ උපදිනලා තියෙන එකම කුසලයක් හරි වේනම් ඒ කුසලය අගය කර කර තමම බලන්න ඕනේ. මම කේලමින් වෙන් වෙලා ඉන්න කෙනෙක්. ආන්න එක අගය කරන්න ඕනේ. ඊට ලැබෙන ආනිසංස මෙනෙහි කරන්න. කේලමින් වෙන් වෙච්ච කෙනෙකුට කවදාවත් මිත්‍ර බෙහෙදයකට මූණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට මම ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්න කෙනෙක් කවදාවත් ප්‍රාණඝාතයෙන් වෙන් වෙච්ච කෙනා අඩු වයසෙන් මැරෙන්නේ නැහැ. අන්න එහෙම තමන් යම් අකුසලයකින් වෙන් වෙලා යම් කුසලයක පිහිටා ඉන්නවා නම් ඒ කුසලයේ තමාම අගය කරලා බලන්න ඕන. තමාම අගය කරන ඒ කුසලයේ ගැන ඇහෙන ඇගීම් නැත්නම් කුසලයේ ගැන ඇගීම් ඇහෙන තැනින් ඒ ඇගීම් අහන්න ඕන. අකුසලයට නින්දාවන තැනින් ඒ අකුසලයට කරන නින්දා සපුරා අහන්න ඕන. ඒ වගේම කුසලයේ විපාක ගැන ඇහෙන කතා අහන්න ඕන. අකුසලයේ ආදීනව ගැන ඇහෙන කතා, අකුසලයේ නිසා ලැබෙන දුක් විපත් ගැන ඇහෙන කතා මේවා අහන්න ඕන. අසහසා ඒ හැකියාව දිනු කරන්න ඕන. දැන් මේවා අහගෙන ඉන්න හැම කෙනෙක්ම ඇත්තටම දම් දෙන සිල් ගුණ දම් පුරන ධර්මයේ හැසිරෙන පේසක්. මේ බණ පදයේ කණේවැ කියන්නේ කාගේ හරි සත්පුරුෂයෙකුගේ. අඩුපාඩු ඇති. නමුත් අඩුපාඩු නැති කරගන්න කැමැත්ත තියන අය. එතකොට මේ කැමැත්ත ඒ අපේක්ෂාව බොහොම ශ්‍රේෂ්ඨයි. ඒ අපේක්ෂාව තමයි වැදගත්ම කාරණේ. ඒකට කියන්න පුළුවන් ආකල්පමය සම්පදාව කියලා. මේ මොහොතේ රාගයෙන් මැරිච්ච හිතක් ඇති, ද්වේෂයෙන් මැරිච්ච හිතක් ඇති යම් අපේක්ෂාව තියෙනවා. මේක අසද්ධර්මයක්, පාප ධර්මයක්, අකුසලයක් අයින් කර ගන්න ඕනේ කියන අපේක්ෂාව තියෙනවා. අයින් කර ගන්න තනියම බෑ. මේ ධර්මය අහලා මේ ධර්මයේ කියා දෙන දේ කරපුවාම ඒකාන්තින් අකුසලෙ නිදහස් වෙන්න පුළුවන්. ඒක බැරි කමක් නැහැ. ඒ නිසා තමන් උපද්දවාගෙන ඇති මෙතෙක් සිද්ධ කරපු කුසල් දහම් නිතර සිහි කරන්න ඕනේ. ඒක චාගානුසතිය වශයෙන් වෙන්න පුළුවන්, සීලානුසතිය වශයෙන් වෙන්න පුළුවන්. එහෙම සිහි කරන්න ඕනේ. ඒක සිහි කරන එක පවා අභිනවයෙන් කුසල් උපද්දවන්න උපකාරයි. එනිසා කරපු පින්කම් අමතක වෙන්න නොදී, මැකෙන නොදී මේ දැන් කළාමගේ සිහි කරන එක හිතට හයිලා. ඉතින් අන්නේ විදිහට මේ ධර්ම මාර්ගේ කාය වංක, වචී වංක, මනෝ වංක ප්‍රහාණය කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒකට උපකාර වන කරුණු ටිකක් තමයි මම මේ සිහි කළේ. දැන් අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ හිටියා නම්, මේ ඇස් දෙකෙන් දැකගෙනම ඒ බුදුහාඳින්ම බණ අහන්න ලැබුණා නම්, මේ ප්‍රශ්න මේ වෙනකොට විසඳිලා තියේවි. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් කරන්නේ එකම දේ තමයි ඒ සාස්තු ගෞරවය දිනු කරගෙන ධර්මයේ පිහිටලා සංඝයාගේ ඇසුරේ සැනසින්නි සුවය හදාගන්නේ. මහා බෝසතාණන් වහන්සේ ඉතිහාස යුගයේ පාරිමිදම් පුරණ කාලේ ලෝකයේ සනසන්නම කල්පනා කළා. ලෝතර බුද්ධ රාජ ලැබලත් ලෝකයේ සනසුවා. ඒ යුගයක අපිට සම්මුඛ වෙන්න ලැබුණා නම් අපි මේ දුක් රස නිමා කොට අමුසන්. අර තැනක තියෙන බණ පොතේ එක්තරා ජීවිතයක මහා බෝසතාණන් වහන්සේ රජ කුලේ රජකුමාරයෙක් වෙලා උපදිනවා. ඉතින් හැදිලා වැඩිලා උස් මහත් වෙලා මෝරණ කාලේ එනකොට පේනවා මේ රටේ මිනිස්සු පුදුම විදිහට අකුසල් කරනවා. ප්‍රාණඝාතය කරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා. දැන් ඉතින් බෝසත් කුමාරයාට කියා දෙන්න කවුරුවකුත් නැහැ. බෝසත් කුමාරයාගේ තාත්තා රට පාලනය කරනවා තමයි. නමුත් මිනිස්සු අසද්ධර්මයේ දෙනවා. බෝසත් කුමාරයා ඉගෙන කියාගෙන ඊට පස්සේ ඔන්න දැන් රජ පොටුවේ වාඩි වුණා. බෝසත් කුමාරයා කල්පනා කළා මේක කොහොමද මේ රටම ධර්මානුකූල කරන්නේ? උපායක් ඇටියට ඒ රටේ තිබුණ එක්තරා තැනක ප්‍රසිද්ධ වෘක්ෂය දේවස්ථානය. අපි කියමු දේවාලයක් කියලා. ඉතින් මිනිසු දහස් ගණන් ওই තැන් වලට ඇදලා විවිධ ප්‍රාර්ථනා කරන, දරුවෝ බලාපොරොත්තු වෙනවා, විවාහයක් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා, ධනෙ බලාපොරොත්තු වෙනවා, කරදර නැති වෙන්න කියලා බලාපොරොත්තු වෙනවා, සතුරන්ට මේ ශාප කරනවා, ඒ වගේ දේවල් කරනවා. ඉතින් විශාල මිනිස්සු පිරිසක් එකතු වෙනවා. බෝසත් කුමාරයා රජ වෙන්න කලින්ම උපරජතුමා හැටියට ඉන්න කාලේ ওই දේවස්ථානෙට නිතර යනවා. දැන් මේ යන්නේ උපක්‍රමයකට. මොකක්ද උපක්‍රමය? පස්සේ කාලෙක මේ ගමනින් ප්‍රයෝජන ගන්න. දැන් ගිහිල්ලා අනිත් මිනිස්සු කරනවා වගේම පෑන් වලින් අහවනවා, මල් පූජා කරනවා, ප්‍රදක්ෂිනා කරනවා, වඳිනවා, රජමාලිගාවට එනවා. දැන් රජ උපරජතුමා එනවා කිව්වම ඒක බලන්න දහස් ගණන් දෙනා එනවා. ඉතින් ඔහොමම කාලයක් ගිහිල්ලා දැන් මහරජතුමා බවට පත් වුණා. අමාත්‍ය මණ්ඩලෙම රැස් කළා. කිව්වා මම මේ රජකමට පත් වුණේ නිකන් නෙමෙයි. මම මේ රජකමට පත් වුණේ බාරයක් වෙලා. මොකක්ද බාරය? උඹලා දැක්කද මම නිතර අර දේවස්ථානෙට යනවා. ඔව් අපි දැක්ක මහරජතුමනි. ඔතන ගිහිල්ලා මම මේ ඒ දේවස්ථානයේ දෙවියාට මම විශේෂ භාරයක් වුණා, පොරොන්දුවක් වුණා.
මම රජකමට පත්වෙච්ච ගමම්ම මෙන්න මෙහෙම බිලි පූජාවක් කරනවා. මොකක්ද බිලි පූජාව? මේ රටේ ඉන්න දුස්සීල දස අකුසල කර්ම කරන, ප්‍රාණඝාතය කරන, හොරකම් කරන, වැරදි කාම සේවන ආදිය කරන අය අතරින් දහසක් දෙනා ඔතෙන්ට අරන් ඇවිල්ලා බෙල්ල කපලා උණුවේ ගලන ලේ වලින් මේ වටපිටාවම තෙත් කරලා බිලි පූජාවක් කරනවා. ඒ වගේම හැමෝගෙම හදවත් වෙනම වෙනම ආයුධ වලින් එළියට අරගෙන හදවත් ගොඩ වෙනම තියෙනවා. නහර බැල, ඒ කියන්නේ ශරීර අභ්‍යන්තර අවයව වෙනම තියෙන බිලි පූජාවක් මසින් ලේන් කරනවා කියලා මම ඒ දේවස්ථානේ පොරොන්දු වුණා. ඒක හරි ගිහිල්ලා වෙන්නේ නැති දැන් මම රජකමට ආවා. දැන් මට මේ බිලි පූජාව කරන්න ඕනි කිව්වා. එහෙම කියලා අමාත්‍යවරුන්ට කිව්වා මේ මුළු රටේම අනබෙරයක් යවන්න. මෙන්න මෙහෙම රජතුමා රජකමට පත් වෙද්දි මේ දේවස්ථානයට ගිහිල්ලා බාරයක් වෙලා තියෙනවා. දැන් ඒක මිනිසුත් දන්නවා කියනකොටම උපරජතුමා ඒ කාලේ නිතර ආව ගියා තමයි. ඒක නිසා දැන් මෙන්න මෙහෙම බාරයක් වෙලා තියෙනවා. ඒක ඔප්පු කරන්න ඕනි. මිනිසු දහසකකින් දහසක් මිනිසු බිලි දීලා තමයි පූජාව කරන්න තියෙන. හැබැයි සාමාන්‍යයෙන් මේ බිලි දෙන මිනිස්සු දුස්සීලය වෙන්න ඕනේ. සිල්වතුන් නෙමෙයි. දැන් ඔන්න බෙරකරුව හැමතැනම දවසක් ගානි රෑ දවල් නැතුව හසුරවල යවුවා. ඒ දිසාවට. ඒක විශාල මේ උද්ඝෝෂණයක් වගේ එකක් වුණා. ඒ කියන්නේ ගම්මාන වලට, ගෙවල් වලට, වීථි වලට, කඩපිල් වලට හැමතැනටම මේ පණිවිඩ කරුවෝ යනවා. දැන් අහන්න ලැබෙනවා මෙන්න මේ දවස් කීපයක් මෙන්න මේ මාස ගානක් ඇවෑමේ මේ දේ සිද්ධ වෙනවා. හරියටම නිරපරාධ කෙනෙක් අල්ලගන්නේ නැහැ. වැරදි කරන කෙනෙක් තමයි තෝරලා බේරලා තරපුරුෂ යෝදලා හඳුනාගෙන අල්ලගන්නේ. ඒ නිසා එහෙම කෙනෙක් ඒ පණිවිඩය දැන් දුන්නා. මේක කන වැකෙනකොට ඒ අහන මිනිස්සු ප්‍රාණඝාතයෙන් වෙන් වුණා, හොරකමින් වෙන් වුණා. සිතින්වත් හිතන්නේ නැහැ අකුසල් කරන්න. කොහමද දැන් ওই පණිවිඩය නිතර යනවා. කොහොම මාස 6ක් 7ක් 8ක් 10ක් ගියාට පස්සේ ඒ රටේ පාප කර්මයක් කරන එකම මිනිසෙක්වත් හොයාගන්නේ නැති වුණා. ඔක්කොම සිල් රකින්න පටන් ගත්තා, දන් දෙන්න පටන් ගත්තා, හොර මරකම් කරපු අය කුලී වැඩ කරන හැරි කාලා ජීවත් වෙනවා. මුළු රටම ඔන්න දැන් සිල්වතුන් බවට පත් වුණා. යටත් පිරිසෙන් පංචශීලය රකින්න. මිනිසු සිල්වතුන් වෙනකොට කලට වැසි වැටෙනවා. ඒ වගේම බතබොලට සාර වෙනවා. අනිත් පැත්තෙන් කරුණා දයා ගුණ ලැබෙනවා. දෙවියෙකුට වුණත් පිහිට වෙන්න පසුබිමක් එතකොට තියෙනවා. රජතුමා ධාර්මිකයි, අමාත්‍ය මණ්ඩලය ධාර්මිකයි, සාමාන්‍ය ජනතාවත් ධාර්මික වුණා. ඔන්න ඒ විදිහට මහබෝපතාණන් වහන්සේ මුළු රටම දසරාජ ධර්මයෙන් පාලනය කළා. ඉතින් ඒ දවසේ මහබෝපතාණන් වහන්සේ ලෝකයට සෙත සලසපු විදිය බලන්න කොච්චර කරුණාවක් තියෙනවද. එහෙම රජවරු වාසනාවන්. ඉතින් එහෙම බෝසත් රජවරු හැමදාම ලෝකෙ පහළ වෙන්නේ නැහැ. ඒ වගේම එහෙව් රජවරයෙක් දකින්න ලැබීම මොනතරම් ආශිර්වාදයක්ද. ඉතින් ඒ කාරණා ගැන සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ දවස මහණෙනි, එහෙමයි මම ලෝකයට ආර්ථේ හිතසුව පිණිස හැසිරුණේ. මේ දවස මම අමා දම් දෙසමින් ලෝකයට ආර්ථේ හිතසුව පිණිස හැසිරෙමි. දැන් අපිට බුදුරජාණන් වහන්සේගේ සදහම් අමා මෙහෙවර අපට දායාද වුණා. දැන් අපි ඒ දායාද ලබාගෙන අපේ සැපත හදා ගන්න ඕනේ. මෙත්තර සැනසීමක් ලැබලා තියෙද්දි, මෙත්තර විශාල ආලෝකයක් එන්න වෙලා තියෙද්දි, ඇසකුත් පෑදිලා තියෙද්දි, මේ ඇසින් මේ ප්‍රඥාව නැමති ඇසින් සත්‍ය බලා ගන්න බැරි වුණොත් ඒක අපේ පුද්ගලික අවාසනාව. ඒ නිසා මේ කාරණා හිතට අරගෙන කාය වංක, වචී වංක, මනෝ වංක දුරු කරමින් දහම් මග හැසිරලා ශාන්ත සුවය පද්දවා ගන්න සියලු දෙනාට භාග්‍ය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. අංක 162A 15 කින්ස් විලේජ් චෝන් පෙරේරා මාමත කදවර කටාන ලිපිනේ පදිංචි පින්වත් චම්පා සේපාලිකා මෙතනිය, ප්‍රමේ සේවා විතාරණ මෙතිතුමා, සේනක දේශප්‍රිය මෙතිතුමා, සුමුදු ජනක ඇතුළු මේ පවුලේ පින්වත් පිරිස තමයි මේ උතුම් ධර්ම දානමේ අද දවසේ සිද්ධ කරන්නට යෙදුනේ. පරලෝසපත් හේමදාස පියාණන්, ඒ වගේම රොසලින් මෞතුමිය, සී කුමාරසිංහ, එස් රාජපක්ෂ, මියුරින්, ආර්යදාස, වසන්ත ඇතුළු මේ පරම්පරාවේ නම් සඳහන් කළ නොකළ සියලු දෙනාටම අද මේ උතුම් පුණ්‍ය සම්පදාව අනුමෝදන් කරන්නට යෙදෙනවා. ඒ වගේම ඉංජිනේරු ප්‍රමේස්, පොලිස් පරීක්ෂක ප්‍රසාද්, ඒ සියලු දෙනාගේ දෙමව්පියන් වන JW හේවා විතාරණ පියාණන්, ඒ වගේම ශ්‍රියානි චන්ද්‍රලතා මෑණියන් ඇතුළු ඒ පිරිසට අද විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ලාල ජයමීර, සචින්ත මදුසාන්, වින්ද්‍යා තත්සරණි, සේනක දේශප්‍රිය, චන්ද්‍රිකා කුමාරසිංහ, විශල්‍යා දිව්‍යාංජලි, තිරින කෞශල්‍ය, සුනිල්, ඒ වගේම සුමුදු, වින්ද්‍යා, සුහස්, ඒ වගේම සඳු, කිරිමැණිකේ, සඳලි, හේමමාලී කියන ඒ පවුලේ සියලු දෙනාටම, දෝ දරුවෝ, ඒ ඥාති හිතවත් හැමෝටම බොහොම මෙත්සිතින් ආශිර්වාද කරමින් අද මේ මහර්ග ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නට යෙදුණා. ඒ සියලු දෙනාගේ පුණ්‍යාත්මි ප්‍රාර්ථනාවෝ මේ උලාර ධර්ම දානේ අනුහසින් ඉෂ්ට සිද්ධ වේත්වා කියලා මම පුණ්‍යානුමෝදනාම සිද්ධ කරනවා.

සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් සිල් දනාගේ ජීවිතවලට අමා සැනසෙනි ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා අභිවා

0: සාදු සාදු සාදු ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරව කරන්නට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නැවත නැවත සිහි ගන්වන්නට යෙදුණු පොසොන් පුර පසළොස්වක පොහොය අභිමුවතියාගෙන අද හේතුම් සද්ධර්මානුශාසනාව පැවැත්වූ අපේ අතිපූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා. නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපය අද දවස පුරාවටත් ඒ වගේම හෙට දවසේ කියන්නේ පොසොන් පුර පසළොස්වක පොහෝ දවසේ මේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ භූමිය කේන්ද්ර කරගෙන නගරය කේන්ද්ර කරගෙන සිදු කරනවා අපි. එහිදී නේත්‍ර අභිවන්දනා ධාතු නමස්කාර පින්කම ප්‍රතිපත්ති පූජා පැත්තේ දීප වැත්වෙනවා. බුදුන් දකින්නට රහතන් වහන්සේලා දැක වැඳ පුදා ගන්නට ලැබෙන උතුම් අවස්ථාවකුයි ඔබට මෙහිදී හිමිවන්නේ. ඒ අතර බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ වැඩහිඳිනවා. බක්කුල මහරහතන් වහන්සේගේ, සීවලි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩහිඳිනවා. එපමණක් නොවේ, බුරුමයෙන් බක්කුල මහාසෑයට පූජා කරන්නට යෙදුණු වටිනා අරහන්තක ධාතුන් වහන්සේලා ඔබේ දෑස්මානෙන් වඳින්නට පුළුවන්. ඒ වගේම තායිලන්තයේ සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් බක්කුල සෑයට පුදනු ලැබූ ඒ උතුම් වූ අරහන්තක ධාතුන් වහන්සේලා ඔබට දකින්නට දුර්ලභව ලැබෙන අවස්ථාවක් මේ. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා, ආපු නැති අය ඉන්නව නම් අද මධ්‍යම රාත්‍රී කුත්තු යනතුරුත් හෙට උදෑසන දක්වා වුවත් ඔබට අවස්ථාව තිබෙනවා. හෙට පුර පසළොස්වක පොහෝ දවසෙත් තිබෙනවා. ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ පුෂ්පාරාම විහාරස්ථානයට පැමිණ දැකලා වැඳ පුදා ගන්න ඔබට ආරාධනා කරනවා. ඒ වගේම ඒ අතර විශේෂයෙන්ම ශ්වේත පූජා වැඩසටහන, පෝදා සීල භාවනා වැඩසටහන පුෂ්පාරාම විහාරස්ථානයේදී හෙට අලුයම 6ට ආරම්භ වෙනවා. ඔබ අෂ්ටාංග පෝසත සීලය සමාදන් කරවලා, ඒ වගේම අපේ පූජනීය පල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා රාත්‍රී 7ට පැවැත්වෙනවා. ඒ ඇතුළු කොටගත්තු චිරප්‍රකට ගෞරවනීය දේශකයන්න් වහන්සේලාගේ දම් දෙසුම් අසා උපෝසතය රැක ජීවිතේ මහා කුසලයක් රැස් කරගන්නට අපිට ධර්මීය ලැබුණු ඉතිහාසයේ වටිනාම දිනියදා පොසොන් පුර පසළොස්වක පොහොදා ඔබට බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට එන්නයි ආරාධනා කරනවා. ආමිස කලාපයකුත් තිබෙනවා නගර මැදයේ සිට. එහිදී විශේෂයෙන්ම අලංකාර තොරණක් ඔබ වෙනුවෙන් ඉදි කරලා තිබෙනවා. ඒ වගේම තවත් වටිනා බැතිගී සරණිය දන්සල්ලාදී කොටගත්තු දේවල් මේ බණ්ඩාරවෙල පුරවරේ ඔබට දැක බලා ගන්නට පුළුවන්. ඒ සියලු දේවල් සමගිනොත් එකතු වෙලා ජීවිතේ මහ කුසලයක් පිනක් රැස් කරගෙන ඒව අනුමෝදන් වෙන්නට net සමග එකතු වෙලා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයයි ඒ වගේම තරුණ බෞද්ධ සංගමයයි සමග එක්ව සිදු කරන net නේත්‍රාලෝක ධර්ම විචය පොසොන් කලාපයට එකතු වෙන්නට හැමට ආරාධනා කරනවා. බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට නේත්‍ර අභිවන්දනාවට පැමිණ උතුම් බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේ දැසින් දැකලා වැඳ පුදා ගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.
1: සිත් නෙත් අසපුව.

0: දැගියක නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියක නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
1: සල්ලි කන්දක් මබෙසා තැන කටම මේ කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුරකිරිය මුල් ේරියාව ආරම්මල ගන මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප විතරක් නෙවෙයි ඔබ අත ඇති මුතල් සුරක්ෂ ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1127787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
4: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
5: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
1: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුරකිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප විතරක් නෙවෙයි ඔබ අත ඇති මුතල් සුරක්ෂ ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1127787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: අක්මාවෙ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0247-3131-540.
7: Wake up.
8: Satutu Hormones Alpha Studio.
9: දවසටම ඕන කරන vitamins Alpha Studio.
8: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
9: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
10: Good morning.
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
11: ලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන මහිලා මුඛ කතාවස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
1: අලුත් තැන කඩම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය මුල් ේරියාව ආරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: බැතිබර දායකත්වය
12: උපුල් ඉන්ටර්නැෂනල් මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය උපුල්ස් ඉන්ටර්නැෂනල්
5: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
13: අයිබවන් සුබ සන්ධ්‍යාවක්. ඉරිදා සිටින තසුපුව ධර්ම සාකච්ඡාවයි අපි නැවත ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. මේ වන විටත් අපිට දකින්නට පුළුවන් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ භූමියට ජනතාව ඒකරාශී වෙමින් නේත්‍රාභිවන්දනාවෙන් ලෝතුරු තථාගත මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න අවස්ථාව. ඒ වගේම නිකලේශී උත්තමයාණන් වහන්සේ අතර සීවලි මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ, අදිකොටගත්තු මහරහත් ධාතුන් වහන්සේලා බණ්ඩාරවෙද ශ්‍රී පුෂ්පාරාමයේ ඒකරාශි වෙලා ඉන්න පිරිස් බොහොම ගෞරවයෙන් නැමදුම් සිදු කරමින් තමන්ගේ ජීවිතයට දහම් මඟ කියා දුන්නු ඒ උත්තරීතර චරිත වෙනුවෙන් ගෞරවනීය ශ්‍රේෂ්ඨ පුද්ගලයන් වෙනුවෙන් තමන්ගේ අභිමානවත් ගෞරවය පුද කරන. ඉතින් එවැනි අවස්ථාවක අපි ඔබට ආරාධනා කරන හෙට පුර පසළොස්වක පොහෝ දවස උදෑසන 6ට අපි ශ්වේත පූජා පෝදා සජීවී සීල භාවනා වැඩසටහන ආරම්භ කරනවා. ඔබට පුළුවන් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාමයේ විහාරස්ථ භූමියට හෙට උදෑසනම එකතු වෙන්න. දැන් පටන් රාත්‍රී 9 දක්වා අඛණ්ඩව සීල භාවනා ශ්වේත පූජා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අතර අලංකාර තොරණ අද දවසේ ඔබට දකින්නට බණ්ඩාරවිලට එන්න කියලා අපි ආරාධනා කරනවා. හෙට දවසෙත් තියෙනවා. ඒ පමණක් නොවෙයි, විශේෂයෙන්ම මේ පුණ්‍ය භූමියේ ආසන්නයේ නගර මැදේ අලංකාර පහන් කූඩු වලින් සුසැදි බොහොම රම්‍ය චිත්තාකර්ෂණීය ස්වරූපයක් මේ පොසොන් උදානයත් සමගවට ලං කරන්නටයි net නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපයේදී අපට හැකියාව ලැබුණේ. තවමත් දන්සල් ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඉතින් මේ සෑම සියලු දේවල් එක්කම පොසොන් අසිරිය විඳ ගන්නට අපි ඔබට ආරාධනා කරනවා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ භූමිය ආසන්නයට එකතු වෙන්න කියලා. ඒ වගේම හෙට දවස පුරාවෙත් මේ නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාර පින්කම් පැවැත්වෙන නිසා ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න උදෑසන ඉඳලා මධ්‍යම රාත්‍රිය ඉක්ම යනතුරුත් අපි ඔබට අවස්ථාව ලබා දෙන්නට සූදානම්. ඉතින් ඒ නිසා ඒ සඳහා බොහොම ගෞරවයෙන් ආරාධනා කරන ගමන්ම විශේෂයෙන්ම දැන් අපි මේ ධර්ම සාකච්ඡාවේදී සූදානම් වෙන්නේ අපි මෙතෙක් කාලයක් මේ වැඩසටහන් කිහිපයක් තුල මතු කරමින් පැවත ආ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ තවදුරටත් කාරණා ඔබට ඉස්මතු කරන්නට. පොසොන් සඳහසේ මෝදු වෙලා තිබෙන වෙලාවේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ගෞරවනීය ඒ වැඩම වීමේ ඉතිහාසය පුනරාවර්ජනය කරන්නට අවස්ථාව සැලසී තිබෙන මේ අසිරිමත් මොහොතේ උන්වහන්සේගේ හිතේ ලෞතර තථාගත නාමයට තිබුණු ගෞරවය මනාව පැහැදිලි වෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ පවා මාගේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේකු ලෙසම උන්වහන්සේලා හඳුන්වන්නට යෙදුනේ. සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශ්‍රාවක ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි වෙනු කියලා. එතනේ ශ්‍රාවකයාණන් වහන්සේ නමක් ලෙසින් උත්තරීතර ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අරගෙන තමයි එදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හෙට වගේ දවසක පොසොන් පුර පසළොස්වක පොහෝ දවසක ලක්ධරණී තලයට වැඩම කළේ. ලෝකයට නිවීම පිණිස දම් දෙසූ ධර්මරාජයාණන් වහන්සේ කෙරෙහි පතල මහත් වූ ගෞරවය උන්වහන්සේ කෙරෙහි පැවතුණා. එය අපේ ශ්‍රී ලක්වාසී බොහෝ දෙනා තුල ධර්මයේ නමින් ස්ථාපිත වුණා, පෝෂණය වුණා, සිත් තුල සන්තානගතව බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරව ශ්‍රද්ධාවක් මතු වුණා. ඉතින් මේ සියලු කාරණා හිතේ තබාගෙන මේ සුදු පොසොන් සඳහා අහස් කුසාරා නැගෙන වෙලාවේ අපි මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව තවත් කතා කරන්නට සූදානම් වෙන්නේ. බොහොම ගෞරවයෙන් නැවත වාරයක් අපේ පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව ඉරිදසිත් නෙතසපුවේ ධර්ම සාකච්ඡාවට පිළිගෙන අවසර අපේ ස්වාමීන් වහන්සේ අපි සාකච්ඡා කරමු. මහා පුරුෂ ලක්ෂණවල අපට කතා කරන්නට තිබෙන්නේ 22 ලක්ෂණය. මම හිතන්නේ මේ කෙටි වේලාවකින් මේක ඉවර කරන්න පුළුවන් කමක් ලැබෙයිද කියලා මම දන්නේ කොහොම නමුත් බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ ගැන කියනකොට මිහිඳු මහරහතන් වහන්සේ අපට පෙන්වපු අපට ලං කරපු තථාගත බුදුරජාණන් වහන්සේ අපේ හිතේ ඇදෙනවා. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේ මේ ගෞරවනීය උත්තම ශ්‍රේෂ්ඨ ධර්මරාජයාණන් වහන්සේගේ ගුණ කදම්බය අපි එකින් එක නැවතත් ගලපමු. 22 මහා පුරුෂ ලක්ෂණය පිළිබඳ පැහැදිලි කිරීමකින් අද සාකච්ඡා ආරම්භය ලබා දෙන්නට ඔබ වහන්සේට ආරාධනා කරන අවසර ස්වාමීන් වහන්සේ.
10: හැම දිනාටම නැවතත් බොහෝම මෙත් සිතින් සිද්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන වෙලාවේ ආශිර්වාද කරනවා. සුවසේම මේ දහම් කරුණු ජීවිතයට ගලපාගෙන ධර්මයේ සහන් සුවය අත්විඳින්නට වාසනාව භාග්‍ය පෑදේවා කියලා ආශිර්වාද කරනවා. පින්වත් වරුණ, ඔබ හොඳ වචනයක් ප්‍රකාශ කළා. ලෝකයට නිවීම පිණිස දම් දෙසූ ධර්මරාජයන් වහන්සේ, ඒ තමයි අපේ අනධීවර බුදුරජාණන් වහන්සේ. බුද්ධ වචනේ තියෙනවා මෙන්න මෙහෙම කියමනක් වරුණ, සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. පරම ශාන්තියටපත් බුදුරජාණන් වහන්සේ ලෝකයට සංසිඳී නිවි පහන් වන්නට ධර්මය දේශනා කළ සේක, දේශනා කරන සේක. ඊළඟට වරුණ, අසත්තෝසෝ භගවා අසත්තාය ධම්මං දේසේති. පරිපූර්ණ අස්වැසිල්ල ලැබූ ඒ මහා මුනිවර ධර්මරාජයන් වහන්සේ දෙවි මිනිසුන්ට පරිපූර්ණ අස්වැසිල්ලක් ලැබුණු පිණිස අමා ධර්මය දේශනා කළ සේක, දේශනා කරන සේක. ඉතින් ආන්නේ උලාර දාශ ධර්මය, දේශෝ ධර්මය, සිරි මිහිඳු අනුබුදු අපගේ බුදු පුතුන් මේ ශ්‍රී ලංකා ධරණී තලයට වඩම්වා දීපු පිවිතුරු ඉතිහාසයත් සිහි කැඳවෙන ඔබ සිහි කළා වගේ සුදු පොසොන් සඳ අහස් කුස අරා නැගෙන සුබම සුබ දිනය අපට උදා වෙනවා. කෘතවේදීත්වයේ පිළිබඳව අපූර්ව සටහන තැබුවේ මේ ලංකාවේ ජීවත් වෙච්ච අපේ මුතුන් මිත්තෝ. වරුණේ ගැන කිසිම වාදයක් සැකයක් නැහැ. අදටත් මේ ගුණ සිලිලාරේ අවශේෂය තමයි අපේ ජීවිතවල කෙලෙහි ගුණ සැලකීම වශයෙන් යමක් ඉතුරු වෙලා තියෙනවා නම් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒවත් අපි බොහොම මෙත් සිතින් සිහි කරන්නට ඕන. ඒ දවස ගැන, ඒ ජීවිත භාවිතයන් ගැන, ඒ උලාර ආර්ය ශ්‍රාවක පරපුර ගැන සිහි කිරීමම අපට නැවුම් ප්‍රාණයකට, අලුත් ප්‍රබෝධයකට, පොසොන් උදානයකට ඒක පෙර නිමිත්තක්, උපකාරක ධර්මයක්. ඉතින් මරුණ මේ ඔබ කිව වගේ මහපුරුෂ ලක්ෂණවල ඉතුරු ටික මේ කෙටි වෙලාවකින් අවසන් කරන්නට බෑ. නමුත් අපි යම් සටහනක් හිතේ අඳින්නට බලමු ශ්‍රාවකයන්ගේ මේ බුද්ධ රූපය පිළිබඳව. ඒ වගේම වරුණ අර කලින් වැඩසටහන්වල සාකච්ඡා කරපු ඒවත් සම්බන්ධීකරණය කරගෙන එක ටිකට මේ කාරණා ටික නැවත පින්වත් ශ්‍රාවකවරුන්ට ශ්‍රවණය කරන්න පුළුවන් වුණොත් ඒක භවනාවක් වන අයුරින් ජීවිතයට ගල්ප ගන්න පුළුවන් වෙයි. නාවෙන මහා ස්වාමීන් වහන්සේ ඔය බුද්ධානුස්සති භාවනාව උගන්වනකොට වරුණ දේශනා කළා තියෙනවා අය අපේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ මේ ඔය මහපුරුෂ ලක්ෂණ ටික කටපාඩම් කරගෙන එකින් එක මෙනෙහි කරමින් ඒවා සංජායනා කරමින් ඒ බුද්ධ රූපයේ ඇති සුන්දරත්වය යම් පමණකට හිතට ගන්න මහන්සි වෙන්න ඕනේ කියලා. දැන් අපි වරුණ විවිධ පුද්ගලයන් ගැන අහනකොට, ඔවුන්ගේ ශරීර ලක්ෂණ ගැන අහනකොට, කටහඬ ගැන අහනකොට කිසියම් චිත්‍ර රූපයක් හිතේ මවා ගන්නවානේ. ඇත්තටම ඒ මවාගත් චිත්‍ර රූප වලින් බොහෝමයක්ම අපට නූපන් කෙලෙස් උපදින්න හේතු වුණා මිසක් සංසිඳීමකට හේතු වුණේ නැහැ. හැබැයි මේ මහපුරුෂ ලක්ෂණ ටික කියන්නේ වරුණ මෙන්න මෙහෙමයි ඒ බුද්ධ රූපය කියලා ශ්‍රාවකයා ඒ චිත්ත රූපය හිතේ මවාගෙන ඒ අනුව අර භාග්‍යතුන් වහන්සේ අරහං ආදී ගුණ ඒ උතුම් ගුණ සිහි කරන්නට උපකාරක ධර්මයක් ලෙස. එනිසායි අපි අර මුලින් ඉඳන් වරුණ මේව සාකච්ඡා කළේ කිසිසේත් අපත යන කතා නෙමෙයි, අසාර නිස්සාර කතා නෙමෙයි. කතාබන් අතර උතුම්ම කතාවක් වේනම්, වදන් වැලක් අතර උතුම්ම වදන් වැලක් වේනම් මෙන්න මේ වදන් වැල. වරුණ 21 වෙනි මහපුරුෂ ලක්ෂණය අපි සාකච්ඡා කළා කෙටියෙන්. නමුත් රසග්ග සග්ගී. ඊළඟට 22 වෙනි මහපුරුෂ ලක්ෂණය තමයි සීහ හනු කියන්නේ. ඒක නත යම් වචන කිහිපයක් ප්‍රකාශ කළා. දැන් සිංහයෙකුගේ ගත්තාම යටි හක්ක සම්පූර්ණයි, උඩු හක්ක අසම්පූර්ණයි. එතකොට සිංහයාගේ යටි හනුව වගේ ඒ භාග්‍යවතුන් වහන්සේ නැත්නම් ඒ මහපුරුෂෝත්තමයන් වහන්සේගේ උඩු හනුවත් මේ දෙකම සර්වාකාරයෙන් අර පුර 15වක දවසේ හඳ මඩල වගේ පරිපූර්ණව පිහිටලා තියෙනවා. දැන් වරුණ කොහොමද කියන්නේ අපි මේ වගේ කාලයක ධර්ම කතිකයේ කැටියට මේ වචන වලින් කියලා කොහොමද කියන්නේ සිතුවම සිතක අඳින්නේ. එනිසා හිතන්න ඕනි මේ කියා දෙන ආකාරයෙන් මේ භාග්‍යතුන් වහන්සේගේ ඒ හනුවේ පරිපූර්ණාකාරය පෙන්වන්නේ ඒ ඊළඟ මහපුරුෂ ලක්ෂණ ටික කියන්නට. දැන් ඒ සී හනු ලක්ෂණයෙන් තථාගත සිරිමුව මඩල යුක්තයි. ඒ කියන්නේ පරවාකාරයෙන් වටකුරුව ඒ සිරිමුව මඩලේ හනු පිහිටලා තියෙනවා. එතකොට හනුව පරිපූර්ණව පිහිටලා තියෙන එක මහපුරුෂ ලක්ෂණයක් වෙනවා. ඒ වගේම දැන් ඊළඟ මහපුරුෂ ලක්ෂණ කිහිපය තමයි වරුණ ඒ සිරිමුව මඩලේ. දැන් ඒ හනුව පරිපූර්ණව පිහිටලා තියෙන හින්දා තථාගතයන් වහන්සේගේ උඩු හනුවේ දළදා වහන්සේලා 20කුත්, යටි හනුවේ දළදා වහන්සේලා 20කුත් වැඩ ඉන්නවා. දැන් සාමාන්‍ය මනුස්සකෙකු ගත්තාම මේ හනුව පරිපූර්ණ නැති හින්දා සමහර කෙනෙකුගේ දත් 30ක් වෙන්න පුළුවන්, 28ක් වෙන්න පුළුවන්, ඊට අඩු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. එතකොට අර ඔබ අහලා තියෙනවනේ වරුණ 20 20 සේතසුදන්තෝ කියලා. ඒ දළදා වහන්සේලා 40ක් වැඩ ඉන්නේ අර සර්වාකාරයෙන් ඒ හනු මඩල පරිපූර්ණ නිසා. එතකොට මේක වරුණ කොහොම හරි කාවද්ද ගන්නනේ මේ පණිවිඩ හිතට බුදු රූපේ. ඊළඟට දැන් ඒ 44 දන්තෝ කියන්නේ 23 වෙනි මහපුරුෂ ලක්ෂණේ. ඊළඟට වරුණ ඒ දළදා වහන්සේලා පිළිබඳවම ඊළඟ මහපුරුෂ ලක්ෂණය දේශනා කරන සමදන්තෝ. සාමාන්‍ය කෙනෙකුගේ ගත්තොතින් කටක තියෙන දත් ගත්තාම එක එක අතට ඇඹරිලා විපරීත වෙලා සමහරට කසට බැඳිලා එහෙම එකක් විසා එකක් කොටයි එහෙමනේ. දැන් අපි කාගෙන ඔබේ මගේ අපි කාගෙනත් එහෙමනේ. කාගෙනත් එහෙමයි. එතකොට තථාගතයන් වහන්සේගේ සිරිමුව මඩලේ දළදා වහන්සේලා සමම පිහිටලා තියෙනවා. කොහොමද පිහිටලා තියෙන්නේ? උස්මිති තැන් නැති වෙක පෙළට මුතුවැට පෙළක්සේම පිහිටලා තියෙනවා වරුණ. දැන් සාමාන්‍යයෙන් අපි දැන් ගත්තාම වරුණ මේ අපි දැන් මිනිස්සෙක් දැක්කාම ඉස්සෙල්ලාම hina වෙලා කතා කරනකොට දැන් සමහර කෙනෙක් තොලෙන් දත් වහගෙන නැත්නම් කට වහගෙන ඉන්නකම් කිසියම් මේ මුහුණේ කිසියම් ලස්සනක් තියෙන සමහර කට විවර කරාට පස්සේ ඒ දත්වල තියෙන ඇදය කසඩ ගතිය දැක්කට පස්සේ අර ලස්සන නැති වෙනවා. එහෙම තියෙනවනේ වරුණ. ඒක ඉතින් රහසක් නෙවෙයිනේ නේද වරුණ? මේ කියන්නේ දැන් දැක්කට පස්සේ කෙනෙක්ගේ හිතේ පැහැදීම ඇති වෙන්න අවශ්‍ය කරන මේ විස්මිත ලක්ෂණනේ රූප සුන්දරත්වයනේ මේ කියන්නේ වරුණ. එතකොට ඒ සමදන්ත සමදන්ත කියන්නේ 24 වෙන මහා පුරුෂ ලක්ෂණය. දැන් දැන් භාග්‍යතුන් අපි රූපයට නින්දා කළා, තථාගතයන් රූපයට අවමන් කළා. දැන් එහෙම කියන උදවිය කෙනෙක් කියනවා නම් කාමයේ ගැන දන්නේ නැහැ, ලෝක රසයක් මේ සාමගි රසයක් හඳුනන්නේ නැහැ. එහෙම කියනවා නම් කෙනෙක් එක සම්පූර්ණ වැරදි. දැන් බලන්න මේ රූපයේ තියෙන විසිතුරු බව. මෙහෙම ලස්සන රූපයක් වෙන කාටද තියෙන්නේ? එතකොට මේ මෙතන දේශනාව තමයි වරෝණ මේ වගේ ලස්සන රූපයක් ලැබුවේ අර ඔබට මම මුලිනුත් කිව්වේ අපි අවසානේ පුළුවන් වුණොත් මේ මහා පුරුෂ ලක්ෂණ ලැබෙන්න හේතු වූ හේතු සමස්තයක් පිළිබඳව කෙටි සමාලෝචනයක් කරමු කියලා. එතකොට වරෝණ දැන් මේ සිරි මොහමඩලක මේ පිවිතුරු ලක්ෂණ මේ සුන්දරත්වයේ තියෙන සංසාර ගමනේ වාක් සුචරිතේ පිරීමේ ආනිසංස. එතකොට ඔබද වාක් සුචරිතේ පුරන්නේ නම් ඔබටද සංසාර ගමනේ නිවන් දක්නා ඥාති දක්වා දැන් අපි ගත්තොත් ඔබේ රූපයේ ඔබේ කටේ ඔබේ ඒ ආදි මුහුණේ ආදි වශයෙන් එහෙම අවලක්ෂණ බවක් පිහිටන්නේ නැහැ. ඒ ලස්සනක් පිහිටනවා කියන එක නෙමෙයි කියන්නේ වරුණ. රූපයේ ලස්සන හොයනවා නම් ලස්සන රූපයක සුවය කෙනෙක් හොයනවා නම් ඒක ඒ පිළිබඳව මෙන්න මේ විදිහේ හේතු සම්පදාවක් තියෙන මොකක්ද? වාක් සුචරිතේ පුරන්න ඕනි. කේලම් කිව්වොතින් බොරු කිව්වොතින් හිස් වචන කතා කරොත් පරුස වචන කතා කරොත් එතකොට විරූප රූප වෙලා උපදිනවා. දැන් වරුණ සමහර අවස්ථාවක කෙනෙකුගේ කට විවර වෙනකොට පුදුම විදිහ දුඟදක් එනවානේ. අහලක ඉන්න බැරි විදියට ඒක මේ තව කෙනෙකුට නිඳා කරනනේ අපේ ඔබේ මගේ වුණත් එහෙම නෙවෙයි වරුණ ඇත්ත කතාව. දතකට මැද්දොත් පිරිසුදු කරගත්තොත් කිසියම් ආකාරයකින් අනික් කෙනෙකුට අපුලක් නැතුව මේ කය පවත්වන්න පුළුවන්. හැබැයි තථාගතයන් වහන්සේගේ මේ සිරි මොහ මඩලින් එන්නේ වරුණ මහනිල් මල් සුවඳ, සඳුන් සුවඳ, ඒවත් අනික් කෙනෙකුගේ ඒ ඉඳුරන් බඳින මට්ටමක සුවඳක්. එතකොට හිතලා බලන්න කොහොම ලස්සනක් ඇතිද, කොහොම සුන්දරත්වයක් ඇතිද. ඊළඟට වරුණ දැන් ඊළඟ මහපුරුෂ ලක්ෂණය තමයි අවිවර දන්ත. අර දළදා වහන්සේලා පිළිබඳවම අවිවර දන්ත ඒක 25 වන මහා පුරුෂ ලක්ෂණේ. අවි දැන් විවර කියන්නේ සිදුරු කියන එකනේ. දැන් දත් අතර සිදුරු තියෙනවා. ඒතකොට සිදුරු තියෙනවනේ මොකද වෙන්නේ? ආහාර නතර වෙනවා. ඊට පස්සේ මොකද? දත් කුණු වෙන්න පටන් ගන්නවා. එතකොට ඒව රැඳුනට පස්සේ දැන් ගිරටු වලින් කූරු වලින් බැහැර කරන්න ඕනි. තථාගතයන් වහන්සේගේ සිරි මුව මඩලේ දල්දා වහන්සේලා එකිනෙකට බැඳිලා පිටලා තියෙනවා. එතකොට බැඳිලා පිටලා තියෙනවා කිව්වහම ඒක නිකන් අර අනවශ්‍ය හිරවීමක් නෙමෙයි වරුණ. කෙසංග මාත්‍රයකවත් සිදුරක් නෑ. එතකොට දළදා වහන්සේ ඒ සිරි මොහ මඩලින් දානේ වළඳනකොට ඒ කිසිම ආමිෂ ශේෂයක් ඒ දළදා වහන්සේලා අතර තැන්පත් වෙන්නේ නැහැ. එතකොට ඒ තැන්පත් නොවන නිසා තථාගතයන් වහන්සේ වළඳන දේ දෙතුන් වාරයක් ඒ සිරි මොහ මඩලින් හැපුවට පස්සේ කිසිම ආමිෂයක් ශේෂ වෙන්නේ නැතුව ඒ තථාගතයන් වහන්සේගේ ශරීරගත වෙනවා ඒ ආහාරය. එතකොට දැන් ඇත්තටම ගත්වරුණ දැන් ওই ප්‍රශ්න දැන් අපි ගත්තොත් දැන් ඔබේ මගේ වේවා අනික් කෙනෙකුගේ වේවා මේ දත් කුණු වෙන එක දත් පණුව කණ එක හරි මේක ලොකු ප්‍රශ්නයක් නේ. දැන් කවුරු වුණත් ওই දත්වල ආබාධයන්ට මුහුණ දෙනවනේ මේ කාලෙක නේද වරුණ. දතේ කැක්කුම් හැදෙනවා, දත් හෙල්ලෙනවා, දත් ගැලවි වැටෙනවා, දත් විවරණ වෙනවා. ඉතින් මේ කිසිම දෙයක් ඒ සිරි මුව මඩලේ විද්‍යමාන නැහැ. ඒ තරමින් මේ සිරි මුව මඩල අර සංසාරේ භාවිතා කරපු වාක් සුචරිතේ අනුවසින් සහ සත්‍ය පාරමිතාවේ අනුවසින් වරුණ සත්‍ය පාරමිතාව කියලා පාරමිතාවක් තියෙනවනේ. ඒ සත්‍යයේ පිහිටීමනේ, සත්‍ය වචන භාවිත කිරීමනේ. ආන්නේ පාරමිතාව අනුහපෙන් තමයි දෙවි මිනිසුන් ආමන්ත්‍රණය කරන්න මේ වගේ සොඳුරු සුදු බුදු රැස් විහිදෙන සිරිමුව මඩලක් ලැබෙන්නේ. එතකොට ඊළඟ මහා පුරුෂ ලක්ෂණය තමයි වන්න සුසුක්කදාට. ඒක 26 වන මහා පුරුෂ ලක්ෂණය.
13: සාදු සාදු සාදු. මේ කරුණ අහගෙන ඉන්නකොට මගේ හිතේ නම් බුද්ධ රූපේ මැවිලා පේනවා. ඔබටත් ඒක එහෙමමයි කියලා මම දන්නවා. විශේෂයෙන්ම බුදු පාමුල ඉන්නවා වගේ හැඟීමක්නේ මේ කාරණා කියනකොට දැනෙන්නේ. මේ සමහරුන්ට නම් අතිශෝක්ති කියලා හිතනවා ඇති. හැබැයි ඔබ নিকමටවත් හිතන්න එපා ඒ වගේ කාරණාව. මේ ධර්මයේ තිබෙන සමහන් ආකාරයෙන්ම තමයි අපි ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා ඒ අගෞරවය හිතේ මතුවෙන්නටවත් ඉන්න නොදී ධර්ම ගෞරවයෙන් පිරි බුදුරජාණන් වහන්සේ හිතේ මවාගෙන බුදුරුව මවාගෙන ඔබේ සිත සතුටෙන් පුරෝගෙන මේ ධර්මස්කන්ධය අහන්න, උන්වහන්සේගේ ගුණ කදම්බේ අහන්න, ඒ කරුණ ඔබ ග්‍රහණය කරගෙන බුදුරුව මවාගෙන ඔබේ සිත පිනා යනවා මේ වැහෙනකොට. ඒ නිසා ඒ උත්තරීතර හැඟීමට ඉඩ කර දෙන්න. අපි ස්වාමීන් වහන්සේ ඒ පිනා යෑම ජීවිතයක් කොච්චර සරසනවාද නේද අපි ස්වාමීන් වහන්සේ.
10: පින්වත් තරුණ ඒකාන්තයෙන්ම මේ වැහෙනකොට ඒ චිත්ත ප්‍රසාදය ශ්‍රාවකයාගේ හදවතේ ජනනය වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි මේ. ඒ වගේම හොඳට සිහියට ගන්න ඕනේ මේ නැති යමක් කියනවා නෙමෙයි වරුණ. සොඳුරු බුදුරුවේ අනන්ත ආශ්චර්යයෙන් කෙසංග මාත්‍රයක් පමණවත් විවර කිරීමක් තමයි මේ කරන්නේ. මේ මාතෘකා සැපවීම. එතකොට වරුණ දැන් මේ සුසුක්ක දාඨ කියනකොට දැන් දාඨා කියලා කියන්නේ තොල් කෙලවර පිටලා තියෙන වට ඌ දළදා වහන්සේලා හතරට කියනවා මේ දාඨා කියලා. දැන් අපේ සෙන්කඩගල පොර වැඩිනේ එක දළදා වහන්සේ නම.
13: වාමශ්‍රී යටි දළදා වහන්සේ.
10: දළදා වහන්සේ ළඟට සිළුමිණිසෑය තව දළදා වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ ප්‍රධාන දළදා වහන්සේලා හතරකින්
13: සෝමාවතී වැඩ හිඳිනවා දකුණු දළදා වහන්සේ.
10: දකුණු දළදා වහන්සේ. එතකොට මරුණ දැන් අපිට ලැබිලා තියෙන අන්න එහෙම දළදා වහන්සේලා. එහෙම පුණ්‍යවන්ත පිරිසක් අපි.
13: ඒ අතින් ස්වාමින්වහන්ස අපේ රටේ මිනිස්සු හරි සුවිශේෂයි. මොකද උන්වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේලාගෙන් වැඩිම ප්‍රමාණයක් පෙළක් ධරණේ තලයේ වැඩ ඉන්නේ. ඒක අපේ පිනටම පහළ වුණ අවස්ථාවක්. හරි සුවිශේෂයි.
10: සුවිශේෂයි. මහා ධාතුන් වහන්සේලා සියල්ලම වගේ අපිට ලැබිලා තියෙනවනේ මරුණ. ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේලා, දනදා වහන්සේලා. මොන පුණ්‍යවන්ත නිමේෂයකද අපි මේ කල් ගෙවන්නේ. මෙහෙම උරුමයක් දුන්නේ මොන කරුණාවකින්ද? අපි ගැන කොහොම විශ්වාසයක් තබන්නේ නැද්ද මේ භාග්‍යතුන් වහන්සේ? අපේ ජීවිත මේ පරම්පරාවේ පහළ වන මිනිස් පිරිස දෙස බුදු ඇසින් බැලුවානේ. බුදු ඇසට නතු වූ, බුදු කරුණාවට නතු වූ, අප උපදින්න අවුරුදු 2500කට කලින් නතු වූ ජාතියක් තමයි අපි මේ දායාද ලැබලා තියෙන්නේ. මෙන්න මේ අභිමානය විතරයි අපිට තියෙන, වෙන කිසිම අභිමානයක් නැහැ. මේ අභිමානය බැහැර කරනවා නම් නිකම්ම නිවට පිරිසක් මේ මෙච්චරයි වරුණ. එනිසා පොසොන් සමයේ වරුණ මේ කාරණේ ගැඹුරින් හිතට ගන්න ඕනි. මේක තමයි අපට එක්කම උරුමය. මේ උරුමය, මේ අභිමානය, මේ ප්‍රෞඩත්වය, මේ සભ્યත්වය ලෝකෙ දෙවන ජාතියකට නැහැ. ඒ කාන්තෙන් දෙවන ජාතියකට නැහැ. මේ ලෝකෙ, මේ අපි ජීවත් වෙන ලෝකෙ දෙවන ජාතියකට නැත්තම් පිටසක්වලක ජාතියකට තියෙන කිසිසේත් හේතුවක් නැහෙනි. මෙන්න මෙතනින් තමයි අපි ඔකෝම අභිමන් ලබන්ට ඕන, හයිය ලබන්ට ඕනි. මෙහෙම උරුමයක්, මෙහෙම සැනසීමක්, මෙහෙම සපතක්, මෙහෙම විද්‍යාවක්, මෙහෙම ආලෝකයක්, මෙහෙම මේ විදිහේ සැනසිරදායක ගමන් මගක් විවර වීමක්. වෙන මොන දේ තිබුණත් වැඩක් තියෙනවද වරුණ? මරණින් මත්තේ පේලියට දුගතියට යනවන වැඩක් නෑ. ලෝකේ මොන කෙහෙලි නැන්වත් වැඩක් තියෙනවද? මරණින් මත්තේ සතර අපායට වැටෙනවන. එතකොට අප්‍රමාණ සත්වගක් සතර අපායට වැටෙද්දී තිසරණේ හිමි අපට පුළුවන්කම ලැබෙනව අවම වශයෙන් සුගතියකට ගිහිල්ලා හරි ඒ තාවකාලික රැකවරණේ ලබාගෙන ඒ රැකවරණේ මත සදාකාලික රැකවරණේ මම්පෙත ඉදි කරගන්න. එතකොට වරුණ දැන් ඒ සොසුක්ක දාට කිව්වේ ඒ දළදා වහන්සේලා හතර නමගෙන් ඒ දළදා වහන්සේලා හරියට පහන් තාරකාවක් වගේ ඉතාමත්ම සුදු පාටයි. හැබැයි අර අනිත් දළදා වහන්සේලා සුදු පාටයි. මේ දළදා වහන්සේලා හතර නම අර දළදා වහන්සේලා හතර අතිරේකයෙන් සුදු පාට පේනවාම කියන කාරණේ නෙමෙයි මේ කියන්නේ. කිසිම ඒ සිරිමෝ මල්ල දෙස බැලුවා මේ තොල්පට විවර වෙද්දී ඒක අවිවරණීය රමණීයත්වයක්, සුන්දරත්වයක්. ඒ වගේම වරුණ ඒ දළදා වහන්සේලා හතර නමගෙන් සුදු බුදුරැස් දහරාව සිරිමෝ මල්ලෙන් එළියට එනවා. ඇවිල්ලා ඒ සීර්සේ වටා ප්‍රදක්ෂිණා කරලා අතුරුදන් වෙලා යනවා. එතකොට අන්න එතකොට දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ පිටුපසින් වඩිනකොට භාග්‍යතුන් වහන්සේ අර සිනහ පහල කරා කියන්නේ. ඒ සිනහ පහල කරනවා කියන්නේ මේ සාමාන්‍ය මිනිස්සෙක් හිනා වෙනවා වගේ නෙමෙයි වරුණ. තොල්පොට මදක් විවර වෙනකොට ඒ දළදා වහන්සේලාගෙන් රැස් විහිදෙනවා. ඒ රශ්මි ධාරාව නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගන්නවා භාග්‍යතුන් වහන්සේ සිනහමක් පහල කරා කියලා. අන්න එතකොට තමයි ප්‍රශ්නේ ආනේ ස්වාමීනි, තථාගතයන් වහන්සේ අස්ථානී සිනහ පහල කරන්නේ නැහැ. මොකක්ද නිමිත්ත? මොකක්ද හේතුව? අන්න එතකොට තමයි අපූර්ව ධර්මපරියායන් දේශනා කරන්නේ. අර එක තැනක තියෙන ආනන්දේ මෙතන වේහලිංග කියලා නියං ගමක් ඒ කාලේ තිබුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ කාලේ මෙතන වැඩ හිටියා. ඒ කාලේ මෙන්න මේ උපාසකවරයෙක් මෙන්න මෙතෙන්දී ධර්ම සාකච්ඡාවක යෙදුණා කියලා ඉතිහාසය ගැන සිහි කරන්නේ භාග්‍යතුන් වහන්සේ. ඉතින් වරුණ අන්න ඒ වගේ ඒ දළදා වහන්සේ ළඟෙන් ඉතාමත්ම මනස්කාන්ත රසමාලාවක් විහිදෙනවා. ආනි රසමාලාව විහිදෙන දළදා වහන්සේලා තමයි මේ සුසුක්ක දාඨ කියලා කියන්නේ.
13: ඒ කියන්නේ ස්වාමීන් වහන්ස පුදුරජනන් වහන්සේ නමකගේ හසිතෝත්පාදේ. එහෙම නැතිනම් සිනහ පහළ වීම නිකම් මේ ආවට ගියාට සිදු කරන්නේ. අපි නම් දැන් මොන හරි දෙයක් දැක්කට පස්සේ අපිට හිනා යනවා. අපි එතකොට සාමාන්‍යයෙන් අර අහේතුකවත් සමහර කියන මොකද මේ හේතුවක් නැතු හිනා වෙන්නේ කියලා. එහෙමත් හිනා වෙන අවස්ථා තිබෙන හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් එහෙම අර්ථයක් නැතුව කොහෙත්ම හිනම් හිනා පහල කරන්නේ නැහැ.
10: වරුණ අර්ථයක් නැතුව සිනහ පහල කරන්නේ නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මතකද කෝනු හාසෝ කිමා නන්දෝ නිච්ඡම් පද්දලිතේ සති කියලා. මේ ලෝකෙ මිනිසුන්ට මොන හිනාවක්ද හාත්පසින් ගිනි ඇවිලලා තියෙද්දි? මොකක්ද ගින්න? දේශනා කළා රාග ගින්නෙන් පිච්චෙනවා, ද්වේෂ ගින්නෙන් පිච්චෙනවා, මෝහ ගින්නෙන් පිච්චෙනවා, ජාති දරා ව්‍යාධි ව්‍යසන මරණ ආදී මේ ගිනි වලින් දැවෙනවා. එහෙම දැවෙන ප්‍රජාවකට මොන හිනාවක්ද, මොන බාල බොළඳ උකුළු මුකුළුවක්ද කියන එක දේශනා කරන්නේ බුද්ධ වචනේ. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතේ එහෙම සිනහ පහළ කිරීම නෙමෙයි මේ කියන්නේ. කාරණයකට හේතුවකට දහම් කාරණයක් විවර කිරීම සීරසෙන් තමයි ඒ තොල් සංගර විවර වෙනකොට සුදු බුදුරැස් දහර මතුවෙන්නේ. ඉතින් මේ ආශ්චර්ය වරුණ මේ කියපු මේ සතියෙන් උතුම්ම තැනටපත්, සමාධියෙන් අසම තැනටපත්, ප්‍රඥාවෙන් අග්‍ර ප්‍රාප්ත කියන්නට උපමා නැති සමාන පුද්ගලෙක් වෙනවලා නිදර්ශන කරන්නට බැරි කල්ප කෝටි ගණනකින් පහළ වෙන මේ අපූර්වත්වය කොහොම කියන්නද වෙන? ඉතින් මේවා ගැන හිතට අරගෙන සිත පහදවා ගන්නක විතරයි කරන්න ඕන. මේ එක මහපුරුෂ ලක්ෂණයක් පිළිබඳ සිත පහදවා ගත්තා කල්ප වලින් අසංකේ අප්‍රමේය ගාන සුගතිය. මම කියන්නේ එතර කාල සංසාරය යන්න ඕමනයි කියන එක නෙමෙයි. ඒකයි අපිට ප්‍රතිලාභය ගැන කියන්නේ බෑ. සුගතිය සැපත සතුට ලැබෙනවා කියන එක. එතකොට වරුණ දැන් පෞගේ කාලේ දනදා වහන්සේ ප්‍රදර්ශනය කරනකොට කොහමද උද්‍යෝගය? තප්පරයනේ බලන්න හම්බෙන්නේ. ඉතින් එහෙ දනදා වහන්සේ අර කියපු මහා පුරුෂ ලක්ෂණ වලින් සැදුම්ලත් ජීවමාන බුදුරුවේ පිහිටලා තියෙනකොට කොහොම ලස්සනක් තියේද වරුණ? හිතලා බලන්න. කොහොම ලස්සනක් තියේද? ඉතින් මේ තුලින් මේ ලස්සන ගැනයි කතා කරන්නේ. මේ ලස්සනේ මන බැඳුනොත් බැඳුනම තමයි. මේ ලස්සනේ නෙත බැඳුනොත් බැඳුනම තමයි. අවඩක් වෙන්නේ නැහැ ශ්‍රාවකයාට. අලාභයක් වෙන්නේ නැහැ. ඒ මන බැඳීම බැඳෙන්නේ විරාගී මුනිවරයෙකුගේ රූපයට. සවු කෙලසුන් නැසූ බුදුරජාණන් වහන්සේ ගැනයි ඒ බැඳෙන්නේ. එතකොට ඒ බැඳීමෙන් කවදාක නරකක් නපුරක් සිද්ධ වෙන්නේ නැහැ. අපි මේ අනාදිමත් සංසාරේ අපේ ඇස බැඳී ගිය තැන් වලින් ඊළඟට මොකද උනේ? ඇස බැඳුණා, බැඳුනේ රාගයෙන්. ඊළඟට මොකද උනේ? ඒ රාග සහිත සිත්වලින් කල්පනා කර විතරක විචාර ගොඩනගනගා ඊළඟට රාග සහිත වචන පාවිච්චි කළා. ඊළඟට රාග සහිත කායික ක්‍රියාකාරකම් වලට බැලඹුණා. ද්වේෂයත් එහෙම තමයි. ද්වේෂයත් දැන් කතා කරා. අන්තිමට මොකද වුනේ? අකුසල කර්ම රැස් වුණා. අකුසල කර්ම රැස් වෙලා සතර අපාය රැඳි බර නොතරයි වුනේ. එතන මේ විසුතුරු රූපයේ කෙනෙකුගේ නෙත සිත බැඳලා ගියාම ඒ බැඳෙන්නේ පරමානන්දනීය සපතක් වෙනුවෙන්. අන්න ඒකටයි මේ කියන්නේ. එවෙනුවෙන් මේ කතා කරා. එනිසා මේ හිතේ බුද්ධ රූපය අඳගෙන මැරෙන්න ඕනේ අපි මැරෙනකොට. එතකොට ඊළඟට වරුණ ඊළඟ මහා පුරුෂ ලක්ෂණය තමයි වරුණ 27 වෙනි ලක්ෂණය පහූත ජීවහ ලක්ෂණය. ජීවහ කියන්නේ දිවටනේ. ජීවහ කියන්නේ ජීවා ධාතුව කියන්නේ දිව. එතකොට වරුණ දැන් සාමාන්‍ය කෙනෙකුගේ දිව ගත්තට පස්සේ දිව සමහර විට ඝන කමින් වැඩි. එහෙම නැත්නම් ඉතාම කුඩයි. එනිසා ඒ දිව මේ අවශ්‍ය වේගෙන් ක්‍රියාත්මක කරන්න බෑ. පිරිසුදු විදිහට වචන උච්චාරණය කරන්න බෑ. දැන් සමහර කෙනෙකුගේ වරුණ වචන කියවෙනකොට අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කියවෙන්නේ නැහැ. ඊළඟට දැන් ඒ කටහඬ නිකන් කාකස්වරයක්. ඔබේ මගේ කටහඬත් එහෙම දෙල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක් වරුණ. මේ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුගේ දිව අක්‍රමවත්ව පිටලා තියෙනකොට මනාව වචන උසුරවන්න බෑ කියන කාරණේ. එතකොට ඒ කටහඬක් අහගෙන ඉන්නකොට ඒ පිළිබඳව ලගන්නා ස්වභාවයක් සිත් ගන්නා ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි සමහර කෙනෙක් අපි අතර ජීවත් වෙන වචන කතා කරනකොට වරුණ ආයෙමත් අහන්න ආසාවක් ඇති වෙනවනේ. ඒ වචනවල තියෙනනේ ප්‍රේමණීය බවක්. ඒ වචනවල තියෙනවා බොහොම සිලුටු බවක්. එතකොට ඒකට හේතුව එයාගේ දිව බොහොම නම්‍යශීලීව ක්‍රියාත්මක කරවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ජීවහා ධාතු වරුණ තාම දිගු, ඒ කියන්නේ මේ අසාමාන්‍ය දිගක් කියලා ගන්න එපා. ඒ වගේම දිගින්වත් යුක්තව, පළලින් යුක්තව, මෘදුව, සමව, වර්ණවත්ව පිළිලා තියෙන වරුණ. ඒ ජීවහා ධාතුව. දැන් සමහර කෙනෙකුගේ දිව අර අක්කාරම් බැඳිලා හරි විරූපයිනේ. ඒ වගේම සමහර කෙනෙකුගේ දිව සුදට හුරු වෙන්නේ. එතකොට සමහර කෙනෙකුගේ දිවේ නිකන් ලපලප ඇවිල්ලා ඒ වගේ අවලස්සනක් තියෙනවානේ. ඊළඟට දැන් කෙනෙක් හිතයි මේ දිවක් ගැන මොනව කතා කරන්නද කියලා. ඉතින් එහෙම කිව්වට දිවේ ලස්සන කොච්චර බලන්නේද කන්නඩි ඉස්සරහට ගිහිල්ලා නේද වරුණ? ඉතින් ඒක නිසා දැන් මේ තථාගතයන් වහන්සේගේ ඒ ජීවහා ධාතුව ඒ තරම්ම ලස්සනයි. අක්කාරම් බැඳීම් ආදීන් ඒ වගේ අවලස්සන වෙලා නැහැ. ඒ වගේම ඒ ලස්සන හින්දා තමයි ඒ සිරි මුව මඩලින් මිහිරි හඬක් නැගෙන්නේ. එතකොට දැන් භාග්‍යවතුන් වහන්සේගේ ජීවහා ධාතුව එහෙම පිහිටලා තියෙන හින්දා ඉතා පහසුවෙන් වරුණ වචන උච්චාරණය කරන්න පුළුවන්. ගොත ගසන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය කෙනෙක් සෑහෙන වෙලාවක් අරන් කියන වදන්වැල තථාගතයන් වහන්සේ ඉතා කෙටි වෙලාවකින් ඒ වදන්වැල ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ තථාගතයන් වහන්සේගේ වචනය පිටකරන වේගවත් භාවය මේ බණ පොතේ වෙනමම තියෙනවා වරුණ. සාමාන්‍ය කෙනෙක් එක වචනයක් කතා කරන වෙලාවට තථාගතයන් වහන්සේ වචන 100 ගණනක් කතා කරන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම කිව්වම මුකුත්ම තේරෙන්නේ නැහැනේ කියලා. අන්න එතන තමයි අපිට වරදින්නේ. අපේ මානෙනේ, අපේ වැටහීමනේ. ඒ වචනෙකින් එක වෙන වෙනම තේරි වැටහෙනවා. මේ බුදු කෙනෙකුගේ ආශ්චර්ය වරුණ, සාමාන්‍ය කෙනෙකුගේ නෙමෙයි. එතකොට තථාගතයන් වහන්සේගේ දිව වරුණ පන්හිඳක් වගේ අකුලලා නාස්පුඩු පිරිමදින්න පුළුවන්. ඒ වගේම පන්හිඳක් වගේ දිවහා ධාතුව හකුලලා දෙකන් සිලු පිරිමදින්න පුළුවන්. කන් දෙක පිරිමදින්න පුළුවන්. නිකන් ඔබ බලන්න වරුණ මේ ලෝකේ කීයෙන් කී දෙනාට පුළුවන් කියලා තමාගේ දිව දිගු කරලා නාස්පුඩු පිරිමදින්න පුළුවන් කාටද කියලා බලන්න. කලාතුරකින් කෙනෙකුට තමයි හැකියාවක් තියෙන්නේ. බොහෝ දෙනෙකුට බෑ. ඊළඟට තථාගතයන් වහන්සේගේ ජීවහා ධාතුව පලල් කරලා මුළු නලල් තලයේම වහන්න පුළුවන්. ආශ්චර්යමත් නේද? මේ බණ මේ ඉතා පිරිසුදුවට බණ පොතේ තියෙන දේ මේ කියන්නේ වරුණ. ලග්ගන සූත්‍රයේ සිරි මුව මඩලින්ම දේශනා කරපු දේ. දැන් මේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවාම වරුණ එහෙම වෙන්න බෑ කියලා කෙනෙක් කිව්වොත් ඉතින් ඒ ජීවහා ධාතුවේ ආශ්චර්ය පෙන්වන්න පුළුවන් නේ භාග්‍යතුන් වහන්සේ. එහෙම පෙන්වපු අවස්ථා බොහොමයක් තියෙනවා. අන්න එකට කියනවා වරුණ පහූත ජීවහ ලක්ෂණය කියලා 27 වෙනි මහා පුරුෂ ලක්ෂණය. එතකොට ඒ දිව්‍ය ප්‍රයෝජනීය තමයි ජීවහා ධාතුව අර කිව්වා වගේ මධුරස්වරයන් ඊළඟ මහපුරුෂ ලක්ෂණය තිරණ වර්ණ 28 වෙනි මහපුරුෂ ලක්ෂණේ ආන්නේක ඒ මහපුරුෂ ලක්ෂණය මෙන්න මේ ජීවා ධාතු ආශ්‍රයෙන් තමයි ඊළඟට දේශනා කරන්නේ.
13: එහෙමයි. බලන්න ඉතින් බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවහා ධාතුවේ තිබෙන සුවිශේෂත්වය මේක හරියි අපූර්වත්වය අපිට වැටහෙන්නේ සුවාසූ දහසක්. එහෙම නැත්නම් 84 දහසක් ධර්මස්කන්ධය ශ්‍රී මුකයෙන් දේශනා කළේ මේ ජීවහා ධාතුව ප්‍රධාන කොටගෙනනේ. ශ්වේත වර්ණ බුද්ධ රශ්මි ධාරාවන් විහිදී අහසට පැන නැගුණේ මේ ශ්‍රී මුකයෙන්. ඉතින් ශ්‍රී මුකයේ තිබෙන ජීවහා ධාතුන් වහන්සේ නිසා අපිට මහා වටිනා දායාදයක් වූ ධර්ම දායාදේ ලැබුණා. මිහිඳු මහරහතන් වහන්සේ අපේ ලක්ධරණී තලයට ගිනාවේ ධර්ම දායාදේ. ඉතින් ඒවත් අපිට මේ උතුම් අවස්ථාවේ මතක් වෙනවා. අපි සොයනස් අපි ඒ උතුම් මහපුරුෂ ලක්ෂණයේ පිළිබඳව තවත් අපේ ශ්‍රාවකයෝ පහදමු.
10: පින්වත් වරුණ, තාම වැදගත් කාරණයක් මේ පොසොන් උදාව ගැන කියද්දිත් ඔගේ සම්බන්ධයක් තියෙනවා. දැන් ධර්මාශෝක රජතුමාගේ බිසවුන් වහන්සේ නමක් හිටියනි අසන්ධි මිත්‍රා කියලා. අසන්ධි මිත්‍රා ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේගේ මවතුන් වෙන විදිසා දේවිය. එතකොට දැන් ඒ අසන්ධි මිත්‍රා කියන්නේ මහා පෙරකළු විශාල පිනක් ඇති කෙනෙක්. එතකොට මේ උත්තමාවියට අහන්න ලැබුණා මේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිමුව මඩලින් මිහිරි හඬක් නැංවෙනවා කියලා. අර මහපුරුෂ ලක්ෂණය ගැන ඇය ඇහුවා, මොකද්ද බ්‍රහ්මස්වරෝ හෝති කරවීක බහනි. 28 වෙනි මහපුරුෂ ලක්ෂණය බ්‍රහ්මස්වරයෙන් යුක්තයි. ඒ කියන්නේ වරුණ, දැන් සාමාන්‍ය කෙනෙක් කතා කරනකොට සමහර විට වඩුව එන ගහනෝ වගේ හඬක් නෙන්නේ, ටින් කබල් වලට තට්ටු කරනෝ වගේ හඬක් නෙන්නේ, දරපලනෝ වගේ හඬක් නෙන්නේ. මේ අවඥා කරනවා නෙමෙයි, අපි කාගේ වුණත් එහෙමයි. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ දැන් තමත් කෙනෙක් කතා කරද්දී පිටෙන් සෙමෙන් පලිබෝධ වෙලා උගුර පාද පාද තමයි අපි ඔක්කොම කතා කරන්නේ නේද වරුණ? සෙමෙන් පැටලෙනවා, උගුර පාද පාද තමයි අපි කතා කරන්නේ.
13: සහ ස්වාමීන් වහන්සේ, දැන් අපි නිවේදකයෝ වෙලත් අපිට කොච්චර යමක් කතා කරගෙන යනකොට වරදිනවද? සහ අපි සමහර තැන්වල ඒ වාක්‍ය සම්පූර්ණ කරගන්න කොච්චර බැරුව කොච්චර වචනවල හිර වෙනවද? සමහරලාට ආගාන ගාන කහිනවා එහෙම වෙනවද? දැන් ඒ වගේ තත්ත්වයක් බුදුරජාණන් වහන්සේගේ දේශනමාලාව තුළු, වහන්සේගේ වාක්කෝෂය තුළු, වහන්සේ වචන හසුරනකොට අපිට දකින්න ලැබෙන්නේ මේ මහපුරුෂ ලක්ෂණත් එක්ක.
10: කොච්චරක් දක්ෂ කතිකයෙක් වුණත් ඒ කියපු දුර්වලතා තියෙනවා. ඒව මගහරින්න බෑ ජීවිතේටම. ඉතින් අරුණ, භාග්‍යවතුන් වහන්සේගේ සිරිමෝ මණ්ඩලේ ඒ කියපු කිසිම ආබාධයක් නෑ. අර ලස්සන දිව නිසාර සුමට ජීවහා ධාතුව නිසා අෂ්ටාංගයකින් යුක්ත ඉතාමත්ම මනෝහර හඬක් ඒ සිරිමෝ මණ්ඩලෙන් මතුවෙනවා. එතකොට වරුණ, ඒ හට හඬේ තියෙන අංගාට තමයි විස්සට්ට මංජු විඤ්ඤය සවනීය විසාරිත බින්දු ගම්භීර නින්නාදී කියන මෙන්න මේ අංගාට. ඒක සිංහලෙන් කිව්වොත් එහෙම ඉතාම සිනිඳු බවක් තියෙනවා ඒ හඬේ. දැන් මේක ඔක්කොම එකට එකතු වෙලා එන්නේ සිනිඳු බවෙන් යුක්තයි, මිහිරි බවෙන් යුක්තයි, පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්, කනට සුව එළවනවා, කිසිම ආකාරයකින් අවුලක් පැටලීමක් නැහැ. මේ සමස්තේ මේ ඒ කටහඬ එකතු වෙලා ඇහෙනවා ගැඹුරු බවින් යුක්තයි, නින්නාද සහිතව තමයි ඇහෙන්නේ. දැන් නින්නාද කියන්නේ වරුණ, නින්නාද දෙනවා කියන එකෙන් ඔබ කොහොමද අදහස් කරන්නේ? දැන් ඔය තියෙන සමහර වචනයක් කියවට පස්සේ ආයෙමත් ඒක ඇහෙන්නේ.
13: ප්‍රතිරාවය දෙනවා වගේ.
10: ප්‍රතිරාව දෙනවා. ආන්න එක කියන්නේ නින්නාද සහිත බව. එතකොට මේ අංග අටම එකතු වෙලා තියෙන්නේ. දැන් මේ අංග අටම එකතු වෙලා තමයි මතු වෙන්නේ. එතකොට ඒ අසිරිය වරුණ ජීවමාන හඬම අත්විඳලා තමයි ලබන්න තියෙන්නේ. දැන් මේ බණ පොතේ තියෙනවා, දැන් මේ මහපුරුෂ ලක්ෂණය දෙනවා කරවීක බහණිය කියන වචනයක්. ඔය කටහඬේ ලස්සන කියද්දි කරවීක බහණිය කියන්නේ වරුණ කුරවි කියලා කෙවිල්ලෝ ජාතියක් ඉන්නවා මේ හිමාල වනයේ. ඒක බුද්ධ වචනේ තියෙන දෙයක්. එතකොට ඒ පක්ෂි විශේෂය ඉදිච්ච අඹ වලින් වෑහෙන ඒ මිහිරි අඹපැණි පානය කළ තෘප්තිමත්ව පියාපත් ගසමින් නාද කරන්න පටන් ගන්නවලු. ඒ හඬ කොච්චර මනරම්ද කියනවා නම් ඒ හඬ සෙසු පක්ෂීන්ගේ සෙසු කන් තියන අයගේ කන්වල වැකුණාම ඒ හඬින් සෙසු සත්වයෝ මත් වෙනවා කියනවා. ඒ හඬ මහගෙන ඉන්නවා කියනවා. සිංහ ව්‍යාග්‍රාදීන් පවා ඒ හඬ මහගෙන ඉන්නවා කියනවා. සමහර වෙලාවට දැන් තනකොළ කන මෝ තනකණේක නතර කළේ හඬ අහගෙන ඉන්නවා කියනවා. ඒ පක්ෂීන් ඒ තරමින්ම ඒ හඬ එතරම් මීරි හඬක් කියලා කියන්නේ. දැන් ඔය කාරණය අහන්න ලැබුණා අසන්ධි මිත්‍රාට. අසන්ධි මිත්‍රාට ඕන වුණා එබඳු පක්ෂියෙකුගේ හඬ අහන්න. කොහොම හරි ධර්මාශෝක මහ රජතුමා, මිහිඳු මහ රහතන් වහන්සේගේ පිය මහ රජතුමා කොහොම හරි, ඉතින් එතුමා මහ විශාල අනුභවයක් තිබ රජ කෙනෙක්නේ, එතුමා කොහොම හරි මේ කරබීක පක්ෂියේ කූඩුවක දාලා අරගෙන එන්න සැලැස්සුවා රාජපුරුෂයන් ලවා. ඊට පස්සේ අර පළිඟු කූඩුවක් හදලා මේ සතායකට ඇතුළු කරලා එවිල මේ පැණි ආදී කන්න සලස්වලා දැන් තමන්ගේම පිරිසනේ දැන් මේ පළිඟු මේ කූඩුවේදී පරාවර්තනය වෙලා පේන්නේ. එතකොට ඒක නිසා මේ පක්ෂිය නාද කරන්න පටන් ගත්තා. ඒ නාදය ඇහුණාම මුළු ඒ පාටලිපුත්‍ර නගරයේම ඇහෙන මානේ අය තුෂ්ණීභූත වුණා කියන වරුණ. මේ බණ පොතේ තියෙන දේ මම මේ කියන්නේ. එතකොට වරුණ අසන්දි මිත්‍රා මේ කටහඬ අහලා අසන්දි මිත්‍රා මෙහෙම හේතුවලු මේ තිරිසංගත පක්ෂියෙන් අහේතුක ප්‍රතිසන්දියක් ඇති මේ සතා මේ විදිහට හඬනම් වද්දී මේ මිනිසු මේ සත්වයෝ මෙහෙම ආසාවෙන් අහනවන ඒසා පාරමි පුරලා ලෝකයට පහළව මහ මුනිවරයන්ගේ කටහඬ කොහොම ලස්සන ඇතිද කියලා එතනින් බුද්ධාලම්බන ප්‍රීතිය අරගෙන ඒ බුද්ධාලම්බන ප්‍රීති උපද්දවාගෙන ඒ ප්‍රීතියෙන්ම සෝතාපන්න වුණා කියනවා. එනිසා මෙන්න මේවා තමයි ඊතර ගන්න ඕනි කාරණාවරුණ අපි. එතකොට එහෙම ලස්සන කටහඬක්. ඔය කටහඬින් ඉන්නේ නේද පස්වග තාපසරුන්ට ආමන්ත්‍රණය ලැබුවේ. ඔය කටහඬින් ඉන්නේ දුකටම පත් වෙලා ආපු පටාචාරාව පිළිහෙල ලැබුවේ. ඔය කටහඬ අහන කෝරණේ රංගුලිමාලගේ ද්වේෂගින්න නිමුනි. ඔය කටහඬින් ඉන්නේ අප්‍රමාණ සත්වග සංසොන්නුනේ. ඉතින් ඒක නිසා වරුණ ඒ ආන් හිම කටහඬක් තමයි සිරිමුව මඩලින් නැගෙන ඒකයි එකට කියන්නේ බ්‍රහ්මස්සරෝ හෝති කරවීක බහානියක 28 වන මහපුරුෂ ලක්ෂණි. අපි හිතවලින් වරුණ ප්‍රාර්ථනා කරන්න ඕනි පැහැදුන සිතින් ඒ කටහඬ ගැන අහලා අපේ හිතේ ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදයට යන්න වුණොත් සසරේ එවන් දිවමන් බුදුහඬක්ම සවනත වැකේවා කියලා. ඉෂ්ට සිද්ධ වෙනවමයි. මොකද මේ සිත පැහැදීමෙන් මේ දේ කරන්නේ කුසල් සිත් උපද්දවානි කරන්නේ.
13: ඒකෙන් අපිට තව අද මේ කතා කරපු මහා පුරුෂ ලක්ෂණවල තවත් පුරුෂ ලක්ෂණ හතරක් විතර වගේ තමයි කතා කරන්නට තිබෙන්නේ. බලන්න ඉතින් මේවා එකින් එක ගලපා කියනකොට අපිට සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේ මැවිලා පේනවනේ. ඉතින් ඒ මැවිච්ච බුදුරජාණන් වහන්සේ හිතේ මැවිච්ච බුදුරජාණන් වහන්සේ අපි දොහොත් මුදුන් දීලා වඳින්නට ඕන. උන්වහන්සේගේ ගුණ කදම්බේ නිසා අපි සසරේ අතරමන් නොවී යන මාර්ගයවත් හඳුනාගෙන තිබෙනවා. අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ මාර්ගය පෙන්වා දෙමින් තිබෙන අපි මේ ඉතුරු ටික කාලෙත් නැත්නම් කෙටි වේලාවක් තියෙන්නේ ඊළඟ ලක්ෂණ ටිකත් ඉක්මනින්ම හරි අපි ස්වාමීන් වහන්සේගෙන් කාරණා අනුශාසනාවක් ලෙසින් ලබමු. අපි ස්වාමීන් වහන්සේ අපි ඊළඟ අවස්ථාවෙතට යමු.
10: පින්වත් වරුණ ඊළඟ 29 වන මහපුරුෂ ලක්ෂණය තමයි අභිනීල නෙත්ත ලක්ෂණය. ඒ කියන්නේ සිරි නෙතු සංගල පිළිබඳව තමයි ඊළඟට කතා කරන්නේ. සාමාන්‍ය කෙනෙක්ගේ ගත්තොත් එහෙම වරුණ S2 එක්ක දුඹුරු පාටින් යුක්තයි, එහෙම නැත්නම් බොර පාටින් යුක්තයි. තථාගතයන් වහන්සේගේ මනෝඥ නේත්‍ර මණ්ඩලය වරුණ ඒ නේත්‍රයන්ගේ මධ්‍ය මණ්ඩලය දිය බෙරළියේ මලේ තියෙන ඒ නිල් පාට තියෙන ආන්නේ වාගේ නිල් පාටින් යුක්තයි. නිකන් මවා ගන්න බලන්න. ඒ වගේම තථාගතයන් වහන්සේගේ දැන් ඒ නේත්‍ර මණ්ඩලය තියෙනවා නම් රන්වන් පාට වෙන්න ඕනි තැනක්. ආන්නේ තන කිනිහිරි මලේ පැහැයෙන් රන්වන් පාටයි කියලා කියනවා. වන පොතේ මතම අපිට උගන්වන්නේ. ඒ වගේම යම් නෙතු සංගලේ යම් තැනක් රතු පාටින් යුක්ත විය යුතු නම් අරියට අර බදුවද මලේ තියෙන රතු පාට වගේ රතු පාටින් යුක්තයි ඒ නෙතු සංගල. ඒ වගේම මේ නෙතු සංගලේ යම් තැනක් සුදු පාට විය යුතු නම් ඔපලූ සකක තියෙන නැත්තම් ඔපදැමූ හග්ගඩියක තියෙන යම් සුදු පාටක් වේදාන්නේ වාගේ සුදු පාටින් යුක්තයි. ඒ වගේම මේ නෙතු සංගලේ යම් කළු විය යුතු තැනක් තියෙනවා නම් හරියට අඳුනක්සේ කළුයි කියලා කියනවා. එතකොට මේ කියන්නේ නිල් පාටින් රත්තරම් පාටින් ඒ වගේම සුදු පාටින් කළු පාටින් ඒ වර්ණ සංකල්පෙන් යුක්ත ඒ නෙතු සංගලයේ තියෙන ලස්සන වර්ණ මේ කියන්නේ. එතකොට එහෙම නෙතු සංගල ඉතාම පිරිසුදු වර්ණයන්ගෙන් යුක්ත නෙතු සංගල. ඔය නෙතු සංගල ගැන කියනවා වරුණ මේ වෙලාවෙ මේක කියලා ඉවර කරගන්න බැරුව නමුත් අපි කෙටියෙන්ම කියමු. භාග්‍යවතුන් වහන්සේ ඔය පියේවි දැසට ඒ කියන්නේ අභිඥාවකින් ඔ වෙනියම් දිවසකින් නෙමෙයි වරුණ ඔය පීවි දැසට හාත්පස යොදුනක් මානී ගස්ගල් පර්වත විනිවිද බලන්න පුළුවන් කියනවා. ගස්ගල් පර්වත විනිවිද මේ පීවි ඇසින් බලන්න පුළුවන්. සංසාර ගමනේ පුරව පාරමිතාවෙන් ලැබෙච්ච නෙතු සංගල ඒ තරම් නෙතු සංගලක්. ඉතින් මේක කවුරුනම් විශ්වාස කරයිද වරුණ සෝතාපන්න නොවිච්ච.
13: එතකොට සනස මේ දිබ්බචක්කු ඥානය කියන්නේ මේකට නෙමෙයි නේද?
10: දිබ්බචක්කු නෙමෙයි පීවි ඇසට වරුණ ආත්පස හැතපොම් යොදුන හැතපොම් 16ක් කියලා ගත්තොත් 16ක් මානේ ගස්ගල් පර්වත විනිවිද බලන්න පුළුවන්. ඒක කියන්නේ වරුණ මෙන්න මේ බණ පොතේ. හැතපොම් 16ක් ඈත වරුණ අබ හෝ තල හෝ පුරවපු කරත්තයක් තියෙනවා. ඒ කරත්තේ ඇතුලේ මේ තල ඇට අතර එක තල ඇටයක් තියෙනවා. මෙන්න මේ තල ඇටය තථාගතයන් අපට පෙන්වලා ඊට පස්සේ දැන් අර තල ඇට එක කවලම් කරලා සැතපොම් 16ක් ඈත තියෙනවා. ඈත තියන්නේ මේ සාමාන්‍ය දවසක නෙමෙයි. අමාවක පෝයක් දවසක ඒ වගේම මහා වරුසාවක් වැටෙන වෙලාවක අහස් කුස ඝනකළු වලාකුලින් වැහිලා තියෙන වෙලාවක රාත්‍රියේ මධ්‍යම යාමේ මහා වනාන්තරයක් මැද මේ තල කරත්තේ තියන්නේ. එතකොට මේ දෙවුරම් මෙහෙර ධම්මසභා මණ්ඩපයේ ඉඳගෙන නිර්දේශ කළ පෙන්වන්න පුළුවන් මෙන්න මේ තල ඇටිය කියලා. අන්න එහෙම දැකීමක් තියෙන නෙතු සංගල. වරදවා ගන්න එපා. පැහැදුනොත් ඒක තමන්ටම තමයි පාඩුව. ආන්න එකයි වරුණේ අභිනීල නෙතු සංගලය කියලා කියන්නේ. ඉතින් එහෙම නෙතු පියවි ඇසින් එහෙම දකිනවා නම් දිවැසින් බුදු ඇසින් සර්වඥ විසාර්ද ඇසින් කොහොම දකින්නවද මේ සනාතන සත්‍යය? එහෙම දැකලා කිව්වේ අප්‍රමාදීව කුසල් දහම් වඩන්න කියලා. වෙන පිළිසරණක් නැහැ කියලා. ඒ යන්නේ කාරණේද අපි මෙතන ගහණය කරන්න ඕනි වරුණ. මේ කියා දෙන කාරණා විනිශ්චය කරන්න අපිට මේ පරිපූර්ණ නුවණක් නැහැ නේ වරුණ. හැබැයි ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන සිත පහදවා ගන්න ඕනි. ඊළඟ 30 වන මහපුරුෂ ලක්ෂණය තමයි වරුණ ගෝප කුම. ඒත් අර නෙතු සංගල පිළිබඳවමයි මේ ගෝප කුම ලක්ෂණය. එතකොට මේ ගෝප කුම ලක්ෂණය කියන්නේ වරුණ තථාගතයන් වහන්සේගේ තියෙන ඒ අක්ෂි, ඒ අපි කියන්නේ මේ ඇස්ගඩිය කියලා කියන අපි සාමාන්‍යයෙන් ඒ අක්ෂි ගුලයෝ තථාගතයන් වහන්සේගේ ඒ මොහොතේම ඉපදිච්ච රතු වස්සෙකුගේ ඇස්මෙන් ප්‍රසන්නයි කියලා කියන එකයි ගෝප කුම කියලා කියන්නේ. උපදමා

0: නෙමෙයි, ඉතාමන රම්ම නිතු සංගල පීරලා පවතිනවා. ඊළඟට බලමු 31 වෙනි මහපුරුෂ ලක්ෂණය තමයි උන්නා බමුකම්තරේ ධාත. ඇහි දෙමැබ මැද සුදුම සුදු පාට ඌර්ණ රෝම ධාතුව වරුණ පිහිටා පැවතීම. එතකොට ඒ ඌර්ණ රෝම ධාතුව දක්ෂිනාවර්තව භ්‍රමණේ වෙලා උඩුවක් බලාගෙන තමයි පිහිටලා පවතින්නේ. ඌර්ණ රෝම ධාතුව එක වරුණ ඇහි දෙමැබ අතර එක දැర్శණේ වෙනකොට ප්‍රම් තැටියක රිදී බුබුලක් වගේ තමයි ඇතට පේනවා කියන්නේ. එතකොට ඒ ඌර්ණ රෝම ධාතුව අගින් අල්ලලා ඇද්දාම තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් භාගයක් පමණ එනවා කියනවා. ඊට පස්සේ අතහරප ගමන් ආයම දක්ෂිනාවර්ත භ්‍රමණේ වෙලා දෙබැම අතර පිහිටනවා. ඌර්ණ රෝම ධාතුව. ඌර්ණ රෝම ධාතුවනේ ඔය අෂ්ටවංක මාණික්කයක් මැද තැන්පත් කරලා මිහින්තලා පර්වතයේ මස්තකයේ තියෙන චෛත්‍ය රාජන් වහන්සේ අදත් වැඩ ඉන්නවා කියන්නේ.
1: සීල චෛත්‍ය.
0: සීල චෛත්‍ය. බලන්න කොච්චර සැපතක්ද අපිට මේ තියෙන්නේ. මේ පොසොන් උදාව සිහි වෙනකොට නිහිල වැඳගත්තන.
1: අනිතික ස්වාමීන් වහන්සේ දැන් මේ ඔබ වහන්සේ පැහැදිලි කරපු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් වැඩියමක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩහින්නේ කියන්නේ බුද්ධ අධිෂ්ඨානයෙන් බිදී විසිරී ගිය නොබිදී නොවිසිරී පැවතුණු මේ ධාතුන් වහන්සේලා සියල්ල දෙස බැලුවත් වැඩිම ප්‍රමාණයක් වැඩහින්නේ අපේ ලංකාවේනේ. දැන් ඌර්ණ රෝම ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඔබ වහන්සේ සීපත් කළේ සීල චෛත්‍ය වැඩි ඉන්නවා කියලා මේ එතකොට වටිනම සර්වඥ ධාතුන් වහන්සේලා නොබිදී නොවිසිරී පැවති සර්වඥ ධාතුන් වහන්සේලා වැඩියමක් අපේ රටේ වැඩහිඳින්නේ.
0: බහුතරය අපේ ලංකාවේ වැඩ ඉන්නේ. ඒකනේ අපි වාසනාවන්තය කියන්නේ. ඒකනේ අපිට මේ සතුට තියෙන්නේ මොන දේ නැති වුණා. ඒකනේ අපි දැන් මේ සතුටින් කතා කරන කොච්චර සැනසෙල්ලක්ද මේ සැනසෙල්ල. එතකොට වරුණ ඒ උන්නා බමුකන්තනේ ඥාත. දැන් මේ ඔක්කොම මහපුරුෂ ලක්ෂණ එකින් එක පේලියට අහමින් තමයි මම ගන්න ඕනේ. දැන් සුවන්න වන්නෝ කියලා අපි මුලින් කිව්වනේ. රත්තරම් පාට ශ්‍රී ශාරීරිය තමයි දැන් මේ පිහිටලා පවතින උන්න රෝම ධාතු. ඊළඟට වරුණ 32 වෙනි අවසන් මහපුරුෂ ලක්ෂණය තමයි උන් හීස සීස ලක්ෂණය කියන්නේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ විශේෂ මාංශ පටලයක් තථාගතයන් වහන්සේගේ නලල් තලයේ තියෙනවා. ඒ කියන්නේ ඒකට තමයි කියන්නේ උන් හීස සීස ලක්ෂණය කියලා. ඒ කියන්නේ දකුණු කන් සිලුවෙන් හෝ වම් කන් සිලුවෙන් පටන් අරගෙන නලල් තලයේ හරහා ගිහිල්ලා ඒ වෙන් වශයෙන් ඒ මාංශ පටලය අතිරේක රත්තරන් පාටකින් බබලමින් තමයි ඒ කියපු මාංශ පටලය පිහිටලා පවතින්නේ. එතකොට ඒ මාංශ පටලයේ ඒ ස්වභාවය දැක්කහම හරියට දැන් රජවරු නලල් තලයේ බඳින පටලයක් වාගේ වෙනමම කැපිලා එක දෘශ්‍යමාන වෙනවා කියනවා. ඒ පස්තිම බබික බෝපතාණන් මහසගේ මහපුරුෂ ලක්ෂණය දැකලා කියනවා පස්සේ කාලේ රජවරු නලල් පටක් බඳින්න පටන් ගත්තා. අන්න එහෙම තියෙන වර්ණමේ බණ පොත. එතකොට දැන් මේ කියන්නේ උන්හිසස ලක්ෂණය කිව්වහම තේරුම් ගන්න ඕනි නලල් තලයේ ඇති සෝභමාන භාවය තමයි මේකෙන් කියන්නේ. නලල් තලයේ ඇති සෝභමාන. එතකොට ඒ නලල් තලයේ අර ඉන්ද්‍රචාප සදිසි දෙබැම අතර තමයි මේ ඌර රෝම ධාතු පිහිටලා පවතින්නේ. එතකොට මේ කියවේ මහපුරුෂ ලක්ෂණ පිළිබඳව මේ මාතෘකා ටිකක් විතරයි මේ ප්‍රකාශ කළේ.
1: දැන් ඔබ වහන්සේ මේ අවසන වශයෙන් පැහැදිලි කරපු නලල් තලය එහෙම නැත්නම් ලලාට ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේත් වැඩ ඉන්නේ සේරුවාවිල මංගල මහසෑයයි.
0: තැන්පත් වැඩ ඉන්නේ. ඉතින් වරණ මෙන්න මෙහෙම ලස්සන රූපයකින් තමයි මෙහෙම මිහිර කටහඬකින් තමයි මෙහෙම පවිත්‍ර ජීවිතයකින් තමයි මේ ආදර්ශමත් ධර්මස්කන්ධය අපිට ලැබෙන්නේ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වඩම්මන්නේ. ඒ දායාදී අපිට මේ ලැබිලා තියෙන්නේ.
1: ඒ කියන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය තුළ තමයි අපේ ස්වාමීන් වහන්සේ එතකොට අපට මේ බුද්ධ ഘോഷාව පිළිබඳව බුද්ධ ප්‍රභාව පිළිබඳව මේ අපේ ඇසේ කනේ උතුම් හඬ උතුම් රුව ජනිත වුණේ පතිත වුණේ නේද ස්වාමීන් වහන්සේ
0: මිහිඳු මහ අනුබුදු උතුමන් මහන්සේ මේ ගැන අපිට කියලා දුන්නේ මෙහෙම උතුමන් වහන්සේ ලෝකේ පහළ වුණා රූපේ මෙහෙමයි කටහඬ මෙහෙමයි දීපු සරණ මෙහෙමයි දසෝ දහම මෙහෙමයි ඔක්කොම දෙ කියලා දුන්නේ අනුබුදු බුද්ධ පුත්‍රයන් වහන්සේනේ මිහිඳු බුදු පුතුන්නේ ඉතින් ඒ අපිට දෙවන බුදුන් මිහිඳු මහ රහතන් වහන්සේ. ඉතින් ඒ අවස්ථාව තමයි දැන් මේ ලැඹෙන්නේ. ඒ නිසා කෘතවේදීත්වයෙන් යුක්තව මේ හැම නිමිත්තකින්ම ගන්න ඕනි. මාත් ධර්මයේ හැසිරෙන්න ඕනි. මාත් ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ ජාතිත් ලබන්න ඕනි. භාග්‍යතුන් වහන්සේ වදාළ ප්‍රතිපදාවේ මගේ ජීවිතේ නිමග්නව පවත්වන්න ඕනි. එකම සිකපදයක් කරේ රැක ගන්න අදිස්ථානයේ පිහිටුවා ගන්න ඕනි. එකම දන් හැන්දක් කරේ පූජා කරන තැනට මගේ හිත මම හදා ගන්නට ඕන. මේ ප්‍රතිපදාවේ මම ගමන් කරන්න ඕනි. මෙත් කරුණා මුදිතා ගුණ උතුරු උතුරා හඳමුතේ පිහිටුවා ගන්න මේ මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් අනුකම්පාවෙන් නැමිච්ච රූපයක ආශ්චර්යනේ මේ කියන්නේ. දස පාරමිතා අතර තියෙන බ්‍රහ්ම විහාර ගුණ ටික පරයාය වශයෙන් නේද වරුණ. දාන පාරමිතා මෙත් සිතින් පුරා වදාලා සීල පාරමිතා පිරුවේ මෙත් සිත නයිස් ක්‍රමයේ පිරුවේ මෙත් සිතින් ඊළඟ සසු පාරමිතා ඔක්කොම පිරුවේ මෙත් සිතින්. ඉතින් එහෙම බලනකොට වරුණ මේ මහා මෛත්‍රියක මහා කරුණාවක මහා අනුකම්පාවක දායාදය. ඒ ජීවමානය ඒ විද්‍යමානය ඒ සජීවකරණයක් තමයි බුද්ධ රූපය කියන්නේ. ඉතින් දැන් අපේ ඇස්වලට ඒ උතුම් අවස්ථාව දකින්න නැහැ. ඉතින් ඒක අපේ අවසනාව.
1: එහෙමයි. ඒ දිවමන් බුදුරජාණන් වහන්සේගේ රූපය ඔබ ඉදිරියේ මැවී පෙනේවා. මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ

0: වලින් පැහැදිලි වූ ඒ බුදුරජාණන් වහන්සේ හිත්හි මවාගෙන බුදුරජාණන් වහන්සේ සරණ යන්නට මේ පොසොන් උදාවේ අපි අදිටන් කරගනිමු. එදා මිහිඳු මහරහතන් වහන්සේ මගේ ලක්ධරණී තලයට වැඩම කරලා දේශනා කළේ ඒ බුද්ධ ഘോഷාව, බුදුරජාණන් වහන්සේගේ ගුණ වරුණාව, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ලොවක් නිවන ධර්මය. ඉතින් ඒ ධර්මය එදා අපේ රට තුල ස්ථාපිත වුණා. උන්වහන්සේගේ ඇවෑමෙන් අපේ රටේ බොහෝ දෙනා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් බවට පත් වුණා. අපේ මුතුන් මිත්තන් ඒ උතුම් ධර්මස්කන්ධය රැකගන්නට අපරිමිත වෙහෙසක් මහන්සියක් දැරුවේ ඇවෑමෙන් වර්තමානයේ දක්වා මහා සංඝරත්නයේ මේ ධර්මය ආරක්ෂා කරගෙන, ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේ ස්ථාපිත කරපු ධර්මය අදත් ලෝකයේ බබලන රට බවට අපේ ලක්දිවීපේ පත් කරන්නට කටයුතු කරන්නට යෙදුණ. ඉතින් එවැනි උතුම් අනුස්මරණීය දිනයක පොසොන් උදාව සමරන්නට, අර්ථයෙන් ධර්මයෙන් සමරන්නට සූදානම් වෙලා ඉන්න අපේ හිත් තුළට බුද්ධ රූපය, බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව, බුදුරජාණන් වහන්සේගේ කාය අපේ සිත් තුළ ජනිත කරන්නට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නම් වූ උතුම් ගුණ සමුදායෙන් සිත් පෝෂණය කළ අනුශාසනාවෙන් ඒ උතුම් මඟ පෙන්වීම ලබා දුන්නු අපේ පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට නිවීම පිණිසම මේ උතුම් ධර්මස්කන්ධේ හේතු වේවායි, කුසල ශක්ති හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් චතුසත්‍ය අවබෝධය මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිදුකින් නිරෝගීව තව සුවහසක්කල් ධර්මය ලෝගත කරන්නට, ජනගත කරන්නට අපේ ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ වැඩසටහන නිමාවටපත් කරන මොහොතේ අපේ ස්වාමීන් වහන්සේ
1: සාදු සාදු සාදු බොහොම සතුටින් මම අනුමෝදම් වෙමි. මේ ගියාදුන් මහා පුරුෂ ලක්ෂණ හිතට අරගෙන ඒ මහා පුරුෂ ලක්ෂණ පැතිරුණ ශ්‍රී ශරීරයෙන් පැතිර නැගෙන ව්‍යාම ප්‍රභාව, අසීති හස්ත ප්‍රභාව, අනන්ත ප්‍රභාවය, කේතුමාලා ලංකාරය, ඌනරෝම ප්‍රභාවය, දළදා රැස්ධාර මේමත් හිතට අරගෙන බුද්ධ රූපය පිළිබඳු ඉතා හොඳ පැහැදිලි සිතුවමක් හදවතේ ඇඳගෙන බුද්ධානුසති භාවනාවේ යෙදෙමින් ඒ බුද්ධාලම්බන ප්‍රීතිය මිස්මතු කරගෙන විපස්සනාවටත් අවතීර්ණ වෙමින් මේ ජීවිතය තුලදීම උවද මාර්ගඵල ප්‍රතිවේදයෙන් සැනසෙන්නට මේ ශ්‍රාවකවරුන්ට විශාල පුණ්‍ය මහිමයක් තියෙනවා. ඒ පුණ්‍ය මහිමය තවදුරටත් ශක්තිමත් කරගන්න මේ වැඩසටහන උපකාර වේවා. නිදුක් නිරෝගී සුව හැම දිනාටම ලැබේවා. සිරි මිහිඳු බුදු පුතුන්ගේ උතුම් අනුකම්පාවට යටත් වූ ජාතියක් ලෙස ඒ අභිමානීන් සැනසෙන්නට, ශක්තිමත් වෙන්නට, අපරාජිත වන්නට සියලු දෙනාට ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. පින්වත් වරුණටත්, පවුල හැමෝටමත්, net fm කාර්ය මණ්ඩලයටත්, අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු දෙවියන් සහිත ලෝකයට යහපතක්ම වේවා කියලා බොහොම මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
0: සාදු සාදු සාදු. බොහොම සතුටින් අපි අනුමෝදන් වෙනවා, ඔබටත් අනුමෝදන් වෙන්නට ආරාධනා කරනවා. එහෙමනම් අද අපි සිග්නේත අසපුව මෙලෙස නිමාවට පත් කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවේ මේ වැඩසටහන තිබෙන නිසා ඒ බුදු අභිමන නැවතත් සිතෙහි ජනිත කරගන්නට සිග්නේත අසපුව නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා ශ්‍රවණය කරන්නයි ඔබට ආරාධනා කරනවා. එපමණක් නොවේ, අපි දැන් මේ මොහොතේ බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේ බුදු මැදුරක් තනා තිබෙන්නේ, බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරා වැඩ හිඳින්නේ. ඒ නේත්‍ර අභිවන්දනාවෙන් ඔබේ ගෞරවය, පුද සත්කාර උන්වහන්සේ වෙත පුදන්නට, ඔබේ ඇස් ඉදිරියේ සජීවීව බුදුරජාණන් වහන්සේ දිවමන් බුදුන් දකින වාසේ දකින්නට තිනි අවස්ථාව උදා කර දීපු මේ අවස්ථාව, මේ උතුම් පුණ්‍ය මහිමය ඔබ අපත යවා ගන්නට එපා. තාමත් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාමයට එන්නට බැරුණි යම් කෙනෙක් ඉන්නවනම් අපි ආරාධනා කරන එන්න. අද මධ්‍යම රාත්‍රී කුත් වෙනතුරුත් හෙට දවස පුරාවටත් ඔබට උතුම් අවස්ථාව නේත්‍ර අභිවන්දනාවෙන් ලැබෙනවා. ඒ වගේම නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපය හෙට දවස තුලදී ක්‍රියාත්මක වෙනවා. එහිදී අලංකාර දර්ශනීය තොරණ මේ මොහොතේ අපිට බණ්ඩාරවිල නගර මැදේ දකින්නට පුළුවන්. ඒ වගේම අසිරිමත් පහන් කෝඩු ඔබට දකින්නට පුළුවන්. බැතිගී සරණිය අද පැවැත්තුණා. මේ සියලු දේවල් එක්ක පොසොන් උදානේ අපි සමරන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට ධර්මය ගෙනාපු ඒ ඉතිහාසය ගෞරවයෙන් මෙනෙහි කරන්නට. ඒ නිසා නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපයේ සමග එකතු වෙන්නටත් ඔබට ගෞරවසිතින් ආරාධනා කරනවා. අද එහෙමනම් මේ ආරාධනාවත් එක්ක හෙට උදෑසන 6 වෙනකොට බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට ඒකරාශී වෙන්න ඒ ශ්වේත පූජා සජීවී වැඩසටහනත් එක්ක, සීල භාවනා වැඩසටහනත් එක්ක පොසොන් පුර පසළොස්වක පොහොදා සීල් සමාදන් වෙන්න. ඉතින් ඒ නිසා ඒ ආරාධනාවත් කරනවා. ඒ වගේම ඊට සමගාමීව පැවැත්වෙනව මේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් වල නිරත වෙලා අපි පොසොන් උදාව ගෞරවයෙන් බැතියෙන් සමරමු. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෞරවයෙන් සිහිපත් කරමු. ඒ අනුස්මරණීය සිදුවීම් නැවත නැවත ආවර්ජනය කරමි. මහා පිනක් කුසලයක් රැස් කරගනිමු. මේ ආරාධනාවත් කරන ගමන්ම වැඩසටහන නිමා කරන මොහොතේ නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් නැවත මේ වැඩසටහන අහන්නටත් ආරාධනා කරනවා. එපමණක් නොවේ, ඔබේ ගමේ නගරයේ පැවැත්වෙන ධර්මදේශනාමය පින්කම් විශේෂයෙන්ම ඉදිරියට එන්නේ ඇසළ මාසයත් එක්ක කඨින කාලයේ වස් ආරාධනා කළ වස් සමාදන් වෙලා ඉන්න කාලේ ගෞරවනීය සංඝරත්නයේ ඒ කාලේ විහාරස්ථානවල ධර්මදේශනා පින්කම් පැවැත්වෙනවා. එම ධර්මදේශනා පින්කම් නෙත් රේඩියෝ ඔස්සේ විකාශය කරගන්නට නේත්‍රාලෝක YouTube නාලිකාවට වීඩියෝ ඔස්සේ විකාශය කර ගන්න ඔබට හැකියාවක් තිබෙනවා. කතා කරන්න අපිට 0777 980 6237 අංකය විවෘතව තිබෙන්නේ. ආරාධනාවත් කරමින් සිත්නේ තස පොනිමා කරනවා. හැමට තෙරුවන් සරණයි.

0: ශාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීථි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන මහිලා මුක කතා වස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
1: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් බැතිබර දායකත්වය
2: උපුල්ස් ඉන්ටර්නැෂනල් මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සියවසක විශිෂ්ටත්වය උපුල්ස් ඉන්ටර්නැෂනල්
3: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිත වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙ තම තන්න 0112-863-376-716-3672
4: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
5: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
6: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
5: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
5: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කස්වි ඇන්ඩ් ලෙහන්සා WhatsApp 0711-95-95 net fm facebook live
4: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පොහෝදා
1: නිත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ටාංග උපෝසතය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න
1: නිත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා අපි බණ්ඩාර විලයමු අපි බණ්ඩාර විලයමු
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය. කවදත් අලුත් කාගෙත් නෙත්.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්FM ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු.
2: අයිබුවන් පින්බර රාත්‍රයක් ඔබ නෙත්FM ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්ටයි සූදානම් වෙලා ඉන්නේ. ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්ට මත්තෙන් අපි ඔබට මතක් කරනවා අමමේනී බුදුපියාණන් වහන්සේගේ උත්තම වූ ශ්‍රී සද්ධර්මය අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට රැගෙන උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් නෙත්FM රේඩියෝව සිදු කරන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය මෙවර පැවැත්වෙන්නේ සිහිලස් බණ්ඩාරවිල පුරවරයේදී. ඉතින් අපි ගෞරවයෙන් මතක් කරන්න ඕනේ බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති පූජනීය වන්දනීය පොල්ගම්පොළ ඉන්දානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ උපදෙස් අනුශාසනා පරිදි බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය මේ පින් කටයුතු සංවිධානය කරනවා. ඉතින් ඔබට හැකියාව තිබෙනවා උතුම් වූ බක්කුල මහාසෑයේ තැන්පත් කොට තිබෙන සර්වඥ ධාතුන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ, සීවලි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ, එවැගේම තායිලන්තයෙන් අපට ලැබුණු උතුම් වූ ධාතුන් වහන්සේ දැක බලා වැඳ පුදා ගන්නට නේත්‍රාභිහි වන්දනා මහා ධාතු නමස්කාරය පැවැත්වෙන බණ්ඩාරවෙල ඒ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදී. එවගේම පොසොන් පොහෝදා ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව පවත්වනවා. ලංකාවේ බොහොම ප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා රාශියක් එදින ධර්මදේශනා සඳහා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට වැඩම කරවීමට නියමිතයි. එවගේම මතක් කරන්න ඕනේ පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල්ලාදී සියලු ආමිස පූජාවන්ගෙන් සමලංකృత වුණු නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයත් බණ්ඩාරවෙල නගරය පුරාම මේ දින කිහිපයෙන් පැවැත්වෙනවා. ඉතින් මේ පොසොන් මහේ ආශිර්ය විඳගන්නට ඔබටත් අපි ආරාධනා කරනවා මේ පොසොන් පොහොයට අපි බණ්ඩාරවෙල යමු කියලා. ඒ අතරේ මේ උතුම් වූ ධර්මානුශාසනා සඳහා ඔබේ පින්බර දායකත්වය ඔබට ලබා දෙන්නට පුළුවන්. 0777 275 214 0777 275 214 අංකෙන් අපේ කෞෂයට කතා කරලා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නත් ඔබට හැකියාව තිබෙනවා. එහෙමනම් අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. වැඩම කළා වූ පින්වත් දේශකයන්න් වහන්සේට අපි ආරාධනා කරනවා නමස්කාර පූර්වකව මේ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
3: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහා

ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මයේ අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා සාදු සාදු සාදු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී අපේ පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ සෝදානම් වෙලා සිටින්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද දවසේ මේ උතුම්ම සදහම් දේශනාව මුළු මහත් ලෝකෙටම මහත් වූ අනුකම්පාවෙන් දේශනා කරන්න දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ රත්නපුර තේපරයේෂණ ආයතන නිරනිවාසවල පදිංචි ඉන්දුකා සුබසිංහ මහත්මිය, TGN මහින්ද, සචින් කාවින්ද තැලුම්පිටිය, සංජන දම්සිත් තැලුම්පිටිය කියන මෙන්න මේ සැදැහැතියන් පිරිස විසින්. ඉතින් ඇත්තෝ අද මේ දේශනාවේ සැදැහැති දායකත්වය අරගෙන කටයුතු කරනු ලබනවා. ඉතින් මං හිතන්නේ මේ පින්වතුන් පිළිබඳව ධර්ම දේශනාවල් අහන විශේෂයෙන්ම ඉරිදා ධර්ම දක්ෂිණාව අහන අපේ ශ්‍රාවක පින්වතුන් මේ වෙනකොටත් දන්නව ඇති. ඉතින් මේ දායක පින්වතුන් බොහෝම සද්ධාවෙන් මේ දේශනාව සිදු කරන්නේ තිමෝන් මුලින් වර්ෂයකට එක ධර්ම දේශනාවක් බොහෝම අපහසුවෙන් බාරගෙන බොහෝම මහන්සි වෙලා මුදල් එකතු කරලා බාරගෙන ඒ වගේම තමයි ඊට පසු වසරවල වසරකට දේශනාවල් දෙකක් ඒ විදිහට ඇවිල්ලා මං හිතන්නේ මේ වර්ෂේ මගේ අවබෝධය අනුව මේ දායකත්වය දරන පස්වෙනි ධර්ම දේශනාව. ඉතින් ඇත්තෝ ඇතරම බොහෝම නැහැමින් මුදල් හදල් තියෙන පිරිසක් නෙවෙයි. බොහෝම දුකසේ තමයි තමන්ගේ ලෞකික ජීවිතයත් ගත කරගෙන යන්නේ නොයෙක් දුෂ්කරතා අගහිකකම් මැද. හැබැයි ඔවුන් භෞතික වශයෙන් ඒ වගේ යටතැනක හිටියට හැබැයි සප්තාරය දනින් ඔවුන් බොහොම උසස්. සප්තාරය දනින් ඔවුන් බොහොම ධනවත්. ඉතින් හැබැයි පින්වතුන්ට අපිත් එකේ මෑණියෝ සිහිපත් කරලා තියෙනවා. ඉතින් පළවෙනි ධර්මදානමේ පින්කම සිදු කිරීමෙන් තමන්ට ලැබිච්ච පින ඊළඟ පින්කම් කරගන්නට මේ වගේ විශාල උපකාරයක් වුණා කියලා. ඉතින් මම මේ කතාව ඇත්තටම අපේ පින් උතුන්ට කියන්නේ මොකොත් නිසා නෙවෙයි, කවදාවත් මේ පින්කම් කරන්න බය වෙන්න එපා. කොච්චර කරදර බාධකාවක්
පින්කමක් කරන්න අවස්ථාවක් ලැබුණොත් එක කල් දාන්නත් එපා. මොකද පින්තුනි අපේ ජීවිතයේ කියන එක කොච්චර අවිනිශ්චිතයිද? පිනක් කියන එක කිසි දවසක කල් දාන්න එපා. මේ වෙලාවේ අපේ පින්තුට පින්කමක් කරන්න ඉඩක් ලැබුණොත් මේ වෙලාවේකට සම්බන්ධ වෙන්නේ අවස්ථාව ලැබෙන්නේ කොයි විදියකටද එක කරන්න. දැන් ඔය අනේ පිඩුසිටුතුමා විශාකා මහ උපාසිකාව වගේ අය තමන්ගේ මාලිගාවේ දවස ගානේ උතුම් වූ මහා සංඝරත්නේ 2000ක් වඩම්වල දන් දෙනවා. හැබැයි හිම දන් දුන්නත් ඔවුන් යම් තැනක දානයක් ඊනවා නම් ඒ හැම තැනකටම ගිහිල්ලා උදව් උපකාර කරනවා. මොකද පින් කියන එක අපි කොච්චර රැස් කරගත්තත් ඒකේ අඩුවක් වෙන්නේ නැහැ. ඒක වැඩි වෙන්නේ නැහැ අපිට. දවස ගානේ අපේ පින් උතුම් පුළුවන් නම් පින් කරගන්න. අනිත් එක පින කියන එකට කවදාවත් කල් දාන්න එපා. මං ඉගෙනගෙන ඉවර වෙලා පින් කරනවා. එහෙම නැත්නම් මං මගේම කියලා රස්සාවක් කරලා මගේම වැටුපකින් මං පින් කරනවා. එහෙම නැත්නම් මං මගේ මේ ළමයිගේ වැඩ කටයුතු ටික ඉවර කරලා මං හිතේ හැටියට පින් කරගන්නයි මං ඉන්නේ. එහෙම කියලා සමහර අය කියනවා. පින්තුනි, ඔහොම කියන අපිට කවුද පින්තුනි සහතිකයක් දීලා තියෙන්නේ මරණයට? මං ඉගෙනගෙන ඉවරුණයින් පස්සේ තමයි මගේ මරණේ ඉන්නේ. අපට සහතිකයක් දීලා තියෙනවද? මම රස්සාවක් කරන කාලෙදී ඒ රස්සාවෙන් මගේ මුල්පඩි හම්බුනෙන් පස්සේ තමයි මම මරණයටපත් වෙන්නේ. කවුරු හරි අපට එහෙම පොරොන්දුවක් දීලා තියෙනවද? එහෙම නැත්නම් බින්නතුනි, මගේ ගේ වැඩ ඉවරුනෙන් පස්සේදී තමයි මේ මගේ මරණේ ඉන්නේ. සමහරව එහෙමත් කියනවා, මම මේ හිතන් ඉන්නේ මගේ මේ ගේ වැඩ ටික ඉවර කරගන්නක දානියක් දෙන්න. කවුද පින්වතුනි අපිට ගිවිසුම, කවුද අපිට පොරොන්දුවක් වෙලා තියෙන්නේ අපි මරණේ එන්නේ ගේ වැඩ ටික ඉවර වෙලා දානයක් දීලා ඉවරුනා මේ කියලා? කවුද අපිට සහතිකයක් දීලා තියෙන්නේ ළමයිගේ වැඩ ටික ඉවර වෙලා පින්දහම් කරගත්තෙන් පස්සේද තමයි අපේ මරණය අපි ළඟට එන්නේ කියලා? පින්වතුනි, පින කියන එකට එහෙම කවුරු පින කියන එක කවදාවත් පින්වතුනි කල් දාන්න එපා. මොකද අපි කවුරුවත් මේ ලෝකේ නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුණා, මේ මහා සේනා සහිත මාරයත් එක්ක අපි කවුරුවත් ගිවිසුම් ගහගෙන නැහැ. මොකද පින්වතුනි, සමහර ලාට මං ජීවිතයේ අද්දකීම් ලැබලා තියෙනවා. උදාහරණයක් ඇටියට සමහර ලාට මේ ඔය අපිට බණ පින්කම් වලට ආරාධනා කරන්න ඉනවනේ. මං ගිය මේ වැඩසටහනේදීත් දහම් වැඩසටහනේදීත් මතක් කළා, මේ වර්ෂේට අපි දේශනාවල් වලට දින බාරගෙන ඉවරයි. මේ වර්ෂේ ආයෙ නැවත බාහිර ධර්ම දේශනාවකට වැඩම කරන්න කාලයක් අපට නැහැ. ତොට දැන් ඒ වගේ හිම ආපු සමහර අයට අපි ලබන අවුරුද්දේ තමයි දවස් දෙන්නේ. ତොට ලබන අවුරුද්දට උන් දවසක් අරගෙන යනවා. තුඟක් වෙලාට ඔය අවුරුද්දෙම ධර්මදේශනාවන් වලට කාලවකවානුව වෙන් වෙන්න උන් උහමයි. මට අපි කියන්න ඕන කම තියෙන්නේ, දී වගේ සමහර වෙලාවට එහෙම එනවන අම්මා තාත්තා ඇවිල්ලා ධර්මදේශනාවකට දිනියක් ඉල්ලගෙන යනවා. ඔබ බලාපොරොත්තු දවස ගන්න බැරි වෙනවා. ඉතින් සමහරලාට මාස 7-8ක් ගිහිල්ලා සමහර අවුරුද්දකින් පස්සේ වෙන්න පුළුවන් ඒ අයට බාරගත් ධර්මදේශනාවට වඩින්නේ. පින්තුනි, සමහරලට බණට ආරාධනා කරන්නේ ඤම්මයි තාත්තයි. වඩිනකොට පින්තුනි ධර්මදේශනාව කරන්නේ දරුවෝ. මට ඒ වගේ අත්දැකීම් ඕන තරම් පින්තුනි තියෙනවා. සමහරලාවට මේ සැමී ඇවිල්ලා බණට ආරාධනා කරලා යන්නේ, බණට වඩිනකොට අර බණට ආරාධනා කරපු සැමියා මෙරළ මාසයයි. එමෙසේ සැමියා මෙරළ දවස් 10-15යි. ඒ උන්වමයි පින්වතුනි සසරේ හැටි. ඒ වගේ අවිනිශ්චිත ජීවිතයකයි අපි මේ ඉන්නේ. මට මේ අත්දැකීමක් තියෙනවා. එක පිරිසක් දේශනාවකට ආරාධනා කරලා
එක්තරා නාලිකාවක මේ වගේ මේ පටිගත කිරීමකට. පිඟුතුනි මේ පිරිස මේ බණට ආවා. අපි හිතමු උදේ 9ටයි බණ පටන් ගන්න තියෙන්නේ කියලා. ඒ බණට ආරාධනා කරන්න අප ප්‍රධාන දායක මහත්තයා ඒ දේශනාවට සූදානම්ල ඔක්කොම තියෙද්දි පිඟුතුනි 8:45 වෙනකොට ඒ වගේ වෙලාවකදී පපුවි කැක්කෝමක් ඇවිල්ලා එතනම මරණයටපත් වෙලා. ඉගෙන විනාඩි කීපයක් ජීවිතේ පවත්වා ගන්න බැරි වුණා. ඉතින් පිනක් ලැබෙනවා මොකද යම් ප්‍රමාණයකින් හරි මොකද පිනේ පින්කමේ සිටවිල්ල තිබුණානේ. හැබැයි ඉතින් බණට වාඩි වෙන්න බණ ටිකක් අහන්න පිරිකර පූජා කරන්න වන්දනා කරන්න ওই ටිකට අවස්ථාව ලැබුණේ. එකින් බලන්න අපේ පින්වතුන් අපි කොච්චර අවිනිශ්චිත ජීවිතයක්ද මේ ගත කරන්නේ. අහස උසට බලාපොරොත්තු තියාගෙන හිටියට එක ක්ෂණයකින් ඔය බලාපොරොත්තු සියල්ලම පින්වතුනි විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙක් පින්කමක් කරන්න අවස්ථාවක් ලැබුණොතින් ඒ පින්කම කල් දා ගන්න නම් එපා. මොකද මේ වෙලාවේ අපේ පින්වතුන් පින්කම කරනවනේ මේ වෙලාවේ කරගන්න. මම සමහර එමොයි දැන් සමහර පින්වතුන් ඇත්තටම ලබන අවුරුද්දට දැන් මේ වෙනකොට දේශනාවල් මම හිතන්නේ 30ක් විතර ආරාධනා කරලා තියෙනවා ලබන වර්ෂෙට. හැබැයි මම මේ සමහරුන්ට පින්වතුනි ආරාධනා කරද්දිම කියනවා ඔගොල්ලෝ මෙච්චර කල් ඉන්න එපා. තවත් එහෙම ධර්මයට ගරු කරලා ත්‍රිපිටක කට කතාවට ගරු කරලා බණ කියන හාමුදුරනහසල ඕන තරම් ඉන්නවා. පුළුවන් නම් ඒ හාමුදුරනහසේ නමක් කර වඩම්වා ගන්න බලන්න. ඔයතු කරන්නාපු පින්කම කල් දා ගන්න එපා. මොකද ඒ දවස වෙනකන් මං කොහොමද පින්වතුනි කියන්නේ ඉදී කියලා. මට වඩින්නේ වේද කවුද දන්නේ? ඒ බණට ආරාධනා කරන ආපු මිනිස්සුන්ට පින්කම කරන්න පුළුවන් වේද කියලා කවුද දන්නේ? තේන්සා පින්කම් කල් දා ගන්න එපා. මගේ නම් අදහස තමයි පින්වතුනි ඒ හිතිච්ච වෙලාවේ කොහොම හරි පින්කම කරන්න. මොකද ආයේ ඒ පින්කම කරගන්න ලැබුණ නැති වුණොත් පින්වතුනි සසරේ කවදා අපට බුද්ධෝත්පාද කාලයක් ලැබෙයිද මෙහිම පින් කරගන්න? කවදානම් පින්වතුනි මෙහිම බුද්ධ ශාසනයක අපට මිනිස්සෙක් වෙලා උපදින් ලැබෙයිද? බුද්ධ ශාසන අතිශයම දුර්ලභයි. ඉතින් බුද්ධ ශාසන දුර්ලභයි. ඒ වගේම පින්වතුනි ඊට වඩා දුර්ලභයි මනුස්ස භවයක් ලැබෙන එක බුද්ධෝත්පාද කාලේ. ඒක කොච්චර දුර්ලභයිද? ඉතින් මෙත්තේ භාගතුනන්සේ පහළුණත් එදාට අපි නිරේ හිටියොත් තිරිසං විලා හිටියොත් ප්‍රේත විලා හිටියොත් මොකක් කරන්නද? මොකද භාගතුනන්සේට වැඩි ඉන්න කියන්න දන්නේ මම ප්‍රේත ලෝකේ ඉන්නේ ස්වාමිනේ ඔහොම ඉන්න මං එනකම් මං නිරේ ඉන්නේ ස්වාමිනේ ඔහොම වැඩ ඉන්නකෝ මං එනකම් කියලා කියන්නද අපි? නේ ආයි මෙත්තේ භාගතුනහසගේ ශාසනේ මුණ ගැහුණම අපේ පින්උතුරේ පින්උතුරේ කොච්චර කල් බලන් ඉන්න වෙනවද තව බුදු කෙනෙක් පහළ වෙනකම්? ඒ නිසා අපේ පින්වතුන්ට පිනක් කරගන්න සිතුවිල්ලක් පහළ වුණොත් මං යෝජනා කරන්නේ කවදාවත් ඒ පින්කම කල් නම් දාන්න එපා. හිතිච්ච වෙලාවෙම පින්කම කරන්න. මොකද ඒ අවස්ථාවේ ඒ මොහොත අපේ පින්වතුන්ට මග හැරුණොත් ආයි අපේ පින්වතුන්ට කවදා එහෙම දවසක් උදා වේද කියන්න කියන්න බෑ. සසරි පින්වතුනි ආය අසංඛ්‍ය ගානකට පස්සේ මේ අවස්ථාවක් ලැබේ. මේ මොහොත අපේ පින්වතුන්ට මග හැරුණොත් ආය සමහරට අසංඛ්‍ය ගානකට පස්සේ තමයි ආය අවස්ථාව ලැබෙන්නේ. තෙච්චර කල් ඉන්න ඕනේ නෑනේ. මේ වෙලාවේ ලැබිච්ච අවස්ථාවෙන් අපේ පින්වතුන් පින්කම කරගත්තා නම් ඒසේක වටිනවා. ඉතින් මේ සද්ධාවන්ත පින්වතුනුත් එහෙම පිරිසක් තේ පින්වතුන් තමයි අද දේශනාවේ දායකත්වයේ දරන්නේ. මම මේ කාරණා මෙතන විශේෂයෙන් මතක් කළේ දායකත්වයේ දරන පින්වතුන් ගැන විශේෂයෙන් මතක් කළා නෙවෙයි. නමුත් මට මේ කතාවෙන් මේ අහන ශ්‍රාවකයන්ට විශේෂ පණිවිඩයක් දෙන්න ඕන කමක් තිබුණා. මොකද මේ පින කියන එක තමන්ට නැවත නැවත පින් කරගන්න කොච්චර උපකාරයක් ලැබෙනවද කියන කාරණාව පෙන්වන්න. ඒ නිසා තමයි ඒක කියවෙ නැත්තම් අපි සාමාන්‍යයෙන් දායකත්ව දරන පිරිසක් වෙනු මෙච්චර අපි කාලයක් වෙන් කරන්නේ. නමුත් ඒක දහම් පණිවිඩයක් නිසා තමයි
අපි පින්වතුන්ට ඒ කාරණාව මතක් කළේ. තෙමනම් අද දවසෙත් මම බොහෝම වටිනා කියන කාරණාව අපි පින්වතුන්ට දේශනාවට මාතෘකා වශයෙන් තෝරා ගන්න කල්පනා කළා. තෝරාගත්තේ පින්වතුනි ධම්මපද පාළියේ පාප වර්ගයට අයත් විශේෂ දහම් කතාවක්. මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ අනේපිඩු මහසෙට්ටුතුමා මුල් කරගෙන. අනේපිඩු මහසෙට්ටුතුමා කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා. ගිහි අග්‍ර උපස්ථායකයන් වහන්සේ තමයි අනේපිඩු සිටුතුමා කියන්නේ. අනේපිඩු සිටුතුමා බොහෝම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. සිටුතුමා පින්වතුනි ව්‍යාපාර කටයුතු කර කර තමන්ගේ ව්‍යාපාරය තුළ විශාල වශයෙන් පින්දහම් කරගත්තු කෙනෙක්. මොකද ඒ ධනෙ වියදම් කර කර ඉතින් විශේෂම පූජාවනේ ජේතවනාරාම පූජාව. ඒ ජේතවනාරාමය අනේපිඩු සිටුතුමා 54 කෝටියක් කහවණු වියදම් කරලා තමයි හදලා පූජා කළේ. ඒ වගේ බුදුරජාන් වහන්සේ වැඩ සිටින කාලේ මේ සිටුතුමා දවසකට 3 වතාවක් බුද්ධ උපස්ථානියට යනවා. ඉච්ඡර රාජකාරි බහුල සිටුතුමා බුදුරජාන් වහන්සේ 3 වතාවක් උපස්ථාන කරන්න යනවා. ඒ යන්නේ 37 නෙවෙයි විහාරස්ථානයේ වැඩ සිටින යනකුත් භික්ෂුන් වහන්සේලාටත් නොඑක් නොඑක් දේවල් පූජා කරලා තමයි එන්නේ. ඉතින් උදෑසන වගේ යනවනම් ඔය කැඳ වගේ දේවල් අරගෙන යනවා. ඇත්තරම හුඟක් වෙලාට උදේ කාලේ අද නම් ඉතින් අපේ පින්වතුන් ඔය බත් වගේ ආහාර වර්ගනේ පූජා කරන්නේ. උදේ කාලේ හුඟක් වෙලාට හාමුදුරන් වහන්සේට පූජා කළ තියෙන බත් නෙමෙයි. විශේෂයෙන් පූජා කළ තියෙන කැඳ වර්ග. ඒක විශේෂ කාරණාවක්. ඒ බත් එහෙමත් පූජා කළා තියෙනවා ඉතින්. නමුත් විශේෂයෙන් පූජා කළ තියෙන කැඳ වර්ග. කැඳ වර්ග අවුල්පත් ඔවගේව තමයි අවුල්පත් වෙන කැවිලි වගේ ඒ වගේ දේවල් තමයි උදේ කාලේ පූජා කරලා තියෙන්නේ. ඊළඟ හවස් වරි පූජා කරලා තියෙන්නේ අර දේවල් මොනවද? ගිත්තෙල්ලු කකුරු වෙඬරු ඒ වගේ දේවල් තමයි පූජා කරලා තියෙන්නේ. ඉතින් මේ කාල දෙකේ අපේ පින්වතුන්ට මහා සංඝරත්නයට පූජා කරන්න පුළුවන් දේවල් මම මේ කිව්වේ. ඊළඟට විශේෂයෙන්ම මල් වර්ග වගේ දේවල් අරගෙන ගිහිල්ලා තින් මේ උපස්ථාන කටයුතු කරනවා. ඒ වගේම තමයි උපාසකතුමා හැමදාම දන් දෙන මම කියවනේ දවසකට 2000ක් මහා සංඝරත්නයේ නිවසට වඩම්වල දන් දෙනවා. ඒක සිටුතුමා හැමදාම කරපු දෙයක්. ඒ වගේම තමයි සිටුතුමා මේ විදියට මේ බොහෝ දන් දුන්නා. උම කාලයක් දන් දීගෙන ගියා. මම කොට මේ සිටුතුමා බොහොම දක්ෂ ව්‍යාපාරිකයෙක් කියලා. මේ සිටුතුමාට තිබුණා විවිධ ව්‍යාපාර. එක ව්‍යාපාරය තමයි බැංකුව. ඒ කියන්නේ එතුමා බැංකුවක් පවත්වාගෙන ගියා. ඒකෙන් මිනිසුන්ට ණයට මුදල් දුන්නා. ඒ බැංකු ක්‍රමයක් තිබුණා. ඉතින් ওই වගේ තමයි මෙතුමා ව්‍යාපාර කටයුතු කරගෙන ගියේ. කියන්නේ ව්‍යාපාර ජාලයක් තිබුණේ. නමුත් එතුමා ওই විදියට මේ ව්‍යාපාර කටයුතු කරගෙන යන ඊතර එක්තරා කාලෙක එතුමාගේ ධනය යම් සිදුවීම් කිහිපයක් නිසා පින්වතුනි අඩු වුණා. එක සිදුවීමක් තමයි තමන්ගේ ධනය මං කොට ණයට දුන්නා. ඔය වෙලෙන්ද වගේ ණයට අරන් ගියා. එතන පින්වතුනි 18 කෝටියක් මුදල් තිබුණා. කියන්නේ කහවණු 18 කෝටියක් මුදල් තිබුණා. ඒ වගේම තමයි එතුමා ඔය එක්තරා ගබඩාවක අපි අද කාලේ කියන සේපුවක් වගේ කියලා එතුමගේ ඒ වගේ ගබඩාවක කහවණු 18ක් තිබුණා. ඒ පළාතේ ජල ගැල්මක් ඇවිල්ලා නාය ගිහිල්ලා අර මුදල් තිබිච්ච ගබඩාවත් ගහගෙන ගිහිල්ලා ඒ කහවණු 18ේ මුදලුත් ඒ ජලයට අහුවෙලා ගහගෙන මහා සාගරයට ගියා. දැන් මෙන්න මේ වගේ කහවණු කෝටි 36000 ක ධනයක් එතුමට අහිමි වුණ එකවරම. ඔන්න ඔය වගේ කාරණා කිහිපයක් නිසා සිටුතුමා පින්වතුනි එක්තරා කලෙක දිලිඳු වුණා. ඉතින් එතුමා දිලිඳු වෙලා හිටියත් එතුමා දන් දිනීක නම් අඩුවක් කළේ නැහැ.
දවසක් බුදුරජාන් වහන්සේ මේ නිවස දානෙට වඩිනවා. වැඩ පිළිවෙලේ භාග්‍යතුන් වහන්සේ සිටුතුමාගේ මිනිමි කතා වහනවා. සිටුතුමනි කොහොමද මේ දවස්වල දන් දෙන්නේ? ඉතින් සිටුතුමා කියන ස්වාමීනි හොඳින් දෙනවා. ඒකට අහනවා කොයි ප්‍රමාණයට හොඳටද? ස්වාමීනි කලින් වගේ නම් නෙවෙයි. කලින් වගේ නෙවෙයි මට තියෙන ප්‍රමාණයට දෙනවා. කොහොමද දෙන්නේ? කඩ සහලෙපත් කාඩි හොදි මෙනි මේ වගේ තමයි මේ අමාරු කාලේ මම දෙන්නේ. ඒ විලාවේදී බුදුරජාන් වහන්සේ සිටුතුමාට ඔන්න උතුරේ තමයි අර වේලාම සූත්‍රය දේශනා කරන්නේ. බුදුරජාන් වහන්සේ සිටුතුමාට වේලාම බවුණ දීපු දාණය කියන එක කියන්නේ අපේ භාගතුන් වහන්සේ වේලාම බ්‍රාහ්මණය වෙලා එක්තරා කාලයක උපන් ආත්මික උන්වහන්සේ පින්වතුනි තමන්ට ලැබිච්ච මහා ධනස්කන්ධය දන් දෙනවා. කොහොමද? 84,000ක් පාත්‍රවලට රිදි පුරවල දන් දුන්නා. මේ 84,000ක් රත්තරම් පාත්‍රවලට රිදි පුරවල. 84,000ක් රිදි පාත්‍රවලට රත්තරම් පුරවල. 84,000ක් රත්තරම් පාත්‍රවලට මෙනි පුරවල. ඔන්න ඔය වගේ තමයි විශේෂ දානයක් දුන්නේ. භාග්‍යතුන් වහන්සේ එදා වේලාම බමුණවිලා දීපු දානිය කියලා අනේ පිටි සිටුතුමාට කියනවා, සිටුතුමනි මම එදා වේලාම බමුණවිලා ඉඳපු දානියට වඩා අද නුඹ දෙන දානිය උසස්. ඒ කොහොමද උසස් වෙන්නේ? එදා මම වේලාම බමුණවිලා ඉච්චර දුන්නා මගේ දානේ පිළිගන්නේ එක සිල්වත් ප්‍රතිග්‍රහකෙන් වහන්සේ නමක් හිටියේ නේ. තිනස ප්‍රතිග්‍රහකයාගේ පැත්තෙන් මට ආනිසංශයක් ලැබුණේ දුර්වල ලෙස ලැබුණේ. දායකයාගේ පාර්ශවයෙන් තමයි ඒ දානේ ආනිසංශ මට ලැබුණේ. නමුත් ඔබ හිම නෙවෙයි, ඔබ අද දන් දෙන්නේ සිල්වත්ව ඉඳගෙන සිල්වතුන් වහන්සේලාට. ඒතර ඔබගේ දානේ දායකයාගේ පැත්තනොත් පිරිසුදුයි, ප්‍රතිග්‍රහකයාගේ පැත්තිනුත් පිරිසුදුයි. ඒතර ඔබ දානේ වටිනාකම අඩු වුණාට ඒක පිණී නම් වෙනසක් වෙන්නේ නැහැ. පින මහත්. මම එදා වටිනා දානයක් දුන්නත් මගේ පින දුර්වල වුණා. හැබැයි නුඹේ දානේ වටිනාකම අඩු වුණාට නුඹේ පිණී වටිනාකම නම් අඩු නැහැ. පිණී වටිනාකම විශාලයි. ඒතර ඒකින් අපේ පින්තුර තේරෙනව නේද? මේ අපි දෙන දානේ ප්‍රමාණීය දානේ පිනට අදාළ වෙන්නේ කියලා. ඒක මෙහිමයි. දැන් ඔන්න කෙනෙක් ඉන්නවා හරිම දුප්පත්. අපි හිතමු මේ මිනිස්සයා අනුභව කරන්නේ පොළුයි බතුයි කියලා. නැසේ පොල් බතුයි අනුභව කරන්නේ. ඒතර එයා මේ මස් මාළු කිරි බිත්තර සමග සියලු ව්‍යංජනයක දානයක් දෙන්න ඕන නෑ. එහෙම දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හැබැයි එහෙම දිය යුතුමයි කියලා එකක් නෑ. ඔහු තමන් දෙන දාණය පින්වතුනි කොයි විදියකටද දෙන්න හොඳ? ඔහු තමන් දෙන දාණය අපි හිතමු තමන් අනුභව කරන්නේ පොළොයි බතුයි. හැබැයි දානට දෙනවා පොල් සම්බලක් එක බත් ටිකක් හදලා. බත් එක පූජ කරන පොල් සම්බලක් එක. ඒ දාණය පිටුදෙර සදාහන් කළ තියෙන දානපති. ඒ දාණය දානපති දාණය. තමන් අනුභව කරනවට වඩා විශාල වශයෙන් තමන් දානයක් දුන්නා. අනුභව කරන ප්‍රමාණයට වඩා වැඩිපුරයි දන් දුන්නේ. ඒතොර කෙනෙක් ඔන්න පොළොයි බතුයි දෙනවා. තමන් අනුභව කරන ප්‍රමාණයම දන් දෙනවා. ඒකට කියනවා දාන සහාය. එම නැත්නම් කෙනෙක් දෙනවා මේ බත් විතර පොලුත් නේ. ඒතර යාගේ දානේ දාන දාස. ඒතර ඔන්නෝම තමයි පින්වතුනි දන් දීමේ අනුපිළිවෙල. දැන් කෙනෙක් පින්වතුනි දාන ප්‍රතිවිධියට දන් දුන්නොත් මොනවද ලැබෙන්නේ? එයාට සංසාරේ
තමන් යම් කාරණාවක් වෙනුවෙන් වෙහෙසෙනවද ඒ වෙහෙසෙන ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් යාට ලැබෙනවා. උදාහරණයක් කියනවා නම් අපි හිතමු රුපියල් 1000ක් හම්බ කරන්න උත්සාහ කරනවා 2000ක් ලැබෙනවා. එයා හොඳ මේ විභාග ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. එයා බලාපොරොත්තු වෙනවට වඩා හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. එයා බලාපොරොත්තු වෙන මම මෙන්න මේ වගේ තනි තට්ටුවේ ගියක් හදා ගන්නවා. එයා බලාපොරොත්තු වෙනවටත් වඩා සමහර තට්ටු දෙකක ගියක් එයාට හදා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. එමෙතන එයා බලාපොරොත්තු වෙන මම මෙන්න මේ වගේ වාහනයක් ගන්නවා. එයා බලාපොරොත්තු වෙනවට වඩා ඉතාම වටින වාහනයක් එයාට ලබා ගන්න පුළුවන්. එයා බලාපොරොත්තු වෙන මට මෙන්න මේ වගේ රස්සාවක් තිබුණොත් හොඳයි. එයා බලාපොරොත්තු වෙනට වඩා විශේෂ රස්සාවක් එයාට ලැබෙනවා. එයා බලාපොරොත්තු වෙන මට මෙන්න මේ වගේ බිරිඳක් හිටියොත් හොඳයි. මේ වගේ සැමියෙක් හිටියොත් හොඳයි. එයා බලාපොරොත්තු වෙනට වඩා හොඳ බිරිඳක් හොඳ සැමියෙක් ලැබෙනවා. හොඳ දරුවෝ ලැබෙනවා. ඒකේ දාන ප්‍රතික්‍රමයට දන් දුන්නම තමන් ජීවිතේ බලාපොරොත්තු වෙන යම් ප්‍රමාණයක් තියෙනවද ඒ බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා වැඩිපුර තමන්ට ලැබෙනවා. ඒක තමයි දාන ප්‍රතික්‍රමීය විපාකය. එතකොට එහෙමනම් තමන් ඉන්න මට්ටමේ ඉඳලා යම් ප්‍රමාණයකට උසස් විදියට දන් දෙන්න ඒක දානපති. එතකොට ඒක මම එකයි කිව්වේ තමන් ඉන්න තැන ඉඳලා දෙන්න. ඔන කෙනෙක් දාන සහාය ක්‍රමයට දන් දුන්නම මොකද ලැබෙන්නේ? දාන සහාය ක්‍රමයට දන් දුන්නම එයාට සසරි ලැබිනව ලැබෙන්නේ කොහමද? සමානව 1000ක් හම්බ කරන්න උත්සාහ කරොත් 1000ක් ලැබෙනවා. යම් විභාගයක මේ වගේ ප්‍රතිඵලයක් තිබුණොත් හොඳයි කියලා හිතුණොත් ඒ ප්‍රතිඵලය යාට ලැබෙනවා. මට මේ වගේ රසාවක් තිබුණොත් කියලා හොඳයි කියලා හිතුණොත් ඒ වගේ රසාවක් ලැබෙනවා. ඉගෙන යා බලාපොරොත්තු වෙන ප්‍රමාණය යාට ලැබෙන අඩුත් නෑ වැඩිත් නෑ. ඒක දාන දාස ක්‍රමයට දන් දුන්නම මොකද ලැබෙන්නේ? එයා බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් ලැබෙන්නේ. 1000ක් හම්බ කරන්න උත්සාහ කරොත් 500ක් ලැබෙනවා. අර වගේ මේ වගේ ගියක් දොරක් හදා ගන්න ඕනේ කියලා හිතනොත් ඊට වඩා පොඩ්ඩක් අඩු මට්ටමේ ගියක් හදා ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් මට මේ වගේ විභාග ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණොයි කියලා හිතනොත් ඊට වඩා අඩු මට්ටමේ විභාග ප්‍රතිඵලයක් ලැබෙනවා. දැන් එහෙම ලැබෙන ඔය දාන දාස ක්‍රමයට දන් දුන්නම. ඒ නිසා අපේ පින්වතුන් දන් දෙද්දී මෙන්න මේ කාරණාව විශේෂයෙන්ම හිතන්න. හැබැයි තින් මෙහෙම දෙයක් තියෙනවා. තින් කොහොම වුණත් මොන මට්ටමක හරි ඉඳගෙන දින එක වටිනවා. මෙහෙමනේ තින් ගියක් දුරක් නැතිම වෙනවට වඩා ඉතින් හිතනවටත් වඩා අඩු මට්ටමේ හරි ගියක් දුරක් ලැබෙන එක හොඳ නැද්ද? තින් මුදලක් නොලැබෙනවට වඩා ඉතින් හිතනවටට වඩා අඩුවෙන් හරි මුදලක් ලැබෙන එක හොඳ නැද්ද? අන්නේකයි ඉතින් ඒ නිසා මොන මට්ටමින් හරි දන් දෙන එක වටිනවා. හැබැයි ඉතින් අර කාරණාවත් හිතන්න පුළුවන් නම් සසරි ඊට වඩා තමන්ට ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකේ තමන් හිතන විදිය වෙනස් කරගන්න ඕන. මේ අනිත් අයගේ කරන පින්කම් දිහා දැකලා ඒ මට්ටමින් හිතන්න එපා. තමන් කරන පින්කම ඒක තමන්ට කරගන්න බැරි වෙන්න පුළුවන්. ତොර එහිම හිතලා කරන්න ගියන් පස්සේදී තමයි සමහර අයට තමන් කරන පින්කම් වලදී අඩුපාඩුකම් ඇති වෙන්නේ. විවිධ අඩුපාඩුකම් ඇති වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒ නිසා අපේ පින්වතුන් පින්කමක් කරද්දී අන්නේ කාරණාව ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕන. දැන් මේ අනීපිට සිටුතුමා බලන්න දන් දෙනකොට එතුමා මේ දානේ කියන එක නතර කරේ නැහැ. එතුමා තමන් ඉන්න මට්ටමේ ඉඳලා උන දන් දුන්නා. භාග්‍යතුන් වහන්සේ දා ඒ අනුශාසනාව කරලා එතනින් නික්මුණා. නික්මෙද්දී පින්වතුනි මේ මාලිගාවේ ඉන්නවා සතර වාහල් කඩට අධිගෘහිත දේවතාවරු හතර දෙනෙක්. මේ මාලිගාවේ දකුණු වාහල් කඩට අධිගෘහිත එක දෙව්දුවක් ඉන්නවා. ඒ හරීම මිත්‍යා දෘෂ්ටිකයි. පින්වතුනි මේ
මේ ගෙදර කරන පින්කම්බලට දැඩිලෙස විරුද්ධ වෙන්න කෙනි. එකට විශේෂම හේතුව තමයි මේ ගෙදරට මහා සංඝරත්නය හැමදාම දානට වඩිනකොට උන්වහන්සේල වඩින්නේ දකුණු වාහල් කඩේ. තුර දකුණු වාහල් කඩට අදිග්ඩු හිතවෙන්න මේ දෙව්දුවට අරහාමුදුරන් වහන්සේලා වඩින වෙලාවට දන්වලදල නැවත නිවසින් වඩින වෙලාවට මෑට තමන්ගේ දරුවන් එක්ක කොමලටම බිමට බහින්න වෙන විමානී. මේක ඉතින් මෑට හැමදාම අත්දකින් ලැබෙන අත්දැකීමක්. මෑට මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් තමයි අකමැත්තක් තිබුණේ. ඒ නිසා මේ ගෙදර කෙරෙන පින්කම් කටයුතු වලට ඈ දැඩි ලෙසම අකමැති වෙච්ච කෙනි. හැබැයි තින් ඈ අකමැති වුණා කියලා මේ නිවසේ කෙරෙන පින්කම් කටයුතු එකක්වත් ඈට නතර කරන්න තරම් ශක්තියක් තිබුණේ නෑ. නමුත් මේ කාලේදී අනේ පිට සිටුතුමා දුප්පත් වෙලා හිටියේ. මෑ මෙන්න මේ කාරණාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුවා. ඔන්න බලන්න පින්වුතුනි, මේ කාරණාව අපි ටිකක් කතා කළෝ. සමහර වෙලාවට මෙන්න මේවා ජීවිතයේ පින්වුතුනි අත්දකින් ලැබෙන හොඳ පාඩම්. දැන් මෙතන පැති ගණනාවක් කියලා දෙන්න පුළුවන්. එක පැත්තක් තමයි බලන්න. දැන් අපේ පින්වතුන්ට ජීවිතය අත්දැකීමේදී ඕන තරම් සමහර වෙලාවට පින්කම්බලට එකතු වෙනවා. හැබැයි එකතු වෙලා කරන්නේ බාධා. සමහරලාවට සමහරුන්ගේ ළඟ ධර්ම දැනුම නැහැ. හුඟා කයට ලංකාවේ තියෙන්නේ බුද්ධ ධර්මයේ කියලා දැනුම මොකද්ද? දහම් පාසලෙන් ඉගෙනගත්තු පොතපතේ දැනුමයි. පාසලේ බුද්ධාගමින් බුද්ධාගම කෙනෙක් විශේෂයෙන් ඉගෙනගත්තු දැනුමයි. ඔන්න ඔය දෙකෙන් තමයි යම් දැනුමක් හුඟක් බෞද්ධයෝ කෙනෙක් පිරිසට තියෙන්නේ. ඔය හුඟක් අය පිංගුතුනි තර්ක විතර්ක කරද්දි බලන්නකෝ, ඔය පොත් දෙකේ තියෙන කාරණානේ උද්ෘත හැටියට ගන්නෙ. ඉකෙම හිතා ගන්න පුළුවන් ඒ පිරිසක තියෙන ධර්ම දැනුම. නමුත් ඉතින් ලංකාවේ අකමැත්තෙන් වුණත් කියන්න ඕන කාරණාවක් තමයි පිංගුතුනි දහම් පාසල් පොතෙනුයි පාසලේ බුද්ධාගම කියන විෂයෙනුයි කෙනෙක් බෞද්ධයෙක් වෙනව නේද? ඔහු මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්නම හැරෙන්න සම්මාදිට්ඨිකෙක් වෙන්න තියෙන ඉඩකඩනම් හරිම අඩුයි. අසද්ධාවන්තෙක් බිහි වෙනව හැරෙන්න සද්ධාවන්තෙක් බිහි වෙන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. ඒ දෙකෙන් පමණක් බෞද්ධයෙක් වෙලා නැගින්නේ. මොකද ඒ ග්‍රන්ථවල බුදුරජාන් වහන්සේගේ මේ ධර්මයේ ඉගෙනගෙන සද්ධාවන්තෙක් වෙන්න බෑට. යට ධර්මයෙන් පෝෂණය වෙච්ච ප්‍රඥාවන්තයෙක් වෙන්න බෑ. මොකද ඒ විශේෂ නිර්දේශ සාදලා තියෙන්නේම අසද්ධාවන්තයෝ මිත්‍යා දෘෂ්ටියෝ බිහි කරන්නම තමයි. නමුත් මම කියන්න ගත්තේ දැන් ඔන්න ඔය ප්‍රමාණයට දැනුම තියෙන උදවිය හුඟක් වෙලාවට පින්කම්බලට සම්බන්ධ වුණාම බලන්නක කරන බාධා. දැන් සමහර වෙලාවට අපි තුමුන්න ගෙදර පින්කම උදාහරණයක් හටන ගෙදර නැති වෙච්ච ඥාතියෙ එක්ක අම්මා තාත්තා නැති වෙලා තමන්ගේ අම්මා හරි තාත්තා හරි දැන් ඒ එහෙම නැතුව නම් පස්සේ දැන් දරුවෝනේ පින්කම් කරන්නේ. අපි තුමු දරුවෝ ඕන හොඳට ධර්මී ඉගෙනගෙන හොඳ දැනුමක් තියෙන අය. ඇත්තටම ඉතින් බොහොම මේ විශේෂීම කියන්න ඕන කාරණාවක් තමයි මේ කාලේ වර්තමානයේ ඔය පැරණි කියන්නේ මං කියන්නේ මෑත කාලේ ඉන්න වයසක උදවියට වඩා මේ වර්තමාන කාලයේදී හැදෙන පරම්පරාවේ අතර බොහොම දියුණු අදහස් තියෙනවා අපි දකිනවා. ධර්මයෙන් දියුණු වෙච්ච අදහස්. මොකද මේ පිරිසර පරම්පරාවෙන් අර කටවචනින් රැකගෙන ආපු කාරණාවල් වලට නිවි අවධානය යොමු කරන්නේ. ඔවුන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මී මොකද්ද හරි කාරණාව කියලා දැනගෙන ඒකින් තමයි තමන්ගේ
ඒ අදහස් පෝෂණය කරගෙන තියෙන්නේ. අපේ ලංකාවේ හුඟක් අයගේ අදහස් පෝෂණය වෙලා තියෙන්නේ ඔය පරම්පරාවේ. දැනට ඔය සාමාන්‍යයෙන් වයෝවෘද්ධව ඉන්න පැලැන්ති උදවිය හුඟක් අඩුයි මේ ත්‍රිපිටක කතාව ඉගෙනගෙන පෝෂණය වෙච්ච දහම් දැනුමක් තියෙනවා. එමේ ඉන්නව නැත්තේ නේ, හැබැයි හරි අඩුයි. වැඩි ප්‍රමාණයක් තියෙන වැඩිහිටිකින උදවියගේ ළඟ තියෙන්නේ ඒ පරම්පරාවෙන් ලැබිච්ච ධර්ම දැනුම. ඒ මොකද මොන පරම්පරාවද? ඒගොල්ලොන්ගේ අම්මා තාත්තාගේ, ඒගොල්ලොන්ගේ ආච්චිල සීයලගේ. පිඟුතුනේ එක්තරා කාලයක් මේ ශාසනේ දුර්වල වෙලා තිබුණා. මේ අද මේ වර්තමානයේ දකින්නෝ වගේ ධර්ම ප්‍රබෝධයක් මීට පිඟුතුනේ දශක කිහිපයකට කලින් ලංකාවේ තිබුණේ නැහැ. ඒ විවිධ රටේ ඇති වෙච්ච ආර්ථික ප්‍රශ්න, ඒ වගේම තමයි රටේ ඇති වෙච්ච යම් යම් යුද කලබල, ඌවත් එක්ක මිනිස්සු ධර්මින් හුව කෑත් වුණා. ඒතකොට ත්‍රිපිටක කට්ටකතාව කෝව පරිහරණය කරන්න ලැබුණෙම නැහැ. ඒව මේ පොත් ටික කබඩ් එකේ දාලා තමයි තිබුණේ. ඉතින් අර නමුතර පරම්පරාවෙන් ආවනි පිළිවෙල, ඔන්නෝයි පිළිවෙල තමයි හුඟක් අය පින්ඔතුණි දන්නේ. දානයක් දෙන්න ගියෙන් පස්සේදී දන්නේ ওই පිළිවෙල. දැන් බලන්න අපේ පින්වතු මහොත් එක උදාහරණයක් කියන්න. අපේ පින්වතු බලන දානයකට අපේ හාමුදුරන් වහන්සේලාට පිළිගන්වන පැන්කෝප්පේ. ඔය පැන්කෝප්පේ නේද අපේ පින්වතුන් පොඩි කාලේ ඉඳලම හාමුදුරන් වහන්සේට පූජා කරනවා දකින්නේ. ඒකට දැනුත් ඔය පැන්කෝප්පේ නිවේද පූජා කරන්නේ හුඟක් ගෙවල්වල. මං අපේ පින්වතුන්ට ඕනම් පොඩ්ඩක් කියන්නම්. පුළුවන් නම් ඔය ඔන්න ඔය වගේ කෝපයක් අරගෙන කඩින් හරි කමන්නේ අරගෙන ටිකක් රස්නට උණු පැන් එකක් දාගෙන බලන්නකෝ පානය කරන්න පුළුවන්ද කියලා. පින්වතුනේ සමහර ආපන ශාලාවල ඔය කෝපේ තියලා තියෙන අත හොදන්න. එතකොට මේ අත හොදන්න තියෙන වාදනේ තමයි අපි හාමුදුරුවරුන්ට මේ පැන් පිළිගන්වන්නේ. ඇයි ඒ? සමහර වෙලාවට පින්වතුනේ කාලයකට කලින් ඔය කෝපේ පාවිච්චි කරන්න ඇති. නමුත් දානෙකට හාමුදුරන්ට කෝපයක් තෝරනවා කියපු ගමම්ම ඔළුවට ඉන්නේ ওই කෝපේ. එහෙම නෙමෙයිද බලන්න. ඉතින් බලන සම්ප්‍රදායක් නෙමෙයිද රැකගෙන ආවේ. මම මේ උදාහරණයක් වෙ තේරෙන්න ඔය වගේ තමයි හැම දෙයක්ම. දැන් ඔය ගෙදරක මලගියක් එහෙම වෙච්ච වෙලාවක බලන්නකෝ, ඒ මලගෙදර කිරණ කටයුතු කොහොමද කරන්නේ කියලා. එක්ක නැන්ද ඇවිල් එකක් කියන, මාම ඇවිල් එකක් කියනවා, නුවර බාප එකක් කියන, කොළඹ බාප එකක් කියනවා, හම්බන්තොට පුංචි එකක් කියනවා. ඕමන කියන්නේ. ඒ සමහරලාට දානෙ දෙන්න ගියෙන් පස්සේදී දානෙ ඉවර වෙලා ගෙවල්ලා ලියන තරහ වෙලා. ඇයි අර එක එක්කෙනාගේ අදහස් වෙනස්? ඒතරින් ගෙදරින සමහරලාට දරුවෝ තරුණ පරම්පරාව තමන්ගේ අම්මා තාත්තා නැති වෙච්ච එකේ පින්කම. දැන් ඒ දරුවෝ ගම්ම තාත්ත වෙනුවෙන පින්කම කරන්නේ. දැන් සමහර වෙලාවට දැන් මං කියන වර්තමානයේ හැදෙන දරු පරම්පරාව මීට වඩා පිඟුතුනි හිතනවා, තරුණ පරම්පරාව අපි දන්නවා හිතනවා. එයයි මේක කාරණාව කියපු ගමන් අහන්නේ නැහැ. දැන් මම දන්න සමහර අය ඉන්නවා, සමහර එක්තරා යුගයක බිහි වෙච්ච පරම්පරාවක් ඉන්නව හැදිලා එයයි පිඟුතුනි සාමාන්‍ය මේ අපි කියන එක විතරක් අහලා නිකන් ඉන්නේ. අහනවා හාමුදුරුවෝ කොහෙද ඒක තියෙන්නේ? එහෙම බලනවා ඒ කාරණාවත්. පිංගතුනි දැන් එහෙම බණ අහලා ධර්මයෙන් කරුණු දැනගෙන එයා දන්නවා දානයක් කරන්න නම් මෙන්න මෙහෙම තමයි කරන්න ඕන. අපි හාමුදුරුවන්ට පිළිගන්වන්න ඕනේ මෙන්න මෙහෙමයි. අපි භාග්‍යතුන් වහන්සේට සම්බුදු පූජාව පූජ කරන්න ඕනේ මෙහෙමයි කියලා උන් දන්නවා. සමහරට ඒ පිරිස කරලත් තියෙනවා. නමුත් ඉතින් දැන් අර අම්මගේ පාර්ශවී නෑ යුගම. ඊ අම්මගේ පාර්ශවී අපි හිතමු අම්මගේ අක්කලා නංගිලා. එහෙම නැත්නම් තාත්තගේ අක්කලා නංගිලා. අයියලා මල්ලිලා. ତොරේ ওই පුංචිලා බාප්පලා නැන්දලා මාමලා ওই කට්ටිය දැන් පින්කමට එනවනේ. හැබැයි අර දන්න කිනාට ඒක කරගන්න gedara පුළුවන්ද කියලා බලන්නකෝ. ඉඩක් නෑ. ඇයි? අර මිනිසුන්ගේ විස බීජ ටික තමයි gedara ඒ මිනිසු කරන්න බලන්නේ. ඉතින් අපෝ අපි නම් කවදාවත් මෙහෙම දැකරනේ මේ මොන පින්කන්ද, මේ පින්කන්නේ විවිකාරකී කිය ඕම් කරනවා. දැන් gedara
අර මේ ඒ දෙමාපියන්

එකේ කෙනාගෙන් පෙන්වතුනින් පරම්පරාවෙන් අහගෙනාපු ඔයි කාරණාටිකින් විතරයි ඔයි අයගේ බෞද්ධකම පෝෂණය වෙලා තියෙන්නේ. බුද්ධ පූජාවත් තියන්නුනේ කොහොමද කියලා දන්නේ. එහෙම නැත්නම් මේ හාමුදුරන් වහන්සේලා වඩම්මන්නුනේ කොහොමද කියලා දන්නේ. පාදෝවණී කරන්නුනේ කොහොමද කියලා දන්නේ. දෙතොට ඒ වගේ දේවල් විශේෂයෙන් කරද්දී ඒක විවේචනාත්මකයි ඇයට. ඉතින් ඒක හරි ඇයි? යාලා දන්නේ නැහැ. මොකද මේ ත්‍රිපිටක කතාවෙන් නෙමෙයි කට්ටියගේ බෞද්ධකම් පෝෂණය වෙලා තියෙන්නේ. ඒගේ බෞද්ධකම් පෝෂණය වෙලා තියෙන්නේ අර පරම්පරාවෙන් අරගෙන ආපු අදහස් ටිකකින් විතරයි. ඉතින් ඒ වගේ ගත්තන් පස්සේ පින්තුනි හරියට ගස්තන. දැන් බලන්න මල ගියක් උනෙන් පස්සේදී ඔන්න එකක් තමයි මේ gedara uyanne ne. මම ඔය මේ තරුණ පරම්පරාවේ අයගෙන් අහන්නේ ඔයගොල්ලෝ අහන්නකෝ එහෙම ඔය ආච්චිල සීයලා නැන්දලා මාමලා කියනවනේ ගෙවල් උළු යන්නේ පාරකයි මේක කියලා. මං අහන්නේ කෙලින්ම අහන්නේ ඇයි මොකද හේතුව නැන්දේ? මොකද හේතුව මාමි? ඇයි ඔයගොල්ලෝ කියන්නේ? අහන්නකෝ නිකන් හේතු මොකද්ද කියලා. දන්නේ නේ. දැන් මලගෙදරක ඔන්න එකක් තියෙන උයන්නේ නැහැ. ඇයි උයන් නැති කියලා ඇහුවෝ? දන්නේ නේ. ඒරි ඒක ඒ මලගෙදර නෙවෙයි උයන්නේ පිට ගෙවල්වල ගිහිලු උයන්නේ. මොකද හේතුව කියලා ඇහුවෝ? දන්නේ නේ. සමහරට හොයලා බැලුවොත් ඒ කාල උදවිය ගිවල්වල කුඩා නිසා ඉඩකඩ නැති නිසා වෙන ගිවල්වල උයන්නේ නැති. ආ ඉතින් ඒක සමහරලාවට ඒ ගිවල්වල උයපු එකේ තේක ටික කාලයක් තියෙන්නේ නැති. ඉතින් ගිවල්වල ඉඩකඩ නැති නිසා හිම කරන වෙන්න පුළුවන්. සමහරලාට දැන් ওই කාලේ මිනිසුන්ගේ අත්තම් ක්‍රමනේ තිබුණේ. ඉතින් මේ වගේ දේවල් මිනිසුන් ගාක් කරලා පිට අය තමයි කරන්නේ. ඉතින් අපේ ගෙදරින් අපි හොයලා දෙන්නම් අද මල ගෙදරට හිම කරන්න පුළුවන් ඉතින්. ඉතින් ඒක දැන් මේ පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා දැන් ඔයගෙ හරියට තියෙන දැන් බුද්ධ පූජාවක් තියෙන හැටි බලන්නකෝ. දැන් ඔය පාසල් පොතෙන් මේ දහම් පාසල් පොතෙන් බෞද්ධකම පෝෂණය කරගත් උදවිය තමයි බුද්ධ පූජාවක් තියෙන්නේ. කොහොමද බුද්ධ පූජාවක් තියන්නේ? අර එකම පිඟානකට බත් වර්ග තුනක් තියෙනුන් තුනම ඕකට බෙදෙනවා. ව්‍යංජනත් ඕකටම බෙදෙනවා. ඒක මැදින් කප් එකක් තියලා කිරිපෙනි අයිස්ක්‍රීම් ඔක්කොමත් ඕකට දාලා තමයි බුද්ධ පූජාව තියන්නේ. දැන් ඕකන් ඔහොම බුද්ධ පූජාවක් තියපු කෙනෙකුට හොඳ ජීවමාන සංඥාවෙන් භාග්‍යතුන් වහන්සේ හොඳ මේසයකට වඩම්මවලා අර හොඳ ලොකු ලොකු භාජනවල එහෙම පූජාව තියද්දි තින් ඒගොල්ලන්ට ඒක විශේෂයි. ඉතින් අර වගේ බෞද්ධකම පෝෂණය වෙච්ච කෙනෙකුට ඒක දකිද්දි ඒක විකාරයක් වගේ තියෙන්න පුළුවන්. මොකද ඒ අයගේ ඒක පෝෂණය වෙලා තියෙන අර පරම්පරා අදහස් වලින් නෙවෙයි භාග්‍යතුනාසගේ නිවැරදි ධර්මයේ. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණා මම පොඩ්ඩක් මෙතන කිව්වේ මොකක්වත් නිසා නෙවෙයි පින්වතුනි. දැන් ඔන්න ඔය වගේ වැරදි අදහස් තියෙන අය පින්කම් වලට එකතු කරගන්න තමන්ගේ සසරට තමයි ලොකුම පාඩුව වෙන්නේ. ඔවගේ පිංගුතුනි මේ සෑහෙන තියෙන මට මේ කියන්න වෙලාවමදී අද දේශනාවේ කරුණු ටිකක් කියන්න තියෙන නිසා. ඉතින් ඔවගේ පිංගුතුනි හරියට මිත්‍යා අදහස් තියෙනවා අපේ සමාජයේ මිනිසුන්ගේ ළඟ. දැන් ඔය හත් දවසේ පිංකම බලන්නකෝ. හත් දවසේ පිංකම දැන් ඔන්න කියනවා මොකද්ද? හත් දවසේ පිංකම කරන්න යනකොට අපේ තුමුණ සෙනසුරාදනම් කෙනෙක් ඉරිදනම් කෙනෙක් මැරුණේ. දැන් හත් දවසේ වෙනකොට ඊළඟ දවසේ ඉරිදනේ හත් දවසේ වෙන්නේ. දැන් එතකොට ඒගොල්ල පින්කම කොහොමද තෝරගන්නේ? දැන් ඉරිදා බණ කියලා සඳුද දන් දෙන්නේ කියපගම අපෝපෝ බෑ. ඉරිදා කියන්නේ මේ ඉරිදා තමයි මැරුණේ. මැරිච්ච දවසේ දන් දෙන්න ඕන. ඒ නිසා අපි සෙනසුරාද තමයි බණ කියවන්න ඕන. ජීවත් වෙලා හිටපු දවසේ බණ කියවන්න ඕන. මැරිච්ච දවසේ දන් දෙන්න ඕන කියලා ඔන්නෝම කතාව කියලා මම දන්නේ මොන අරමුණකින් කියන කතාවක්ද කියලා. ඔහොඳමයි දන් දෙන්නේ. පිංගුතුනි බලන්න එපේ බුදුරජාන් වහන්සේ මේකට මොකද කියලා තියෙන්නේ කියලා. ත්‍රිපිටකේ කොහෙද ඔහුගේ තැන තියෙන්නේ කියලා. ඒකේ පෙ අපි බලන්න. එහෙම බලන්නේ නේ. දැන් ඊළඟට ඕන තව කතාවක්. මැරිච්ච කෙනා ජීවත් වෙලා හිටපු තැනමළු දන් දෙන්න ඕන. දැන් අපේ පිංගුතුන් හිතන්න දැන් ඕක සත්‍යයක් නා. දැන් ওই නායි ගෙවල්වල ගියපු මිනිසුන්ට ওই විදිහට දන් දෙන්නේ වෙන්නේ නැහෙනි. ඒ දී මිනිසුන්ගේ ගෙවල් දොරවල් තිබිච්ච තැනක්වත් හොයා ගන්න නැහෙනි. අර පහුගිය කාලේ සුළු කුණාටුවෙන් මුළු ගමම්ම පොළොවට පස් වුණානේ. දැන් ওই සංකල්පයට අනුව ඒ ගම්මුන්ට දැන් පින් කරගන්න ලැබෙන්නේ නැහෙනි.
තොර තීරණ

0: නේද මේ කිසිම තේරුමක් නැති අදහස් ටිකකින් තමයි හුඟක් අයගේ බෞද්ධකම පෝෂණය වෙලා තියෙන්නේ. ඒ නිසා මම අවබෝධයක් තියෙන ඇයට කියන්නේ තමන්ගේ ඔළුනම් ඔය වගේ මිත්‍යා සංකල්ප වලින් පුරෝගන්න එපා. තමන්ගේ බෞද්ධකම ඒ වගේ දේවල් වලින් පෝෂණය කරගන්න එපා. දැන් බණ පින්කමක් දාන පින්කමක් කරනවා නම් ඒක සුදුසු තැනක තෝරගන්න. ඒක මේ මැරිච්ච කෙනා හිටපු තැනයි, එතනට විතරයි පින් ගන්න පුළුවන්, එතනට આવුත් විතරයි පින් ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙම තේරෙනවා මේ මිනිසුට මේ පිනක් අනුමෝදන් කරන්නේ කොහොමද කියන කාරණාවවත් දැනුමක් නැහැ. ওই ගම්වල පින්වතුනි ඒ වගේ මහා අනුවන පිරිසක් ඉන්නවා තමන්ගේ ඥාති අතරෙත් ඇති. ඒ වගේ අයනම් මං කියන්නේ පින්වතුනි අපේ පින්වතුන්ට සසරට උපකාරයක් පිණිස පිනක් කරගන්න ඕන නම් එහෙම පිරිස පින්කම් වලට සම්බන්ධ කරගන්නවා තබා හිතන්නවත් එපා. එහෙමනොත් වෙන්නේ තමන්ගේ පින්කම්මට බාධා. තමන් හරියටම පිනක් කරගන්න ඕන නම් බුදුරජාන් වහන්සේ දේශනා කරපු හරිදී අවබෝධ කරගන්න බලන්න. වැරදි අදහස් වලින් නම් තමන්ගේ මේ මනස පුරෝගෙන ඒ වැරදි අදහස් වල ඉඳගෙන කරන්න එපා. මොකද සසරේ ලැබෙන්නේ තමන් හිතපු විදියට නෙවෙයි කරපු විදියට. වපුරන බීජයට අනුවයි ප්‍රතිඵල ලැබෙන්නේ. නිසා කරන විදියට තමයි දේවල් ලැබෙන්නේ. අන්නේ කාරණාව අපේ පින්වතුන් විශේෂයෙන්ම සිහිපත් කරගෙන පින්කම් කරන්න. මම මේ බාධා කියන කොටසට මේ කරුණු ටික කිව්වේ පින්වතුනි දැන් මම මේ කියන්න ගත්තේ බලන්න මේ දෙව්දුව තමන්ගේ හිතේ තියෙන තරහක් සිටුතුමාගෙන් පිරිමහ ගන්නවා. දෙව්දුව සිටුතුමාට ඇවිල්ලා කියනවා දවසක් සිරිහන් ගබඩාව නිදාගෙන ඉන්නකොට තමන්ගේ දිව්‍ය රශ්මිය විහිදුවාගෙන දෙව්දුවක විලාසයෙන් ඒ සිටු දියණිය මේ දෙව්දුව සිටුතුමාට කියනවා සිටුතුමනි මම මේ දකුණු වාහල් කඩ රදිගෘහිත දේවතාව. මම මේ ආවේ ඔබතුමාට විශේෂ කාරණාවක් කියන්න. මොකද්ද? ඔබතුමා බලන්න මේ නගරෙ හිටපු මුල්පෙලේ ධනවතුන් අතරින් හිටපු ප්‍රධානම සිටුතුමා. එහෙම හිටපු ඔබතුමා බලන්නකෝ අද පත් වෙලා තියෙන තත්ත්වය. අද තමන්ටවත් හරිහමං විදියට කන්න බොන්න නැති තැනකටපත් වෙලා තියෙනවා. ඔබතුමා ওই තත්ත්වයටපත් උනේ වෙන මොකුත් නිසා නෙවෙයි, ඔබතුමා ඔය දන් දෙන නිසා. මතක තියාගන්න කෙනෙකුට ණයට මුදලක් දුන්නොත් ඒක ආය ආපසු ලැබෙන පොලියත් එක්ක. හැබැයි ඔබතුමා ඔය දින දන් වලින් අඩුම තරමේ දින ටිකවත් ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔය දන් දෙන එක දැන් අතර කරලා දැන්වත් මේ දුරුවල වෙලා තියෙන කර්මාන්ත ටික නැවත යථා තත්ත්වයට ගන්න විහිස වෙන්න කිව්වා. උනන්දු වෙන්න කිව්වා. දැන් බලන්න මේ කතාව ඇවිල්ලා කියන්නේ කවුද? දෙව්දුවක්. දෙව්දුවක් ඇවිල්ලා මේ කතාව දිව්‍ය රශ්මියේ විහිදුවාගෙන කියද්දී පිංගුතුනි කොච්චර හොඳ සද්ධාවක් තියෙනවද ඒ අදහස පිංගුතුනි හිතන්න. එදාර අනේ පිඩු සිටුතුමා මේ කතාව දෙව්දුව කියද්දී දෙව්දුවට මොකද දුනු උත්තරේ? දෙව්දුවට කියනවා නුඹ නෙවෙයි, නුඹ වගේ 100ක්, නුඹ වගේ 1000ක්, නුඹ වගේ ලක්ෂයක් ඇවිල්ලා මට කිව්වත් දන් දෙන්න එපා කියලා මන් දෙන දන් අතර කරන නුඹලා කාටවත් බෑ කිව්වා. මට කනගාටුයි කිව්වා. මෙච්චර සද්ධාවෙන් මං පින්කම් කරද්දි නුඹ වගේ මිත්‍යා දෘෂ්ටික කෙනෙක් මගේ මාලිගාවේ ජීවත් වෙනවා කියලා දැනගත්තම අද මේ මාලිගාවෙන් බැහැලා යන්න කිව්වා. දෙව්දුව මාලිගාවෙන් ඉලිව්වා. අපේ පින්වතුන් නිකන් හිතන්නකෝ අද ලංකාවේ ඔය වගේ දෙව්දුවක් ඇවිල්ලා දිව්‍ය රශ්මි විහිදුවාගෙන මොකක් හරි මිත්‍යා කතාවක් කිව්වොත් ලංකාවට මොකක් වෙයිද? ඒ වුණොත් පින්වතුනි ලංකාවේ පන්සල් ඔක්කොම වහන්න වෙනවා. අනිවාර්යෙම මිත්‍යා කතාව බාරගෙන යනවා. මොකද ඉච්ඡර සද්ධාාවක් මේ ලංකාවේ උණු හොඟක් ඇයිට නේ. බොහෝම අතලොස්සකටයි තියෙන්නේ. නොත් බලන අනේපිඩු සිටුතුමාගේ ළඟ තිබිච්ච සද්ධාව දෙව් දුවක් ඇවිල්ලා කිව්වත් තමන්ගේ සද්ධාව වෙනස් කරගත්තේ නෑ. මම මේ කතාව විශේෂයෙන් මෙතනටත් එකතු කරන්නේ මොකක්වත් නෙවෙයි. මම අර මුලින් කියපු කතාවට තමන් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් වූ නිර්මල ධර්මයෙන් කරුණක් ඉගෙනගෙන ඒ කාරණාව තමයි නිවැරදිම දේ කියලා දැනගත්තම මතක තියාගන්න ආය දිවියේ කැවිල්ල කිව්වත් වෙනස් නොකරන මට්ටමට සද්ධාව තමන්ගේ ළඟ තියාගන්න. දිවියේ කැවිල්ල කිව්වත් වෙනස් නොකරන මට්ටමේ සද්ධාවක් තියෙනවා කිව්වම ආයතින් එතනින් පහල ඉන්න ගෙනයි කතා කරන දෙයක් නෑනේ. නෑයෝ වේවා, හිතවතුන් වේවා, අසල්වැසියෝ වේවා, කවුරු කිව්වා සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා, කවුරු ඇවිල්ලා කිව්වත් තමන්ගේ සද්ධාව වෙනස් කරගන්න එපා. නිවැරදි දේ කරන්න, හරි දේ කරන්න බය වෙන්න එපා. මම අර නිතරම කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු කාරණාවක් මේ ලෝකේ කරන්න පින්වුතුනි දෙවරක් හිතන්න එපා. සමහර වෙලාවට ඒ දේ කරයින් පස්සේදී හිතන්නකෝ බිලියන 8ක් ලෝකේ ජනගහණ ඉන්නවනේ. බිලියන 8 දිනේ තමන්ට විරුද්ධව හිටගත්ත කියලා හිතන්නකෝ. මේ ලෝකයාම තමන්ට නිඳා කරනවා තමන් කරපු දේ නිසා. හැබැයි තමන් කරේ බුදුරජාන් වහන්සේ කියපු දෙයක්. ලෝකෙම පින්වතුනි විරුද්ධ වුණත් තමන් කළේ භාග්‍යවතුන් වහන්සේ කියපු දේ නම්, ත්‍රිපිටක කට්ට කතාවල තියපු දේ නම් තමන් කළේ. අපේ පින්වතුන් සිතුවිල්ලකින්වත් හිත දුර්වල කරගන්න එපා. පොඩ්ඩක්වත් හිතේ දුකක් ඇති කරගන්න එපා. මොකද හුඟක් දෙනෙක් ඔය සමහර දේවල් දැන දැනත් පින්වතුනි අර වැරදි දෙයම කරන්නේ හුඟක් වෙලාවට බැනුම් අහන වෙනවට අකමැතිකම. අපි හිතමුකෝ ඉතින් බිලියන 8ක්ම බයිනවට අකමැතික් නිසා ඒ දේ කරේ කියලා. හැබැයි බිලියන 8 වගේද පින්වතුනි සදිවි ලෝකයේ දෙවිවරු, බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ, ප්‍රේතයෝ, ඒ වගේම සියලුම මිනිස්සයෝ එක සක්වලක් නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වලක් මැද ඉඳගෙන නින්දාවක් අහන්න ලැබුණා. අපි පින්වතුන්ට මොකක් හිතෙයිද? පින්වතුනි අන්න ඒ වගේ තමයි බුදුරජාන් වහන්සේ දේශනා නොකරපු දෙයක් කරාම, විරුද්ධ දෙයක් කරාම භාග්‍යවතුන් වහන්සේ දොස් නගන්නේ කෝටි ලක්ෂයක් සක්වලක් මැද ඉඳගෙන. ඒ නිසා තමන් කවදාවත් බැනුම් අහනවට අකමැති නිසා නම් කරන්නේ හොඳම දේ තමයි ඒත් බුදුරජාන් වහන්සේ කියපු දේ කරන එක. මොකද භාග්‍යවතුන් වහන්සේ දොස් නගදි නගන්නේ මේ මිනිසු විතරක් ඉන්න තැනක නෙවෙයි කෝටි ලක්ෂයක් සක්වලක් මැද ඉඳගෙන. තමන්ට බණින බැනුම කෝටි ලක්ෂයක් සක්වලක් ඉන්න දේවුරු බ්‍රහ්මියත් අහගෙන ඉන්නවා. ඒගොල්ලොත් විරුද්ධ වෙනවා. ඒ නිසා හරි දේ කරන්න, නිවැරදි දේ කරන්න අපේ පින්වතුන් හැම වෙලෙම උනන්දු වෙන්න, උත්සාහවන්ත වෙන්න. එදා දෙව්දුවට යණේන මන් නැතුණාම පසකුමාර ශක්‍රදේවියන්ගේ උපදෙස් ලබාගෙන අර සිටුතුමාට අහිමි වෙලා ගියපු ධනෙ නැවතත් ගෙනත් දීලා සිටුතුමාගේ සමාව ඉල්ලනවා. සිටුතුමා ඒ වෙලාවේදී කියනවා මට නෙවෙන්න ඔබ බැන්නේ භාග්‍යතුන් වහන්සේට කිව්වම භාග්‍යවතුන් වහන්සේ අභියසට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සමාව ඉල්ලනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වෙලා සමාව දීලා කියනවා පාපෝපි පච්චති භද්‍රං යාව පාපන්න පච්චති යදාච පස්සති පාපං අතපාපෝ පාපානි පස්සති. කියන්නේ පව් කරන කෙනා ඒ පාපේ විපාක දිනතාකල් පවේ දුෂ්කර බව දන්නේ නැහැ. පව මధుරයි කියලා තේරෙන්නේ. හැබැයි යම් දවසක පාපේ විපාක දෙනවද එදාට තමන් කරපු පාපේ පිළිබඳ පසුතැවිලි වෙනවා. භද්‍රෝපි පස්සති පාපං යාව භද්‍රං න පච්චති යදාච පච්චති භද්‍රං අත භද්‍රෝ භද්‍රානි පස්සති. බුදුරජාණන් දේශනා කරනවා පිනේ වටිනාකම දන්න කෙනා පින කරනවා. මොකද අයහපත පිළිබඳව දන්න කෙනා ඒ අයහපතින් වළකිනවා. ඒ අයහපතේ විපාකය දන්න කෙනා. ඒ නිසා අපේ පින්වතුන් හැම වෙලේම උනන්දු වෙන්න, හැම වෙලේම උත්සාහවන්ත වෙන්න ජීවිතයට අවශ්‍ය කරන කුසලයේ ජීවිතයට ලං කරගන්න. පාපයෙන් ජීවිතේ මුදවගෙන පිනම ජීවිතයට ළඟා කරගන්න. මේ දේශනාව ශ්‍රවණය කරපු පින්වතුන් හැම දිනාටම ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් සදහම් දේශනාව දේශනා කරලා ළඟා කරගත්ු සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් අද දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන්ට අපි මේ වෙලාවේ පින්පෙත් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම අද දේශනාවේ දායකත්වයේ දරන්නේ රත්නපුර තේ පරේෂණ ආයතන නිල නිවාසල පදිංචි ඉන්දුකා සුබසිංහ මහත්මිය, TGN මහින්ද මහත්මා, සචින් කාවින්ද තැලුම්පිටිය, සංජන දම්සිත් තැලුම්පිටිය කියන මිනිමි පුණ්‍යවන්ත පිරිස විසින්. ඉතින් මේ පින්වතුන් අද දේශනාවේ දායකත්වයේ දරමින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා සචින් කාවින්ද, සංජන දම්සිත් කියන මිනිමි දරුවන්ට තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකමත් කරගන්නට අවශ්‍ය කරන කායික ශක්තිය, මානසික ශක්තිය, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. ඉතින් ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකමත් වෙරගෙන නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත් ලබන්නට මේ පින් උපකාර වේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. එවගේම තමන්ටත් මේ උතුම් පින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම තමනම් මිය පරලෝකිය ආවෝ සියලුම මියගේ ඥාතින්ටත් පින් අනුමෝදන් කරනවා. එවගේම සුජීවත්ව සිටින දයාරත්න සුබසිංහ පියාණන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ආශිර්වාදේ කරනවා. ඉතින් ඒ හැම දිනාටමත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්කමින් දායකත්වයේ දරු ඉන්දුකා සුබසිංහ මහත්මිය, ඒ වගේම TGN මහින්ද මහත්මයා, දරු දෙපළ ඇතුළේ හැම දිනාටම මේ උතුම් ධර්ම දානෙ මේ පින් අඩු නැතුවම අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සම්පත් ලැබේවා කියලා අපි ආශිර්වාදේ කරනවා. ඉතින් ඒත්තන්ට තව තවත් මේ වගේ ධර්ම දානමේ පින්කම් සිදු කරගෙන අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය ලැබේවා, මූල්‍යමය වශයෙන් ඔවුන්ට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත් ලැබේවා කියලා අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම අපි පසුගිය දවසේත් මතක් කරන්නට යෙදුනා හෙට දවසේ එළඹෙන පොහොය දවසේදී මේ ධර්ම දේශනා විකාශයෙන් වෙන දවසට පස්සේ, ඉතින් 29 වෙනිදා පොසොන් පොර පසළොස්වක පොහොය දවසේ ඒ නේත්‍රාභි වන්දනා සීල සමාදාන වැඩසටහන මෙබර බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේදී තමයි පවත්වන්නේ. ඉතින් හෙට දවසේ 29 වෙනි දින ඒ උතුම් වූ පින්කම් මාලාවට පින්සිට පෙරදැඩි කරගෙන හැම දිනාම සහසම්බන්ධ වෙත්වා කියන කාරණාව සිහිපත් කරමින් අපි අද දේශනාව නිමාවටපත් කරනවා. ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු සාදු සාදු කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං, චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං, චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.
1: සාදු සාදු සාදු. උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය මෙවර පැවැත්වෙන්නේ බණ්ඩාරවෙල. එතින් අපි ඔබට ආරාධනා කරනවා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය ආශ්‍රිතව පැවැත්වෙන මේ මහානීය පින්කම් මාලාව දැක බලා ගන්නට ඔබ පොසොන් පොහෝදා එන්න බණ්ඩාරවෙලට. ඒ අතරේ පොහෝ දිනය වෙනුවෙන් නෙත FM රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා පින්කම් මාලාව ඔබේ ප්‍රදේශයේ පවත්වන්නට ඔබ කැමති නම් 0772 41 52 271 0772 41 52 අංකයෙන් දර්ශනට කතා කරලා ඔබේ විහාරස්ථානයත් ඕනෑම පොහෝ දිනයක් වෙනුවෙන් ශ්වේත පූජාවට වෙන් කරගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබ උතුම් වූ දඹදිව වන්දනා කරන සිහිනයක තියෙනවා නම් මේ සිහින යථාර්ථයක් කරලා දෙන්නට ට්‍රැවල් නෙත් ආයතන නිරන්තරයෙන් සූදානමින් ඉන්නවා. බොහොම පහසුවෙන් අර්ථාන්විතව මේ වන්දනා ගමනේ දෙන්නට වන්දනාකරුවන්ගේ විශ්වාසය දිනු ආයතනයක් තමයි ට්‍රැවල් නෙත් ආයතන කියලා කියලා කියන්නේ. ඒ වගේම ට්‍රැවල් net කීර්ති නාමය මේ වන විට සම්මානිතව තියෙන නාමයක් බවට පත් වෙලා තියෙනවා. ඔබ ට්‍රැවල් net ආයතනයට කතා කරන්න 076-716-3872 අංකයෙන් ට්‍රැවල් net ආයතනයේ කතා කරලා ඔබ දඹදිව වන්දනාව සිහිනය යථාර්ථයක් කරගන්නට හැකියාව තිබෙනවා. එහෙමනම් ඔබ දිගින් දිගටම net FM රේඩියෝ ඇසරින්න මතකයිනේ මේ පොසොන් පොයට අපි බණ්ඩාර වෙල යමු.
2: අද net FM ධර්ම දර්ශනාවට වැඩම කොට වදාළ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. කවදත් අලුත් කාගේ

Nyt FM. Pirit Mandepil. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණයකුට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Spirit Mandebeer. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Spirit Vanderbilt. Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM. Spirit Vanderbilt.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් විඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය, දම්සක් පැවතුම් සුතුර, යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේදී

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.